දුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ, වෙන මොකුත් ඕන නෑ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයි දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95, net FM, Facebook live.
3: Brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
1: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
5: නෙත්තෙෆෙම් ශ්වේත පූජා. ශ්වේත පූජා
1: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
5: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
1: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
5: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
1: අනුශාසකත්වය
5: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
1: බැතිබර දායකත්වය
6: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. වීතරාගී මුනිගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සත්ධර්ම සන්ධ්‍යාව
5: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව.
7: දිල්

0: තොරතුරක්ව සිතම සලසා ගන්න
1: නෙත්තෆම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෆම් බුදු ගුණ හැන්දෑව
0: කවදත් අලුත් කාගේ

0: ಸಿದ್ಧನಿವನ ಸರ್ವಾಗಮಿಕ ದಹಂಸನಲ್ಲ ಕಿತ್ತು ದಹಮಿನ್ ಒಬೇ ದಿವ್ಯಟ
1: ಮಗೆ ಆದರಣೀಯ ದರುವೇನಿ ඔන්න අද දවසේ මම ඔබ වෙතට රැගෙන එන සුභාරංචිය මෙයයි. උන්වහන්සේව ඔබ අනුගමනය කරන්නේ නම් there is nothing to hide. There is nothing to chase. There is nothing to prove. ඔබ ලොකු ඇදහිල්ලක ඉන්නවා නම් ඔබට ඔබේ ජීවිතේ හංගන්න දෙයක් නැහැ. ඔබට ජීවිතේ හංගන්න දෙයක් නැති වෙනකොට ඔබට ජීවිතේ හඹා යන්න දෙයක් නැහැ. ජීවිතේ හඹා යන්නට දෙයක් නැති වෙනකොට හංගන්නට දෙයක් සංගවන්නට දෙයක් නැති වෙනකොට ඔබට ජීවිතේ ඔප්පු කරන්න දෙයක් නැහැ. මෙහෙම ජීවිතයක් සිද්ධ වෙනකොට ඒ ජීවිතේ නිදහස්. ජේසු කියන ඔබට මාව අනුගමනය කරන්න ඕනේ නම් ඔබ නිදහස් වෙන්න ඕන. තමකම නහනවා කියන්නේ ඒ නිදහසයි. Nothing to hide, nothing to chase, nothing to prove. සංගවන්නට කිසිවක් නැහැ. හඹා යන්නට කිසිවක් ඇත්තේම නැහැ. ඔප්පු කරන්නට මුකුත්ම නැහැ. ඔබ ඔබ ලෙස සම්විධානන් වහන්සේට ඉඩ දෙනවා ඔබෙන් පිරෙන්න. එකී පිරීම, එකී භාග්‍යවන්ත පිරීම ඔබට ලැබේවායයි සම්විධානන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඒ භාග්‍යවන්ත අත්දැකීමට ඇතුළු වෙන්න අපි උන්වහන්සේගෙන් පිරෙමු. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා සමාජය වෙනස් විය යුතුයි, සමාජය වෙනස් විය යුතුයි කියලා. නමුත් සහෝදරවරුනි, සමාජයේ වෙනස කියන්නේ සමාජයේ ජීවත් වෙන සෑම කෙනෙක්ම උන් වෙනස් වීම. ශුද්ධ කුර්ආනයේ අල්ලා දෙවියන් වහන්සේ පැවසුවා, ඉන්නල්ලාහ ලා යුගයිරු මා බි කවුමින් හත්තා යුගයිරු මා බි අන්ෆුසීන්. නිශ්චය වශයෙන්ම අල්ලා දෙවියන් එක් සමාජයක් වෙනස් කරන්නේ නෑ ඒ සමාජයේ සිටින සෑම කෙනෙක්ම ඔවුනොවුන් වෙනස් වෙන තාක්කල්. මට කියන්නට බෑ අරයා මේක කරනවා, අරයා අර නරක වැඩේ කරනවා, අර පව කරනවා කියලා. නමුත් මම කරන්නේ හරිදේද, මම පව කරනවද නැද්ද කියන එක මම තේරුම් අරගෙන පවක් කරනවා නම් ඒ පවින් දුරස් විය යුතුයි. අපරාධයක් කරනවා නම් ඒ අපරාධයෙන් දුරස් විය යුතුයි. යහපත් දේ කරනවා නම් ඒ යහපත් දේ මමත් කරගෙන අනිත් අයටත් කියලා දෙන්නට ඕන මේ යහපත් දේ කරන්න කියලා. එනිසා ඔවුනොවුන් වෙනස් වෙනකොට සමාජය වෙනස් වෙනවා, පවුල වෙනස් වෙනවා, නගරය වෙනස් වෙනවා, රට වෙනස් වෙනවා. මේ ආකාරයට සෑම කෙනෙක්ම වෙනස් වුණොත්, රට වෙනස් වුණොත්, රට දියුණුවෙන් සංවර්ධනය ජයග්‍රහණින් ඉහළම වැජඹෙන රටක් බවට පත් වෙනවා. එවැනි රටක් කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. අපගේ පවුල දියුණු වෙනවා, අපගේ සමාජය දියුණු වෙනවා. එනිසා අපි සෑම කෙනෙක්ම අනිත් අය දිහා යහපත් දේ බලමු, අපි වෙනස් වෙමු. එනිසා ඒට අල්ලා දෙවියන් වාසේ අපිට වාසය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritani Naraganna Vision Care සුපැහැදිලි දසුණක් පරිපූර්ණ ජීවිතයක්

0: අපේ ආදරේ දැන් කවි පෙළක් වගේනේ. කවියක් වේවා අද දවසත්. සුබ වේවා, ජය වේවා. Very good morning. Good morning ලෙහන්සා.
1: Very good morning කසුනියකි.
0: ඉතින් අපේ ආදරේ කවියක් වගේ තමයිනේ.
1: ඕනේ හරි ලස්සන කවියක්.
0: ඕ ඉතින් ඒ කවියට ගොඩාක් එකතු වෙලා ඉන්නවනේ.
1: අපේ නැත් FM Alpha Studio පවුල.
0: ඕ ඉතින් ඒ පවුල දැන් කවි ගොඩාක් එකතු වෙලා තියෙනවා. කවි පද පද ටික ටික වැඩි වෙනවා. ඉතින් හොඳයි, අපේ ආදරේට හරි මාදරේ උදේ 6යි විනාඩි 6යි වෙලාව. ඉතින් ලෙහන්සා, කොහොමද ඔයාට දැන් ඊයේ අලුත් සතියක් ඔයා පටන් ගත්ත, අලුත් දවසක් ඔයා ඊයෙන් පටන් ගත්ත, එතකොට අද තව අලුත් දවසකට ඇවිල්ලා තියෙනවා. මං කැමති දැනගන්න ප්‍රතිචාර කොහොමද කියලා.
1: ඊයේ කසුනියා කී මම පටන් ගත්තේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්නේ. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවා කියන්නේ අනිවාර්යයෙන්ම දවසම හරිම ප්‍රබෝධවත් තමයි. ඉතින් ඊයේ මට ඊට වඩා විශේෂයි. මොකද කසුනියා කී අපි දෙන්න කතා කළේ අර සුවඳ ගැන.
0: ඔව්,
1: අපිට හරි ලස්සන ප්‍රතිචාරාව සුවඳ ගැන.
0: ඉතින් ඒ ප්‍රතිචාරත් එක්කම මට මෙන්න අද උදේම සුවඳ හම්බ වුණා. අලුත් සුවඳක් හම්බ වුණා මට ලෙහන්සගෙන්. ඉතින් ඒකට බොහොම ස්තුතියි. ලෙහන්ස මට අලුත් සුවඳක් අරගෙන ආවා. ඉතින් මම ඒකට හරිම කැමතියි. දැන් මම ඒකෙන් කල්පනා කරේ ලෙහන්සා, දැන් අපි සුවඳ ගැන ඊයේ කතා කරේ එක විදියකටනේ. ඒ කියන්නේ අපිට අම්මගේ සුවඳ, තාත්තගේ සුවඳ, එතකොට අපි කවුරු හරි අපිට ඒ මතක හිටින සුවඳ, එහෙම නැත්නම් ගෙදර සුවඳ, ආයතනයේ සුවඳ, කොහරි ගියාම ඒ දැනෙන සුවඳ අපිට අමතක කරන්න බෑ කියලානේ. එතකොට මම දැන් අද කල්පනා කරා ලෙහන්ස මට සුවඳ ගෙනාවම. සුවඳ කියලා කියන්නේ කොච්චර හොඳ මොටිවේෂන් එකක්ද, සුවඳ කියලා කියන්නේ කොච්චර හොඳ එනර්ජි එකක්ද, සුවඳ කියන්නේ මාර ශක්තියක්, සුවඳ කියන්නේ මාර මොටිවේෂන් එකක්. ඉතින් ඒක ගන්න එක මාර හොඳයි. අපි අර අපි නිකන් පර්ෆියුම් පාවිච්චි කරනවා, මොන හරි කොලොන්, එහෙම නැත්තම් ක්‍රීම් වර්ගයේ කේක දේවල් සුවඳ වෙනුවෙන් පාවිච්චි කරනවානේ. දැන් ගෙදර සුවඳවත් කරන්න හඳුන් කූරු, ආශිර්වාදයක් එක්ක අපි බලාපොරොත්තු වෙන සුවඳ. ඉතින් මට හිතනා මේ සුවඳින් අපි ගන්න ශක්තිය ගැන අපි හිතනව මදි නේද කියලා. අපිට ඕන කරන මොටිවේෂන් එක අපි හිතනව මදි නේද කියලා. ඉතින් ඒ සුවඳින් එකතු වෙන මොටිවේෂන් එක අපි ගමු. ඒ සුවඳින් එකතු වෙන ශක්තිය අපි ගමු. අද ඔයාට එහෙම සුවඳ ශක්තියක් ආවද කියලා ඔයාම හිතලා බලන්න. අද ඔයාගේ ජීවිතයට ලැබෙන සුවඳ එනර්ජි එක මොකක්ද? අද ඔයාගේ ජීවිතයට ලැබෙන සුවඳ මොටිවේෂන් එක මොකක්ද? ඔන්න පොඩි දෙයක් තියෙනවා හිතන්න.
1: මට මේ දැන් කසුනියා කියන්නේ මන්ද මට ඔය මාතෘකාව ගැන කතා කරන්න ගත්තම කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපි ඊයේත් කතා කළානේ. මම තව ෂූටි දෙයක් කියන්නම්. මම කරන පොඩි ට්‍රික් එකක්. මේ අපි අතරේ තියෙන රහස් නෑනේ. මේ ඉතින් මම ඕක ළඟදි තමයි පටන් ගත්තේ. මම සුවඳට ආදරේ කරන්න, සුවඳට වටිනාකමක් දෙන්න පටන් ගත්ත ළඟදි. ඉතින් මට මගේ යාළුවත් එක්ක ඉද්දි, එතකොට මගේ පවුලයාත් එක්ක ඉද්දි, දැන් විශේෂයෙන්ම කසුනියාගේ යාළුවෝමනේ මිස් වෙන්නේ. තව චූටි කාලෙකින් එක එක්කෙනා එක එක්කෙනාගේ හීනවලට යනවා. ඉතින් මට ඕනේ එයාලා හැමදාම මම ගාව ඉන්නෝ වගේ ෆීලිං එකක් ගන්න. ඉතින් මම මේ ළඟදි තමයි මෙන්න මේ ට්‍රික් එක පාවිච්චි කරේ. මං ගාව තියෙන සෙන්ට් එකක්. අපේ කසුනියාගේ තියෙන සෙන්ට් එකට හරි ආසයි. ඉතින් අන්න ඒ සෙන්ට් එක මම ගහගෙන යනවා මට යාළුවෝ හම්බ වෙන්න තියෙන මොහොතක් විතරක් නම්. ඒ කියන්නේ හිතන්නකෝ ඉස්කෝලේට නම් එහෙම ගොඩක් ගහන්නේ නැහැ. හැබැයි ක්ලාස් යද්දි මම ආසම අපේ යාළුවෝ සෙට් එක එකතු වෙන ක්ලාස් එකට යද්දි, ඒ කියන්නේ වෙන දවස් වලට ගහන්නේ නැහැ, ඒ පර්ෆියුම් එක එදාට විතරක් ගහ ගන්නවා. ඊට පස්සේ මං ගෙදරදී ඒ පර්ෆියුම් එක ආයෙ චුට්ටක් ඉඹල බැලුවම මට අර යාළුවත් එක්ක ඉන්න මතක ඇත්තටම මේ හිතටම දැනිලා ඒක මැවිලා පේන අපි කරපු වැඩ. අනේ අපි මෙහෙමත් කරා, එහෙමත් කරා කියලා තනියම හිනාත් වෙනවා.
0: දැන් උදේට ඔයාට ඔයා පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා නම් උදේට මල් ටික කඩනකොට මල් වලින් දැනෙන සුවඳත් එක්ක ඔයා ඒක විඳිනවා නම්, එහෙම නැත්තම් අපි හිතමුකෝ මෙහෙම ඔයා මොනවා හරි ක්‍රීම් එකක්, ඒ කියන්නේ බබාගේ ක්‍රීම් එකක් හරි ඔයා චුට්ටක් අතට ගන්නවනේ. දැන් අපි ගත්තොත් ඔය තාත්තලා හස්බන්ඩ්ලා ඉන්නව නේද? වැඩි ඔය අපි තරම් එච්චර සුවඳ ගැන හිතන්න. හැබැයි එහෙම සුවඳ හිතන පිරිමි පාර්ශවයක් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන් සුවඳ ගැන අපිටත් වැඩි හිතනවා. ඉතින් අද ඔයා ඔයාගේ සුවඳ ලොකු ශක්තියක් කරගන්නකෝ. අද ඔයා ඔයාගේ සුවඳ ලොකු මොටිවේෂන් එකක් කරගන්නකෝ. ඉතින් සමහර වෙලාවට ලෙහන්සා කටහඬක් සුවඳක් වෙන්න පුළුවන්නේ.
1: හැරියට අපිට එවලා තියෙනවා වගේ. ඒ සුන්දර සුවඳ මිහිරි කටහල් කටහඬවල් දෙක හෙද්දි ගුඩ් මෝර්නින් නොකියමින් ඉන්න බෑ. ඉතින් ඔයාලා දෙන්නට සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා කියලා අපිට එවලා තියෙනවා.
0: ඒකනේ ඒකනේ, සමහර විට කටහඬක් සුවඳක් වෙන්න පුළුවන්. එහෙනම් ඔයාගේ සුවඳ කටහඬ මොකක්ද කියලා චුට්ටක් හිතලා බලමුද.

0: Bet FM Alpha Studio with Cosmi and Lehansa.
1: උසස් පෙළ විභාග කටයුතු තියෙනවා. ඊ සමහර දරුවන්ට උසස් පෙළ විභාගේ ඉවරයි. සමහර අයට තාම ඉවර නැහැ. ඉතින් එතකොට දැන් ඔන්න මේ එන්නේ නිවාඩු කාලයක්නේ නේ. හෙට අනිද්දා ඔන්න දීර්ඝ නිවාඩුවක් එනවා. ගොඩක් අය ඉතින් ට්‍රිප්ස් එහෙම ලෑස්ති කරගෙන තියෙනවා.
2: ඕනේ ඕනේ.
1: දුර ගමන් යනවා පරිස්සමෙන්, කල්පනාවෙන්, විමසිල්ලෙන් මේ හැමදේම අපි කරගන්න ඕන. මේ අපි අද ඒක මතක් කරන්න ඕනේ කියලා හිතුවා. සමහර වෙලාවට අපි විනෝද වෙන්න ගියාම කල්පනාව නැති වෙනවා. ඉතින් ඒ නිසා නිවැරදි සිහියෙන් කටයුතු කළ යුතුමයි. ඉතින් වැඩවලට යනකොට, හොයා ට්‍රිප්ස් යනකොට ඒ සිහිය පවත්වාගෙන යන්න. එතකොට වැඩේ හරි.
2: අපි උදේම මෙහෙම කිව්වා කියලා මතක් කරගත්තනම් වැඩේ හරි.
1: ආනේ, ලිහසක්ක කිව්වා නේද මට සිහියෙන් වැඩ කරන්න කියලා. සරුංගලේ සිහියෙන් යවන්න ඕනේ. හරි, සෙල්ලම් කරනකොට බෝලේ දානකොට සිහියෙන් බෝලේ දාන්න ඕනේ. එහෙම කියලා හොඳට මතක තියාගෙන ලස්සනට කාලය ගත කරන්න. නිවාඩු කාලේ ඉතින් ලස්සන දෙයක් කරන්න, හොඳට එන්ජොයි කරන්න නේද?
2: ඉතින් නිවාඩු කාලේ කරන්න පුළුවන් තවත් ලස්සනම වැඩක් තමයි අපි දැන් කියන්න යන්නේ නේද කසුණියක්කි?
1: විෂන් කෙයාපාට සෙත්තම්.
2: හෙට ලොව දකින මාගේ දැස්.
1: මේ මාතෘකාවට මම වගේම ලෙහන්ස වගේම හැමෝම හරිම කැමති. මේ මාතෘකාව ගැන ලෙහන්ස අපි වෙන වෙන පැතිවලින් කතා කරානේ. අපිට දැන් ඇස් කිව්වහම ගොඩාක් දේවල් මතක් වෙනවා නේද? ඇස් කිව්වහම කොච්චර දේවල් අපිට හිතන්න පුළුවන්ද? හෙට ගැන අපිට හිතන්න ඇස් දෙකෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද?
2: අනිත් එක තමයි කසුණියක් කී, අපිට මේ ඒ කියන්නේ දැන් අපි හිතනවනේ අපේ අනාගතේ මෙන්න මේ දේ මෙහෙම වුණොත් හොඳයි එහෙම කියලා. ඒ වගේ අපේ දැන් ෂූටි බබාලගේ අනාගතේ ගැන හරි ලස්සනට අපේ ඉස්සර හිටපු උගත් කට්ටිය, අපි කියන්නේ මහගම සේකරයන් වගේ කට්ටිය ගොඩාක් හිතලා තියෙනවා.
1: මාටින් වික්‍රමසිංහයන්, කුමාරතුංග මුනිදාසයන්, එස් මහින්ද හිමි, දැන් අපි මේ දවස් කිහිපෙම කතා කරපු නන්දා මාලනී මහ, එතකොට රමුක්කන ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ වගේ නම් නොකියපු තව ගොඩාක් ශ්‍රේෂ්ඨයෝ ජ්‍යේෂ්ඨයෝ ඉන්නවා.
2: දැන් මම මහගමසේකර මහත්මයා ගැන කිව්වේ කසුණියක්කි, දෑතේ කරගැට සිඹ සනසන්නට කියලා අපිට පාඩමක් තියෙනවා සිංහල සාහිත්‍ය පොතේ.
1: සිංහල සාහිත්‍ය පොතේ තියෙන පාඩම මට මතකයි.
2: ඒ කියන්නේ කසුණියක්කිලගේ කාලෙත් තිබිලද?
1: නෑ නෑ නෑ නෑ, මම ඒ පොත් බලනවනේ.
2: ආවුනේ. ඉතින් ඒකේ තියෙනවා කසුණියක්කි, එතුමා අපේ ඒ කියන්නේ පොඩි දරුවන්ගේ ජීවිතය මෙන්න මේ විදිහට අනාගතේ සැකසුනා නම් හොඳයි කියලා හිතලා තියෙන විදිහ හරි ලස්සනට කවියට පෙරලලා තියෙනවා. ඒකේ තියෙනවා කසුණියක්කි, අපේ පුංචි පුතාගේ, කියන්නේ පුංචි පුතෙක්ව මේන් කරන් එක කියන්නේ, පුංචි පුතාගේ ලෝකය ලස්සන කරන තුරු මට මේ ලෝකෙන් යන්න බැහැ කියලා. හැබැයි එතුමාට අවුරුදු 47ක් විතර වෙද්දී එතුමාට මේ ලෝකෙන් යන්න උනා. ඒක කසුණියක්කි දැන් අපිට 11 වසරේ ආයත ඉගෙන ගන්න තියෙනවා. ඒක ඇත්තටම හරිම හැඟීමෙන් කියෙව්වොත් ඒක හරිම අමුතු, අනේ මන්ද ඒක කියන තේරෙන්නේ, හරි අමුතු හැඟීමක් අපේ හිතට එනවා. ඒ කියන්නේ අපි වෙනුවෙන් කොච්චර කටි අපි ඉපදෙන්නත් කලින් අපිට ලස්සන ලෝකයක් හදාන කොච්චර නම් උත්සාහ කරලා තියෙනවද.
1: ඒකනේ ඔන්න හෙට ලෝකය ගැන හිතලා තියෙන විදිය අපූර්ව නේද? හෙට ලෝකය ගැන දැන් කොහොමද අපි මේ පොඩ්ඩු ටික හිතන්නේ? හා ඇල්ෆා ජෙනරේෂන් එක කොහොමද ඒ ගැන හිතන්නේ? ජෙනිසෙට් ජෙනරේෂන් එක කොහොමද ඒ ගැන හිතන්නේ? ඔන්න ඒ නිසාම තමයි විෂන් කියා පාට සිත්තම් තරගය මේ වගේ මාතෘකාවකට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු අපේ දරුවා අඳින චිත්‍ර කොයි වගේද කියලා. දැන් මේ මට සමහරු එවලා තිබ්බ ලෙහන්සත් දැකින් නැති. අනේ මට චිත්‍ර තෝරලා දෙන්නකෝ. මෙන්න චිත්‍ර තුනක් ඇඳා, එකක් තෝරන්න, තුනක්ම ඇඳලා. දැන් මම එකක් තෝරන්න ඕනේ, අමාරුයි. ඒ වගේ එවලා තිබ්බා. ඉතින් දරුවෝ හරිම උනන්දුයි. අම්මලා තාත්තලා තව දරුවන් උනන්දු කරවන්න මේ වැඩේට. දියසායම් පැස්ටල්, පෝස්ටර් සායම්, ඇක්‍රලික්, තෙල් සායම් මේ ඕනම මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක හරි ලේසියිනේ තවත් ලෙහන්ස. ඊළඟට චිත්‍රයේ ප්‍රමාණය අඟල් 18-14. හරි, තව දැන් ලෙහන්ස හිතන්නකෝ තෑගි විදිහට මුදල් තෑගි හම්බෙනවා කියන්නේ. ඒකත් හොඳයිනේ නේද? මේ කාලෙත් හැටියට එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම මුදල් තෑගි තියෙනවා. ඒකත් පළමු වන ස්ථානයේ ඉඳලා කුසලතා වෙනකම්ම තියෙනවා. ලෙහන්සට පේනවනේ ලිස්ට් එක කොහොමද කියලා.
2: පේනවා පේනවා, දිග ලිස්ට් එකක් තියෙනවා. නිවාඩු පාඩුවේ බලන්න ඕනේ.
1: දැන් හිතන්නකෝ මේ ඔයා අයිති වෙන්නේ ජ්‍යෙෂ්ඨ ද්විතීයක කියලා. දැන් අපි හිතමු ලෙහන්ස 11 වසරනේ. ලෙහන්ස අයිති වෙන්නේ ජ්‍යෙෂ්ඨ
2: ශ්‍රේෂ්ඨ කියන කාණ්ඩෙට ලෙහන්ස පළමු වන ස්ථානයේ දිනා ගත්තොත් බැරි වෙලාවත් රුපියල් 50,000ක මුදලක් හම්බ වෙනවා තෑගි විදිහට. වටිනවා නේද? දරුවෙක්ට ඒක කොච්චර වටිනවද? ඉතින් ජ්‍යෙෂ්ඨ ද්විතීකාංශයට අයිති වෙනවා කියලා හිතමුකෝ 12-13. එතකොට අන්න ඒ ශ්‍රේණිය දරුවන්ට රුපියල් 75,000ක මුදලක් ලැබෙනවා. ඒවගේ ගොඩක් මුදල් තෑගි තියෙනවා. ඉතින් මම මේ ටිකක් කිව්වේ සැප්තැම්බර් 18ට කලින්. ඔයාගේ චිත්‍රය එවන්නකෝ විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ඇඩ්‍රස් එකට
3: 077-981-6713 මේ අංකයට කතා කරොත් ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.
2: හරි, බය වෙන්න එපා. උපන්දින සුබ පැතුනොත් අපි කියනවා නේද? ගොඩක් අය අපිට මැසේජ් දානවා නේ කියන්නකෝ කියලා. කියනවා නේ තව ටික වෙලාවකින් අහගෙන ඉන්නකෝ. ඊට කලින් විෂන් කියා පාට සිත්තම් තරංගයට ඔයාගේ දරුවවත් යොමු කරන්නකෝ අම්මේ.

0: Net FM Alpha Studio with Vision Kya. Kasuni and Lehansa. FM Anupaha. FM Anuhatarai Dashmata. Net FM.
1: Net FM Alpha Studio Vilavude Hayai Vinadi Visitunai. චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑග දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
2: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17017 අමතන්න. කොන්දේසි සහිතයි.
3: මාරාන්තික ඩෙංගු මතුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. මතුරුවන් පළවා හරින විශේෂඥයා.
4: ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
1: ඇයි සුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
6: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
7: නෙත්තෙෆෙම් ශ්වේත පූජා. ශ්වේත පූජා
6: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
7: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
6: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
7: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
6: අනුශාසකත්වය
7: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
1: බැතිබර දායකත්වය
8: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
0: Net FM Alpha Studio
9: brought to you by
10: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.
11: Net FM Alpha Studio with Kasuni and Lehansa.
1: මෙහන්නකෝ, අද අපි මොන වගේ කේක් එකක්ද කපන්නේ?
12: අද කසුනියකි බර්ත්ඩේ එක සමරන ගොඩාක් කට්ටිය ඉන්නවා. කසුනියකි කැමති මොන වගේ කේක් එකක් කපන්නද?
1: මට අදත් ඕනේ අනේ ගොඩාක් සුවඳ දැනෙන කේක් එකක්.
12: එහෙනම් අර ඊයේ නිල් කටරොල් කේක් එක වගේ අද ඒ වගේ සුවඳ එකක් කපමුද?
1: නියමයි.
12: එහෙනම් අපි පටන් ගමු. ඔන්න අපේ නිත්‍ය net සමාජිකාවක්ගේ එයාගේ පුතාගේ බර්ත්ඩේ එක අපිට මිස් වෙලා තියෙනවා කියන්න.
1: සමා වෙන්න.
12: ඔව් ගොඩක් සමා වෙන්න ඕනේ. ඔන්න රේණුකා ආන්ටිගේ චූටි පුතා පැතුම්ගේ බර්ත්ඩේ එක එයාට අවුරුදු 27යි. මෙන්න අම්මා සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: මෙහෙම දැන් බර්ත්ඩේ සෙවනකොට දෝනිලගේ පුතාලගේ උපන්දිනත් එක්කම එවන්න හොඳේ. උපන්දිනත් එක්ක නෙමෙයි ඉස්කෝලත් එක්ක.
12: ඒක තමයි මම
1: බැලුවේ. ඉස්කෝලත් එක්ක එවන්නේ.
12: හරි. කෑගල්ල හෙටි මුල්ල දොඩන් ගහවත් පැත්තෙන් අපිට බර්ත් ඩේ විශේෂයක් තියෙනවා. 38 වැනි උපන්දිනය සමරන තරංගිකා දම්පාලි දස් දිසානායක විරින්දටමින් පවුලේ හැමෝම දුවල 3 දෙනායි හස්බනුයි ඔක්කොම එකතු වෙලා සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද උපන්දිනය සමරන අද 4 වැනි උපන්දිනය සමරන ඉදුෂණීම් සර රණසිංහ චුටි පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා අපිට එවලා තියෙනවා. ඊට පස්සේ අම්පාර බණ්ඩාරනායක ගර්ල් ස්කූල් එකේ ගන්න සිනේෂා තර්කිගේ 16 වැනි උපන්දිනය මෙන්න පවුල හැමෝම සුභම සුභ උපන්දිනයක් වේවා කියලා කියනවා. අද අපේ අක්කගේ දුවගේ පස්වැනි උපන්දිනය. එයාගේ නම ටලිශිෂනුල් යාමේ පුංචි තමයි ඔන්න විශ්කරන්නේ දෝනිට. ඒ වගේම අද උපන්දිනය සමරනවා තල්ගහවත්ත ගාමිණී විද්‍යාලයේ හත වසර ඉගෙන ගන්න KW සෙත්මා දේවින්දී දුව.
13: මොනරාගල මහනාම මති මහා විද්‍යාලයේ එකලහ ශ්‍රේණී ඉගෙන ගන්න නොවින්නේ පබස්සරායාලුවගේ අද උපන්දිනය කියලා තියෙනවා. ඉතින් සුබ උපන්දිනයක් වේවා.
12: කෑගල ඇරූ ගම වෙන්න ඕන්. ඇරෑගම ඉන්දික තුසිත බණ්ඩාර වන අපි අප්පච්චිට සුභම සුබ උපන්දිනයක් කියබ දෙක තිබිලා තියෙන මෙන්න පවුල හැමෝම ආදරෙන් විශ් කරනවා.
13: අද උපන්දිනය සමරන හැමෝටම අගෝස්තු 25 වෙනිද උපන්දිනය සමරන හැමෝටම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් හැපි බර්ත්ඩේ. ඇරෝගම හරියට අර රූට වගේ තමයි නේද? රැට්
12: කියන්නේ රැට් රූට රූට.
13: ඒ වගේ නේද? එක පාට මේ අකුර හැමෝටම පැටලෙනවා. හරි, ඉතින් තව ලස්සන සින්දුවක් ඔයාට හොඳම මෝර්නින් වයිබ් එකට තව දේවල් එකතු කරගන්න දෙන්නයි හදන්නේ. හරි, ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ දක්ෂතා හැකියා දරුවන්ගේ දේවල් අරගෙන එන තැන, හොඳම මෝර්නින් වයිබ් එක වට අරගෙන එන තැන, සමහර අමතක වුණොත් තැන් අපිට මතක් කරලා දෙන තැන. මටත් ලෙහන්සටත් නේද? ඉතින් අපි පවුලක් හින්දා ගොඩක් දේවල් බෙදා හදා ගන්නවා. අපිට දේවල් අමතක වුණාම ඒ පවුලේ කට්ටිය අපිට කියනවා නේද? ඉතින් එහෙමනේ. ඒ නිසා ඉතින් මේ පවුලට ඔයත් එන්න කැමතිනේ. ඒ නිසා එන්න ඉතින් ඒ පවුලට, නැත්නම් ෆෙමල් ෆස් ස්ටුඩියෝ එකට එන්න ඕන. ඔයාගේ ජීවිතේ ලස්සනම කරගන්න මේ සින්දුව තහන්න වෙනදට වඩා ටිකක් ගැම්මේ. හා

0: සිින්දුවෙල අස්සනට නේතුවය අව අව් වගේ කකාව.
1: ඕනේ දැන් කසනයක් කියවනි සප් මම ඒක හරිම අවධානින් අහන් හිටිය.
0: සමහරේවා අවධානයෙන් ඇවහම තමයි අපිට තේරෙන හානේ ඇත්තනේ එහෙම කියලා. ඉතින් අද දවසත් එහෙම අවධානයෙන් ගොඩාක් වැඩ කරන්න පුළුවන් දවසක්. ඔයා හොඳට ඔයාගේ වෙනදට වැඩි අවධානය තියලා බලන්න. සමහර වෙනත අවධානය චුට්ටක් දෙන තැන්වලට අද ගොඩක් අවධානය දෙන්නකෝ. මම කියනවට ඔයාට වෙනදට නොපෙනුන සමහර දේවල් අද පේන්න ගනී. සමහර මගහැරුණු තැන් අද ඔයාට පේන්න ගනී. අපි අර චුට්ටක් අවධානය දෙන තැන්වලදී ගොඩාක් මග හැරිලා අමතක වෙලා අතපසුවීම් වෙලා අයෝ වැරදිලා ඒ මග හැරිලා ඒ අපි අවධානය දීලා නැහැ. වැඩිය චුට්ටයි අවධානය දීලා තියෙන චුට්ටක් චුට්ටක්. එනිසාද ගොඩක් ගොඩක් අවධානය දීලා බලන්නේ එතකොට නොපෙනෙන දේවල් පෙනෙයි. දැන් මෙහෙමයි ලෙහස්සා, මේ කතාවක් අහලා තියෙනවද කියන්න ඕනි එක කියන විදි ගැන?
1: අහලා තියෙන, අපිත් කතා කරලා තියෙනවා නේද කසිනියක්?
0: සමහර දේවල් තියෙනවා නොකියා කියන්න ඕනි. අපි එහෙම වැඩ කරලා තියෙනවානේ. දැන් ওই සිඳුවලින් කියන්නේ නේද? දැන් අපේ ජ්‍යෙෂ්ඨ પરම්පරාව ගායන ශිල්පීන් ශිල්පිනියන් ඒ සිඳුවලින් කියලා තියෙන්නේ නොකියන සමහර දේවල් ව්‍යංගයෙන් ව්‍යංගාර්ථයෙන් සමහර තැන්වල අපිට දේවල් කියන්න වෙනවා. හැබැයි සමහර තැන්වල කෙලින් කියන්න ඕනි දේ කියන්න වෙනවා. හා නැත්ද?
1: ඔව් ඇත්තටම ඇත්ත.
0: සමහර තැන්වල කියන්න ඕනි එක අමු වෙන්න කියන්න වෙනවා. එහෙම නැද්ද?
1: ඔවුනේ.
0: මේ කියන්නේ අමුවෙන්. හරි, දැන් මේ කියන්නේ අමුවෙන්. ලෙහස්සා, ඇත්තටම ලෙහස්සා, දැන් මම කසුනිනේ. කසුන විදිහට මම පොරක් නෙමෙයි. ඔන්න අමුවෙන්ම කියනවනම් මම මහා පොරක් නෙමෙයි. ලෙහස්ස ඔයා පොරක් නෙමෙයි, පිළිගන්නවද?
1: අනිවාර්යෙන්ම.
0: පොරක් නම් චරිතයක්නේ. හරිද? පොරක් කියලා කියන්න නම් අන්න රබුකන ශ්‍රී සිද්ධාර්ථ හිමියන් වගේ වෙන්න ඕන. හරි, උන්වහන්සේට මං එහෙම කතා කරන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මම මේ කියන්නේ උදාහරණයක් විදියට. පොරක් නම් අන්න නන්දමාලනියන් පොරක්, රෝකාන්ත ගුණතිලක අන්න පොරක්. හරි, ඊට කලින් අපි ගත්තොත් දුටුගැමුණු රජතුමා පොරක්. අපිට එහෙම බැලුවාම ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන් වුණාද?
1: කොහෙත්ම නෑනේ කස්නිය.
0: හැබැයි අපි ගත්තොත් එහෙම ලෙහන්සා, දැන් අපේ පසු පරම්පරාවට අනුව ඔයා කොහොමද එහෙම හිතන්නේ? දැන් ලෙහන්සගේ ජූනියර්ස්ලා ගැන ලෙහන්සා, දැන් ලෙහන්සා ඉස්කෝලේ සීනියර් කෙනෙක්නේ, එතකොට කොහොමද ඔයා හිතන්නේ?
1: ඇත්තටම කසුනියා කී, අපි අර මේ ඉස්සර අපි ලොකු කාලේ කියනවනේ මේ දැන් ඉන්න ළමයි නං කියලා. දැන් මටත් චුටක් එක හිතෙනවා, ඇත්තටම අපිට පස්සේ ඉන්න කට්ටිය, ඒ කියන්නේ චුටි නංගිලා, එයාලා පොඩක් එයාලගෙන පොඩක් ඕනාට වඩා හරිම ගැම්මින් හිතන් ඉන්නේ සමහර වෙලාවට. ඇත්තටම කසුනියකි, දැන් අපි කියන්නේ එයාලා මේ දක්ෂ නෑ කියන එක නෙමෙයි, සමහර විට එයාලා අපිටත් වඩා දක්ෂ වෙන්න පුළුවන්. ඒ වුණාට මට හිතෙනවා අපි නිහතමානීත්වය කියන එක තියෙන්නේ. මොකද අපි එයාලට වඩා දවසක් හරි කලින් ඉපදුනා නම්, දැන් කසුනියකි මට වඩා කොච්චර කලින් ඉපදිලා තියෙන්නේ, එතකොට මං කසුනියකිට ඒ දෙන්න ඕන රෙස්පෙක්ට් එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ.
0: එන්න ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ හැම පරම්පරාවකම ලෙහන්සා. ඒ කාලේ ඉඳලා අපේ රජවරුන්ගේ ඉඳලා මුතුන් මිත්තන්ගේ ඉඳලා මේක තිබිලා තියෙනවා අඩු වැඩි වශයෙන්. සමහරු හිතාගෙන ඉන්නවා මම තමයි මාර, මම තමයි පොර, මම මෙහෙමයි, මම මෙහෙම ඩිග්‍රී එකක් කරලා තියෙනවා, මට මෙච්චර ඩිග්‍රීස් තියෙනවා, මම මෙහෙමයි මෙහෙමයි කියලා. හරි, ඒක එහෙම වෙන්න පුළුවන්, දන්නව වෙන්න පුළුවන්. හැබැයි පොරක් වෙන්න නම් මොකද්ද කරන්න ඕනි කියලා හිතන්න ඕන. දවසක් හරි වැඩියෙන්, ඒ කියන්නේ දැන් අර ලෙහන්ස කියපු කතාව එක, දවසක් හරි වැඩිමල් නම් එයා මට වැඩිය දෙයක් දන්නවා, ලෙහන්සට වැඩිය දෙයක් දන්නවා. එයා මට වැඩිය දවසක් දේවල් දැනගෙන තියෙනවනේ. ඊළඟ කාරණාව තමයි ලෙහන්සා, අපි අපේ ජ්‍යෙෂ්ඨයන්ට ඒ රෙස්පෙක්ට් එක දෙන්නේ නැති එකෙන් අපිට කවදාවත් හරියන්නේ නැහැ. අමුයෙන්ම මේ කියන්නේ හොඳේ. අනිවාර්යෙන්ම අපිට කොතනදී හරි ඇනෙනවා, අපිට කොතනදී හරි මග හැරෙනවා දේවල්. අපිට පස්සට ආපස්සට හැරිලා බැලුවම හානේ අපිට මෙහෙම උනේ මෙහෙම නිසානේ කියලා හිතෙනවා. ඔයා දන්නවද ලෙහන්සා, ජ්‍යෙෂ්ඨයෝ හිතන විදිහ මම නිහඬව හිටියේ මම අන්ධහින්ද නෙමෙයි කියලා කියනවා. හරිද? මම නිහඬව හිටියේ මට මුකුත් පේන්නේ නැති නිසා නෙමෙයි. හැබැයි මම නිහඬව හිටියා. හරිද? ඊළඟට මම කිසිවක් නොකිය හැබැයි පැත්තකට වෙලා හිටියා. මම කිසිවක් නොකිය පැත්තකට වෙලා හිටියට මම හැම දෙයක්ම දැක්කා. හැම දෙයක් ගැනම හොඳ අවධානයකින් හිටියා. ඊළඟට තව තව ඉස්සරහට යනවා. මම නිහඬව ඉන්නකොට ඒකෙන් අදහස් වෙන්නේ මට මොකෝත්ම තේරෙන්නේ නැහැ කියලා නෙමෙයි. මම බබෙක් නෙමෙයි, මට ඔක්කොම තේරෙනවා. මං හැමදේම බලාගෙන ඉඳලා තියෙන්නේ. හැම දෙයකටම ක්ෂණිකව ප්‍රතිචාරයක් අවශ්‍ය නැහැ කියලා මම දන්නවා. ඉතින් ඒ වගේම සමහර වෙලාවට මම හොඳම ක්‍රමය තමයි මිනිස්සුන්ට ඉඩ ඇරලා බලාගෙන හිටපු එක. මම මිනිස්සුන්ට ඉඩ ඇරියා. ඔවුන් විසින්ම ඔවුන් කවුරුද යන වග හෙලිකර දීම කාලයත් සමග සිද්ධ වුණා. ඉතින් මම නිහඬව හිටියා. ජ්‍යෙෂ්ඨයෝ හිතුවේ එහෙම. ඒ නිසා ඔයා හොඳට මේ ගැන හිතලා බලන්න. මේ මමත් හොඳේ, මට ඇතුළු හැමෝටම මමත් මේ ගැන ගොඩාක් හිතපු නිසා මේ කියන්නේ. ඒ නිසා මම ඇතුළු මේ අලුත් පරම්පරාවේ හැමෝම අපි කලින් පරම්පරාවේ අය කරපු දේවල් ගැන මොනවද කියලා හිතන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, ඔවුන් නිහඬව බලාගෙන ඉන්නේ ඔවුන්ට මුකුත් බැරි නිසා නෙමෙයි.

0: මේ තේවගේ ජේෂ්ඨයෙක් තමයි ලෙහන්සා වික්ට රත්නායකයන් දැන් අවුරුදු 84ක්. ඉතින් හැම ගුරුවරයෙක්ම හැම අම්ම තාත්තගේ ඉඳලාම ඔයාට අකුරක් හරි උගන්නපු හැම කෙනෙක්ගෙම මතකය ඔයා අවදි කරගෙන බලන්නකෝ. ඔයාට ඒ දැනෙන සහනය කොච්චරක්ද කියලා.
1: කසුනියකි කිව්වනේ දැන් අපිට ඒක මුල මතක තියාගන්න කියලා. මම මේ සින්දුවත් එක්ක ඇත්තටම ගොඩාක් මුලට ගියා. මගේ එක වසරේ ඉඳන් පෙර පාසලේ ඉඳන් ඒ කියන්නේ අම්මා තාත්තගේ අපේ මුල්ම ගුරුවරුනේ. අම්මා තාත්තගේ ඉඳන් මගේ පෙර පාසලේ ඉඳන් මේ අද වෙනකන් මට උගන්නපු ගුරුවරු මට පාඩම් කියලා දුන්නු ඕනම මිනිස්සෙක්. සමහර විට මට වඩා පොඩි ළමෙක් උනත් වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ඇල්ෆා ස්ටුඩියෝ එක කසුනියකි. දැන් කසුනියකි ගැන කතා කරද්දී කසුනියකිටත් මතක ඇති අපි අද උදේත් කතා වුනේ මම මේ ආපු පළවෙනිම දවස් කීපේ මගේ කටහඬින් හරි කසුනියකි මොකද කියන මම ඔව් එච්චරයි. දැන් පොඩ්ඩයි ඊට වඩා කතා කරනවා. ඉතින් මේ මං කල්පනා කරේ මට එදා හිටපු තත්වෙන් එක පාටම උඩ පැනලා මෙතනට එන්න බෑනේ කසුනියකි. මට හිත ඒ කියන්නේ මමම විතරක් නෙමේ ඒක කසුනියකි මට කිව්ව මෙහෙම කරන්න. ලෙහන් සබබා අපි මෙහෙම කරමු. එතකොට කසුනියකිගේ ගුරුහරුකම් නැත්තම් අද මං කවමදාක්වත් මෙතනෙදීද අද මට මෙච්චර ආදරයක් අපේ net fm alpha studio pauling අපේ වැඩ කරන නැන්දලු මාමගෙන්. ඒ හැම ආදරයක්ම මට ලැබුණේ කසුනියකි නිසා.
0: ඔව් ඉතින් ඒක අපි වෙනම
1: කතා කරන්න ඕනේ. මං කිව්වේ කසුනියකගේ ජේෂ්ඨියෝ ගැන. ඉතින් මට කසුනියකි ජේෂ්ඨෙක්.
0: අන්න හරි. දැන් මම මේ කියන්න යන්නේ ලෙහන්සා එහෙම අමතක වුණොත් නම් අපිට කවදාවත් ගමනක් ගොඩක් දුර යන්න බෑ. හරි තාව කාලිකයි. හරි. ඉතින් ජය වේවා සුභ වේවා. Come on guys අපි හොඳට වැඩ ටික අද කරගෙන යමු. මේ ඔයාට ටික ටික කියාගෙන යන්නේ විශේෂයෙන්ම අලුත් පරම්පරාවේ සමහර බහුතරයක් අපි දකිනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඇත්තට මේගොල්ලෝ තමයි මාර කියලා. මමත් මේ හොඳේ මමත් දැන් අපිට මේ කලින් පරම්පරාවත් එක ගත්තොත් මාත් අලුත් පරම්පරාවනේ. ඊළඟට ලෙහන්සගේ පරම්පරාව ඔහොමනේ දැන් පරම්පරා එන්නේ. ඉතින් ඒ නිසා හැම පරම්පරාවකම මතක තියාගන්න ඕන කලින් පරම්පරාව කොහොමද කියලා. ඒ නිසා ජේෂ්ඨය අමතක කරලා ඉස්සරහට යන්න බෑ. එදව සමතක කරලා මේ දවසට ඒමට නොහැක. මෙදව සමතක කරලා හෙට දවස ගැන හිතිය නොහැක. එක හොඳට මතක තියාගෙන ජීවිතේට ගොඩක් ලොකු දෙයක් කරගන්න බලන්න. මම කසුනි.
1: මම ලෙහන්සා.
2: તો શરૂ કરે.

0: நெட் எஃப்எம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா கசுனியன் லெஹான்சா.
1: වාව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Race Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
4: මට උන වගේ සේන.
3: ලින් පස්පංගුව බමු.
4: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන? ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
5: නැගිට ගන්න නම් ලින් පස්පංගුව විතරමයි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් ඉදෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: නම දයාපති ඉගලාඳුවේ. කෑටි කැඩිලි ඉවරලා මම අවුරුදු 20ක් විතර දුප්පින් සිංගල් වේග් ගත්තා. ගන්න පුළුවන් සෑම තැනින් මම වේග් ගත්තා. බොන්න කිව්ව හැමවම කසායවල් බිව්වා. කිසිම දෙයකින් මට අඩුුනේ නෑ. ඊට පස්සේ තමයි මේ මගේ පුතා වෙන කෙනෙක් ඔතෙන්ට ගිහිල්ලා ඉවරලා ඇවිල්ලා කිව්වේ නැන්ද එතන හොඳයි ඉතෙන්ට ගිහිල්ලා බලන්න කිව්වට පස්සේ තමයි මම ගිහින් ගන්නේ. කමල් බඳු වේද මාත්‍යා මම වේග් ගත්තේ දෙසරයයි. දැන් හොඳටම හොඳයි.
10: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
12: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවා ගැන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවලා සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
13: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරු සරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න.
14: FM 95 FM 94.8 FM Divine Pura

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් එම් මම

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0776 716 7672.
2: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන් අද 2026 අගෝස්තු 25 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්මාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
3: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට හදිසියේ ජලය කැපෙයි. ඩුබායි හිදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බස් ලලිත් දිවයිනට රැගෙනෙයි. පාස්කු නඩුවේ තීන්දුවට දින නියම වෙයි. පුනර්ජනනීය විදුලි ප්‍රභවවල තවත් වාසියක් ගැන අනාවරණයක්. ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම ආර්ථික සම්බාධක මාලාව අමරිකාව ප්‍රකාශයට පත් කරයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලත් යළි ඉහළට.
3: The truth people trust.
4: කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හදිසියේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ ජලයේ ගුණාත්මක භාවයට බලපෑ හදිසි තත්ත්වයක් හේතුවෙන් ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: අඹතලේ හා කැලණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරවලින් ජලය බෙදාහරින කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හදිසියේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානාශ්‍රිතව ජලයේ ගුණාත්මක භාවයට බලපෑ හදිසි තත්ත්වයක් හේතුවෙන් එලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුව බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. ඒ අනුව අවශ්‍ය පරීක්ෂණ හා අදාළ කටයුතු සිදු කරමින් පවතින බවද එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැත්තා දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බස් ලලිත් නැමැත්තා දිවයිනට රැගෙන විත් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා කටුනායක ගොන්තරපලේ මේ වන විට රැඳී සිටින නෙට් නිවුස් නියෝජිත TKG කපිල සමගින්. අයිබෝන් කපිල.
5: අයිබෝන් කේසර, අද දිනේ විශේෂ සිදුවීමක් සිදුවනවා. ඒ තමයි ඩුබායි සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වගේම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සමාජිකයෙකු වන කන්නංගරගේ ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නොහොත් කුඩු ලලිත් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් ඩුබායිදී අත්අඩංගුවටගෙන අද අලෙම කටුනායක ගොන්තොට්ටුපළ වෙත රැගෙන ආවා. අද අලෙම 5:20 පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 තරණ ගුවන් යානයෙන් බොහෝ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන වී තිබෙනවා. දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බස් ලලිත් වයස අවුරුදු 36 පුද්ගලයෙක්. මේ වන විට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙනමින් තිබෙනවා. ඉන්පසු මොහු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසය වෙත වැඩිදුර විමර්ශන සඳහා රැගෙන යාමට නියමිතයි. මම TKG කපිල, කටුනායක ගුවන් තොටුපළ සිට නෙට් නිවුස් වෙනුවෙන්.
4: ස්තුතියි කපිල. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවැත්වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළා. එම නඩුවට අදාළ දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
0: ನವರತ್ನ ಮಾರಸಿಂಹ, ರಾಮನಾಥನ್ ಕಣ್ಣನ್ ಸಹ ಸುಜೀವ ನಿಶಾಂಕಯನ ಮಹತ್ವರುಣ್ಗೆನ್ ಸಮನ್ವಿತ ತ್ರಿಪುದ್ಗಲ ಮಹಾಧಿಕರಣ ವಿನಸುರು ಮಡುಲ್ಲಾ ಕಿದಿರಿಯೇ ಮೇಮ ನಡು ವಿಭಾಗ ಪವತ್ತುನ. ನೌಫರ್ ಮೌಲವಿ ಅತಲು ವಿತ್ತ ಕರುವಾಣ್ ವಿಸಿ ಹತರ ದೇನಿಕುಟೆರೇವ ನೀತಿಪತಿ ವರೆಯ ವಿಸಿನ್ ಮೇಮ ನಡುವ ಗೊಣು ಕರತಿಬುಣ. ಪುನರ್ಜನನೀಯ ವಿದುಲಿ ಬಲಶಕ್ತಿ ಪ್ರಭವಿಯಾನ್ ಜಾತಿಕ ಪದ್ಧತಿಯಟ ತವದೃಟ ತೆಕ್ಕರಗಣೀಮ ಮಗಿನ್ ವಿಟಿನ್ ವಿಟ ವಿದುಲಿಗಾಸ್ತು ಉಚ್ಚಾವಚನೆ ವೀಮ ವಲಕ್ವಾಗತ ಹೆಕಿಬವ ಮಹಜನ ಉಪಯೋಗಿತಾ ಕೊಮಿಸಮ ಪವಸನವ. ಎಂ ಕೊಮಿಸಮೇ ಸಭಾಪತಿ ಮಹಾಚಾರ್ಯ ಕೆಪಿಎಲ್ ಚಂದ್ರಲಾಲ್ ಮಹತಾ ಪೆವಸುವೆ ಎಯ ಮಿರಟ ಆರ್ಥಿಕೇಟದ ಯಹಪತ್ ತತ್ವ್ಯಾಕ್ವನು ಎತಿಬವಾಯಿ.
6: ಅಪಿ ದನ್ನೋ ತವಮತ್ ಅಪಿ ವಿದುಲಿ ನಿಷ್ಪಾದನೆಯ ತಾಪ ವಿದುಲಿ ಉತ್ಪಾದನೆಯ ಮತ್ತ ಕಿಸಿಯಂ ಸಲ್ಪಿತು ಪ್ರಮಾಣ ತಾಮತ್ತಿ ತರ ಏಕ ಪ್ಯಾತ್ಕಿಂಗ್ ಏಕ ಅನವಸ್ಯ ಪರಿಧಿ ಅಪಿಟೇಕೆ ಸೂರ್ಯ ಬಲೆಯಂ ಅನಿ ಪುನರ್ಜನಿ ಬಲೆಯಂ ಅಪಿ ವಿದುಲಿ ನಿಪುದಾಗನ್ ಪುಳುವಂ ಅವಸ್ಥಾವಕ ಅಪಿ ತಾಮತ್ ತಾಪ ಜನನೇ ವಿದುಲಿ ಲಭಾಗನ್ನು ಕೇನ ಏಕ ಅಪಿ ಇತನ ಅಪಿ ಸುದುಸು ತತ್ವಯಕ್ ನೆಮೇ. එක පැත්තකින් විදේශී විනිමය අපි අනවශ්‍ය විදියට රටෙන් පිටට යනවා. අනිත් පැත්තෙන් අපේ පහුගිය කාල සීමාවන්වල විදුලි ගාස්තු එහා බැලුවොත් අපිට පේනවා කිසියම් ආකාරයක උච්චාවචනයක් වෙනවා. වැඩි වෙනවා, අඩු වෙනවා. ඒ උච්චාවචනයට බලපාන ප්‍රධාන හේතුව තමයි ඔය කියන තාප ජනනයේ මත අපේ තියෙන රැඳියාව. එක පැත්තකින්

0: එන විදුලි ගාස්තු කිසියම් ආකාරයක ස්ථාවර කරගන්න එක සියලුම පාරිභෝග කියන්නේ විශේෂයෙන්ම ව්‍යාපාරික කර්මාන්ත සිට තාමත් එදත් වෙනවා ස්ථාවර විදුලි ගාස්තුවක් ලබා ගැනීම සඳහා.
1: මෙන්න දැන් ලැබුණු පුහතක්. කැලණිකඟෙන් ජලය ලබා ගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මක භාවයට බලපෑ හදිසි තත්ත්වය මේ වන විට निराකරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව එම කටයුතු සිදු කළ බවයි. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශ පරිදි ජලය යළි බෙදා හැරීම සඳහා අවශ්‍ය ජලයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකර නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමෙන් අනතුරුව ජලය යළි බෙදා හැරීම සඳහා කටයුතු සිදුකර තිබෙනවා. ජල පවිත්‍රාගාර ආශ්‍රිත ප්‍රදේශ වෙත ජල සැපයීම ඉදිරිපැය කිහිපය තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය පැවසුවේ. එහෙත් බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජල සැපයීම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා. අමෙරිකා එක්සත් ජනපදයේ විසින් ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම ආර්ථික සම්බාධක මාලාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. අමෙරිකානු මුදල් ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ඔපරේෂන් එකනොමික් අවුට්කාස්ට් ලෙස නම් කළ මෙම මෙහෙයුම ඉරානය ලෝක ආර්ථිකයෙන් සම්පූර්ණයෙන්ම කොන් කිරීමේ අරමුණින් දියත් කළ එකක්. මෙම නව සම්බාධක යටතේ ඉරානයේ ඩිජිටල් මුදල්, තාක්ෂණ, රත්රන්, ගුවන් සේවා සහ නාවික යන ප්‍රධාන ශිෂ්‍ර පහක් ඉලක්ක කර ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයින් ආයතන සහ නෞකා 60කට ආසන්න සංඛ්‍යාවකට තහනම් පනවා තිබෙනවා. කෙසේ වෙතත් අමරිකාවේ මෙම ආර්ථික තර්ජනය හමුවේ ඉරාන ආර්ථික අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අමරිකානු සම්බාධකවලට මුහුණදීම සඳහා වසර දෙකක විශේෂ සැල්සුමක් ඉරානය සතුවන බවයි. එසේම මෙම සටනින්ද වොෂින්ටනයට පරාජයත් වන බව ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අර්බුදයත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලේක මිල $92ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඉරානය නැවත වරක් ප්‍රකාශ කර ඇත්තේ මෙම අර්බුදය දිගින් දිගටම පැවතුණු හොත් හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදු කරන තෙල් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගන්නා බවයි. අමරිකාවේ මෙම ඒකපාර්ශවීය සම්බාධක තීරණය චීනය සහ රුසියා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර තම රටේ ආර්ථික සහ වෙළඳ හිමිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා බව චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා. ලබන වසරේ පාසල් විභාග පැවැත්වෙන කාලසටහන විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව 2027 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට නියමිත වෙත්තේ අගෝස්තු මස පළමු වනදායි. 2027 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන වසරේ අගෝස්තු මස 3 වනදා සිට අගෝස්තු මස 28 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2027 වසරේ ඔක්තෝබර් මස 24 වනදා පැවැත්වීමට නියමිතයි. ලබන වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ 2027 වසරේ දෙසැම්බර් 7 වනදා සිට 2027 වසරේ දෙසැම්බර් මස 14 වනදා දක්වා කාලය තුලයි. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: FM 95,
5: FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM 95 FM රටක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
1: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර

0: අදාළවක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
1: FM 95.8 Net FM දිවයින පුරා.
2: Good morning. දැන් වෙලාව 7:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: Homagama Meruketi tawat prime location ekak purchase ek rupiyal 685000 sita Amathana Prime Lands 13:22
7: Rhino Roofing within Hadunwa then Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Fatty Vistar Sandhal 1396 Amathanna
8: Damro Wasara Meda Sale Graha Bhandi Saha Viduli Upakarana Sandha Vishesha Vattam Sieluma Damro Pradarshanagara Walin
9: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathohot 0112125125 amathanna
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388388 අමතන්න
11: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
12: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
13: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
14: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
15: අයියේ මේ hotspot on කරන්නකෝ.
16: Hotspot? අයියේ.
15: data නෑ අනේ.
16: නංගි මේ එහෙම දෙන්න data අපි ගාව නෑ. නංගි දන්නවද? megabyte 1024ක් gigabyte 1යි. එතකොට නංගි gigabyte 1024ක්.
17: ඒයි නංගි මේ data නැතුව byte එන්නේ. ගල් යුගයේ ඉඳන් digital යුගයේ වෙනකන් yota byte වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ morning byte එකට. සතියේ දවස් පහේම උදේ 7ට algo tawmට tune වෙන්න.
18: Neither ready for this war.
19: Squash the battle Hitler's Nazi Congress comes to an end.
20: Together on a day of profound joy, a soaring hope.
21: The day a planet stops for a game.
1: Net FM. Algo Town.
2: Brought to you.

0: Good morning. Velavude hatai vinadi hatai. Godang dying. Achi no?
1: ගෝදම්බ රොටි වගේ මට නම් ඇහුනේ නේ.
0: පොඩක් ෂොක් වුණා නේ
2: දෙන්නා. අමුතු වචන කියන ඇවිල්ලා මේවා ගුඩ් මෝනින්ද නැත්නම් වෙන මොන හරිද අපිට දොස් කියනවාද?
1: දැන් ආවා කිව්වේ ඒවා පහු කියලා ඔයාට මතකද කියන්නකෝ.
0: පොඩි පොඩි ඒවා මතකයි.
1: මම මතක තව එකක් කියන්න. සුප්‍රභාත්
0: මතකයි. තාමුණා සුබෝදය මතකයි.
2: ඒකනේ අපි ඊයේ කිව්වේ.
0: සුබෝදය නේ. බොන්ජෝ මතකයි. ගුඩ් මෝගන් මතකයි.
1: මට මතකයි. සුබෝදයසන. අර ඉන්දියාවට පල්ලෙ තියෙන දූපතක් ඒකේ කතා කරන භාෂාව.
2: ගුඩ් මෝනින් කියන්න මතකයි. සුබෝදයසනක් කියන්න මතකයි.
0: මතකයි.
1: ඒ අර දූපත හිටිය කට්ටියව කාලයක් අල්ලන් හිටිය කට්ටියගේ භාෂාව.
2: ඒව පුරුදුයි අපිට.
0: හරි මේ අද උදේ එළියට බහිද්දි පොඩි සීතලක් ආවා. මං හිතුවා ඉතින් අයිස්ලන්ඩ් වල මිනිස්සු හැමදාම ඉන්නේ මෙහෙම වෙන්නේ නැතිනේ. ඊටත් වඩා බරපතල විදියටනේ. ඒක නිසා ඒ විදියට ගුඩ් මෝනින් කියනවා.
2: හරි. දැන් ওই විදියට මේ අපි සීතල ගැනනේ උදෙන්ම දැන් මේ අපේ සාරට මතක් කළා තියෙන එළියට බහිද්දි. ඔයා දන්නවද? යුරෝපීය කොපර්නික්ස් කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය, ඒ කියන්නේ යුරෝපීය රටවල් කිහිපයක් එකතු වෙලා පවත්වාගෙන යන කාලගුණ විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරන පරීක්ෂණ කරන සමාගමක්, මේ අධ්‍යයන ආයතනයක්. ඒගොල්ලෝ කියනවා මේ වෙනකොට ලෝ පුරා සාගර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 21.1 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා
1: කියලා.
2: මේ තමයි ඉතිහාසයේ පළවෙනි අවස්ථාව මේ වගේ රෙකෝඩඩ් temperature එකක් report වෙලා තියෙන.
1: දැන් කියන්නේ සමහරවල් තියෙන්න ඇති කවුරුත් දන්නේ
2: නැහැ. මනින්න පුළුවන් හැකියාවක් තිබෙන්නේ නැහැ.
1: අවුරුදු 100ක්ද 200ක්ද ඉස්සේනේ. අපි ඕවා ගාන පිළිවෙලකට කරගෙන ඉන්නේ.
2: පිළිවෙලට කරගෙන ඉන්න ඔය කීක මේ ගැජමැටික් එහෙම යොදාගෙන. ඉතින් සාමාන්‍යයෙන් සාරණුවා මේ විදිහට සාගර උෂ්ණත්වය මනින්දී සාගර මතු පිට ඉඳලා මීටර් 10ක් විතර යටට තමාලු උෂ්ණත්වය මනින්නේ. එහෙමත් නැත්නම් අඩි 32ක් විතර යටට යනකම් උෂ්ණත්වය මනිනවලු සම්මත විදිහට. ඉතින් බෝයාවන් යොදා ගන්නවලු, ඊට පස්සේ ගැබුරු මුහුදු නිරීක්ෂණ නෞකා යොදා ගන්නවලු, සැටලයිට් ඉමේජස්, ඔය ඉන්ෆ්‍රාරෙඩ් වගේ තාක්ෂණයන් තියෙන සැටලයිට් යොදා ගන්නවලු.
1: මොකද ඒකේ තර්මෝ තත්ත්වය මත පුළුවන් අර මේ
2: අර උෂ්ණත්වයන් පෙන්නනවනේ.
1: හරි. මොකද්ද මොන වර්ණ ඡායාරූපද කියලා කියනවනේ.
2: ඒ කියන්නේ ස්පෙක්ට්‍රම් එකේ එක එක වර්ණ තලයකට ආවම පෙන්නනවනේ මේ උෂ්ණත්වය, මේ හරිය කූල් එහෙම බලා ගන්න පුළුවන්. අර මේ ප්‍රෙඩේටර් මූවි එකේ ඒලියන්ස්ට පේන්නේ අන්න ඒ වගේ. ශරීරයේ උෂ්ණත්වය තියෙන දැන් එයාට පේනවනේ වෙනම. අන්න ඒ වගේ මේ සැටලයිට් වලටත් හැකියාව තියෙනවා මේ මුහුදේ වෙන්න පුළුවන්, ගොඩබිම වෙන්න පුළුවන්, මේ තාපය නිකුත් කරන තැන් හඳුනගන්න. ඉතින් ওই විදිහට ওই තියෙන ඔක්කොම ගැජමැටික් ටික ලෝකයේ මේ වෙනකොට තියෙන නවීනතම තාක්ෂණයන් හැමදේම යොදාගෙන මෙෂර් කරාට පස්සේ සෙල්සියස් අංශක 21.1 උෂ්ණත්වයක් වාර්තා වෙලා තියෙනවලු. 2024 අවුරුද්දේ මේක 9 ගානකට ඇවිල්ලා තිබ්බලු. 1.0නේ. කලින් 0.9 ගානක තිබ්බලු.
0: ඕකේ.
2: හරිද? දැන් 1.0ක් දක්වා මේක වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක රෙකෝඩඩ් ටෙම්පරචර් එකක්. ඒ කියන්නේ මෙච්චර කාලයක් පුරාවට අර නුවා කිව්වා වගේ අපි මේ තාක්ෂණය යොදාගෙන මනින්න පටන් ගත්තු කාලය පුරාවට අපිට මීට කලින් එහෙම උෂ්ණත්වයක් වාර්තා වෙලා නැහැ. ඉතින් මේ ආචාර්ය සමන්තා කිව්වට මෙයා මෙහෙ නෙමෙයි. එහි ඔය කොපර්නික්ස් කාලගුණ විද්‍යා ආයතනයේ එක්කෙනෙක්.
0: රයිට්.
2: එයා කියනවා මේ මෙන්න මෙහෙම. This record is another clear signal of an ocean undergoing a stress. හරිද? මූදටත් stress. සාගරයටත් stress වෙලාලු තියෙන්නේ.
0: මට හිතා ගන්න පුළුවන්.
2: එතකොට හිතා ගන්න පුළුවන් මේක මොන වගේ තත්වයකටද මේ කැරකෙමින් තියෙන්නේ කියලා. ඉතින් මේවා ගැන අපි බය කරන්න නෙමෙයි. මීට කලින් අපි ඔය ගැන කතා කර අපේ ඇල්ගොටවුන් එකේ යනවා. ඒ කියන්නේ අපි මැයි මාසේ විතර මේ වගේ තත්වයක් එන්න තියෙනවා. මේ වෙනකොට ලෝකේ කාලගුණ විද්‍යා සංවිධාන තමන්ගේ තියෙන පරිගණක පද්ධති වලට data දාලා ඒවා process කරලා හොයාගෙන තියෙනවා. 90% ආසන්න සම්භාවිතාවක් තියෙනවා මේ වගේ දරුණු තත්ත්වයේ නීනෝ තත්ත්වයක් ඇති වෙන්න හැකියාව තියෙන කියලා.
1: ඒකම මේ ඔය පිළිබඳව විද්වත් සංවිධාන කියලා තිබ්බා. මේ දැන් මිනිස් ක්‍රියාකාරකම් නෙමෙයි මේකට. ඒ කියන්නේ බොහොම සුළු ප්‍රමාණයක් හේතු වෙන්න ඇති. හැබැයි ලෝකේ කැරකෙනකොට, ලෝකේ ගමන් කරනකොට කාලෙන් කාලට එල් නිනෝ ලාලිනෝ තත්ත්වයන් එනවා. ඉතින් එහෙම ආපු තත්ත්වයක් මිසක් නැත්තම් ඔක් කියන්න පුළන්නේ මේ අර සුනාමි ආවමත් කිව්වනේ මොනවද පරමාණු බෝම්බ මේ පුපුරෝලා පොළොව යට කියලා. ඉතින් ඒ සුනාමි වල වගේ ආපු බලයක් ගන්න පරමාණු බෝම්බ මං හිතන්නේ ලෝකේ තියෙන ඔක්කොම පරමාණු බෝම්බ එකට එකතු කරලා පුපුරවන්න
2: වෙනවා.
1: ඇත්තටම මේක මෙහෙමයි මිනිස් ක්‍රියාකාරකම් දැන් ඔය තත්ත්වේ ආවම ඊට පස්සේ එන සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවානේ. ඒවට ඉතින් අපේ කතන්දර නැහැ බලපාන ඉඩ තියෙනවා. ප්ලාස්ටික් මූදර දැමීම, ඊළඟට අපි ඔය කිසිම හේතුවක් නැතුව කුණු ගිනි තියෙන එක, කැලෑ ගිනි තියෙන එක, ඒවාර පස්සේන දේවල් මේ සමතුලිත කරගන්න තියෙන පරිසරයේ මේ අංජබජල් කරන්න අපේ ක්‍රියාකාරකම් හේතු වෙනවා. හැබැයි ඔය කාලගුණ තත්ත්වය ඇති වෙන්න, එල්නිනෝ තත්ත්වය ඇති වෙන්න මිනිස් ක්‍රියාකාරකම් නෙමෙයි. ඒකෙදින් ලෝකේ ස්වභාවය කියන කාරණේ තමයි ඕන් නිලිදරව් කරලා තියෙන්නේ.
2: ඔව්, ඒ කියන්නේ ඒක මේ චක්‍රයක් විදිහට තමයි නෝවා සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට නැත්නම් හතකට සැරයක් මේ වගේ එල්නිනෝ තත්ත්වයක් එනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඔය නිවර්තන
1: අපිට මතකයි අවසාන එල්නිනෝ තත්ත්වයේ හින්දා හික්කඩු ඉරිපිච්ච ගොඩක් කොරල් පර මිය ගියා. දැන් ආය ආන්තම් ඇවිගෙන එනකොට ආයේ ඉතින් ඒ தத்துவය ඇවිල්ලා තියෙනවා.
2: ඉතින් ඒ කියන්නේ මේ ඔය අපිට මතක ඇති ඉතිහාසයක් ගත්තට පස්සේ එන දරුණුම එල්නිනෝ தத்துவය කියලා තමයි මේ වෙනකොට විශේෂඥයින් මේ ගැන අනතුරු අගවලා තියෙන්නේ. ඉතින් ජෙරමි ක්‍රිස්ට් කියන ආචාර්යතුමත් කියනවා. එයත් මෙන්න මෙහෙම කියන්නේ ඉංග්‍රීසියෙන් කියලා තිබ්බේ, සිංහලෙන්
0: නෙමෙයි.
2: හරි. සිංහලෙන් බෑනේ ඉතින් අපි අමාරුවෙන් අනිත් පැත්ත හරව ගන්න ඕනේ. හරිද? එයා කියනවා මෙන්න මෙහෙම. The fact that we are already breaking records. Record break karana unusumak vaartha wenawa sagara matu pitin. Is an early indicator of how kal tiya apita yam yam me purokatana anaturu wagawim karamin innawa mona ganada how strong El Nino becoming. Egena thamath ævilla ne. එමින් පවතිනවා.
1: ඔය එන්න කසකාරය හරි ඉස්සරහින් යන පොලිස් කාර් එක තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. පෙර ඇර
2: ඈ. ඔය කස සද්ද තමයි අපිට නිකන් ඇහෙන්නේ.
1: කසත් නෙමෙයි අර අර මේ වැලි දාගෙන
2: ට්‍රැක්ටරේ. ඉතින් මේක අපිට ලොකු පණිවිඩයක්. මේ වගේ දේවල් ගැන අවබෝධයෙන් අවධානයෙන් ඉන්න ඕන. ඉතින් ඇල්ගෝ ටවුන් එකේ අපි කල් තියා මේ ගැන ඔයාට කිව්වා. එහෙම කිව්වේ ගැන අපි සතුටු වෙන්නේ ඔන්න අපි කියපු එක ඇවිල්ලා එහෙම නෙමෙයි. අපි කියන්නේ අපි මේ තහවුරු කරමු.
1: මෙහෙමයි ඉතින්. අපිට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ ඉතින්.
2: කියන්න තමයි පුළුවන්.
1: මොකදින් සුභව ධර්මයට තමයි මොන හරි කරනවා නම් කරන්න තියෙන. ඒක මම දැක්කා මේ අපේ රටේනේ හොඳම ටූනා ලෝකෙ හොඳම ටූනා මොනවද කෙලවල්ලා නේද මේ ඉන්නේ ලෝක ටූනා සමුළුවත් ලංකාවේ තිබ්බා. රසම ටූනා මාළු ඉන්නෙත් ඒක ටූනා විතරක් නෙමේ සාගරේ ඉන්න මාළු විශාල වශයෙන් ලංකාවේ සාගර කලාපේ අතහැරලා ගිහිල්ලා කියලා ලොකු සැකයක් දීවරින්ට ඇති වෙලා තියෙනවා. ඉතින් ඔවුන් මං හිතන්නේ නාරා ආයතනයට මේ පිළිබඳව දැනුම් දීලා මේ අපේ රටේ තියෙන ජලජ සමුද්‍ර මේ පර්යේෂණ ආයතනේ නාරායකින් ස්පෙෂල් මේ රිසර්ච් එකක් කරන්න පටන් ගන්න තියෙනවා. මේ සාගර උණුසුම ඉහළ ගිය හින්දාද ඒ මාළු වෙනදට ගැවසිච්ච තැන්වලින් ලංකාවේ මාළු ඉවත් වෙලා තියෙනවා
2: කියලා තියෙනවා. ඒක වෙන්න පුළුවන්. මොකද අර මේ එල් නීනෝ ගැන ඉස්සෙල්ලම වාර්තා වෙන්නෙනවා මේ අපි කියන්නේ පේරු රාජ්‍යය කියලා දීවරින්ට තමයි ඒක ඉස්සෙල්ලම අනාවරණය වුණේ.
1: දීවරේ නම දාලා තියෙන්නේ.
2: ඒ කියන්නේ ඒගොල්ලන්ටත් ওই මාළු අස්වැන්න ටික ටික අඩු වෙද්දි තමයි තේරලා තිබ්බේ.
1: මම මේ දවස් මේ පව දැන් සතියකට දෙකකට දෙකක් විතර ඇති.
0: දෙකක් විතර.
1: මේ අර ගාල්ල දෙවටේ මේ මාදලක් කදින්න පොඩි සපෝට් එකක් දුන්නා.
2: ඒ වැඩේ
1: මම හරි කැමති වැඩක්. ඕක දැක්ක කොහේ හරි ටක් ගාලා වැහලා ගිහිල්ලා මේ ඇත්තටම මට හරි දුක හිතුණා. මම හිතන්නේ කිලෝ ලොකු මාදලක් මම හිතන්නේ ඒ දෙවටේ තියෙන මුළු මුහුදු බොක්කම ආවරණය වෙන්න පරිදි මම හිතන්නේ කිලෝමීටරයකටත් වැඩි ලොකු මාදලක් දාලා ඒ දීවර සෑහෙන වේසක් ගත්තා. ඉතින් මේ මම හිතන්නේ මාළු කිලෝ 5ක් 6ක්වත් හවුන්නේ නැහැ. ඉතින් හිතන්න ලොකු වේසක් දරලා මාදලක් ඇදලා මේ ගෙදර ගෙනියන්නවත් මාළු කූරි ටිකක් නැති වෙනවා කියලා කියන. එතකොට එතෙන්දිත් කිව්වා දැන් මේ හරිය මාළු නැහැ මේ කියලා. මේ ඉතින් එහෙම තමයි ස්වභාව ධර්ම එහෙම තමයි. ඉතින් අපි ඒවා කොහොම හරි මැනේජ් කරගෙන කළමනාකරණය කරගෙන රට ඉස්සරහට ගෙනියන්න බලමු. දැන් කොහොම වුණත් මම හිතන්නේ අපේ රටේ රාජ්‍ය ආයතනවල අවධානය යොමු වෙලා තියෙනවා. දැන් ඊයේ විදුලි බල මණ්ඩලයේ ඒ පිළිබඳව අදහසක් විදුලි බල මණ්ඩලෙ නෙමෙයි මේ PUSIL එක කියන්නේ මේ
2: මහජන උපයෝගිතා
1: කොමිසම දැන් අපේ net news වලත් මේ පිළිබඳව ගියා. මේ ඉතින් දැන් මේ ඉඳන් ලෑස්ති වෙනවා මේ සූර්ය බලෙන් ඒක පුනර්ජනනීය බල ශක්තියින්ට විශේෂ අවධානයක් යොමු කරලා සාමාන්‍ය ජනතාවටත් ඒ සඳහා යොමු වෙන්න. නැත්තම් දැන් සෝලා සිස්ටම් එකක් ගහ ගන්නවා කියලා කියන්නේ නිකන්
2: ලේසි නෑ
1: නේ මලවුන් හම් වෙනවා වගේ අමාරුවට.
2: ඔවුනේ.
1: ඔව්.
2: ඒ කියන්නේ මුළු ලෝකෙම මේ වෙනකොට පුනර්ජනනීය බල ශක්තිය කියලා කන්සෙප්ට් එකක් ඩෙවලොප් කරනවා.
1: ඉතින් ලංකාවේ දැන් වේටින් ලිස්ට් එකේ අර හදවත් සත්කම් වලට ඉන්නවා වගේ. මේ මහලේ උඩ සෝලා සිස්ටම් එකක් දාගන්න කී දෙනෙක් වේටින් ලිස්ට් ඉන්නවද? ඉතින් ඕව කල්පනා කරන්න තිබ්බනේ. මේ දැන් ඉංජිනේරුවෝ කියන්නේ මේ දෙක එකතු කරන්ද මේ බෑ මේවා කතන්දර කියනවා ග්‍රිඩ් එකේ ඉඳ නැහැ ඉතින් ඒගොල්ලන් අපි වියදම් කළා විදුලි ඉංජිනේරුවෝ කළේ මොන කැංගෙඩියක් හරි කළා මේක සිස්ටම් එක එකතු කරන්න පුළුවන් වෙන්නේ උගන්න තියෙන්නේ මොකක් හරි කරන්න මේ අවස්ථාවේ ඔයගොල්ලන් නේද රට වෙනුවෙන්
2: ඔව් අනිවාර්යයෙන්ම ඉතින් අපි දන්නවද එක පැත්තක යුද්ධ තියෙනවා ඊට පස්සේ අර සමුද්‍ර සන්ධි අවහිර වෙලා අපිට අනිත් පැත්තෙන් තෙල් එන්නේ ඒ වගේම තමයි එල් නීනෝ තත්ත්වයන් බලපාලා තියෙනවා දැන් අපිට මේ වෙලාවේ සාර වැස්සට ලංකාවේ තවත් ප්‍රදේශවලට දැඩි නියගයක් තියෙනවා ඉතින් මේ ඔක්කොම එකතු වුණාට පස්සේ ඔක්කොම එක ප්‍රශ්නයක් වෙනවා අපි ඒකයි හැම වෙලෙම කියන්නේ පූදේශපාලනය වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් මේ සෝබාදහම අපිට අරගෙන එන දේවල් වෙන්න පුළුවන් මේව ගැන අවධානයෙන් ඉන්න ඕන ඉතින් අවධානයෙන් ඉන්න නම් ඔය අහන්න ඕනේ වෙන මොනවත් නැමේ ඇල්ගෝ ටවුන් තමයි මොකද අපි තමයි මේව ඇවිල්ලා ඔයාලා කලින්ම කියන්නේ ඉතින් හැමෝම ශක්තිමත් එකතු වෙලා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙමු ඉතින් මේ සෝබාදහම අපිට මං හිතන්නේ මේ කෙලින් කියන්නේ නැතුව හිමින් සැරේ නොදැනෙන්න මොන හරි දේවල් ටිකක් කියමින් ඉන්නවා ඒ කියන්නේ මොනවද කියලා අපිට වහාම පැහැදිලි කරගන්නත් සිද්ධ වෙනවා

0: FM 95 94.8 Net FM Divaina Pura
1: උදේ 7 විනාඩි 21යි දැන්
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: ඒසේ මෙසේ එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක් දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ හිත ගෙදර නවතින්න වෙයි වගේ
7: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා
6: අම්මට ඒකත් ඇහුණා
7: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි
9: daily drive එකකට smart choice එකක් BYD Sealand 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealand 5 smart drive smart savings බිඳුව 112 125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
10: හෝමාගම බෙරුකැටිය තවත් prime location එකක් purchase රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි ට්‍රක් දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
12: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
13: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
14: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
15: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
16: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
17: මාරයිනේ
18: ආ එන්න එන්න
19: ෂා
18: පාරටම එනවා කෑමවල සුවඳ
19: රසත් එහෙම තමයි
18: ඔව් ඉතින්
19: ඔයාගේ කෑම හැමදාම රසයිනේ
18: මොකක්දනේ ඔයාගේ රහස
19: මම හැමදාම ගන්නේ fortune oil නේ
18: ඉතින් මොකද්ද වෙනස
19: quality එකම තමයි
18: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් fortune oil නේ
19: ඇත්තම තමයි
0: FM 95 94.8 Net FM Divaina Pura

0: උදේ 7යි විනාඩි 29යි ඇල්ගටාමේ වෙලාව.
1: අපි තරඟකාරයෝයි තරහකාරයෝයි ගොඩක් කලවට පටලව ගන්නව නේද?
2: ඔව්නේ.
1: ඈ?
2: ඔව්. පටල ගන්නවානේ.
1: පටල ගන්නවා. අපේ රටේ ඒක ගොඩක් තියෙනවා. දැන් අපි හිතන්නකෝ අපේ සහෝදර මාධ්‍ය නාලිකා කියලා. ඉතින් අපි ඔවුන් එක්ක ඒ කියන්නේ පට්ට ෆිට්නේ.
2: ඔව්. තරඟකාරයෝ
1: අපේ තරඟකාරයෝ එක වෙන්නේ
2: තරහකාරයෝ
1: නෙමෙයි මගදී හම්බුණාවත් සමහරట్లా අපේ වෙන නාලිකාවක කාත් එක්ක හරි පින්තූරයක් අපි එක්කෝ යහම ගොඩාක් වෙලාවට මාසෙකට 3-4 පාරක් අපි ඔක්කොම නාලිකාවල කට්ටිය හම්බ වෙනවනේ කොහෙදී හරි හම්බ වෙනවා සාද පවත්වනවා සමහරట్లా ට්‍රිප් යනවා මැච් ගහනවා නේද මේ නොකරන විකාරයක් නැහැනේ මේ ඉතින් සමහරట్లా එහෙම දැක්කම මේ මගින් ඊයේ පෙරදත් එක්කනේ ඕගොල්ලෝ යාළුද මම ගායි තරහ
2: ඇයි තරහ වෙන්නේ
1: ඇයි තරහ මේ එහෙම එකක් නැහැ ඉතින් මේ අනෙක් ක්ෂේත්‍රවලත් එහෙමයි
2: ඔව්නේ
1: ඉතින් එහෙම ලස්සන වැඩක් මේ ඊයේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා වාර්තා කරලා තිබ්බා. ඒ තමයි පකිස්තානයේ මට අනුව නම් හිටිය විශිෂ්ටම මේ රාජනායකෙක් වන ඉම්රාන් ඛාන් ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් දුර්වල වෙලා තියෙනවා. ඉම්රාන් ඛාන් පකිස්තානයෙන් නිරපා හැරීම පිළිබඳව ලොකු කතාවක් තියෙනවා. දැන් මං හිතන්නේ පකිස්තානු ජනතාවටත් ඒක තේරෙන්න
2: තියෙනවා.
1: මේ සමහර රටවල් වල රාජනායකින් නිරපා හැරීමයි ඉම්රාන් ඛාන් නිරපා හැරීමයි
2: එකක්
1: දෙකක් පැහැදිලිවම දෙකක් ඒකට මොකද මම ඇත්තටම මේ වාසනාවන්ත ඒ කියන්නේ ඉම්රාන් ඛාන් ලංකාවේ මේ ග්‍රවුන්ඩ් වල සෙල්ලම් කරනකොට දැකලා තියෙනවා දුරින් හැබැයි ඉතින් කතා කරන්න හම්බෙන්නේ නැහැනේ ලේසියෙන් මේ මට එක අවස්ථාවක් හම්බුණා වචන කීපයක්
2: කතා
1: කරන්න ඒ කතා කරපු වෙලාවේ ඒ කියන්නේ හරිම අහඹු හැමවීමක් පාකිස්තාන් මාධ්‍ය වේදිකාවක් එක්ක ඇය ඉම්රාන් ඛාන්ගේ මේ ඥාතිවරියක් ඉතින් ඒකින්ද බොහොම දුර්ලභ ඉතාමත් කෙටි අවස්ථාවක් හම් වෙච්ච හැටිය මම ශ්‍රී ලංකාවෙන් කියලා කිව්ව හැටිය ඉම්රාන් ඛාන් ඇහුවේ අර්ජුන රණතුංගට කොහොමද
2: කියලා
1: අන්න යාළුකම් ඉතින් කිව්වා ලංකාවේ ඉන්න මගේ සහෝදරයා තමයි අර්ජුන කියලා කිව්වා ඉතින් අර්ජුන රණතුංග විතරක් නෙමෙයි අර්ජුන රණතුංග සුනිල් ගවස්කාර් කපිල් දේව් ඇලන් බෝඩර් ස්ටිව් වෝ ක්‍රේඩ් චැපල් ඊයන් චැපල් ක්ලයිව් ලොයිඩ් ඇලස්ටයා කුක් ඇඩම් ගිල්ක්‍රිස්ට් නසා රුසෙන් ඩේවිඩ් ගෝව කියන්නකෝ තව වෙන කවුද ඉන්නේ කියලා මෙතන සෙට් එකම ඉන්නවා
2: ඔක්කොම ඉන්නානේ
1: ඈ ඔක්කොම වීරයෝ සෙට් එකම ඉන්නවානේ ඉතින් ඒගොල්ලෝ පකිස්තානු අගමැති ෂරීෆ්ගෙන් මේ ඉල්ලීමක් කළා තියෙනවා සිරගත කරසෙන්න හිටපු පකිස්තාන ක්‍රිකට් නායක සාගමති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය හා වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් මේ ඉතාමත් සැලකිලිමත් වෙන්න කියලා. අන්න පේනවා නේද? තරඟකාරයෝ සහ තරහකාරයෝ අතර
2: වෙනස.
1: තරඟකාරයෝ කියන්නේ හොඳ යාළුවෝ.
2: හොඳ යාළුවෝ.
1: තරඟකාරයෝ හිටියොත් තමයි අපිට හැම කෙනාටම ඉදිරියට
2: යන්න පුළුවන් වෙන්නේ.
1: කවුරු හරි පස්සෙන් එළවන කෙනෙක්
2: ඉන්න බෑ. කම්පිටිෂන් එක තියෙන්න බෑනේ.
1: කම්පිටිෂන් එක තියෙන්න බෑනේ. ඉතින් මට මේ අර සිද්ධිය මතක් වුණා. මම ශ්‍රී ලංකාවෙන් කිව්ව හැටිය වෙන මොකුත් නෙමෙයි. ඇහුවේ අර්ජුන රණතුංගට කොහොමද කියලා. මොකද අර්ජුන රණතුංග මහත්තයා ඒ දවස්වල මේ ලොකු මේ දේශපාලන හැලහැප්පීම් සහ ඒවා වල හිටපු කාලයක්. ඉතින් මේ ඇත්තටම මේ අපිටත් ප්‍රාර්ථනා කරමු දේශපාලන කතන්දර කෙසේ
2: වෙතත්
1: ක්‍රිකට් ක්‍රීඩාවට එතුමා විශාල සේවයක් කළා. ඉතින් මේ මං හිතන්නේ පකිස්තාන් කියන්නේ අපි පිටින් බලන මධ්‍යස්ථ බැලුවම පකිස්තානෙට ලොකු සේවයක් කළා.
2: කළා අනිවාර්යෙන්ම.
1: ඔව් පකිස්තානයේ ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනෙමින් තියෙනකොට මෙහෙමයි ඉතින් පකිස්තානයේ වගේ රටකටත් වටේ පිටේ ඉන්න රටවල් වල ඔත්තු සේවා එක්ක හැප්පෙන්න බෑ.
2: බෑ.
1: අපි දැක්කනේ ඉම්රාන් ඛාන් මහත්තයව එළවුවේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොමලා එකතු කරගෙන තමයි. මේ ඉතින් ඒව මිලදී ගැනීම කියලා හොඳටම පේනවා.
2: පේනවනේ.
1: ඒව මිලදී ගැනීම කියලා හොඳටම පේනවා. ඉතින් හරි හිරේ දැම්ම නම් ඒ මනුස්සයාට ඒ විදියට ඉන්න දෙන්න. පකිස්තානයට කොච්චර සේවයක් කරපු කෙනෙක්ද නේද?
2: ඔව්.
1: ඉතින් මේ ආසියානු කලාපයේ දේශපාලනය නම් කියලා වැඩක් නැහැ.
2: ඔව්.
1: සමහර වෙලාවට මේ ඒකින්ද ඉතින් ඒක එහෙමයි. අර අපි කිව්වනේ මේ ක්‍රීඩා විතරක් නෙමෙයි. වෙළඳ පොළේ වුණත් හොඳ තරඟයක් ගුන්නම තමයි
2: ඔව්.
1: ක්වොලිටි බඩු නිපද වෙන්නේ.
2: කම්පිටිෂන් එක තියෙනවා.
1: කම්පිටිෂන් එක තියෙන්න ඕනේ. ඉතින් ලංකාවේ තයිලෝස්ත්‍රය ගත්තොත් අපේ ආහාරවලට බලපාන ඉහළින්ම ඉන තෙල තමයි
2: ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි වාට ෆෝචුන් ඔයිල් ගැන මතක් කරන්නේ. ඇත්තටම අර නොවා කිව්වා වගේ මේ කම්පිටිෂන් එක කියන එක තියාගන්නේ අනිත් අයට වලවල් කපන්න නැතුව. තමන් තනියම තමන්ගේ ගමන යනවා. ඒ ගමන සාර්ථකව ගිය නිසාම තමයි ෆෝචුන් ඔයිල් 2025 අවුරුද්දේදී සුපර් බ්‍රෑන්ඩ් එකට ලක් වෙන්නේ. සුපර් බ්‍රෑන්ඩ්
1: ස්ටේටස් එක දෙන්නේ අන්න ගහලා
2: කතා කරලා දෙන්නේ.
1: කතා කරලා සුපර් බ්‍රෑන්ඩ් දෙන්නේ පොඩ්ඩක් හොයලා බලන්න. අර වැඳගෙන ගිහිල්ලා සල්ලි දීලා
2: නේද? ඒගොල්ලෝ මැසේජ් දාලා
1: යූටියට පාටි දීලා ඒ මොකක් හරි සම්මාන උල්ලක් අටවගෙන නේද?
2: ඔව්.
1: මැනික් නැත්තම් දියමන්ති නැත්තම් තිරුවාණ ගල් හරි කියලා නමක් දාගෙන නේද? තමන්ම අටවගෙන තමන්ම සම්මාන ගන්න ඒවා
2: නේද? අන්න
1: ගහලා දෙන්නේ අනේ සුපර් බ්‍රෑන්ඩ්.
2: ඉතින් 2025 අවුරුද්දේදී සුපර් බ්‍රෑන්ඩ් ස්ටේටස් එක දිනා ගන්න පුළුවන් වුණා අපේ ෆෝචුන් ඔයිල්ලට. ඒ විශ්වාසනීයත්වය නැත්තම් වෙළඳපොළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඉතින් දැන් ඔයාටත් පුළුවන් ඔන්න වසර ගණනාවක විශ්වාසනීයත්වය එක්ක එන ෆෝචුන් ඔයිල් මිලදී ගන්න. මෙහෙමයි, ෆෝචුන් ඔයිල් කිව්වට පස්සේ ඔයිල් වර්ග ගොඩාක්
0: තියෙනවා.
2: අපිට ඉස්සෙල්ලම ඕන වෙන ඔයිල් එක මොකද්ද? සාර සාමාන්‍යයෙන් කුසිය ඔයා වැඩ කරන
0: කෙනෙක්
2: කොකනට් ඔයිල්, පොල් තෙල් තියෙන්න ඕන. ඊට පස්සේ ඔයාට සන්ෆ්ලවර් ඔයිල්, ඊට පස්සේ කුකින් ඔයිල්, ඒ වගේම තමයි කෝන් ඔයිල්, ඔය බඩේරිංගු ඒවනුත් තෙල් හදන්න පුළුවන්. කෝන් ඔයිල් පවා දැන් වාට ෆෝචුන් ඔයිල් බ්‍රෑන්ඩ් නේම් එක යටතේ මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි වාට මතක් කරන්න ඕන දැන් මෙහෙමයි, වෙළඳ පොලේ තියෙනවා මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකම්.
0: රයිට්.
2: ඒ කියන්නේ නිකන් ගෙදරකට
1: පොඩි නිකන් ට්‍රිප් එකක් යනකොට සාක්කුවේ දාගෙන යන එකේ ඉඳලා දානයක් දෙන තැන දක්වා තියෙනවා බඩු.
2: අන්න හරි. ඔයා නිකන් බෝඩ් වෙලා දින්නේ ඔයාට ඒකට ගැළපෙන විදිහට තියෙනවා. නිකන් හදිස්සියේ ට්‍රිප් එකක් එහෙම යනවද නොවා කිව්වා වගේ අන්න ගැළපෙන්න තියෙනවා. ඔයා නිකන් මහා පරිමාණෙන් එහෙම දන්සල් වගේ දෙන කෙනෙක් නම් අන්න ඒකට ගැළපෙන්නත් තියෙනවා. වාගේ ව්‍යාපාරයක් තියෙනවා නම් ඒකට ගැළපෙන්නත් ඕනේ විදියට ක්වොන්ටිටි එකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ලීටර් 20ක් දක්වා තියෙනවා මිලිලීටර් 200 ඉඳලා රුපියල් 340 ඉඳලා තමයි වෙළඳපොළ මිල ගණන් පටන් ගන්නෙ. ඉතින් වසර ගණනාවක් පුරාවට විශ්වාසනීයත්වය, ඒ වගේම තමයි බ්‍රෑන්ඩ් එකක් විදියට තියෙන ශක්තිමත් බව. අපි කිව්වා සුපර් බ්‍රෑන්ඩ් ටයිටල් එක වින් කරා 2025 අවුරුද්දේදී. ඒ සියලු දේ එක්ක තමයි ෆෝචුන් ඔයිල් කම්පිටිටර්ස්ලා අතර ඉස්සරහින්ම ඉන්නේ. ඒ වගේම තමයි අපි කිව්වා මේ නිෂ්පාදන ක්‍රියාවලිය බොහොම විශිෂ්ට නිෂ්පාදන ක්‍රියාවලියක් තමයි ඒගොල්ලෝ පවත්වාගෙන යන්නේ. ඒ නිසාම තමයි අපි අර කිව්වනේ සාමාන්‍යයෙන් තෙල් ගනිද්දී නිකන් ආවට ගියාට ගන්න එපා. මැනුෆැක්චර් ඩේට් එක බලන්න, එක්ස්පයර් ඩේට් එක බලන්න, ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා බලන්න, කොහෙද මැනුෆැක්චර් වෙලා තියෙන්නේ කියලා බලන්න. අදිස්සියට ගිහිල්ලා හම්බෙන්න හරි ඉන්න ඉබේ කවුරු හරි කෙනෙක් ලේබල් කරලා මෙන්න මේ තැන මෙතන තමයි හදලා තියෙන්නේ කියලා. ඉතින් ඒක තමයි විශ්වාසනීයත්වය කියලා කියන්නේ. අපි වට මතක් කරනවා එහෙනම් අනිවාර්යෙන්ම ෆෝචුන් ඔයිල් ගන්න කියලා. දැන් අපේ ටවුන් එකේ ෆෝචුන් ඔයිල්
0: ඉන්නවා ඔන්න. හරි, දැන් කම්පිටිෂන් ගැනනේ කතා කරේ. දැන් ඒ වගේ කම්පීට් කරලා උඩින්ම ඉන්න බ්‍රෑන්ඩ් එකක් තමයි දම්රෝ කියලා
2: කියන්නේ.
0: ඉතින් දම්රෝ එකේ මේ දවස්වල තියෙනවා මිඩ් ඉයර් සේල්, වසර මැද සේල්. මිඩ් ඉයර් සේල් තියෙන්නේ ආචි මිඩ් ඉයර් එකේ
2: විතරයි. මිඩ් ඉයර් එකේ විතරයි. ඉයර් එන්ඩ් එකේ නෑ.
0: මිඩ් ඉයර් එක දැන් ඉවර වීගෙන යන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට මතක් කරනවා ඉක්මනට යන්න මේ දවස් ටිකේ දම්රෝ එකට. මොකද ඔයාට ගන්න පුළුවන් නිදන කාමර කට්ටල විශේෂ වට්ටම් එකේ, වගේම තමයි දවනි මාවෙනිතු අල්මාරි තියෙනවා රුපියල් 30,000 ඉඳලා. ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා 34,000 ඉඳලා. නවතම මාදිලියේ ස්ප්‍රින්ග් මැට්‍රස් තියෙනවා 29,000 ඉඳලා. ඒ වගේම තමයි අර කොම්ෆර්ටබල් සෝෆා තියෙනවා.
2: සෝෆා සෙට් තියෙනවා. ඒ කියන්නේ මාදිලි ගණනාවක් තියෙනවා. මොඩල්ස් ගණනාවකින් ගන්න
0: පුළුවන්.
2: ඉතින් පටන් ගන්න රුපියල් 69,000 ඉඳලා. ඒ වගේම තමයි කෑම මේස කට්ටල තියෙනවා රුපියල් 87,000 ඉඳලා. ඊට පස්සේ ඔයාට නිකන් ඔෆිස් එකක් වගේ මේ වෙලාවේ හදා ගන්න ඕන නම්, ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ගෙදරින් දැන් වැඩ කරන කට්ටිය ඉන්නවනේ.
0: හෝම් ඔෆිස් එකක්
2: ඕන නම්, ෆ්‍රීලාන්ස් කරන කට්ටිය ඉන්නවනේ. ඔයාගේ නිකන් ඔයාට ඕන නම් වර්ක් ස්ටේෂන් එක හදා ගන්න, ඉන්ටීරියර් එක හදා ගන්න ඔෆිස් එකක් විදිහට. අන්න ඔයාට ඕන කරන දේවල් දැන් ගන්න පුළුවන් දම්රෝ එකෙන්. ඩිස්කවුන්ට් එක කාර්යාල මේස තියෙනවා ඔයාට අවශ්‍ය කරන විදිහට රුපියල් 15,000 ඉඳලා. ඒ වගේම තමයි ඉහළ ප්‍රමිතියෙන් යුතු කාර්යාලීය පුටු තියෙනවා රුපියල් 9,900 ඉඳලා. මේ හැමදේම ඔයාට පුළුවන් දම්රෝ එකෙන් මිලදී ගන්න. දම්රෝ ශාඛාවන් කීයක් තියෙනවද ලංකාව පුරාම? 160කට වැඩි කියලා කියන්න පුළුවන් අපිට ශාඛාවන් ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙන. ඒ වගේම තමයි වැඩි වෙන්නේ මෙගා ප්‍රදර්ශනාගාරක් තියෙනවා වර්ගඩි 50,000. මේ ඔක්කොම වලට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ඩිස්කවුන්ට් අත් විඳින්න. ඉතින් ඉක්මනින් යන්න. අර සාරා කිව්වා වගේ මිඩ් ඉයර් සේල් වලට හම්බෙන්නේ
0: ඉය එන්ඩ් එකේ නෙමෙයි. ඒක නිසා පරක්කු වෙලා අපිට මුකුත් කියන්න එන්න එපා.
2: අපිට දොස් කියන්න එපා. අපිට දොස් කියන්න එපා. තව තියෙනවා අපිට දොස් නොකියන්න මේ දේත් කලින්ම කරන්න ඕනේ.
0: කරන්න ඕනේ වැඩක්.
2: ඔව්. ඒ කියන්නේ මේක නම් මොකද මේ ඉඩම් කියන දේවල්. ලෑන්ඩ් එක කියන එක මේ වෙනකොට බොහොම ඉක්මනින් අපි අර කිව්වනේ ලිමිටඩ් රිසෝස් එකක් වෙමින් යනවා.
0: ඊයේ තමයි මතක් කරානේ.
2: ඊයේ තමයි මතක් කරානේ. දැන් ලේසි නෑ Tamanට ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් හොයාගන්න එක. ඉතින් දැන් ඔන්න වාට ප්‍රයිම් ගෲප් එකෙන් ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා හෝමා ගම කොහෙද දන්නවද? බෙරු කැටියෙන් ඉඩම් කට්ටි අරගෙන ඇවිල්ලා තියෙනවා. පර්චස් එකක් රුපියල් 685,000 ඉඳලා වට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පර්චස් එකක් විතරක් නෙමෙයි නවා ගන්න, ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නවානේ. එතකොට වා එකපාර මේ මුදල ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. ඔයාට මුලින්ම 140ක් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ මාස 24ක්, ඒ කියන්නේ අවුරුදු දෙකක කාලයක් ලැබෙනවා පොලී රහිතව. පොලී රහිතව මේක හයිලයිට් කරගන්න ඕන. පොලී රහිතව ඉතුරු 160 ගෙවලා ඉවර කරන්න. ඉතින් මේ ඉඩම ගැන කතා කරනවා නම් කොට්ටාවට විනාඩි 15යි. ඒ වගේම තමයි 280129 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 400යි. NSBM හරිත සරසවියට වගේම හෝමාගම මහේන්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5ක දුර විතරයි තියෙන්නේ. ඒ වගේම තමයි වටරැක තුම්බ්‍රිය ස්ථානයට කිලෝමීටර් 6යි. ඒ වගේම යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5න් යන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි. ඉවර නෑ තව.
0: තව නෑ.
2: මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට බොහොම සමීපයි. ඊට පස්සේ තෙන් අනිත් දේවල් කියන්න ඕනේ නෑනේ. සුපර් මාකට් සෝන් නම් ඒවා තියෙනවා, රෝහල් තියෙනවා. ඒනට වැඩියෙත් වැටෙන්න තුවාල වෙන්න, ඇක්සිඩන්ට් වෙන්න යන්න එපා. මොදෙයි හැම වෙලේම රෝහල් වලට යන්න ඕනේ නෑ. හරි, ඊට පස්සේ ඔයාලට බැංකු සේවාව ලබා ගන්න, බැංකු තියෙනවා, මේ හැම දෙයක්ම තියෙනවා. වැඩි විස්තර දැනගන්න ප්‍රයිම් ගෲප් එකට කතා කරන්න 13:22 හොට්ලයින් එකේ.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර්නේ තෙල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: උදේ 7:43යි දැන්.
5: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නෝන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නෝන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
7: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 011 2125 125.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
9: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් අමතන්න 011 2125 200.
10: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
13: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
14: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
15: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 011 2125 125 අමතන්න.
16: Heels වෙතින් ඔබට සමදා හොඳම මිල. සුදුසීනි කිලෝ එකක් දැන් රුපියල් 210යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල Heels වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
0: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 50යි අල්ගොටාවෙ වෙලාව.
1: හරි මම පොඩ්ඩක් කැප් එක හදාගන්න ලයි.
0: හදාගන්න.
2: මේ කැප් එක හදාගන්න කලින් ඔළුව හදාගන්න.
1: ඒ ලොරියේ යන අයියලා එහෙම තමයි යන්නේ.
0: යන්නේ නේ.
1: එහෙනම් කැප් එක හදාගෙන පොඩ්ඩක් දොර උඩ අත තියාගෙන ගැම්මෙන් යන්නේ. අපි අර කියන්නේ දොර මේ කීල් එක ගහන් යනවා කියලා. අන්න එහෙම ගැම්මෙන් යන්නේ. මොකක්ද දන්නවද? අපි මොකක් ගැනද මේ කියන්නේ නැණ කියලා වාදන්නවා.
0: ඔව්.
1: මොකක්ද වා කියන්න බෑ?
0: Tata Super Ace
1: ගැන තමයි අපි මේ වාට කියන්නේ යන්නේ.
0: ඔකේ.
1: අපි හැමෝම මේ ඩීමෝ බට්ට ගැන දන්නවනේ.
0: ඔව්.
1: ඩීමෝ ලොක්ක කිව්වමත් දන්නවා.
0: දන්නවා.
1: ඩීමෝ ලොක්කට තමයි Tata Super Ace කියන්නේ.
0: කියලා කියන්නේ.
1: ඒක දැනගෙන හිටියේ නෑ නේද?
0: ඔව්.
1: ඉතින් අපි දැන් කතා කරානේ මේ ව්‍යාපාර ගැන.
2: ඔයලා ඉස්කෝලේ ළමයින්ටත් ඕක වෙනවා.
1: ඔව්නේ.
2: ඈ?
1: එහෙම වෙනවා.
2: මේ ටීචර් අහනවා. මේ තාත්තගේ නම මොකද්ද? ඒයි. ඒයි නෙමෙයි තාත්තගේ නම මොකද්ද? ඒයි.
1: අම්මා කතා කරන්නේ ඒයි කියලා.
2: ඒ මම මේ කියන්න පුළුවන් මට මේකක් කිව්වේ. ඔවිත වැඩි හොඳ ඒවා ළමයි කියනවා.
1: ඉස්කෝලේ කියනවනේ තාත්තගේ නම විදියට.
2: තාත්තගේ නම ඇහුවම
1: හරි. ඒ
2: මුළු දෙහිවල සූ එකේ තියෙන නන්දක කියන ලවුලු තියෙනවා. ඔව්වේයි.
1: අම්මලා පරිස්සම්. ඒ
2: වගේ තමයි.
1: අම්මලා පරිස්සම් වෙන්න ඕනේ. එතකොට තාත්තා
2: කතා. මේ මේ මේ වගේ වාහන වලට Tamanට ආවේනික නන්දා ගැනීම නේද?
1: අනිවාර්යයෙන්ම. මෙහෙම තියෙනවා.
2: Japan 90.
1: ඔව්. අපි දැන් කෝච්චි වලට නන්දාන, බස් වලට නන්දාන. වෙනම කල්චර් එකක් නේද?
2: ඔව්. ඒ වගේ දැම්ම එකක් තමයි මේකේ හරි නම තමයි මේක.
1: අන්න හරි. ඉතින්
2: ඒ කියන්නේ වරතමාන ලියාපදිංචි කරන්න ගියාම ඔය ලොක්ක
1: එහෙම දාන්න. ඩිමෝ වට්ටා ඩිමෝ ලොක්ක දාන්න
2: බැහැ. ඉතින් දාන්න.
1: හරිද? ඉතින් Tata Super Ace ගැන තමයි අපි වාට මතක් කරන්නේ. අපි දන්නවා Tata කියන්නේ මේ වෙනකොට සාර ලංකාව විතරක් නෙමෙයි ලෝකේ රටවල් 35ක පිළිගත්තු විශ්වාසනීය බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ මහමග මගී ප්‍රවාහනයේ වගේම අනිත් පැත්තෙන් ව්‍යාපාර කටයුතු වලට නැට්ටුවම බැරි වාහනයක් තමයි Tata කියලා කියන්නේ. ඉතින් Tata ගැන මේ විදිහට මතක් කරද්දි අපිට මතක් වෙන අනිත් පැත්තෙන් Tata ලංකාවට ගේන්න වෙන කවුරුත් නෙමෙයි ඩීමෝලා. ඉතින් අවුරුදු 65ක් පුරාවට ඩීමෝ මේ විදිහට Tata නිෂ්පාදන අපිට අරගෙන එනවා. අපි දැන් ඔයාලට මතක් කරා අලුත්ම Tata යෝධ කැබ්බේ ගැන. ඊට පස්සේ අපි මතක් කරා ඔයාට Tata Ultra ට්‍රක් එක ගැන. දැන් ඔන්න අපි ඔයාලට මතක් කරනවා Tata Super Ace ගැන. එහෙමත් නැත්නම් ඩීමෝ ලොක්ක ගැන. ඔයා ඩීමෝ ලොක්ක ගැන දන්නවා හොඳටම. ඒකින්ද ආයෙ වැඩිදුර වැඩි විස්තර මුකුත් කියන්න ඕනේ නැහැ. හැබැයි ඔයා බලාපොරොත්තු වෙනවා නම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න. අපි කියනවනේ තරගය කියන එක. දැන් අර කලිනුත් කතා කරේ කම්පිටිෂන් එක කියන එක මේ තියෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාගේ තරග කරුවන්ට හොඳ කම්පිටිෂන් එකක් දෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයාගේ වාහනේ ඔයා ප්‍රවාහන කටයුතු වලට යොදා ගන්න එක. ඔයා කෘෂිකාර්මික කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්, දීවර වෙළඳාම් කරන කෙනෙක් වෙන්න පුළුවන්, වෙන ඕනම ලොජිස්ටික් වැඩකට වාහනයක් හොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ගන්න ඕන Tata Super Ace එක. එහෙම කියන්නේ හේතු ගණනාවක් තියෙනවා. පළවෙනි හේතුව තමයි Zara සාමාන්‍යයෙන් වාහනයක් අපි ගන්න ගියාට පස්සේ වාහනය ගැන බලනවා. තට්ටු කරලා බලනවා. ටින් බොඩි මරු අවුලන්නේ. එහෙම ඔක්කොම බලනවා. ඊට පස්සේ අපි දැන් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ඔය ගන්න ගියොත් මයිලේජ් එක බලනවා, ඔක්කොම බලනවා. හැබැයි අපි බලන්නේ අලවියෙන් පසු මොකද්ද වෙන්නේ කියලා. ඒකනේ අපි බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න කියලා වට කියන්නේ. අලවියෙන් පසු මොනවා වේද කියලා, يعني හදිස්සිය හරි බ්‍රේක් ඩවුන් එකක් වුණොත් මට මේක හදා ගන්න තැනක් තියෙනවද, ඕන කරන ස්පෙයා පාට් ජෙනුවින් විදිහට ගන්න තියෙනවද කියන ප්‍රශ්න එනවනේ. ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොටම ඔන්න දැන් Tata උත්තර අරගෙන අවිල්ල තියෙනවා. මොකද Tata Super Ace එකක් ඔයා අරගෙන ඉද්දී ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ඒක ගන්නෙ. ඒ නිසා ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. වාහනේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ ප්‍රශ්නේ හදලා දෙන්න ඒගොල්ලෝ ඉන්නවා.
0: වාඩ්
1: නිකන් 1388 කියන නම්බෙකට හොට්ලයින් එකට කෝල් එකක් දැම්මොත් හිතන්න බ්‍රේක් ඩවුන් එකක් වෙනවා කියලා. ඕනම ලන්දක තැන්නක, අපි දන්නේ කන්දක, ඊට පස්සේ තැනි තලාවක, වෙරළක මොන හරි දෙයක් වුණොත් කෝල් කරොත් ඒගොල්ලෝ එතනට ඇවිල්ලා ඔයාගේ වාහනේ හදලා දෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕනේ, ඔයාගේ වාහනේ ධාවනය කරද්දී ඉතින් අපි දන්නවනේ අලුත් වැඩියාවන් කරන්න ඕනේනේ. ඒ අලුත් වැඩියාවන්, ඒ කියන්නේ එන්ජින් අලුත් වැඩියා වෙන්න පුළුවන්, ටින්කරින් පේන්ටින්, ඊට පස්සේ ඇක්සිඩන්ට් රිපෙයා වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඔයාට එකම වහලක් යටින් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඩීමෝ විශ්වාසයත් එක්ක. ඉතින් අපි කිව්වනේ ඩීමෝ ස්පෙයා පාර්ට්ස් ගන්නවා නම් අලෙවි නියෝජිතයන් ඉන්නවා ලංකා පුරාම 600කට වැඩියෙන්. ඒ වගේම තමයි ඔයාට සර්විස් සෙන්ටර්ස් 18කට වැඩියෙන් හම්බෙනවා ලංකා පුරාම. ඒ නිසා තමයි කියන්නේ ඔයාගේ ව්‍යාපාරය සාර්ථක ඉස්සරහට කරගෙන යන්න නම් ඔයා අනිවාර්යයෙන්ම Tata Super Ace එකක්ම ගන්න කියලා.
0: Okay.
1: දැන් Super Ace අපේ ටවුමේ ඔක්කොම ගාල් කරලා තියෙනවා. අපේ ආර්ථික කලාපේ ඔක්කොම තියෙන Super Ace.
0: Super Ace. හරි. ඉතින් ඔයාට මතක් කරනවා ඔයාගේ ගෙදර වහල ඔයා අප්ග්‍රේඩ් කරන්න බලාගෙන

0: ඩිවලොප්මන් කරලා තමයි මේක හදලා තියෙන්නේ. මොකද ලංකාවේ අපිට කාලයක් පුරාට තිබ්බ ප්‍රශ්නයක් නෝ රස්නේ කියන එක. දැන් මේ වගේ දවස් ටිකක් වැඩිපුර දැනෙනවා. මොකද සරින්සරේ වහින්න ගත්තට පස්සේ රස්නේ වෙනදට වඩා වැඩි. ඉතින් ඔයා ගෙයක් අලුතෙන් හදනවා නම් ඒකේ වහල ගහන හැටි කල්පනා කරනවා නම් තියෙන වහල දැන් බාල අලුත් වහලක් ගහන්න කල්පනා කරනවා නම් ඔයාට තියෙන විසඳුම තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලා කියන්නේ.
1: ඕකේ. හරි, දැන් ඔයාට මං කිව්වොත් ඔයාට ගම්මිරිස් වගාවක කුරුඳු වගාවක වගේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන් කියලා. ඔයා අහනනි කොහොමද කියලා.
0: කොහොමද? කොහොමද?
1: කොහොමද? වැඩි දෙයක් කරන්න නැහැ. කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් ඇත් එක එකතු වෙන්න කෝල් එකක් දෙන්න 011 207 77 87ට. 011 207 77 87ට. රයිට්. ඊට පස්සේ ඔයාට මතක් කරනවා ඔයාගේ රයිඩ් එක අප්ග්‍රේඩ් කරගන්න කියලා.
0: හරි, අපි දැන් ඔයාට කියලා දුන්නා ඔයාගේ ව්‍යාපාර කටයුතු වලට, ලොජිස්ටික් වලට කොහොමද වාහනයක් තෝරගන්නේ කියලා. ඊළඟට ඔයාගේ ස්ටේටස් එකට. දැන් එහෙමනේ බිස්නස් කරන
2: හත්තු. ඔයත් එහෙම යන්න බෑනේ.
0: ඔයත් යන්න බෑ ගැම්මට. ඒ වැඩ කරන වෙලාවට බර අදින වැඩ කරන ඔක්කොම වැඩ කරනවා. අනිත් වෙලාවට ඔයා ගැම්මට යන්න ඕනේ. එහෙම ගැම්මට යන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන වෙන මුකුත් නෙමෙයි. BYD එකක්. මොකද Build Your Dreams නමේම තියෙනවනේ BYD කියලා. ඉතින් BYD ගරු සරුත් එක්ක දැන් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයා රාජ්‍ය සේවයේ එහෙම නැත්නම් පුද්ගලිකංශේ මේ වෙනකොටත් විශ්‍රාමික කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා BYD එකක් මාසික වාරිකයක් ගෙවන්න, ගෙදර අරගෙන යන්න. ඔයාට පළවෙනි සර්විසස් පහ නොමිලේ හම්බෙනවා. ඔයාට ඕනනම් ලංකා බැංකුවත් එක්ක විශේෂ ලීසින් වාරිකයකට යන්න පුළුවන්, සැලසුමකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකත් එක්ක රක්ෂණාවරණයක් ලබා ගන්නත් පුළුවන්. එතනින් ඉවර වෙන්නේ නැහැ. ඔයාට හෝම් චාර්ජින් යුනිට් එක නොමිලේම හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාට රෙජිස්ට්‍රේෂන් එකත් නොමිලේම කරගන්න පුළුවන්. ඉතින් කෝල් එකක් දෙන්න 011 12 125 125 නම්බරයකට 011 12 125 125 කෝල් එකක් දීලා ඔයාගේ BYD එක දැම්ම වෙන් කරගන්න.

0: පැය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
4: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
5: ඕම් බ්ලාස්ටර්

0: එස්බී පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ භාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
1: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540.
5: FM 95, FM 94.8, NET FM.
6: උදේ 8:03 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම ඇත් නියුස්
3: ආයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් තුලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම අනුරාධපුරය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි. අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පසරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් අද දිනේද පවතින ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මීළඟ නෙත් නිවුස් පෙරවරු නවයට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM

0: හොදයාටයි විනාඩි 10යි අල්ගටාමෙන් වෙලාව අපි ආවේ අපේ දෙවෙනි පැයට.
1: ඔව් අපි net news අහලා කටගත්ත විතරනේ. නේද? net news කියලා කියන්නේ මේ අනිවාර්යෙන් සත්‍යම. ඔබ වෙත ගෙනේන අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවුරුදු 21ක් තිස්සේ අපි නම ඒ බ්‍රෑන්ඩ් එක අඛණ්ඩව තියාගෙන ඉන්නවා. මේ අපි ඇත්ත කියන්නේ නැතුව බොරු කිව්වොත් ඔබ විශ්වාස කරන සත්‍ය කියන්නේ නැතුව වෙන එකක් කියන්න ගියා නම් කවදාවත් අපේ net news වලට මෙච්චර ජනතා ආකර්ෂණයක් එන්නේ
2: නැහැ. එන්නේ
1: නැහැ. ඉතින් දැන් net news එන කාලයට වැඩිය මේ කාලේ net news වල වැදගත්කම වැඩි. මොකද බැලූ අත තියෙන්නේ fake news. ඒ කියන්නේ අපිට ඇත්තද බොරුවද කියලා මේ විශ්වාස කරගන්න බෑ. විශේෂයෙන් ඔය අන්තර්ජාලයේ සමාජ මාධ්‍යවල තියෙන මේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දාන, කිසිම ආචාර ධර්මයක් නැතුව දාන මේ ප්‍රවෘත්ති ඇත්තද බොරුද කියලා. හැබැයි දැන් එහෙම ගියාම ඇත්තටම බලන හැම කෙනෙක්ටම ඇත්තද කියලා හිතෙනවනේ නේ. හැබැයි net news web අඩවිය හරි net news අහගෙන ඉන්නකොට හරි කවදාවත් හිතෙන්නේ නැහැ නේ ආ ඇත්තද කියලා.
2: ඔව්.
1: ආ ඒකෙන් වෙනස තේරුම් ගන්න මේ දැන් හැබැයි fake news පිළිබඳව දැන් වෙන අදහසක හිටියට 1835 අගෝස්තු 25 වෙනිදා ලෝකයේ මෙතෙක් ප්‍රකාශයට පත් වෙච්ච ලොකුම fake news එක ලෝකයට ප්‍රකාශපත් වෙලා තියෙනවා.
2: ලොකුම ෆේක් නිවුස්
1: එක. ඔව්. ලෝකයේ එතෙක් මෙතෙක් පළ වෙච්ච ලොකුම ෆේක් නිවුස් එක ඒක කියලා තමයි මේ මාධ්‍ය ඉන්න අය කියන්නේ.
2: මේ කවුරුත් නෙමෙයිනේ.
1: මේ කවුරුත් නෙමෙයි හොඳ වෙලාවට. මේක නිව්යෝක් නගරයේ ද සන් පුවත්පත තමයි ප්‍රකාශයට පත් කරේ.
0: ඕකේ.
1: සන් කියන්නේ මොකටද? සන් කියනොත් දෙඩෙට්ට.
2: ඔව්. පුතාට SUN.
1: SUN සන්. ඉරටනේ කියන්නේ. මේ ඉර පුවත්පත පළ කරා ප්‍රවෘත්තියක් හඳගෙන ඒකේ පළ වුණේ ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥ ශ්‍රීමත් ජෝන් හර්ෂල් සඳමත ජීවීන් සොයාගෙන ඇත කියලා.
2: සඳමත ජීවීන්.
1: ඔව්.
2: හරි.
1: එතකොට මේක 1835 අගෝස්තු 25 වෙනිදා ෆේක් නිවුස් එකක් නෙමෙයි.
2: ඔව්.
1: මේක සන් පුවත්පතේ පළ වුණේ ඇත්තටම ශ්‍රීමත් ජෝන් හර්ෂල් ඔහු බ්‍රිතාන්‍ය ජාතකයෙක්. මේ එයා ඒ ප්‍රවෘත්ති තිබුණ විදිහට ආප්‍රිකාවට ගිහිල්ලා එහෙ විශාල දුරේක්ෂකයක් හදලා ඒකෙන් බලලා තමයි මේ කතන්දරේ කිව්වේ කියලා තමයි ද සන් පුවත්පත වාර්තා කළේ. ඇත්තටම ශ්‍රීමත් ජෝන් හර්ෂල් කියලා තාරකා සුප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයෙක්
2: ඉන්නවා.
1: එයා ඇත්තටම ආප්‍රිකාවට ගිහිල්ලා
2: තියෙනවා.
1: එහෙම දුරේක්ෂයක් පාවිච්චි කළා තියෙනවා. හැබැයි මේක මේ ප්‍රසිද්ධියට පත් කළේ මේ පරේෂණය කරේ ජෝන් හර්ෂල් සර් ජෝන් හර්ෂල් තමයි. හැබැයි මේක ප්‍රසිද්ධියට මේ පත් කළේ අර ෂෝලොක් කොම්ස් කතාවල වගේ ඉන්නවනේ අර ලොක්කගාව පොඩ්ඩෙක්. ඒ වගේ හිටපු ආචාර්ය ඇන්ඩ්‍රු ග්‍රාන්ට් කියලා කෙනෙක් නිවුස් එක දුන්නා කියලා තමයි සන් පුවත්පත පළ කරේ. ඇත්තටම අර සර් ජෝන් හර්ෂල් කියලා කෙනෙක් හිටියට තාරකා විද්‍යාඥයෙක් හිටියට ඇත්තටම ආචාර්ය ඇන්ඩ්‍රු ග්‍රාන්ට් කියලා කෙනෙක් මේ ලෝකේ කවදාවත් ඉඳලා නැහැ. හරිද? දැන් මේ නිවුස් එකේ ගියේ මොනවද දන්නවද? දැන් එක දවසක් නෙමෙයි. දැන් මේක පළවෙනි දවසේ ගියාම සන් පුවත්පතේ අලවිය විශාල වශයෙන් ගියා. ඊට පස්සේ සතිපතා මේගොල්ලෝ මේකේ අප්ඩේට්ස් දැම්මා. කිව්ව මුලින්ම සඳමත තියෙනකෝ විශාල වනාන්තර, ගංගා හා ජල ප්‍රදේශ, අසාමාන්‍ය ශාක, කුරුල්ලන්, බයිසන් සතුන්ට, බයිසන් ගවයෝ, බයිසන් සතුන්ට සමාන ජීවීන්, එළුවන්ට සමාන ජීවීන්, යුනිකෝන් නැති එකඟක් තියෙනවෝ. මේ
2: මේකෙනෙද්ද මන්ද?
1: ඔව්, කකුල් දෙකෙන් ඇවිදින බීවර් වැනි සතුන්. මේ කියලා මුලින්ම පළවෙනි දවසේ නිවුස් එකේ ගියා මිනිස්සු වගේ කට්ටියකුත් යාන්තම් දකින්න හම්බෙනවා.
2: දකින්න හම්බෙනවා කියලා.
1: මිනිස්සු කියලා කිව්වෙත් නැහැ. මේ ඊළඟට දෙවෙනි සතුවේ ගියා මේ මිනිසුන්ට අත්අඩු තියෙන වවුල් වගේ ඉගිල්ලෙන්න පුළුවන් කියලා ගියා. ඔහොම ගිහිල්ලා දැන් මිනිස්සු මාර විදියට විශ්වාස කරනවා.
2: ඔව්. එහෙනම් ඉන්ට්‍රස්ටිං නේ ස්ටෝරි එක.
1: ඉන්ට්‍රස්ටිං නේ මේක. දැන් මේ ඊළඟ සතියෙත් මේක පළ කරා. ඉතිං සමාර්දේවල් තියන මේ මිනිස්ු දැන් රඩියෝලත් ලංකාව ගෝල් ෆේස් පිටනයට අමුතු සතෙක්කාව කියල එක ලංකා රඩියෝල තියන මේ විශේෂ දෙයක් මේ ඉතිං එහෙම මේ නාට්‍යයක් ඒක ඇත්තම රේඩියෝ නාට්‍යයක් ගොල් සංස්ථාව ගිය ඉතින් මිනිස්සු විශ්වාස කරා ගෝල් ෆේස් එක පැත්තෙන් එනවා කියලා බය
2: වෙලා
1: එක පාටම මූද හිඳුනා කියලා අර ලොකු සිංක් එකකට වතුර පුරවලා මේ සිංක් එකේ වතුර එක පාට ඇයම ගාලා ගියාම ඊතුව මූදත් ඉඳිලා කියලා එහෙම තමයි සද්ද මේ උපාය මාර්ග හදාගෙන තියෙන්නේ ඒක වෙනම කතාවක් මේ ඉතින් මේක ඇත්ත නිවුස් එකක් ඉතින් අර නාට්‍යයක් නෝ දන්නවනේ ඉතින් කොහොම හරි මේ දැන් කොහොමද අප්‍රිකාවේ ඉඳන් ඇමරිකාවට මේ ප්‍රවෘත්ති ආවේ කියලා සැකයක් කරනවනේ 1835 රේඩියෝ හොයාගෙනත් නැහනේ. දැන් මේගොල්ලෝ ඒකටත් උපායක් කිව්වා මේක මේ ස්කොට්ලන්තේ තියෙන සයන්ස් ජර්නල් එකක පළ වෙලා ඒ හරහා තමයි ඇමරිකාවට ආවේ කියලා.
2: ඇවිල්ලා තියෙන්නේ.
1: ඇත්තටම එහෙම සයන්ස් ජර්නල් එකක් තිබුණා. හැබැයි 1835 නෝට ඒක එහෙම එකක් නැහැ. ඒක තිබිලා වැහිලා ගියේ.
2: වැහිලා ගියේ.
1: කොහොමද ගැටේ මේගොල්ලෝනේ? ඉතින් අවසානයේදී කොහොම හරි මේ පුවත සම්පත්තරේ හිටිය වාර්තාකාරයෙක් වෙන රිචඩ් ඇඩම්ස් ලොග්ගේ මේ අතේ රෝලක් කියලා ටික දවසක් යනකොට මාට් වුණා.
2: පත්තරේ විකිණෙන්නේ නැති හැබැයි.
1: ඔව් පත්තරේ ඉතින් ආයි ගිනි කසේට විකිණලා තියෙනවා. අවසානයේදී මේගොල්ලෝ මේකෙන් බේරෙන්න බැරි තැන දැන් මේක හැමදාම බොරු පල කරන්න බෑනේ. කිව්වලු දුරේක්ෂයට මේක බල බල ඉන්නකොට ලොකු සූර්ය කිරණ කදම්බයක් අර ෆෝකස් වෙලා නාභිගත වෙලා ඒ දුරේක්ෂය විනාශ
2: වෙනවා.
1: ඉතින් එතන යාට බලන්න බෑනේ.
2: බලන්න බෑනේ.
1: ඉන්න හැමයි නිවුස් එක මේ නවත්තලා දාලා තියෙන්නේ මේ කොමාරි සම්පත්තරේ අලවිය මූන් ගැන කියන්න ගිහිල්ලා සෑහෙන්න වැඩි වුණා. අවසානයේදී මේක ලෝකේ පළවෙච්ච ලොකුම ෆේක් නිවුස් එක හැටියට අදත් ලෝකයේ මේ පුවත්පත් මාධ්‍ය කියනවා 1835 අද වගේ දවසක තමයි මේ බොරුව සම්පත්තරේ ඇමරිකාවේ පළවෙලා තියෙන්නේ. ඇමරිකාවේ පත්‍රවල අදත් බොරු පළවෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි මේක පස්සේ ඉතාමත් නොබෝ කලකින් අතේ මහට්ටු වුණා. මේ හැබැයි ඉස්සර වගේ එහෙම අර පුවත්පත් මණ්ඩලය මේවා නීති ක්‍රියාමාර්ගය මේවා ගණ්ඩ තිබුණේ නැහැ. එහෙම නීති ක්‍රියාමාර්ග ගණ්ඩ පුළුවන්කම තිබුණලු ඒ රටේ ඒ කාලේ තිබිච්ච නීති අනුව කායි හරි සල්ලි එකතු කරලා තියෙනවනම් කාට හරි අගතියක් වුණා නම් කාට හරි මූල්‍යමය පාඩුවක් වුණා නම් අන්න එයාට නඩු ගිහිල්ලා දාන්න පුළුවන්කම තිබ්බා. හැබැයි ෆේක් නිවුස් පළ කරා කියලා ඒ කාලේ නීතියක් තිබිලා නැහැ මේ එහෙම කියන්න. ඒකින්ද සම්පත්තරෙත් නිවුස් එක ලිව්ව රිචඩුත් කිසිම ප්‍රශ්නයක්
2: නැහැ.
1: රස්තාව දිගටම කරන් ගියා කියලා තමයි ආරංචිය තියෙන්නේ. හැබැයි අද ලෝකේ එහෙම බෑ. තග්ගාලා අපි ප්‍රවෘත්තියක් කිව්ව හැටි ඒක ඇත්තද බොරුද කියලා හොයලා බලන්න හොඳටම අවස්ථාව තියෙනවා. ඒකට ඔබට කරන්න තියෙන්නේ කොහෙන් හරි ප්‍රවෘත්තියක් වෙන පාරේ යනකොට හරි Facebook එකේ දැකලා හරි කොහෙන් හරි ප්‍රවෘත්තියක් දැක්කොත් ටග්ගාල net news web අඩවියට එන්න, ටග්ගාල හැම පැයෙම net news අහන්න, ටග්ගාල net news Facebook එකට යන්න, ටග්ගාල net news YouTube එකට යන්න. කතාව ඇත්තද කියලා අපි කියලා ඇති ටක්කෙටම. ඉතින් අපි කොහොමද හරියන්නේ සඳල්ලන්නත් යන්න වෙනවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ මං ඉතින් එල්බී රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ එල්බී රන් අය තමයි මගේ හයිය කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
3: දෙයටයි විනාඩි 23යි දැන්
4: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක
5: අද කතා නැත්තේ මොකද මගේලා තා ඔයා එපා හඳන්නට මගේ සුදා ඕම් ප්ලාස්ටර් දැම්ම මං කතා නවතින්න

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris E-Mobility වෙතින් 0114 700 550.
2: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චේස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
6: Daily drive එකකට smart choice එකක් BYD Sealand 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sealand 5 smart drive smart savings. BYD 1 2 1 2 5 125 125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
7: FM 95 FM 94.8 Net FM.

0: හොඳේ 8යි විනාඩි 29යි හල්ගටෝමේ වෙලාව.
1: හරි අපි මේ හදට ගිය හැටි ගැනනේ කතා කරේ මේ. හන්දට ගියපු එකක් නෙමෙයි මේ හන්දේ සිද්ධ වෙන දේවල් ගැන තිබ්බ ෆේක් නිවුස් එකක් ගැන තමයි කතා කරේ මේ. එහෙම ඉතින් දේවල් ඒ කාලේ වෙලා තියෙනවා 1800 ගණන් වල. ඉතින් ඔය ඉන්ටර්නෙට් අනම්මනම් මොකුත් නැහනේ. එතකොට ඉතින් පත්තරෙන් තමයි හැමදේම මිනිස්සු දැනගත්තේ. ඉතින් ඕන කෙනෙක්ට ඕන බොරුවක් කියන්න පුළුවන් හැකියාව තිබ්බා. දැන් ඔය රිපෝර්ට් වෙච්ච බොරුනේ. එහෙම නොවෙච්ච බොරු කොහොමදද නේද ලෝකේ? මෙච්චර තාක්ෂණයේ දියුණු වෙලා තියෙන කාලෙකත් බොරු කියනවා නම්
0: බොරු පිළිගන්නවනම්
1: ඊට පස්සේ AI ෆොටෝස් එහෙම හදලා ඇත්ත වගේ දානවනම් ඊට පස්සේ ඒවා ඇත්ත කියලා පිළිගන්නවනම් ඉතින් ඒ එහෙම ඉතින් බොරු කරන්න පුළුවන්. ඒ කාලෙත් එහෙනම් ඊට වඩා ලොකුට කරලා තියෙන එක ලොකු දෙයක් නෙමෙයි, විශ්වාස කරන්න පුළුවන්.
0: ඒ පුරුද්ද පොඩ්ඩක් තාක්ෂණීය වැඩි දියුණුවක් එක්ක පොඩ්ඩක්
1: ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඉතින් මේ ඔය මේ ඔය ෆේක් නිවුස් කියන එක හරිද නැත්නම් නිවුස් ප්ලාන්ට් කරනවා කියන එක සාරා ලෝකේ තියෙන ලොකු ඉන්ඩස්ට්‍රි එකක්.
0: ඒක
1: ලොකු ව්‍යාපාරයක්, ලොකු කර්මාන්තයක්.
0: හරිද?
1: එහෙම සමාගම් ඉන්නවා ලෝකේ. විවිධ රටවල ගොඩක් වෙලාවට මැතිවරණ කාලවලදී එහෙම නේ නැත්නම් අනාගත මැතිවරණ ඉලක්ක කරගෙන නැත්නම් යම් යම් අය අනාගත ජනාධිපතිවරු අගමැතිවරු බවට පත් කරන්න ඉලක්ක කරගෙන මේ වගේ ෆේක් නිවුස් ප්ලාන් කරනවා. සංවිධානාත්මකව මේක කරනවා. ඔව් දන්නවද මේ වෙනකොට ලෝකයේ මාධ්‍ය පිළිබඳ හදාරණ විශේෂඥයින් කියනවා ඊළඟ දශකේ අපිට එන්න තියෙන මැතිවරණවල විශේෂයෙන්ම ජනාධිපතිවරණ වෙන්න පුළුවන්. ඒ රටවල වෙනස්නේ. අපේ රටවල විධායක ජනාධිපති ක්‍රම තියෙනවා. තව රටවල අගමැතිවරු ඉන්න ප්‍රධානියා විදිහට පාර්ලිමේන්තු ක්‍රම තියෙනවා. ඒ විදිහට වෙනස්. ඒ ඕනම මැතිවරණයකදී අනාගතයේදී ලෝකයට එන ලොකුම අභියෝගය තමයි මේ AI තාක්ෂණය කියන එක. විශේෂයෙන්ම මේ ඩීප් ෆේක් කියන එක. ඒ කියන්නේ සමහර වෙලාවට තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාගේ නැත්නම් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ වීඩියෝ එකක් ඇත්ත වගේ හදලා එයා ගැන වැරදි මතයක් සමාජගත වෙන විදිහ වීඩියෝවක් ඇත්ත වගේ හදලා මුදා හරින්න පුළුවන් හැකියාව තියෙනවා ඩීප් ෆේක් වලට.
0: හරි,
1: දෙක කරලා තියෙනවා ලෝකේ. ඉතින් ඒ සම්බන්ධයෙන් පහුගිය කාලයේ ලංකාවෙත් යම් යම් විශේෂඥයින් ලෝකයේ මේ පිළිබඳ හදාරන ඔය විෂය ප්‍රාමාණික කට්ටිය ඇවිල්ලා දේශන එහෙම පැවැත්තුවා. ඉතින් ඒ වගේ කිහිපයකට සහභාගී වෙන්නත් අපිට පුළුවන් වුණා. කොහොම හරි ඉතින් මේ ඩීප් ෆේක් සහ AI කියන එක අනාගත ලෝකයට ලොකු තර්ජනයක් බවට පත් වෙනවා කියලා මේ වෙනකොටත් අනතුරු අගවලා තියෙනවා. මූවි එකක් තියෙනවා 2021 අවුරුද්දේ තමයි මට මතක විදිහට මේක රිලීස් වෙන්නේ. Don't Look Up කියලා. හරිද? මේක ඉන්නේ ඩිකැප්‍රියෝ. ගිහිල්ලා මේ හොයාගෙන මූවි එක බලන්න. වැඩි විස්තර කතා මුකුත් කියන්නේ නැහැ. මේ බොරු නැත්තම් මේ නිවුස් ප්ලාන් කරනවා කියන එක.
0: එහෙමත්
1: නැත්තම් ඔය ෆේක් නිවුස් කියන එකෙන් මොනතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා අන්නේ මූවි එක බැලුවට පස්සේ ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් ඔයත් අපි දන්නවා සෝෂල් මීඩියා පාවිච්චි කරනවා, නිතරම ස්ක්‍රෝල් කර කර ඉන්නේ. මේ වෙලාවේ අපි වහන ගමනුත් ස්ක්‍රෝල් කරනවා ඇති.
0: එහෙමනේ
1: කට්ටිය. දැන් වැඩි ෆිල්ම් එහෙම බලන්න බෑනේ ඉස්සර වගේ.
0: ඉස්සර
1: නම් පැය දෙක ෆිල්ම්යක් පැය දෙකෙන් බලලා ඉවර කරන එක දිගට. දැන් පැය දෙක ෆිල්ම්යක් දවස් 4ක් විතර බලනවා.
0: මොකද
1: ෆිල්ම් එකේ විනාඩි 15ක් විතර යද්දි ඔන්න පටන් ගන්නවා ෆෝන් එක අතට ගත්තා ස්ක්‍රෝල් කරගෙන යන්න.
0: ඊට
1: පස්සේ ෆිල්ම් එක ටිකක් අමතක වෙලා යනවා.
0: ඊට
1: පස්සේ ෆෝන් එකේ තමයි ඊටු කාලේ ගත වෙන්නේ. එහෙම වෙන අවස්ථා ඕන තරම් ඇති. ඉතින් ඒක නිසා ඔයාටත් නිතරම නිවුස් කියන දේවල් විවිධාකාරයෙන් ඇස ගැටෙනවා, අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. ඉතින් එහෙම දැක්ක පළියට
0: ඒ
1: දේවල් විශ්වාස කරන්න එපා.
0: මොකද
1: එදාට වඩා සංවිධානාත්මකව,
0: එදාට
1: වඩා ඕගනයිස් වෙලා
0: අද
1: වෙනකොට මහා පරිමාණයෙන් ව්‍යාපාර විදිහට ෆේක් නිවුස් ප්ලාන් කරන කම්පැනිස්
0: නැත්නම්
1: සමාගම්
0: නැත්නම්
1: කැම්පේන්ස් ඕන තරම් ලංකාව ඇතුලේ තියෙනවා. සමහර වෙලාවට ඔයා මොකක් හරි පෝස්ට් එකක් දැක්කම මේ මොන හරි හිතන්නකෝ වර්ගවාදී ජාතිවාදී පෝස්ට් එකක් කියලා දැක්කට පස්සේ ඒ ජාතිය කෙරෙහි අසීමිත වෛරයක් ඔයාට ඇති වෙනවා.
0: පෝස්ට්
1: එක දැකලා ඒකට ඔයා කමෙන්ට් කරගෙන හරියන්නේ නැහැ, පෙළියට බහිමු, පාරට බහිමු, මේක වෙනස් කරමු කියලා පටන් ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තනොත් ඔයා තව කොයි හරි පෝස්ට් එකක් දකිනවා ඊට වඩා ප්‍රතිවිරුද්ධ එකක්. ඔය පෝස්ට් දෙකම දාන්නේ එකම තැනකින් වෙන්න පුළුවන්.
0: ඔයාව
1: අවුස්සන පෝස්ට් එකක් දාන්නේ එකම තැනකින්, අනිත් පැත්තේ කට්ටියව අවුස්සන පෝස්ට් එකක් දාන්නේ එකම තැනකින් වෙන්න
0: පුළුවන්.
1: එතකොට ජාතීන් අතර නැත්තම් ආගම් අතර අවිශ්වාසයේ වෛරය
0: පතුරවන්න
1: මේ වගේ දේවල් බොහොම අපි කියන්නේ උපායශීලීව
0: සියුම්
1: විදිහට අපිට තේරෙන්නේ අපි මැනිපියුලේට් කරනවා. අන්න වචනේ මැනිපියුලේට් කරන්න පුළුවන් හැකියාව
0: තියෙනවා.
1: අර රූකඩ වගේ නටවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඕවා තමයි මේ මීඩියා සයන්ස් කියලා කියන්නේ. මාධ්‍ය විද්‍යාවක් වෙන්නේ අන්න ඒ නිසා. ඒක හදාරන්න ඕනෙත් අපි අන්න ඒ නිසා.
0: ඒක
1: අපි හදාරන්නත් ඕනේ. يعني සාර ඔයා මම හදාරන්නත් ඕන.
0: මේ
1: අහන් ඉන්න ඔයා හදාරන්නත් ඕන. එහෙම වුණොත් තමයි වැඩේ සාර්ථක වෙන්නේ. ඉතින් ඒක නිසා අර නුවා කියපු විදිහේ ෆේක් නිවුස් කියන දේවල් එදාට වඩා අද තියෙනවා. අපි හිතනවා නේද තාක්ෂණයේ දියුණුවේ අද එහෙම බොරු කියන්න බෑ කියපු ගමන් අහු වෙනවා කියලා. නෑ. ඒ තාක්ෂණය බයිපාස් කරලා අර තියෙන සිදුරු වලින් රිංගල ගිහිල්ලා බොහොම ලස්සනට ඒ වගේ නිවුස් අපි ගාවට එනවා. ඒක නිසා ඔයා කල්පනාවෙන් ඉන්න ඕන. කල්පනාවෙන් ඉන්න ගමන් net news අහන්න. එතකොට ඔයාට එහෙම fake news වලට රැවටෙන්න සිද්ධ වෙන්නේ නැහැ.
0: සිද්ධ වෙන්නේ නැහැ. කවුරු කරගන්න උගලන්ට net news අහන්න බලන්න පුළුවන්.
1: පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ දැන් ඔය අපි නිකන් ස්ථාවර තැන්පතුවක් දාන්න තැනක් තෝරගෙන යනවා නම් හොයාගෙන යනවා නම් අපි හැම වෙලේම බලන්න ඕන ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක මොන වගේද කියලා. ඒ ආයතනයේ බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරලා බලන්න ඕන. අන්න එතනත් ඔයා fake news වලට අහු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ අපි කියන දේවල් ඔය අපිව විශ්වාස කරන නිසා තමයි අපි වාට කියන්නේ ස්ථාවර තැන්පතුවක් දානවා නම් ඔය සෝෂල් මීඩියා වල දකින්න තැන් වල සමහර වෙලාවට වාගේ මැසේජ් එනවා ෆෝන් එකට මෙන්න මෙතනට ගිහිල්ලා FD එකක් දාන්න මෙන්න මෙච්චර ඉන්ටරෙස්ට් රේට් එකක් හම්බෙනවා කියලා. සමහර වෙලාවට ගියාට පස්සේ එතන ගොඩනැගිල්ලක් තියෙනවා කවුරුර කෙනෙක් ඉස්සරහා ඉන්නවා සල්ලි ටික බාර ගන්නවා. ආයි ගියාට පස්සේ ඒක නැහැ.
0: සල්ලිත් නැහැ.
1: දෙවෙනි පාරේ බිල්ඩිමත් නැහැ. එතන හිටපු ඔෆිස් එකත් නැහැ. ස්ටාෆ් එක කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේ ඒව ඇතුළෙත් ෆේක් නිවුස් තියෙන්න පුළුවන්. ඒකින්ද තමයි අපි වාට කියන්නේ ඒවට රැවටෙන්නේ නැතුව වාස්තාවර තැන්පතුවක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම CDB එක තෝරගන්න කියලා. එහෙම තෝරගන්න කියන්න හේතු ගොඩාක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ඔයාට වසරකට 15%ක් දක්වා පොලි අනුපාතයක් ලැබෙනවා. ඉතින් ඒ පොලි අනුපාතය දෙන්න පුළුවන් හැකියාව CDB එකට තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය තමයි CDB කියලා කියන්නේ. ඒ කියන්නේ non banking financial sector එකේ සිවුවන විශාලතම ආයතනය. ඒ වගේම තමයි අවුරුදු 30ක් පුරාවට මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉන්නවා. දශක 3කට වැඩි කාලයක් මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. එතකොට අපිට විශ්වාසයි. අපි දන්නවා අපිට මේ ඒ කියන්නේ අලුත් නමක් නෙමෙයි. ඒකපාර අතුරුදහන් වෙන්නේ නැහැ කියලා දන්නවා. ඒ වගේමයි වැදගත්ම දේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් තමයි CDB කියලා කියන්නේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමක්. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් 0117388 කෝල් එකක් දීලා 0117388 කෝල් එකක් දීලා ඊට පස්සේ ඔයාලට පුළුවන් CDB එකේ ඔයාගේ ස්ථාවර තැන්පතුව පටන් ගන්න.
0: රයිට්. හරි. දැන් අචි ඔයා ගමනක් ගියාම ගමනක් කියන්නේ මේ කොහරි නෑ ගෙදරකට වෙන්න පුළුවන් යාළුවෙක් ගෙදරට වෙන්න පුළුවන්. සාලේ ඉද්දෙද්දී ඔයාට එනවා නේද එක එක සුවඳවල්.
1: සුවඳවල්.
0: ඔව්. හරියට උයන ගෙදරක නම් සාලේ ඉද්දෙද්දී අපිට සුවඳ එනවා. අර ආන්ටි ලන්ච් රෙඩි කරනවා වගේ අපිට කියලා කට්ටිට බඩගින්න රෙඩි වෙලා එහෙම වෙනවා. නැත්නම් ඔයාගේ ආච්චි වෙන්න පුළුවන් එහෙම තියෙනවා නේ ආච්චිලා ගෙදර එහෙම ගියාම මේ කුස්සියේ උයන සුවඳ සාලේට එනවා කියන්නේ ඒ ගෙදර අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා ඇත්තේ
1: ෆෝචුන් ඔයිල්. ඉතින් සුවඳ විතරක් නෙමෙයි ගුණ රස මේ තුනම ගත්තත් ඉස්සරහම ඉන බ්‍රෑන්ඩ් එකක් තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි يعني අවුරුදු ගණනාවක් පුරාවට පාරිභෝගිකයන්ගේ විශ්වාසය උපරිමයෙන්ම දිනාගත්තු නිසා තමයි 2025 අවුරුද්දේදී සුපර් බ්‍රෑන්ඩ් කියන ටයිටල් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ ෆෝචුන් ඔයිල් එකට. මොකද සුපර් බ්‍රෑන්ඩ් කියලා කියන්නේ බ්‍රෑන්ඩ්ස් අතර බ්‍රෑන්ඩ් එක කියන එක. අපි අර ඊයේත් කිව්වා මේ සුපර් බ්‍රෑන්ඩ් මේ අවෝඩ් එකට ඔයාට ඉල්ලලා ගන්න බෑ. يعني අපිට දෙන්න කියලා ඉල්ලලා එහෙම ගන්න බෑ. ඒක බොහොම සුවාදීනව සිද්ධ වෙන වැඩක්. එහෙම වැඩක් ඇතුළෙත් සුපර් බ්‍රෑන්ඩ් එක බවට පත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ආයේ ඔයාට හිතන්න වෙන දෙයක් ඉතුරු නැහෙනේ. ඔච්චර මේ වැඩේ මේ ට්‍රාන්ස්පරන්ට්ද කියලා දන්නවනේ. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ෆෝචුන් ඔයිල් කියලා කියන අවුරුදු ගණනාවක් පුරාවට අපේ මේ ගෘහණිය දන්න නමක් විශ්වාස කරන නමක් දන්න රහක් විශ්වාස කරන රහක්. ඉතින් දැන් ඔයාට පොල් තෙල් විතරක් නෙමෙයි ඕනනම් සන්ෆ්ලවර් ඔයිල් ඊට පස්සේ කුකින් ඔයිල් ඒ වගේම තමයි කෝන් ඔයිල් මේ ඕන දෙයක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා වෙළඳ පොලෙන්. දැන් මේ වෙලාවේ අපේ ගෙදර ඉන්න අම්මලා තාත්තලා නැන්දලා අක්කලා නංගිලා අයියලා ඔක්කොම ඔය උයන්න කැමති කට්ටිය හිතනවා ඇතිනේ මම මොනවද ලන්ච් එකට හදන්නේ කියලා, නැත්නම් ඩිනර් එකට හදන්නේ කියලා, නැත්නම් සතියන්ත ගැන දැම්ම ප්ලෑන් කරනවා ඇතිනේ. අන්න ඔයාට පුළුවන් ෆෝචුන් ඔයිල් ගෙනල්ලා ට්‍රයි කරලා බලන්න. ඔයා තාමත් ට්‍රයි කරලා නැත්නම් ඉතින් දිවයින පුරාම සිල්ලර වෙළඳසල් වලින් වගේම සුපිරි වෙළඳසල් වලින් ඔයාට පුළුවන් මිලදී ගන්න. මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකන් ඔයාට තියෙනවා ගන්න ලොකු රේන්ජ් එකක්. ලීටර් 20 වෙනකන් ලොකුවට උයන්න ඕන නම් අන්න ලීටර් 20ක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට දෛනික උයා ගන්න මිලිලීටර් 200ෙන් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රුපියල් 340 ඉඳන් පටන් ගන්නවා ගණන්. ඉතින් ගිහිල්ලා අනිවාර්යෙන්ම අපි කියනවා ට්‍රයි කරලා බලන්න. තාමත් ට්‍රයි කරලා නැත්නම් ෆෝචුන් ඔයිල් ඔයාගේ ෆෝචූන් එක සමහරවිට ඔය හෙල්ත් එකත් එක්ක නෙන්නේ සමහරවිට නෙමෙයි කොහොමත් හෙල්ත් එක හෙල්දි වෙන ධර්මයට ඔයාගේ ෆෝචූන් එක වැඩි වෙන්නේ ඒක හින්දා මේ ෆෝචූන් ඔයිල්ම ට්‍රයි කරලා බලන්න එතකොට ඔයාගේ ෆෝචූන් එක හම්බ වෙයි
0: හම්බ වෙයි රයිට් ඒත් එක මතක් කරන්න ඕනේ ඇචි දැන් බිස්නස් එකක් කරනවා නම් ඔයා ඇත්තටම ලංකාවේ බිස්නස් කරන ස්මෝල් ඇන්ඩ් මීඩියම් ස්කේල් බිස්නස් ගොඩක් දැන් තියෙනවා මේ කියන්නේ අලුතෙන් පටන් ගත්ත අය
1: ඉතින් ස්ටාර්ට්අප්ස් ගොඩක් තියෙනවා
0: ඉතින් ඒ බිස්නස් වලට ලොජිස්ටික්ස් බැලුවාම ට්‍රාන්ස්පෝර්ට් කියන එක තමන්ගේ බඩු ටික එක තැනකින් තව තැනකට පරිස්සමට ගෙනියන එක අනිවාර්ය අංගයක් ඒ කියන්නේ වැදගත් අංගයක් එතකොට කස්ටමර් සර්විස් එකත් හොඳ වෙනවා ඒ වගේම තමයි ඔයාගේ මේ සර්විස් එක ලේසියෙන් ඔයාගේ කස්ටමර්ට දෙන්න පුළුවන් ඔයාටත් ලේසි හැබැයි ඔයා හරි වාහනයක් මේකට තෝරගන්න ඕනේ
1: අන්න ඒකයි ඒ කියන්නේ හරි වාහනේ තෝරගත්තේ නැත්නම් සමහර වෙලාවට ඔයාට වාහනේ නඩත්තු කරන්න එක පැත්තකින් ඔයාගේ මුදල් වැය වෙනවා අනිත් පැත්තෙන් ඔයාගේ කාලයත් වැය කරන්න වෙයි ඉතින් ගෑරේජ් වල එහෙම ඉන්න වෙයි ඔයාට දින ගණන් ඊට පස්සේ ඉතින් බිස්නස් කරන්න සිද්ධ වෙන්නේ නැහැ ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ටාටා සුපර්ස් එකක් ගන්න කියලා. ඔයා දැන් මේ වෙනකොට ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාටත් ප්‍රවාහන අවශ්‍යතාව තියෙනවා නම් ලොකු බඩු ප්‍රමාණයක් එහෙම එහෙ ගෙනියන්න ඕනකම තියෙනවා නම් ඔයාට ගැළපෙනම වාහනය තමයි ටාටා සුපර්ස් කියලා කියන්නේ. මොකද නඩත්තු අඩුයි. තෙල් කරනවා හොඳට. ඒ වගේම තමයි සුව පහසුව උපරිමයෙන්ම තියෙනවා. මොකද අර මේ දැන් ඩ්‍රයිව් වයි පැසෙන්ජර් යන කැබින් එක තියෙනවනේ ඒක මේ ෆුලි එයා කන්ඩිෂන්
0: ඕන දුරක් යන්න
1: පුළුවන් ඕන දුරක් ඔයාට සැපසේ යන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ පවර් ස්ටියරින් තියෙන්නේ ආයේ සුක්කානම බදලා අල්ලගෙන කරකවන්න ඕනේ නැහැ කඳු හෙල්වල යද්දි
0: පවර් ස්ටියරින් නිසා ඉවරයි ඒක හරකාද්දි සමහර වාහනවල ඒ එහෙම ඕනේ නැහැ ඔයාට
1: ඔය ඉස්සර මේ අපේ ගම්වල එහෙම ඉන්න පරණ මාමලා හරිද ඒගොල්ලෝ ඒ කාලේ ලෝරිය ලෝපු අය හොඳට ට්‍රයිසෙප් එකයි බයිසෙප් එකයි තියෙනවා ඒ තරම් කරකවලා එහෙම වෙන්නේ නැහැ ස්ටියරින් තියෙන හින්දා වඩ මහන්සි වෙන්න ඕනේ නැහැ බොහොම සැප පහසුවෙන් ඔයාගේ ව්‍යාපාර කටයුතු ටික කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වංගු හරවන්න රිවර්ස් කරන්න ලොකු වංගුද ඕන වංගුවක් ඔයාට ගන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඒ කියන්නේ හරිම මේ ඊසිලි ඔයාට මේක ඩ්‍රයිව් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි දන්නවා ටාටා ලංකාවට එන්නේ ඩීමෝ විශ්වාසයත් එක්ක. ඉතින් මේ විදිහට ටාටා සුපර්ස් එකත් නැත්නම් ඩීමෝ ලොක්කත් ලංකාවට එන්නේ ඩීමෝ විශ්වාසයත් එක්ක 13:80ට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ගත්තට පස්සේ බ්‍රේක් ඩවුන් එකක් වුණොත් හදිස්සියේ ඒත් ඔයා කතා කරන්න ඕනේ 13:80ට කොහේ හිටියත් ළඟටම ඇවිල්ලා වාහනේ හදලා දෙනවා.
0: ඕකේ. හරි. දැන් ඔයා කන්ස්ට්‍රක්ෂන් එකක් කරන ගමන් නම් ඉන්නේ මේ දවස්වල ඔයාට මතක් කරනවා මෙල්වා ස්ටීල් පාවිච්චි කරන්න කියලා. මොකද අපි ඉදිකිරීම් කරන්නේ අද හදලා තව මාස කීපකින් ඒක නැති වෙනවා බලන්න නෙමෙයිනේ අවුරුදු ගානකට පරම්පරා ගානක් තියෙන්න ඕන ඉදිකිරීම තමයි අපි කරන්න ඕනේ ඒක නිසා තමයි ආට කියන්නේ මෙල්වා ස්ටීල් දාන්න කියලා
1: අනිවාර්යෙන් මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ලංකාවේ අපේ එක මෙල්වා කියලා කියන්නේ ඉතින් ඕනම ඉදිකිරීමක් ඕනම දේශගුණික තත්වයකට ගැලපෙන විදිහට කාලගුණික වෙනස් වීමකට ගැලපෙන විදිහට කල්පවතින් හදන්න නම් ඔයත් අනිවාර්යෙන්ම මෙල්වා ස්ටීල් දාන්න මොකද මෙල්වා ස්ටීල් කියන්නේ අර සාරා කියපු විදිහට ලංකාවේ අංක 1 ස්ටීල් එක

0: Anu Paha FM Anu Hatarai Tashma Ada Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද්‍රතය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: උදේ 8 විනාඩි 46යි දැන්.
4: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
7: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112-125-125 අමතන්න.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112-118-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: ආ, ඔයා ගත්තෙත් Fortune Oil-ද?
11: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil-ම තමයි.
10: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් Fortune Oil-ම තමයි.
11: පොල් තෙල් විතරක්ද?
10: Corn Oil, Sunflower Oil,
11: Oh, I think
10: Fortune Oil වරුදු ගානක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චේසර් රුපියල් 685,000 සිට මුලින් 40%යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
13: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Martina. Rhino Premier Roofing Sheet. Fetis Tresandha. Dhatunai Anuhaya Amatana.
15: ඔබ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
16: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. David Pierce e-mobility වෙත.
17: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol Paracetamol විශේෂයකි.
18: FM 95.8 Net FM Divaina Pura.
19: Net FM Algo.

0: උදේ 8 විනාඩි 50යි ඇල්ගොතාමේ වෙලාව. හරිද?
1: හරි.
0: දැන්
1: ඔයා
0: කරන්න ඕනේ වැඩක් තියෙනවා.
1: මොකක්ද ඒ වැඩේ?
0: ඒ මොකද දන්නවද? යන්න දම්රෝ එකට. මං කියනවාට යන්නකො.
2: මං කියන දේ අහවද?
0: ගියාම ඔයාට හිතා ගන්න බැරි ඩිස්කවුන්ට් වලට ඔයාගේ ගෙදරම අප්ග්‍රේඩ් කරන්න ඔයාට බඩු අරගෙන එන්න පුළුවන්.
2: ඕක ඉතින් අපි දෙන්නට අලුත් අත්දැකීමක් නෙමෙයි. අපි ඕක සෑහෙන විඳලා තියෙනවා.
1: ඔව් නේ.
0: ඔය දෙන්නට
2: ලොකු දෙයක් වගේ කොට. අයියෝ අපි සතියකට සැරයක් විතර ඕක අත් විඳිනවා.
0: ඔය දෙන්නට නෙමෙයි කිව්වේ. අහන් ඉන්න කට්ටියට.
1: අහන් ඉන්න අයද නේ.
2: ඔව් ඔහොම එක්කෙනෙක් අහගෙන ඉඳලා ගිය සතියේ සෝෆා එකක් ගෙනාව නේද ගෙදරට.
0: ඔව් ඔව්.
2: ඇත්ත කියන්නේ.
0: ගෙනාව ගාල්ල පැත්තේ.
2: අනේ ඒකනේ.
1: අහන් ඉඳලා මේ නෙමෙයි මම හිතන්නේ කියලම.
0: ඔව්.
2: කියලම. අපි කියනේ වහන් ඉඳලා.
1: අපි කියනේ වහන් ඉඳලා එයත් ගෙනාවා. ඉතින් මීඩියා සේල්ස් දැන් පටන් ගන්න තියෙනවා දම්රෝ එකේ. ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා යන්න දම්රෝ එකට. ඔයාට ඉන්වර්ටර් ශීතකරණයක් ඕන නම් 20% ඩිස්කවුන්ට් එක එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
1: වගේම තමයි ඔයාට මේ සුපිරිසිදු සේදුමක් කරන්න මුළු ලංකාවේ ගෘහණියන් හැමෝම දන්න දම්රෝ වොෂින් මැෂින් එකක් ඕන නම් ඔයාට ඒකත් 15% වට්ටම් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දම්රෝ වොෂින් මැෂින් එකක් නැති ගෙදරක් මං හිතන්නේ ලංකාවේ නැහැ. දැන් එහෙම ඔය තියෙන්න පුළුවන් නිකන් කිහිපයක් ඒ තියෙන අයට තමයි මේ කිව්වේ ගිහිල්ලා 15% වට්ටම් එක්ක ඔයාට පුළුවන්කම තියනවා කියලා දම්රෝ වොෂින් මැෂින් එකක් ගන්න. ඒ වගේම තමයි දිගුකල් පවතින දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් 15% වට්ටම් එක්කත් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ලංකාව පුරාම අපි දන්නවනේ අපි කියනවා ඔයාට නිතරම දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕනම තැනකින් ගිහිල්ලා ඔයාට පුළුවන්කම තියෙනවා මේ නිෂ්පාදන මිලදී ගන්න වට්ටම් එක්ක. ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ Panasonic, Samsung, Innovex වගේ බ්‍රෑන්ඩ්ස් වලින් මිලදී ගන්න පුළුවන් ඔයා දම්රෝ එකට ගියොත්. ඒ වගේමයි ඒවටත් ඔයාට ඩිස්කවුන්ට් හම්බෙනවා. මෙන්න මෙහෙම ඔයාට මේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිතව පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාට ඕන කරන දේවල්. ඉතින් මේ හැමදේම ඔයාට හම්බ වෙන්නේ දම්රෝ මීඩියා සේල්ස්
0: වලින්. හරි. ඉතින් අපි ඔයාට මතක් කරා කලින් පැය ඔයාගේ රයිඩ් එක අප්ග්‍රේඩ් කරගන්න ඕන කියලා. ඔය හැමදාම එකම වාහනේ පැද පැද ඉඳලා
1: හරියන්නේ
0: නැහැ. තෙල් ප්‍රශ්න වලට මූණ දෙනවා.
1: මූණ දෙන්න ඕන.
0: එක එක ප්‍රශ්න, එක එක සද්ද. ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි ඔයා BYD එකක් ගත්තා.
1: අපි ඔයාට දැන් උදේම කිව්වනේ මේ එල් නීනෝ තත්ත්වයන් ගැන. මේවා ගැන කොහොමද ලෝකයේ පුරා ඉන්න කාලගුණ විද්‍යාව සම්බන්ධ විශේෂඥයින් අනතුරු වගවල තියෙන්නේ කියලා. එතකොට එක පැත්තකින් නියගේ ඉද්දි අපි දන්නවා අපේ මේ ජල විදුලිය සම්බන්ධ කාරණාවලට ප්‍රශ්න එන්න පුළුවන් නේ. එතකොට අනිත් පැත්තෙන් තෙල් ටික නැතුව ගියාට පස්සේ අපිට තෙල් වලින් නැත්තම් ඉන්ධන දහනය කරලා හදන විදුලියටත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
0: ඕකේ.
1: එතකොට අපිට ඉතින් විදුලිය හදාගන්න තියෙන්නේ ওই පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද තමයි.
0: රයිට්.
1: අපි සරලවම ගත්තොත් ඉරේලිය අපිට තියෙන පැගෙදර සෝලා පැනල් එකක් තියෙනවා නම් ඔන්න අපිට බැටරියට චාර්ජ් කරගන්න පුළුවන් කරන්ට් එක හදාගෙන. ඉතින් ඒ නිසාම තමයි කියන්නේ මේ මේ ලෝකයේ බලශක්තිය සම්බන්ධ තියෙන කාරණාවන් විශ්වාසයන් ටික ටික වෙනස් වෙද්දී අපිත් ඒ කාලයට ගැලපෙන විදියට වෙනස් වෙන්න ඕන. ඒ නිසා ඔන්න ඔයාටත් පුළුවන් දැන් ඔයාගේ රයිඩ් එක අප්ග්‍රේඩ් කරන්න BYD එක. ඉතින් ෆුල් ඉලෙක්ට්‍රික් වාහන වගේම අනිත් පැත්තෙන් ප්ලග්ඉන් හයිබ්‍රිඩ්ස් දැන් මාකට් එකට අවිල්ලා තියෙනවා. ඇටෝ 1 එක තියෙනවා, ඇටෝ 2 එක තියෙනවා, ඩොල්ෆින් තියෙනවා, සීලයන් 5 තියෙනවා, සීලයන් 6, සීලයන් 8. ඊට පස්සේ සීල් එක සෙඩාන් වර්ෂන් එක. ඒ වගේම තමයි පිකප් එකකට කැමති නම් ඔයාට ෂාක් 6 එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: මේ ඕනම වාහනයක් ඔයාට අවශ්‍ය විදිහට. ඒ කියන්නේ ඔයාට පවුලයත් එක්ක ගමනක් යන්න නම් එහෙම. ඔයා නැත්තම් පොඩක් අර ස්පෝර්ටි විදිහට වාහනයක් පදින්න කැමති නම් එහෙම. ඔයාට ඕෆ් රෝඩ් යන්න කැමති නම් එහෙම. ඔයාගේ කැමැත්ත අනුව ඔයාට BYD වාහන දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් BYD ෂෝරූම්ස් තියෙනවා මේ වෙනකොට කොළඹ. ඊට පස්සේ ගාල්ල තියෙනවා, නුවර තියෙනවා, කුරුණෑගල තියෙනවා, මොරටුව තියෙනවා, ජැෆ්නා තියෙනවා, යාපනේ, රත්නපුර තියෙනවා, අම්පාර තියෙනවා, මඩකලපුව තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට පුළුවන් BYD වාහන ගන්න. කෝල් එකක් දෙන්න 0112125125 නම්බරයකට 0112125125ට.
0: රයිට්. ඔයාට මතක් කරනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකටත් යන්න. මොකද අර පිරිමස්මින් වැඩ කරන ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට්. මාකට් එකේ මිලට වඩා අඩුවෙන් බඩු ටික ගන්න ඕන නම්, ෆ්‍රෙෂ් බඩු හොඳ බඩු ගන්න ඕන නම් යන්න
1: අනිවාර්යයෙන්ම. ඉතින් අතුරුගිරියේ තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, ඊට පස්සේ ගම්පහ පැත්තේ කට්ටියට ඔන්න ගණේ මුල්ලේ තියෙනවා, කුරුණෑගල පැත්තට යද්දි නාරම්මලත් ඔයාට හම්බ වෙනවා.
0: ඊට
1: පස්සේ නුවරට ගියොත් ඔයාට ගම්පල පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවකට යන්න. ඒ වගේමයි රටමැද මාතලෙත් තියෙනවා. ඉතින් ඉස්සරහට තව තැන් වලට එනවා. ඒ මොනවද කියලා අපි කියන්න.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: Homeagama Berukatti Tawat Prime Location Ekak Purchase Rupiyal 685000 Sita Mulin 140 Itiriya Masa 24 Poli Rahitawa Gewanna Kottawata Vinadi 15 NSBM Harita Sarasaveta Saha Mahinda Rajapaksha Vidyalayata Kilometer 5 Watraka Dumri Sthanayata Kilometer 6 Yojita Ruwanpura Adivegi Margayata Vinadi 5 Megoda Arthika Madhyasthanayata Samipa Dorin Amathanna Prime Lands 13:22
2: Daily Drive Ekakata Smart Choice Ekak BYD Sea Lion 5 Suwa Pahasuwen Gaman Yanna Itiriya වැඩි කරගන්න BYD Sea Lion 5 Smart Drive Smart Savings 0112125125 ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
4: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
5: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
6: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
7: කීල්ස් වෙතින් ඔබට සමදා හොඳම මිල. සුදුසීනි කිලෝ එකක් දැන් රුපියල් 210යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
8: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna. Nathohot 0112125125 amathanna.
9: Akmave tel fatty liver. Baya wenna epa. Sivanagala liver boosting capsule araganna. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
10: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
11: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672
0: FM 95 FM 94.8 Net FM
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
14: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
13: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
14: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
15: උදේ 9:00 විනාඩියේ කයිදන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යියුස් සමග මම කේසර. මෙරට තුළ අපරාධ මිනිමරුම් සහ මද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඩුබයි වෙත පලාගොස් සැඟවී සිටි කන්නංගරගේ ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත භාර දී තිබෙනවා. ඒ අනුව ඔහු දැඩි ආරක්ෂාවක් මැදේ එම විමර්ශන කොට්ටාසේ වෙත රැගෙන ගිය බවයි කටුනායක ගුවන්තොටුපළ නෙට් නිවුස් නියෝජිත TKG කපිල පැවසුවේ. බස්ලලිත් නැමැත්තා අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙනු ලැබුවා. ඒ අනුව කටුනායක ගොන්තරපලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්ලලිත් නැමැත්තා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දුන් බවයි නෙට් නිවුස් නියෝජිත TKG කපිල වැඩිදුරටත් පැවසුවේ. මීලක නෙට් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM

0: උදේ 9 විනාඩි 8යි අල්ගටාවෙ වෙලාව.
1: අර සින්දුව කවුද කියන්නේ?
0: මොන සින්දුවද?
1: දැන් ඔය කිය එන්න කන්න බොන්න සිනාසෙන්න.
0: ඩැඩි බෑන්ඩ්
1: එක. ඩැඩිලානේ කිව්වේ. තාත්තල යමක් කිව්වම. ඒ ඩැඩි බෑන්ඩ් එක මේ ඒ දැන් ඔය ගයන් ලා පටන් ගත්ත කාලේනේ මේ දැන් ගයන් එකනේ. ඒ කියන්නේ සුනිල් පෙරේරා මහත්මයාගේ දෙටු පුත්. ගයන් පෙරරත් එක්ක තමයි ඩැඩි බෑන්ඩ් එක පටන් ගත්තේ. මේ හැබැයි ගයන්ලා කවදාවත් තාත්තා ගියේ පාර ගියේ නැහැ. හැබැයි තාත්තගේ ආభాෂේ තියෙන හින්දා වෙන්නේ ඩැඩි කියලා දාන්න ඇත්ත නේද? දැන් ගයන්නේ නැහැ. හැබැයි මම කියන්නේ ආරම්භය ගන්නකොට ආරම්භයේදීම මේ හොඳ සංගීත සලකුණක් තියපු බෑන්ඩ් එකක් තමයි ඩැඩි කියන්නේ. අද වෙනකොට ඉතාමත් ඉහළ තැනක ඉන්නවා. හැබැයි ඔය සින්දුව අහන කවුරුත් ඔය සින්දුවේ වචන ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. මං හිතන්නේ මේ ජීවිතය පිළිබඳව හරිම දර්ශනාත්මක ලොකු දර්ශනයක් තියෙන සින්දුවක් නේ නේද? ඒ කියන්නේ ජීවිතය ගැන පුදුම පැහැදිලි කිරීමක් තියෙන සින්දුවක්. දැන් අපි වචන ටික කියන්නේ නැහැ. ඊළඟට සින්දුව අහපු දවසට අනේ මේ කොල්ලෝ ටිකක් කියන ජොලි සින්දුවක් කියලා හිතන්නේ නැතුව ඔය සින්දුවේ වචන ගැන මේ අවධානය යොමු කරන්න කොච්චර ලොකු
0: මැසේජ් එකක්ද,
1: ලොකු කතාවක් ජීවිතය ගැන කියනවාද කියලා. ඉතින් දැන් අපිටත් ඕන නැති දේවල් නෑනේ. දැන් ඔය අර මේ දවස්වල මේ බස් මේ සෙමෙන්තියෙන් එහෙම හදන්න,
2: ආව බස් ස්ටයිල් කරනේම,
1: බස් ස්ටයිල් කරනේ ආයෝ නේද? ඇත්තට අපරාධ කපරාදු කොල්ලත් තමයි
2: අපේ මෙහෙ ඉන්න හොදට මේ පුටි එහෙම අදින්න පුළුවන් කට්ටිය.
1: කට්ටිය ඉන්නවා. නෑ මම මේ කියන්නේ දැන් අපි ඔය ගොඩක් ගොඩනැගිලි ද්‍රව්‍ය ගැන එහෙම කතන්දර කියනවානේ, මෙල්වා ගැන කියනවා. එතකොට රයිනෝ රූෆින් ගැන කියනවා. ඒදී ඕව පාවිච්චි කරන බස් එක.
2: සීලිමක් එහෙම ගහලා ඉස්සරහට.
1: සීලිමක් එහෙම ගහලා ඇත්තටම මේ අලංකාර කරගන්න පුළුවන්. මේ කොහොම වුණත් දැන් ඔය අපි හැමෝම බස් වල ගිහිල්ලා තිනවනේ. බස් වල යනකොට විවිධ දේවල් දකින්න.
2: විවිධ දේවල්.
1: දවසක් අපේ යාළුවෙක් බස් එකක එක සීට් එකක ඉඳන් යනවා. යාළුවා දැක්කම මම තව වෙන සීට් එකක
2: ඉන්නවා. දැන් දෙකක.
1: කියලා කොන්දොස්තර මහත්තයාගේ කෑ ගන්න බෑනේ. මැසේජ් එකක් දැම්ම මට මේ උඹ ඉන්නා නේද ඔතන
2: කියලා.
1: එතන කම් කියලා එම්ම කුරු ටිකක් ඇරියා. ඊට පස්සේ
2: එයා පැත්තේ කවුරු හිටියද? ඒ කියන්නේ
1: එයා පැත්තේ ඉන්න කට්ටිය ගැන මං
2: හිතරේ
1: මට ඒව අදාළ නැහැ ඇචි.
0: ඉගෙන ගන්න අනිත් ළමයි
2: ජනේලෙන් එළිය බලන් ගිහිල්ලා.
1: ඔව් ඇත්තටම ජනේලයක් අයින් හිටියේ. අනිත් පැත්තේ කවුරු හිටියද කියලා මට ඇත්තටම මං ඕවා ඇච්චර තාකන්නේ. මං මගේ පාඩුව යන මනුස්සයනේ. හරිද?
2: කවුරු හිටියත්.
1: ඔව්. හැබැයි මේ මගේ යාළුවා ඉන්න සීට් එකේ නම් එහා පැත්තේ ලස්සන ගෑනු ළමෙක් හිටියා. යාළුවත් මගේ සීට් එකේ ඉන්න කෙනාව දැකලා තිබුණා. මට ඒක අදාළ
2: නැහැ.
1: නෑ මම දැක්කෙත් නෑ ඇත්තට. මම ඕවා බලන්න ගියේ නෑ. ඉතින් යාළුවා එවන චැට් එක දිහා තමයි මම බලන් ගියේ. ඉතින් අපි දෙන්න එක එක අපිට ඉතින් මාර ප්‍රශ්න යන්නේ. යාළුවා මට එවනවා මේ අරු හෝමුස් විවෘත කරයි. මං කිව්වා කවුද? අපේ සිරිය අයියත්. නෑ ට්‍රම්ප්. ඒ වගේ ඉතින් අපි සෑහෙන්න
2: ලෝකේ ගැන
1: දේශපාලන අපිට තියෙනවනේ
2: කතා කරන්න
1: දේවල්. මේ යාළුවාට තේරිලා තියෙනවා එයා ගාව ඉඳන් ඉන්න ගෑනු ළමයා එය යාළුවයි මමයි චැට් කරන එක දිහා බලනවා. සාමාන්‍යයෙන් එහෙම වෙනවලු බස්සල නේද?
2: එහෙම වෙනවා.
1: එයා පැත්තේ ගෑනු ළමෙක් ගියොත් මෙහා පැත්තේ පිරිමි ළමෙක් ෆෝන් එක ඔබ ගියොත් ගෑනු ළමෙ එහෙම බලනවා.
2: ගෑනු ළමෙන්ට වැඩිපුර පේනවලුනේ. අපිට වඩා වැඩිපුර පේනවලු.
1: ඔව් ඒක ඇංගල් එක තමයි 120ක් පේනවනේ.
0: රිෆරල් වියු නේ.
1: පේනවනේ. දැන් පිටිපස්සේ සීට් එකේ සාමාන්‍යයෙන් දැන් පිරිමි ළමෙක් ඒක මට පෙවුනේත් නැහැ කවුද ළඟ ඉන්නේ කියලා. හැබැයි එතන ගෑනු ළමෙක් හිටියා නම් ඒ ගෑනු ළමයට පිටිපස්සේ සීට් එකේ ඉන්න කෙනා එයා දිහා බලන් ඉන්නවද කියලා පේනවා. ඒක අර පරිණාමයෙන් වෙච්ච එකක් නේ. මේ කල්ගහවල ඉන්නකොට මේ කාන්තාවන්ගේ මේ මොනවාද දෘශ්‍යපතය අංශක 180කට දියුණු වුණා. අපි ඉතින් දඩේමට පිරිමි දඩයන් කරන්න හමා ගියේ ඉඳ අපේ අංශක 90ට තමයි දියුණු වුනේ. අපි
2: එකක් දිහා බලාගෙන හිටියානේ කාලේ.
1: අපි එකක් දිහා නේ හැමෝම බලන්
0: හිටියේ. කොහොමවත් 90යි තමයි පේන්නේ පිරිමින්ට.
1: ඔව් එයිදී අපි
0: 90යි. මගේ ප්‍රශ්න කොටකට විසඳුමක්.
2: අපි ඉස්සරහින් ඉන්න කෙනා එයා දිහා විතරයි බැලුවේ.
1: අපි ඉස්සරහ අපි එක ඉලක්කයක් දියා විතරයි සාරා බැලුවේ. අපිට ඕනුනේ දඩේම කළා අර අංශක 120ක් විතර අනවශ්‍ය දේවල් ගොඩාක් බලන් ඉන්න ගහල් ගුහාවේ ඉන්න කාන්තාවට කැම ගෙන දෙන්න.
0: ඔයගොල්ලෝ දන්නවද 180 පේන්නේ නැත්නම් අපිට අපි ප්‍රශ්න කීයකට මුණ දෙන්නද?
1: නෑ 180 පේන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඔය ප්‍රශ්න ඔක්කොම ඒක පේන හින්දානේ. ඒක පේන්නේ නැතුව අපිට වගේ 90ක් පෙවුනනම් කිසි ප්‍රශ්නයක් නෑ.
2: එකපාරකට එකයි අපි.
1: ඉතින් කොහොම හරි දැන් අර ගෑන් ළමයා මේ බලන් ඉන්නවා කියලා යාළුවට තේරලා මේ යාළුවට හරි නොරුස්සනා ස්වභාවයක් එක. මේ ෆෝන් එකට එහෙම ළඟ ඉන්න කෙනා එබෙනේ. දන්නෙත් නැති එක්කෙනෙක්
2: නේ. ඔව් ඔව්.
1: ඊට පස්සේ යාළුවා මට මැසේජ් එකක් එවුවා. බලහන්කො මම මගේ ළඟ ඉන්න මේ කෙල්ල හැම වෙලාවෙම මගේ ෆෝන් එකට එබෙනවනි කියලා. මේ
0: ඒකත් දකින්න ඇති.
1: ඔව්. දැන් එහෙම කියලා මට මැසේජ් එකක් එවුවා. ටික වෙලාවයි ගියේ යාළුවා ඉන්න සීට් එකෙන් සද්දයක් එනවා. කොහෙදානේ මං වාගේ ෆෝන් එක දැම්මේ පිස්සු කෙනා. අර කෙල්ල වාගේ යාළුවට කෑ ගහනවා. කොහෙද වාගේ ෆෝන් එක බැලුවා? වාගේ යකේ යාළුවන්ට මැසේජ් ගන්න මං වාගේ ෆෝන් එක දිහා බලන් ගියා කියලා.
2: බලා. වැඩේ මාට්ටු.
1: වැඩේ ඉතින් මාට්ටු. මොන්න ඕමයි යන්නේ අපේ යාළුවන්ට මේකින්ද ඔය බස් වල එහෙම යනකොට. දැන් හැබැයි ෆෝන් එකේ තියනනේ ළඟ ඉන්න කෙනාට පේන්න බැරි ඔප්ෂන් එක.
0: ප්‍රයිවසි ස්ක්‍රීන් එක මං කිව්වේ ඒක දාගන්න.
1: අන්න ඒක දාන විදිය කියන්නේ.
0: ප්‍රයිවසි ස්ක්‍රීන් එක
1: කියන්නේ. ඒක දාගන්න.
0: අපි ටෙම්පර්ඩ් දානවනේ ටෙම්පර්ඩ් එකේම තියෙනවා ප්‍රයිවසි ටෙම්පර්ඩ් එකක්. ඒක දැම්මහම ස්ක්‍රීන් එක කළු පාටට පේන්නේ අපිට විතරයි ස්ක්‍රීන් එකේ තියෙන දේවල් පේන්නේ.
1: අන්න ඒක මරු ගැජ්.
2: අන්න ඒක ගන්න.
1: අන්න ඒ තාක්ෂණයත් අපි කියලා දෙනවා. ඉතින් ඔය බස් වල යනකොට එහෙම මේ හරි පරිස්සමෙන් විශේෂයෙන් ඔය පාස්වර්ඩ් එහෙම මේවා ගන්නකොට බැංකු කටයුතු කරනකොට මේ ඔය වගේ අපිත් එක්ක ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්න අනිත් කට්ටිය බලාගත්තර කමන්නේ.
0: මේ මට ඇත්තටම මෙහෙම අත්දැකීමක් තියෙනවා. මගේ ෆෝන් එක දිහා බලාගෙන මගේ සෝෂල් මීඩියා වල එකේ නම පවා හොයාගෙන තියෙනවා පිරිමි නමේ. මේ මම එක කියන්නේ දෙ මට අනිත් පැත්ත වෙලා තියෙන කියලා මම.
1: හරි ඉතින් කොහොම වුණත් මේ අපි මේ ඔක්කොම බොහොම සන්තෝෂෙන් ගෙවන අතරේ අද අපි ඉඳන් කොන අර තරහකාරයෝ සහ තරංකාරයෝ වෙනවද අර ඉම්රාන් ඛාන් මහත්තයාට අර්ජුන් රණතුංග ලෝකයේ දවස්වල හිටව සියලු ක්‍රිකට් නායක ක්‍රිකට් විශිෂ්ටයෝ පාකිස්තානයේ අගමැතිතුමාට යවපු මොකද්ද මේ ඉල්ලීම ගැන කියනකොට අපේ සහෝදර නාලිකාවක ඇත්තටම මේ වෙනකොට ලංකාවේ රේඩියෝ වල ඉන්න ජ්‍යෙෂ්ඨතමයා සහ ශ්‍රේෂ්ඨතමයා ප්‍රවීණයා අද උපන් දිනයේ සමරනවා. ඒ තමයි අපේ සිරසේ නිහාල් වික්‍රමේදිරි සූර්ය. නිහාල් අය ආදරේ අපි හැමදාම කියන්නේ හාල් කෑලි ගොඩක් අතර නිහාල් කියලා. ඉතින් ඇත්තටම මේ ඉතින් මං හිතන්නේ අපිට ගොඩා දෙනෙක්ට මේ ආදර්ශයට ගන්න පුළුවන්. ඇත්තටම මේ වෙලාවේ මං හිතන්නේ ලංකාවේ රේඩියෝ වල ඉන්න වයසනුයි ජ්‍යෙෂ්ඨත්වෙනුයි ශ්‍රේෂ්ඨත්වෙනුයි ප්‍රවීණත්වෙනුයි සියල්ලෙම ඉහළින්
2: ඉහළින්
1: කෙනා. ඉතින් සුපර් උපන් දිනයක් නිහාල් අය. අපි ඔක්කොම එකම රෑනේ කුරුල්ලෝ එක රෑේ. ඉතින් මේ වෙලාවේ නිහල් අයියා සින්දු අද්ද දෙකක්ද ලියලා තියෙනවා. හැබැයි නිහල් අයියා කවදාවත් සින්දු කියලා නැහැ. හැබැයි නිහල් අයියට ජීවිතේ ලැබිච්ච ලස්සනම උපන්දින තෑග්ගන මේ මුළු ජීවිතේටම ලැබිච්ච ලස්සනම තෑග්ග තමයි රෝසමල සෙව්වන්දිය. සෙව්වන්දිය කියන්නේ රෝසමලට නේද? ඉතින් සෙව්වන්දිය යාගේ අම්මත් එක්ක කියපු ලස්සන සින්දුවක් අපි නිහල්ට උපන්දින වෙනුවෙන් දෙනවා. හැපි බර්ත්ඩේ නිහල් අයියා.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර්නේ තෙල් බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල් බීයකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල් බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල් බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: උදේ 9යි විනාඩි 19යි දැන්.
5: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: සුකෝබෝගීත්වයට නවාර්තයක් Denza. නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 premium SUV රථ අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117788388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
11: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Race Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
0: FM 95 FM 94.8 Net FM.

0: උදේ 9යි විනාඩි 26යි අල්කට අවමේ වෙලාව.
1: හරි මේ දැන් අර නුවා කිව්වනේ මේ බස්සල එයාට හම්බෙන කට්ටිය ගැන එයාගේ යාළුවන්ට හැමෝටම හම්බෙන අය ගැන. මේ දැන් අපිටත් එහෙම හම්බෙනවනේ බස්සල යද්දි ගෑනු ළමයි. අපි නම් එහෙම ඉතින් ආයේ යාළුවෙක් එක්ක ගෑනු ළමයි ගැන කතා කර කර ඉන්නේ. අපි ගෙලින්ම බලනවා මේ පැත්ත. බලලා ගෙලින්ම කතා කරනවා.
0: මාරු.
1: ඒ කියන්නේ අපේ වයසට ගැළපෙන විදියට ඉන්නවනම් අපි ඒ ටයිප් එකට ගැළපෙන විදියට ඉන්නවනම් අපි නම් කතා කරනවා. එහෙම කතා කරලා හොඳ යාළුවෝ වෙච්ච අය මේ වෙලාවේ අපි වහගෙන බස්සල යනවා. ඒගොල්ලෝ අපිට ආනවා කියලා අහන් ඉන්න කියලා මැසේජ් දාලා කියනවා.
0: රයිට්.
1: ඒගොල්ලෝ මේ වෙලාවේ බස්සල යනවා කියන්නේ ඒගොල්ලෝ වෙන ගමනක් යනවා ඇති. අපිට හම්බුනේ වෙන ගමනක් යද්දි බස් එක.
0: හරිද?
1: එහෙනම් ඉතින් එකම බස් එකේ නෙමෙයි එක එක බස්වල එක එක ගමන් යනවනේ.
0: ඔව්.
1: එහෙම යද්දි අපිට ඒ අයව හම්බෙනවා. ඒ තරම් මේ රට හරි පුංචි චූටි.
0: පොඩි පොඩි ලෝකෙකින් ඉන්නේ.
1: පොඩි රටක් මේක. එහෙම හම්බෙනවා. හරිද? ඉතින් ඒකින්ද ඔයාගෙත් එහෙම ඔයා කතා කරන්න කැමති කෙනෙක් හම්බුනොත් බය නැතුව කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. ඔව්. හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් දවසක. යාළුවෙක් නැතත් ඊට වඩා දේවල් වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් එහෙම අවස්ථා තියෙන ඕනතරම් අපේ යාළුවන්ට සිද්ධ වෙලා. එහෙම නිකන් අඳුන ගන්න කතා කරන්න ගිහිල්ලා.
0: ඔව්.
1: අන්තිමට දැන් ගෙදර රන් යන සිද්ධ වෙලා තියෙන ඒ සිද්ධිත් තියෙනවා.
0: එහෙම
1: කියන්නේ විවාහයෙන් ඉවර වෙන ඒවත් තියෙනවා.
0: එහෙම
1: වෙන්න පුළුවන්. හරිද?
0: එහෙම වෙන්න පුළුවන්.
1: ඔව් එහෙම
0: මම හිතනවා මගේ දෛවය බස් එක හරි
1: එලා ඇති. ඒකට ඔයා බස් එක යන්න ඕන.
0: යනවා ඉතින් යනවා.
1: ඔයා දැන් බස් වල යන්නේ නැහැ නේ. ඔයා මෙතන ඉඳලා ගෙලින්ම ෆෝන් එකෙන් දාලා එහෙමනේ යන්නේ. එහෙම බෑ. ඔයා බස් එකේ යන්න ඕනේ.
0: වැඩ කරන ජනතාව වුණාම එහෙම තමයි.
1: කෝච්චියේ යන්න ඕනේ.
0: යන්න ඕනේ නේද?
1: බස් එකේ ෆුට්බෝඩ් එක යන්න එපා දැන්.
0: සමාජයට මූණ දෙන්න ඕනේ.
1: ඔව් බස් එක ඇතුලේ යන්න ඕන. එතකොට හම්බෙන්න පුළුවන්. කෝච්චියෙත් එහෙමයි.
0: කෝච්චියේ
1: එහෙම කතා ගොඩක් තියෙනවා.
0: ඕ
1: කෝච්චියේ එහෙම කතා ගොඩක් තියෙනවා. මේ ඒ කතා එහෙම තියෙන්නේ නැරලා අපි යනවා දැන් CDB එක පැත්තට. හරිද? CDB එක පැත්තට යන්නේ වෙන මොනාටවත් නෙමෙයි ස්ථාවර තැන්පතු ගැන ඔයාට මතක් කරන්න. ඉතින් වසරකට 15%ක් දක්වා පොලි අනුපාතයකට ඔයාට FD එකක් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕන නම් ඔයා යන්න ඕන තැන තමයි CDB කියලා කියන්නේ. ඉතින් CDB කියන්නේ ලංකාවේ සිවුවන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම.
0: ඒ
1: වගේම තමයි CDB කියන්නේ මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගම. මේ මූල්‍ය ශාස්ත්‍රය ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂල් ෆීල්ඩ් එකේ අවුරුදු 30කට වැඩි කාලයක් දශක 3කට එහා කාලයක් තමන්ගේ කාර්ය සිදු කරමින් ඉන්න ආයතනයක් තමයි CDB කියන්නේ. ඉතින් එතකොට විශ්වාසනීයත්වය ගැන ආයවට සැක කරන්න කිසිම කාරණාවක් නැහැ නේ. ඔයාට මේ FD එකට හම්බෙන unmatched returns සමකල නොහැකි කිසිම තැනකින් ඔයාට ආය හම්බෙන්නේ නැති ප්‍රතිලාභ ගණනාවක් දිනා ගන්න පුළුවන් තැනක් තමයි CDB කියලා කියන්නේ. ඉතින් කෝල් එකක් දෙන්න මේ කෝල් එක දීලා ඔයාට පුළුවන් ඔයාගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න. එහෙමත් නැත්නම් ඔයාට තව දේවල් දැනගන්න ඕන නම් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් ඒගොල්ලන්ව. ඔයා මේ වෙලාවේ අපි වහගෙන ඉන්න වැඩිහිටි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔයාට ළඟම තියෙන ශාඛාවට යන්න ටිකක් අමාරුයි නම් කෝල් එකක් දාලා කිව්වම පුතෙක් හරි දුවෙක් හරි ඔයාව හොයාගෙන එනවා CDB එකේ. හරිද? මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 0117388 0117388
0: right
1: ඉවරයි ඊට පස්සේ
0: ඉවරයි එච්චර කරන්න තියෙන්නේ
1: ඊට දැම්ම වගේ තමයි. ඔව් කෝල් එක ගන්න වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. හරි දැන් අටි අපි හැමතිස්සම කියනවා ඔයා ජීවත් වෙන්න තෝරගන්න තැන කොච්චර වටිනවද කියලා. අපි සමහරලාට හදිසියට ගෙවල් හදන්න හදිසියට ඉඩම් ගන්නවානේ. ඊට පස්සේ ඊදර හැදුවටත් පස්සේ තමයි ඒකේ කන්සීක්වන්සස් වලට මූණ දෙන්නේ.
1: විපාක ටික අපිට තේරෙන්න පේන්න පටන් ගන්න ඊට පස්සේ.
0: කන්සීක්වන්සස් අන්න හරි. පළ විපාක.
1: පළ විපාක.
0: මේ ওই වචනේ තේරුන්නේ නැහැ කියලා කියනවා පල්ලෙහායක් කෙනෙක් ඉන්නවා. මේ කොහොම හරි ඉතින් ප්‍රයිම් ගෲප් එකකින් ඔයාට ගේන ඉඩම් ඔයාට වහම බය වෙන්න දෙයක් නැහැ. ඔයාට ආයි අයිඩියල් ලොකේෂන් එක ප්‍රයිම් ලොකේෂන් වල තමයි ඔයාට ඉඩම් ගේන්නේ. ඒ වගේ තැනක් තමයි මේ හෝමගම බෙරු කැටි.
1: අනිවාර්යයෙන්ම හෝමගම බෙරු කැටිය තමයි මේ ප්‍රයිම් ලොකේෂන් එක ප්‍රයිම් ගෲප් එක අරගෙන ඉන්න ඔයාට. දැන් මේ ඉඩමක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ ඔයාට ගයක් හදන්න විතරක් නෙමෙයි ඔයාට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් විදියටත් ගන්න පුළුවන් දෙයක්. හරිද? ලෝකයේ මේ වෙනකොට ඉන්න දැවැන්ත සමාගම් තියෙනවා. අපි අර දවසක් කිව්වේ ෆෝචුන් 500 කම්පැනිස් ගැන. ඒ වගේ කම්පැනිස් ඒ 500 ඇතුළෙත් නම් නොකිය වෙන දැවැන්ත සමාගම් ලෝකේ ඉන්නවා. අපි ඒ නම් අහලත් නැහැ. ඒවා තමයි මව් සමාගම් විදියට ඉන්නේ. ඒවයි අර අණු සමාගම් ටික අපි දන්නවා. මේ නම් වලින් මව් සමාගම අපි දන්නෙත් නැහැ. හැබැයි ඒ සමාගම් තමයි ලෝකේ මේ මොහොතෙත් මෙහෙවන්නේ. ඔයා දන්නවද මේ සාරා ඒගොල්ලන්ගේ ලොකුම වත්කම් වෙන්නේ මොනවද කියලා?
0: මොනවද?
1: වෙන මොනවත් නෙමෙයි රියල් එස්ටේට්.
0: රියල් එස්ටේට්.
1: ලෝකේ පුරාම තියෙන ඉඩම්.
0: රයිට්.
1: ඉඩම් අයිතිය. එහෙම දැවැන්ත මේ ෆ්‍රන්චයිස් තියෙන සමාගම් තියෙනවා ලෝකේ පුරාම. අපි හිතනවා නේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක, ඒගොල්ලන්ගේ සර්විස් එක තමයි ඒගොල්ලන්ගේ තියෙන ලොකුම ඇසෙට් එක නැත්තම් වත්කම කියලා. ඔය එකක්වත් නෙමෙයි ඒගොල්ලන්ගේ ලොකුම වත්කම වෙන්නේ ඒගොල්ලන්ට තියෙන ඉඩම්මයි තියෙන. හරිද? ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව වගේ. ඒ කියන්නේ රට වටේම ඉඩම්
0: තියෙනවා.
1: ඔය රේල් පාර යන හැමතැනම වටේ තියෙන ටික අයිති ඒගොල්ලන්ට. හරිද? ඉතින් සමහර ඉඩම් නම් නිකම්ම තියෙනවා. නිකම්ම තියෙන්න හොඳ නෑ. ඒවා යම් ආර්ථික කටයුත්තකට යොමු කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඉතින් අපි දන්නවා නිකම්ම තියලා තිබ්බත් ඉඩම් වල වටිනාකම වැඩි වෙනවා. දවසක විකුණද්දී ඒක ඔයාට ලොකු ආයෝජනයක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාටත් කියන්නේ ඉඩමක් ගන්නවා කියන එක. ඔයා ගෙයක් මේ වෙලාවේ හදන්න හිතාගෙන හිටියේ නැතත් අනාගතයේදී එක ලොකු ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඉඩමක් ගන්න ඕන.
0: හැබැයි
1: දැන් මේ ගන්න කියන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි හෝමගමි. මොනවාද ඔයාට මේ විශේෂත්වයන්?
0: විශේෂත්වයන් මොනවද දන්නවද? ඔයාට කොට්ටාවට විනාඩි 15යි. හරිද? ඊට පස්සේ බස් මාර්ගයේ 280 129 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 400. ඒ කියන්නේ පයින් යන දුරනේ.
1: ඔව්.
0: ඒ වගේම තමයි NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. ඒකත් ඔය විනාඩි 10කින් විතර යන්න පුළුවන් දුරක් ඒ කියන්නේ. ඊට පස්සේ වටරැක දුම්රිය ස්ථානයට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. තව තියෙනවා. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට
1: බොහොම සමීපයෙන් තමයි. ඉතින් පර්චස් එකක් රුපියල් 685,000 ඉඳලා වට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාගේ මුළු වටිනාකමෙන් 140යි ඔයා ඉස්සෙල්ලා ගෙවන්න ඕන. ඉතුරු 160 ගෙවන්න ඔයාට පොලි රහිතව මාස 24ක කාලයක් හම්බ වෙනවා. ඉතින් මේ හැමදේම ප්‍රයිම් ගෲප් එකෙන් තමයි හම්බ වෙන්නේ. ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා තමයි මේ ඉඩම ඔයාට අරගෙන එන්නේ. ඉඩම් ගොඩක් තියෙනවා. ඉඩමක් නෙමෙයි, ඉඩම් කට්ටියක් විදියට ගොඩක් තියෙනවා. ඔයා කතා කරන්න 1322 හොට්ලයින් නම්බර් එකට 1322ට ඔයාට පුළුවන් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. හරි. ඊට පස්සේ අපි යන්නේ කොහෙටද දන්නවද? අපි යන්නේ දැන් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවනේ ගෘහණිය ගොඩක්. දැන් ඔයාට මතක් වෙන ඇති අද හොදන්න තියෙන රෙදි ගොඩ නේද? එහෙම වොරි වෙන්න එපා. ආවා දම්රෝගේ වොෂින් මැෂින් එකක් අරන් ගියොත් ඔයාට මේ ප්‍රශ්නයක් නැහැ. විනාඩි 15කින් ඉඳලා රෙදි ටික හේදෙනවා.
1: හොදගන්න පුළුවන්. දැන් ඔයාට මේ 15% ඩිස්කවුන්ට් එකක් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව දම්රෝ වොෂින් මැෂින් එකක් ගෙදර අරගෙන යන්න පුළුවන්. ඉතින් ඔය නිකන් ඉන්න ගමන් හස්බන්ඩ් කෝල් එකක් දාලා කියන්න මෙහෙම ඩිස්කවුන්ට් තියෙනවා. මිඩ්ඩිය සේල් දැන් යනවා දම්රෝ එකේ. ඔයාට ගිහිල්ලා මෙහෙම වොෂින් මැෂින් එකක් අරන් දෙන්න කියලා. ඉතින් වොෂින් මැෂින් විතරක් නෙමෙයි ගියාට පස්සේ ඔයාට තව දේවල් ගන්න පුළුවන්. මොකද හැම දෙයකටම ඩිස්කවුන්ට් හම්බ වෙනවා මිඩ්ඩිය සේල්ස් නිසා. හැබැයි මිඩ්ඩිය සේල්ස් තියෙන්නේ මිඩ්ඩිය එකේ විතරයි. ඒක හින්දා ඉක්මනින් යන්න කියලා අපි මතක් කරනවා. දිවයින පුරාම තියෙනවා වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේවයි ගිහිල්ලා ඔයාට ඇති වෙන්න ඇවිදින්න පුළුවන්. ඇති වෙන්න ඔයාට තෝරගැනීම් තියෙනවා. ඒ වගේම තමයි දිවයින පුරාම ප්‍රදර්ශනාගාර සාමාන්‍යයෙන් 160ක් විතර තියෙනවා. මෙගා ප්‍රදර්ශනාගාර හැරුණුකොට ඒවයිනොත් ගිහිල්ලා ඔයාට පුළුවන්කම තියෙනවා මේ ඩිස්කවුන්ට් අත් විඳින්න. ඉතින් අනිවාර්යයෙන්ම යන්න දම්රෝ එකට.
0: ඕකේ. හරි. දැන් අපි කලින් පැයෙන් මතක් කරා ඔයාගේ බිස්නස් එකට ගන්න ඕන හොඳම යාළුවා කවුද කියලා.
1: ඒ කියන්නේ ඉතින් යාළුවා ගැන කතා කරද්දි මෙහෙමයි, බිස්නස් එකක් කරද්දි හොඳ යාළුවෙක් ඉන්න ඕන.
0: ඔව්.
1: ඒක පාර්ට්නර්ෂිප් එකක් නොවෙන්න පුළුවන්. ඒත් හොඳ යාළුවෙක් ඉන්න ඕන. විශ්වාසවන්ත කෙනෙක් ඉන්න ඕන. ඒක එකක්. අනිත් පැත්තෙන් ඔයාගේ මේ ප්‍රවාහන අවශ්‍යතා. ඔයා කරන ව්‍යාපාරයේ ලොකුවට බර අදින්න තියෙනවා නම්, එහෙට මෙහෙට ප්‍රවාහනය කරන්න තියෙනවා නම්, ඔයාගේ ගොවිපලක ඉඳන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ධීවර කර්මාන්තයේ නියැලෙන කෙනෙක් වෙන්න පුළුවන්. වෙන ඕනෙම ස්වයං රැකියාවක් කරන ඔයාගේ ප්‍රොඩක්ට් එකක් ඔයාට වෙළඳපොළට අරගෙන යන්න තියෙනවා වෙන්න පුළුවන්. එක්ස්පෝර්ට් කරන්න වරායට නැත්නම් ගුවන්තොටුපළට අරගෙන යන්න තියෙනවා වෙන්න පුළුවන්. එහෙන් මෙහෙට අරගෙන එන්න කට්ටියක් ඉන්නවනේ, ඉම්පෝර්ට් කරන කට්ටිය. එහෙම ඕනම ව්‍යාපාරයකට ගැලපෙන වාහනයක් තමයි ටාටා සුපර් ඒස් කියලා කියන්නේ. ඉතින් අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ලංකාවට ටාටා වාහන අරගෙන එන්නේ. ටාටා කිව්වොත් අපිට අනිවාර්යයෙන්ම ඩීමෝ මතක් වෙනවා. ඩීමෝ කිව්වොත් අපිට අනිවාර්යයෙන්ම මතක් වෙන නමක් තියෙනවා. නම් දෙකක් තියෙනවා. එකක් තමයි ඩීමෝ වට්ටා, අනිත් කෙනා තමයි ඩීමෝ ලොක්කා. ඩීමෝ ලොක්කට තමයි ටාටා සුපර් ඒස් කියලා කියන්නේ. ඉතින් ටාටා සුපර් ඒස් එකක් දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් ඩීමෝ එකෙන්. විශේෂත්වය තමයි මේ අලවියෙන් පසු තියෙන සේවාව. දිවයින පුරාම තියෙනවා අලවියෙන් පසු සේවා මධ්‍යස්ථාන 18ක්. මේ ඕන එකකින් ඔයාලට පුළුවන්කම තියෙනවා ආගේ සේවා කටයුතු පහසුවෙන් ඉෂ්ට කරගන්න. ඒ කියන්නේ හදිස්සි හරි බ්‍රේක් ඩවුන් එකක් වුණා. බ්‍රේක් ඩවුන් විතරක් නෙමෙයි, හිතන්නකෝ වාහනේ එන්ජින් අලුත් වැඩි ආවා, ඊට පස්සේ ওই ටින්කරින් වැඩක්, පේන්ටින් වැඩක්,
0: ඊට
1: පස්සේ ඇක්සිඩන්ට් එකක් වෙලා රිපෙයා එකක්, ඇක්සිඩන්ට් වෙලා රිපෙයා කරන්න ගියාට පස්සේ ඒක හරි විදිහට වෙන්න ඕන. නැත්නම් අර වාහනේ තියෙන ඔරිජිනල් කොලිටි එක නැති වෙලාම යන්න පුළුවන්. ඒ ඕන දෙයක්. වාට එකම වහලක් යටින් කරගන්න පුළුවන්. මොකද ඩීමෝ සේවා මධ්‍යස්ථාන තියෙනවා 18කට වැඩි ප්‍රමාණයක් රට පුරාම. ජෙනුවින් පාර්ට්ස් ගන්න විතරක් තියෙනවා මේ අලවි නියෝජිතයන්. 600කට වැඩි පිරිසක් ලංකාව පුරාම. ඉතින් බය නැතුව ඔයාටත් පුළුවන් ඩීමෝ වෙතින් එන ටාටා සුපර්ස් එකක් අරගෙන ඔයාගේ ව්‍යාපාරික කටයුතු පහසුවෙන් කරගන්න කෝල් එකක් ගන්න. 1388ට කෝල් එකක් අරගෙන ඩීමෝ බට්ටලා ලොක්කෝ ඔය ඕන කෙනෙක් ගැන ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්
2: උදේ 9:00 විනාඩි 39යි දැන්
1: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතහොත් 0112-125-125 මතන්න
3: කඩේත් ලොකු කරලා නේද?
4: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
6: ताम्रो वासर मेद सेल सोफा सदहा विशेष वाट्टाम कल्पवतिने सुव पहसुएन युद सोफा हेटन मदहा सिसिट सियलुम ताम्रो प्रदर्शना कारवली
7: एसे में से एक आगने वे मेक विसी वासर का साक्षिया
8: दिरी इन दिनन स्री लांके व्यापारिक्यान गेती उन्वट विसी वासरक्ति से साक्षिवनु डिमो बाट्टा ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්තු උපකාරක සේවය, දිවයින පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්ම තමයි.
10: ඔව් ඉතින්
9: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
12: එහෙයි
11: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
12: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
11: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
13: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
14: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
15: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112-125-125 අමතන්න
16: පාට 7 තෑගි පිරුණු fun ඉදිරෙන පැය

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: FM 95 FM 94.8 Net FM. FM, I'll go down.

0: උදේ 9යි විනාඩි 47යි ඇල්ගොරිතම් වෙලාව. හරිද? අදට වැඩ කටයුතු
1: මෙතකින් සමාප්ත කරන්න යනවා.
0: ඔව්. වෙලාව හරියාගෙන එන්නේ. හැබැයි යන්න කලින් කියන්න කතා ටිකක් තියෙනවා.
1: කියන්න කතා.
2: වාටද ඉතින්?
1: කාටද ඔයා කතා?
0: මටද කතා නැත්තේ.
1: ඒක කාටද ඔයා කතා කියන්නේ?
0: කතා. එහෙම කතා හදන්නේ නැහැ එහෙම කාටවත්. අපි කතා කියනවා.
1: කියනවා. හරි. කියමු බලන්න එනවා.
0: කියන්න තියෙන පළවෙනි කතාව තමයි මොකක්ද දන්නවද?
1: මොකද්ද?
0: රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා ඕගොල්ලන්ගේ වහලට.
1: අන්න ඒකයි. දැන් බලන්න ඇල්ගෝ ටවුන් එක පටන් ගත්ත වෙලේ ඉඳන් අපි වාට කොච්චර දේවල් කියනවද?
0: ඔව්.
1: ගේ හදන්න ඉඩම ගන්න ඕන හැටි අපි කිව්වා.
0: කිව්වා.
1: ඊට පස්සේ ගෙවල් හදන්න ඕනේ කරන දේවල් ගැන කිව්වා. ඔව්. ඊට පස්සේ දැන් ඉතින් ගියක් ඇදුවට පස්සේ ඔය ගොඩාක් අයගේ බලාපොරොත්තුවක් නේ තමන්ගේ කියලා රෝද හතර. ඒක ගැනත් අපි කිව්වා.
0: ඔව්.
1: ඉතින් රෝද හතරක් ගත්තට මදි ඔයාගේ බිස්නස් එකේම ජයට කරගෙන යන්නත් ඔයාට තව රෝද හතරක් එපැ. ඒක ගැනත් අපි කිව්වා. දැන් gedara වහල තියෙනවා. තාම ගහලා නැහැ. බීට් එක නැතුවා. වහල ගහලා නැහැ. නෑ අපි කලින් වහල ගැනත් කිව්වා. අපි ඔයාට ආයේ කියනවා. ඔයා gedara වහල හදනවා නම් නැත්තම් අලුතෙන්ම හදන ගයක් වෙන්නත් පුළුවන්. නැත්තම් තියෙන gedaraක මේ වෙනකොට වහල ඩැමේජ් වෙලා අලුතෙන් බාලා අලුත් වහලක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම Rhino Premier Roofing Sheet ම තෝරගන්න කියලා මතක් කරනවා. මොකද රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මේ වෙනකොට ආකාර දෙකකින් ඇඩ්වාන්ස් වෙලා තියෙන්නේ. අපි කලින් කිව්වා මේ මැටි ලේයර් එක ගැන. අර ගේ ඇතුලේ සීතල තියාගන්න කූල් එක තියාගන්න යූස් කරන මැටි ලේයර් තාක්ෂණය ගැන අපි කිව්වා. දැන් ඊළඟට අපි මතක් කරන්න ඕන මේ හයිඩ්‍රෝෆෝබික් කෝටින් එක. ෂීට් එකේ උඩ පැත්තේ තමයි මේක තියෙන්නේ. වතුර මේකට වැටුණට පස්සේ වතුර උරා ගන්න නැහැ ෂීට් එකට. ඒ නිසා ඔයාගේ ෂීට් එක උඩට පස්සේ ඔය අතු වැටුණා කියලා සත්තු පැන්නා කියලා නැත්තම් ඔයා හරි පොඩ්ඩක් සුද්ධ කරන්න නැග්ගා කියලා කඩාගෙන වැටෙන්නේ
0: නැහැ.
1: මෙහෙමයි ඒ කුඩ නැගලා ඉතින් නටන්න කරන්න යන්න එපා. ඔයා සාමාන්‍යයෙන් අඩිය තියලා එහෙම වැඩ කර ගන්නවනේ. ඒ වගේ නැග්ගා කියලා කඩාගෙන වැටෙන්නේ නැහැ. මොකද මේක පෙඟිලා නැහැ. වතුර රදව ගන්නේ
0: නැහැ.
1: හරිද? වතුර හැමම පහළට ගලාගෙන යනවා. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන ඔය DSL ඊට පස්සේ පාසි වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය ඇල්ගී වර්ග වෙන්න පුළුවන්. මේ දේවල් වුණත් ඔයාගේ මේ ෂීට් එක මත වර්ධනය වෙන්නේ නැති නිසා ඔයාගේ වහල ගහපු පළවෙනි දවසේ තිබ්බේ ලුක් එක බ්‍රෑන්ඩ් නිව් ලුක් එක ඔයාට ඒ විදිහටම තව අවුරුදු ගාණක් කිසි ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්. ඔයා දාලා තියෙන්නේ Rhino Premier Roofing Sheet නම් මොකද කලිනුත් මේ water resistant technology එක තිබ්බා. දැන් ඒක 3 times advance වෙලා තියෙනවා.
0: තුන් ගුණයකින්
1: ඒක වැඩි කරලා ඉවලා තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 1396 hotline එකට 1396.
0: ඕකේ. ලේසි නම්බර් එක.
1: ලේසි නම්බර්.
0: අදම කෝල් එකක් දෙන්න.
1: ඔව්. අදම ගෝ. ඔව් ඔව්. දැන්ම කෝල් එකක් දෙන්න. මොකද දැන් වහින වෙලේනේ.
0: මෙහෙට
1: දැන් අපිට වහිනවා. ඕගොල්ලන්ට කොහොමද දැන්නේ? දැන් ටිකක් එල් නීනෝ නිසා එක එක විදි එක එක පැති වලට. දැන් මේ
2: වහින් නෑ කියලා දැන් මේ කාලේ කී කීනේ මෙන්න වහිනවා.
1: මෙන්න වහිනවා.
0: ඒකනේ. දැන් ඔය වැස්ස තව තද වෙන්න කලින් ඔයගේ වහල ගහලා ඉවර කරගන්න.
1: ඉවර කරන්න අනිවාර්යෙන්ම. එහෙම ගහනවා නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ම දාන්න.
0: ය ඕකේ. හරි. දැන් අචි අපි පොඩි කාලේ ඉඳගෙන ඉගෙනගෙන අපි
1: කියනවානේ
0: ඉගෙන ගන්න කියලානේ. ඉගෙන ගන්නෙ මොකටද?
1: මොනවාද?
0: ඔයා ඉගෙන ගත්තේ.
1: ආව හොඳ රස්සාවක්
0: කරන්න. එක එක හේතු තියෙනවා ඉතින්. එක ලොකු හේතුවක් තමයි හොඳ රස්සාවක් කරන්න.
1: මූලික හේතුව.
0: ඒක තමයි හොඳ
2: හේතුවක්.
1: හැබැයි වැරදි
2: හේතුවක්. හරිද? රස්සාවක් ගන්න නෙමෙයි.
0: රස්සාවක් කරාම අපිට මොනවද හම්බෙන්නේ?
1: මොනවද හම්බෙන්න වාට?
0: එක දෙයක් තමයි සැලරි එකක් හම්බෙනවා.
1: ආදායමක් හම්බෙනවා.
0: නැවේ සැලරි එක හම්බෙන්න ගත්තාම අපිට එනවා පොඩි පොඩි අවශ්‍යතානේ. දැන් බස් එකේ ආව ඇති. දැන් පොඩි වාහනයක් ගන්න.
1: ගන්න ඕන.
0: පස්සේ පොඩි වාහනයක් ගත්තට පස්සේ හිතෙනවා දැන් මම මේ වාහනේ අප්ග්‍රේඩ් කරගන්න.
1: කරගන්න ඕන.
0: නෝ මගේ පොසිෂන් එකට ගැලපෙන්න
1: ස්ටේටස්
0: එකට ගැලපෙන්න මම අප්ග්‍රේඩ් කරගෙන හොඳ වාහනයක යන්න
1: ඕන.
0: ඒකට තමයි BYD තියෙන්නේ.
1: ඔව් ඒ කියන්නේ BYD ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට එක එක ඔප්ෂන්ස් අරගෙන අවිල්ලා තියෙනවා. දැන් හිතන්න ඔයා ඔයාගේ පවුල ඇත් එක්ක පරිස්සමට ගමනක් යන්න BYD වාහනයක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඇටෝ 1 එකෙන් පටන් ගන්න පුළුවන්.
0: රයිට්.
1: 180 රේන්ජ් එකේ තමයි තියෙන්නේ. ඇටෝ 1 එකෙන් පටන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට BYD Dolphin එක තියෙනවා. පවුලේ කට්ටියකට සනීපෙට පරිස්සමට ගමනක් යන්න. ඊට පස්සේ ටිකක් ඉස්සරහට එද්දි ඔයාලා ටිකක් ඔයා නිකන් දැන් හිතන්නකෝ දැන් අපුටි තත්වයකට ඇවිල්ලා නිකන් ආයතනයක මැනේජර් කෙනෙක් වගේ වෙලා මේ වගේ නිකන් අපි කියන්නේ එක්සකටිව් ලෙවල් එකට ඔන්න ටික ටික කිට්ටු වෙනවා නම් ඔයාලට තියෙනවා කෙලින්ම ඇටෝ 2 ඇටෝ 3 කියන රේන්ජ් එක තියෙනවා. ඊට පස්සේ ඔය C Lion එක තියෙනවා, C Lion 5 6 තියෙනවා, plug-in hybrid එකක් තියෙනවා, full electronic එකක් තියෙනවා. හරිද? ඒ වගේම තමයි ඔයා ටිකක් off road යන්න ටිකක් ජවයෙන් වැඩි වැඩවලට කැමති කෙනෙක් නම් ඒවගේ තමයි පොඩි ලුක් එකට ස්පෝටි වයිබ් එකට කැමති කෙනෙක් නම් ඔයාලට තියෙනවා BYD සීල් එක අර කා එක සෙඩාන් වර්ෂන් එක
0: ඒ
1: මාර ලස්සනයි ඈ ස්පෝටි ලුක් එකක් තියෙන්නේ
2: අපි ඒක ඔෆ්රෝඩ් කියන්නේ පේමන්ට් දිගේ යන්න කියනවා නේ
1: ඔෆ්රෝඩ් අවු ඔෆ්රෝඩ් අවු ඈ පේමන්ට් වලින් දාලා අදිස්සියට එහෙම නෙමෙයි
2: ඔෆ්රෝඩ් කියන්නේ ගණ්ඩ වාහනේ
1: අවු වා වාහනේ ගන්න
2: ඔෆ්රෝඩ් කියන්නේ මොනවද
1: ඔෆ්රෝඩ් මොනවද කියලා එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මෙහෙමයි තින් දන්නේ නැත්නම් ඔෆ්රෝඩ් වාහනයක් ගන්න යන්නේ නෑ නේද ඔෆ්රෝඩ් වලට කැමති නිසා තමයි ගන්න යන්නේ අන්න ඔයාලට තියෙනවා Shark 6 එක BYD Shark 6 එක පිකප් එක ඉතින් අර වාගේ රික්වයර්මන්ට් එකට වාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට වාඩ BYD වාහන දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් BYD ෂෝරූම්ස් තියෙනවා, ගාල්ලේ තියෙනවා, නුවර තියෙනවා, කුරුණෑගල, ඊට පස්සේ යාපනෙත් තියෙනවා, රත්නපුරෙත් තියෙනවා, ළඟදි මොන්න මීගමෝටත් තියෙනවා. මේ ඕන තැනකින් වාඩ BYD ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 0112125125 නම්බරයකට. ඒ වගේමයි BYD ගරු සරුවෙක්ක රාජ්‍ය සේවයෙන් වෙන්න පුළුවන් පුද්ගලික අංශයෙන් වෙන්න පුළුවන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න ඔයාට විශේෂ ප්‍රතිලාභයක් තියෙනවා. ඒ තමයි මාසිකව ගෙවාගෙන යන්න. ඒ කියන්නේ මාසෙට රුපියල් 68000ක් කියලා ගන්නකෝ. මාසිකව ගෙවාගෙන යන්නත් ඔයාට BYD එකක් බොහොම පහසුවෙන් මිලදී ගන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා. ඒකටත් කෝල් එකක් ගන්න 0112125125 නම්බරයකට වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. අපේ අචි දැන් තා ටික දවසකින් එන්නේ BYD.
1: ඔව් ඔව්. මෙතන අර අපේ පල්ලේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ පොඩි තියෙනවා මේ බිම වදින එකක්. ඒකින්ද අර ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක හොඳට තියෙන එකක් මම බලන්නේ.
0: හොඳයි. Shark 6 එකක් මම ගන්න.
1: ඔව් Shark එක තමයි මම හිතන්නේ හරියන්නේ.
0: හරි. කුමාරි, ඔයාට මතක් කරන්න ඕනේ දැන් මේ වැස්සත් එක්ක මේ පොඩි පොඩි හැඹිරි සාවල් එහෙම එනවා ඇති. උණ ගතිය බාගෙට තිමුණුම් පොඩ්ඩක් උණ එනවනේ. ඉතින් එහෙම පොඩි පොඩි අපහසුතා ආපහම වාගේ වැඩ ටික නවත්තන්න බෑනේ වාට ඒක නිසා මෙල්ඩොල් කාඩ් එකක් ළඟ තියාගන්න කියලා මතක් කරන හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන්, ඔෆිස් ඩෙස්ක් එකේ වෙන්න පුළුවන්, ගෙදර කුස්සියේ වෙන්න පුළුවන්. කුස්සිය අර ජනෙල් ගැට්ටේ තියලා තියෙනවනේ රටේ තියෙන ඔක්කොම දේවල්. එතන වෙන්න පුළුවන්. මෙල්ඩොල් කාඩ් එකක් තියාගන්න. හැබැයි උණ වගේ දේවල් දවස් දෙක තුනක් විතර තියෙනවනම් තුනක් පැනලා තියෙනවනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න කියලා ඔයාට මතක් කරනවා.
1: එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි යනවා. ඔයාර මේ කාර්ය ගැන කිව්වනේ මගේ. ඇයි දන්නද මං ගත්තේ නැත්තේ? අපේ දැන් පාකින් එක ෆුල්.
0: අපි
1: ඔක්කොම කාර් අරගෙන කාර් පාක් කරලා තියෙන්නේ. මගේ එක ගෙනාවත් එළියේ.
0: එළියේනේ.
1: එළියේ තියන්න බෑ මේ.
0: ඉස්සරහට තව කාර් ටිකක් එනවා.
1: ඔව් මූදු උලන් එක්ක අමාරු එළියේ තියන්න. ඒකින්දයි මං අරන් නැත්තේ තාම.
0: ඕකේ.
1: අනිවාර්යයෙන්ම ගත්තට
2: පස්සේ. මූදු සත්‍යයන් එනම් තමයි තියෙන්නේ.
1: තියෙන්නේ ඔක්කොම. BYD ඔක්කොම තියෙන්නේ අර ඕෂනික් ටීම් එකෙන්. ඉතින් ඔයාට ගන්න පුළුවන්. ඒකින්ද ඉක්මනින්ම ගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ආයි අපි හෙට උදේට එනවා. ලෝකේ වටේ වෙච්ච දේවල් මොනවද කියලා ඔයාට කියන්න. එහෙනම් අපි ගියා පරිස්සමෙන් ඉන්න වැස්ස තියෙන කට්ටිය, ඔය පැත්තේ කට්ටිය පරිස්සමෙන් ඉන්න, පායන කට්ටියත් පරිස්සමෙන් ඉන්න. මොකද එල් නීනෝ නිසා දෙගොල්ලෝම පරිස්සමෙන් ඉන්න ඕන. හරිද? එහෙනම් අපි ගියා. හැමෝටම ජය වේවා. මම ආචි.
2: ජය වේවා. මේක අර දැන් මේක යාළුවෙක් තද උදේ සුබපතලා මේ බර්ත්ඩේ තියෙන අනිත් අය ඇයි අපිට සුබපතලා නැද්ද කියලා අහලා එවනවා.
1: එහෙම ඔක්කොම.
2: ඕ බලනකොට අද ගොඩක් මේ උපන්දින සමරණ අය අල්ලා යන්නෙන් තමයි මේ දැන් අපි නිහාල් වික්‍රමේදිරි සූර්යට සුබපතුවානේ. නිහාල්. එතකොට තව අපේ යාළුවෙක් දාලා එවලා ඔයාගේ තව හොඳ යාළුවෙක් ඉන්නවා අල්ලකුරෙන් ඉවර වෙන මේ එයාට සුබ පැතුවේ නැද්ද ඇයි කියලා. ඒ තමයි හේමාල්. අද හේමාල් වර්ණකුල සූර්යගෙත් උපන්දිනේ. තව අල් ගොඩක් තියෙන දුල් අල් මල් වල් ඔක්කොම වල්පල් එක්ක අද උපන්දිනේ සමරන ඔක්කොටම සෝභාවදේ මේ පුරසිරි විසිතුරු කියලා අපි යන්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM. Net FM Algo Town.
1: Brought to you by Alutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Naramala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චේස් එක රුපියල් 685,000 සිට අමතන ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
4: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
5: දම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
11: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
5: දම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
12: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
13: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
0: FM 95 FM 94.8 Net FM.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
16: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
15: ඕනේනම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
17: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
18: ගුඩ් මෝර්නින්. වේලාව උදේ 10:00 විනාඩියකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත් නියුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර රත්මලාන වෙරළ තීරයේදී ලක්ෂ දහසයක් පමණ වටිනා නීති විරෝධී මත්පැන් මිල්ලීටර් 120,000ක් සමග කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින්. මෙලෙස අත්අඩංගුවටගෙන තේ මොරටුව කොරලවැල්ල පෙරේරා මාවත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක්. අත්අඩංගුවටගත් කාන්තාව ගල්කිස්ස පොලිස් ස්ථානයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රුපියල් 83,40,000ක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්මැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරට රැගෙනවිත් ඒවා කටුනායක ගුවන්තොටුපලෙන් පිටකරගෙන යමින් සිටි විදේශීය ගුවන් මගින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපල පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. ඔවුන් දෙදෙනා ඉන්දිය ජාතිකයන් වන බවයි පොලිසිය පවසන්නේ. මීළඟට නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා netnews youtube නාලිකාවට සහ netnews facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 net FM
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන
7: මගේ මේඟපත හොඳටම රිදෙනවා.
6: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
9: ජනි එක දේ දුනු මාවත.

ఉదయ పాంధ్ర నగలయాన సింధు కగువం పొడి జొల్లియాక్తిగా నాడి ఏ దనిన జొల్లియ ములు దవసమ కంటిన్యూ కరగానన్నా పొంద కోపియక రసబలన్ను ఆట సిద్ధమేను మొగదు కోపికే తీనో కెమిస్ట్రీ కా తెక్క ఒయాగే మొలే ఉత్తేజనయ వెల ముళ్ళు దవసమ సతుటిన్ గెవన్న ఒయాట హయ్య శక్తియ లెవెనో దెంగ కోపిక బిగ్వడ బస్సి ఈ దెనిన రస సువందేక్క వాడబడి నిధిమత గతియాక్ దెనినవనం కమ్మెలి గతియాక్ దెనినవనం ఏ హెమ్మ దయాగ్మ నతి వెలాయను నికం కల్పనా కల్ల బలన్న ఉదే పాందర ఎహరలా ఇట బస్సి ఒయా వెడ కరన తన వెడ పొలి వెడ టిక కరగన యనకొట కమ్మెలి గతియాక్ ఎనవనే హెమ్మ దామ ఎకమేక కరనకొట හැබැයි ඒ කම්මැලි ගතිය නැති කරගන්න පුළුවන් හවසට දවල්ට ලන්ච් එක ගත්තට පස්සේ එන නිදිමත ගතිය නැති කරගන්න පුළුවන් රසම රස කෝපි එකක රස බැලුවට පස්සේ හැබැයි ඒ කෝපි එක හොඳ කෝපි එකක් වෙන්න ඕනි ඒ හින්දා තමයි ෆ්‍රීලන් කෝපි ගැන මම ඔයාට මතක් කරන්නේ ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ ලංකාවේ අපේම ස්වභාවික කෝපි අටවලින් නිෂ්පාදනය වෙන නිෂ්පාදනයක් ඒක හන්දා කිසිම බයක් සැකක් නැතුව අරගන්න පුළුවන් ඒ වගේම තමයි ෆ්‍රීලන් කියලා කියන්නේ අවුරුදු 40කට වඩා වැඩි ඉතිහාසයක් තිස්සේ අපි දන්න කියන ආයතනයක්නේ. ගෙදර ළඟම තියෙන කඩේට ගියත් ෆ්‍රීලන් කෝපි පැකට් එකක් ඔයාට අරගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව මුදලාලි මහත්තයාට මුදලාලි නෝනට කියන්න ෆ්‍රීලන් කෝපි පැකට් එකක්ම ඔයාට දෙන්න කියලා. කෝපි බොන කට්ටිය ඒක පැත්තක ඉන්නවා. තව සමහරු ඉන්නෝනේ කෝපි වලට වඩා දේවල් බොන්න කැමති කට්ටිය. මේ කියන්න හදන්නේ ඒගොල්ලන්ට පණිවිඩ. රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව තමයි මේ මතක් කරන්න හදන්නේ මේක ජාතික වගකීමක් කරගෙන තමයි NetFM අපි වාට මතක් කරන්නේ මොකද මේ හානිකර මත්ද්‍රව්‍ය හන්ද අපේ සමාජයට කොයි තරම් දේවල් අයහපත් ආකාරයෙන් බලපාලා තියෙනවද කියලා හැම වෙලේම ඉතින් වාට එක මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑනේ ප්‍රවෘත්ති ඇහුවට පස්සේ අපේ NetFM news Facebook පිටුවට ගියාට පස්සේ වාට ওই දේවල් බලා ගන්න අත්දකින්න අවස්ථාව තියෙනවා ගොඩාක්ම මේ මත්ද්‍රව්‍යත් එක්ක ගනුදෙනු කරන කට්ටිය ටාගට් කරන්නේ අපේ තරුණ පරපුරේ කට්ටිය ඊට පස්සේ ඔය ඕ ලෙවල් ඒ ලෙවල් ඉවර කරලා ඉන්න කට්ටිය. දැන් ඒ ලෙවල් එක්සෑම්ස් මේ දවස්වල යනවනේ. එක්සෑම් ඉවරුණාට පස්සේ සමහර විට ඔයාගේ යාළුවෙකුත් ඔයාලට කියයි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා පොඩ්ඩක් try කරලා බලන්න පොඩ්ඩක් හඳට ගියා වගේ දැනේ. ඔය වගේ ඒවන කියන්නේ. හැබැයි අපි දන්නේම නැතුව මේ දේවල් වලට ඇබ්බැහි වෙලා අපේ සල්ලි ටික නාස්ති කරගන්නවා ඊට පස්සේ අපේ අධ්‍යාපනයේ තියෙන උනන්දුව නැති කරගන්නවා මතක ශක්තිය එහෙම නැතරම නැති වෙලා ගියාට පස්සේ එක්සෑම් එකක්වත් ලියන්නේ කොහොමද කියලා නිකමට කල්පනා කරලා බලන්නකෝ අපේ අම්මලා තාත්තලාට වැඩිහිටියන්ටත් සීනවා සෑහෙන ලොකු වගකීමක් තරුණ පරපුර මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන එකෙන් වළක්වා ගන්න සහ මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න කටි ප්‍රතිකාර වලට උපදේශන වලට යොමු කරලා ඒගොල්ලන්ගේ අනාගතය පොඩ්ඩක් සාර්ථක කරගන්න තල්ලුවක් දෙන්නේ ඒකනම් මතක් කරගන්න තමයි අපි සින්දුවට යන්න හදන්නේ මේ වෙනකොට මට කෝල් කරපු කට්ටියගේ ලිස්ට් එක දික් වේගෙන එනවා යන්න හදන්නේ තෝණිගල හන්දියට ගිහිල්ලා එන්න තෝණිගල හන්දිය ත්‍රිවිල් පාකය කියලා කියන්නේ දැන් දේදුරු මාවතට අමුතු තැනක් නෙවෙයි අපේ ප්‍රසන්න අයියා අපිව අහගෙන ඉන්නවා ඒ වගේම තමයි පතිරණ සමීර රංජුල දිල්ෂාන් දිලීප ආදරණීය ජනීවත් එකතු කරගන්න කියලා කිව්වා මට එකපාරට හුණ වෙන කාගේ හරි නමක් කිව්වා වගේ පස්සේ තමයි මතක් වුණේ මගේ නමනේ ජනී කියන්නේ කියලා ඊට පස්සේ ජයරත්න ගවගේ අයියා කහදුව ඉන්දිකාවිල ඉඳන් කතා කරා එකතු කරගන්නම් ඔයාවත් ගොඩක් ආදරෙයින් හේලිත ෆැෂන් එකට යන්න හදන්නේ කහපොල තියෙන අපේ චතුණංගියද කෝල් එකක් ගත්ත එයාගේ කාන්තා බලකාය සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කිව්වේ ගොඩක් ආදරෙයින් එකතු කරගන්නම් ඊට පස්සේ බෝකුන්දර නිවන්තිඩිය දේවින්‍යා ෆැෂන් එකට යන්න හදන්නේ සුදු පැංචා කියලා අද මට කතා කරලා තියෙන්නේ දීප්ති අක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඉනෝෂ් සර් ඉන්නවා අනුෂා ලලිතක්කා මානෙල්ලක්කා අමන්දිනංගි නදීෂමිස් ක්‍රිෂාන්ත අයියා මේ සෙට් එකමයි මංගලී ෆැෂන් එකේ යාළුවෝ ටිකයි එකතු කරගන්න කියනවා කට්ටියම එකතු කරගන්නම්

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Velava oba veta gena enne.
2: Aa enna sir? Malli enna ennama kade diunu karunane.
3: Man ithin LB run ayek ganudenu karanne mahatthaya yaddek innat kalin indanne.
4: LB run ay tamai mage haiya.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: වෙලාව 10යි විනාඩි 23යි.
7: ලංකාවෙ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
8: Meltol, hisaratya, una sempratishyava, angapata vedanava, apahasudina sadaha, ikman sahanaya. Meltol, paracetamol visheshayaki.
9: SLT Mobitel fiber nisa den hama gedarama novenas adivegen superiorama fiber fit. Okkoma devices connect karanna. Gaming world low latency, fast and stable, unlimited. Thoraganna package rasa. Obe gedara adama fiber fit karaganna.
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 26 අපි එන්නේ උදේ උහන සවස අම්පාර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
12: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
13: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
12: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
13: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
14: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
12: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
12: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
15: පිටිපස්සේ දොරේ.
12: අදත් වැරද්දුවනේ. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්නේ.

0: නැත්තුවාහන්න ජනී එක දේදුනු මාවත
1: චූඩි බවෙක් එක කතා කර කර හිටිය ඔක්කෝ මමතක වෙලා ගියා මොනාද කරන්න ඕන කියලා. අපිට කතා කරා ගිට්මී චූටි බබා. එයා කතා කරේ ආන්දා උල්පත ඉදන් කතා කරලා කිව්වා අයියවයි අම්මවයි තාත්තවයි අක්කවයි කටියම එකතු කරගන්න කියලා සින්දුවකට. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ගිට්මී ඔයාවයි වාගේ පවුලි හැමෝමයි. සින්දුවට යන්න කලින් මතක් කරන්න තියෙන්නේ මේ තමයි වෙලාව. මේ සින්දුවෙන් පස්සේ මම ලෑසි වෙලා ඉන්නවා. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ඔයාට ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න පුළුවන්තරම් ඉන්න අපිට කෝල් කරලා 0112555363 ෆෝන් කරනකොට කෝල් කරනකොට ෆෝන් එක බිසි වගේ නම් අග්ගාලා අපිට WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට නැත්තම් ලේසිම වැඩේ යන්න net fm facebook fan page එකට අපේ facebook fan page එක follow කරලා ඊට පස්සේ අපි දාලා තියෙනෝනේ post එකක් අද හලා තින්නේ අපි එන අමුත්තා ඒ තමයි ලහිරු පෙරේරා. ලහිරු පෙරේරාගේ වා කැමතිම සින්දුව මොනවාද කියලා වා කැමති සින්දුවකුත් comment කරලා වාගේ විස්තර ටිකක් comment කරලා post එක share කරලා දාන්න. මම ඔයාව ඒ පැත්තනෝ තෝරගන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ අතරේ මතක් කරන්න ඕනේ මේ දවස්වල ගෙදර අලුතින් හදනවනම් එහෙම නැත්නම් ඔයා ගෙදර අලුතින් රිපෙයාර් කරන්න හිතාගෙන ඉන්නවනම් මේ හොඳ කාලේ ඒකට ලංකා ටයිල්ස් වෙතින් දැන් මේ දවස්වල 40%ක් දක්වා වට්ටම් ඔයාට ලබා දෙනවා වසර මැද වාසියෙක්. ඉතින් ඒකත් එක්ක අපේ කණ්ඩායම ලංකාවේ පළවෙනි වතාවට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන නගරයෙන් නගරයට ඔයාව හොයාගෙන යනවා. ඉස්සර තමයි අපි මොනාහරි ගන්න ඕනි වුණාට පස්සේ ෂෝරූම් ගානේ රස්තියා දුවනේ. දැන් එහෙම යන්න ඕනි නෑ. දැන් ඔයාගේ නගරයටම ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඉන එකත් එක්ක සෑහෙන ලේසි වෙලා තියෙන ඔයාගේ වැඩ. අද දවසේ උදේවරුයි අපේ කණ්ඩායම ඉන්නේ මඩකලපුව නගරේ. හවස වෙනකොට කල්මනේ පැත්තට ඒගොල්ලෝ යන්න සූදානම් වෙමින් ඉන්නවා. අද දැන් ඔයා මඩකලපුව නගරයට ගියාට පස්සේ ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ ගෙදරට හරියටම ගැලපෙන ටයිල්ස් ටික තෝරගන්න chance එක තියෙනවා. දැන් නිකන් කල්පනා කරලා බලන්නකො ඔයා බාත්รูම් එකට දාන ටයිල්ස් ටික ඔයා ගෙදර වැරෙන්ඩේකට අල්ලලා හරියන්නේ නැහැ. ඊට පස්සේ බෙඩ්රූම් එකට දාන જાති ටයිල්ස් ටික සාලෙට දාලා හරියන්නේ නැහැ. ඒ හින්දා ගැල්ලපෙනම ටයිල් එක ඔයාට ළඟට ගිහිල්ලා බලලා අවුවට අල්ලලා පොඩ්ඩක් බලලා අතගාලා බලලා අරගන්න chance එක තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක. දැන් අර මම කියපු 40% වාසිය ලංකාව පුරාම තියෙන ලංකා ටයිල් ෂෝරූම් වලින් අලෙවි නියෝජිතයන් හරහා ඔයාට ලවා ගන්න පුළුවන් කියන කතාව තනි වාර්යෙම මතක් කරන්න ඕනේ. ඉස්සර තමයි ටයිල් අරගන්නකොට නිකම්ම නිකන් ටයිල් එකක් විතරක් අපි අරගත්තේ. දැන් අපි අරගන්නේ ගුණාත්මක භාවය, මෝස්තරය, ඒ වගේම තමයි විශ්වාසවන්තය භාවය පිරුණු ලංකා ටයිල්ස්. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි තව කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු කාලේ ගෙදර ඉන්නවා පුංචි බැටව ටික ගෙදරට වෙලා සෙල්ලම් කර කර ඊට පස්සේ ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ ටික කර කර ඒ අතර ඒගොල්ලන්ගේ විවේකී කාලය තව වටිනා දෙයක් වෙනුවෙන් යොදවන්න අවස්ථාව ලබා දීලා තියෙනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඒ NSB පාට පාට හපන්කම් චිත්‍ර තරඟයත් එක්ක ලංකාව පුරාම ඉන්න රජයේ පාසල්වල පුද්ගලික පාසල්වල චූටි දුවල පුතාලට මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. චූටි දුවල පුතාලට විතරක් නෙමෙයි 13 වසර ඉන්න ලොකු දුවල පුතාලට වැඩේ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එක වසර ඉඳන් 13 වසර වෙනකන් ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කාණ්ඩ හතරක් ඔස්සේ පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ චිත්‍ර ඇඳලා යවන්න තමයි තියෙන්නේ. හැබැයි වා මේ දේවල් කරන්න ඕනි සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින්. මේ ඇවිල්ලා අගෝස්තු, ඊළඟ මාසේ තමයි සැප්තැම්බර්, අද 25, 10 වෙන්න තව තියෙනවා හරියටම දවස් 15ක් විතර. ඉතින් ඔන්න දවස් ගාන තියෙනවා. ඉතින් ෂේප් එකේ චිත්‍රයක් ඇඳලා යවන්න තමයි තියෙන්නේ. ඔයාට පාවිච්චි කරන්න පුළුවන් පැස්ටල්, දිය සායම්, තෙල් සායම්, ඕනිම මාධ්‍යයක් පාවිච්චි කරලා චිත්‍ර අඳින්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න, අයදුම්පත් ලබා ගන්න යන්න www.nsb.lk වෙබ් අඩවියට. එහෙමත් නැත්නම් ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට. ඒ අතරේ මතක් කරන්න හදන්නේ තව හරියටම විනාඩි 4ක් වගේ ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ. එන්න මේ පැත්තට. මම ලෑස්ති. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. දන්නවනේ අභියෝගය මේ සතියේ. රේණුකාගේ අභියෝගය වචන 50යි තපර 30ට.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 34යි මේ වෙනකොට අපි ලෑස්තිලා ඉන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න මං හිතන්නේ ලංකාව වටේ ඉන්න කට්ටිය දැන් මේ තරංගෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අනුරාධපුරයේද මහියංගනයේද රත්නපුරයේද දැන් මේ යන්න හදන්නේ මීගමුව පැත්තට තරංග කරන්න කෙනෙක් හොයාගෙන. මෙයාව ඉතින් අපි දන්නවා. මොකද මෙයා ගැන තමයි අර ශෂිකා නිසංසලා මහත්මිය සින්දුවක් කියලා තියෙන්නේ, චන්ද්‍රා පායන්න ගංගා සිපගන්න කියලා. නේද චන්දා? එහෙමනේ. සුබ උදෑසනක් වේවා. ඉතින් කොහොමද?
1: සුබ උදෑසනක් ඔයාටත්.
0: මොකද කරන්නේ?
1: මන්නම් ගෙදරට වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා නිතරම අහන මම ගොඩාක් කල් ඉඳන් ඉස්සරින්දම මම ඔයාලත් එක්ක තමයි ඉන්නේ.
0: කොච්චර ට්‍රයි කරාද ගේම් එකට එන්න?
1: අනේ මං තුන්වෙනි දින්දන් ට්‍රයි කරන්නේ.
0: හරි, ඔන්න අද තමයි අවස්ථාව හම්බුනේ. ඒක තමයි කියන්නේ, ට්‍රයි කරන්න, උත්සාහය අතහරින්න එපා. කවදා හරි අවස්ථාව අනිවාර්යෙන් හම්බ වෙනවාම තමයි. රයිට්, අපි ගේම් එකට යන්න හදන්නේ. මෙහෙමයි චන්ද්‍ර වැඩේ වෙන්නේ. මං ඔයාට අකුරක් දෙනවා. ඔයා ඉතින් දන්නවනේ, කමන්නේ නැහැ, මං ආයෙ පාරක් කියන්න. මං අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනෙම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. මේ වෙනකොට හම්බ වෙලා තියෙන අභියෝගය තමයි කඩවත ඉඳන් අපිට කතා කරපු රේණුකාගේ වචන 50ක අභියෝගය. තපර 30ක කාලයක් ඇතුලේ වචන 50ක් කියලා තියෙනවා. මං හිතනවා චන්ද්‍රට ඉතින් පුළුවන් වෙයි කියලා. මොකද දවස් ගාණක් තිස්සේ අපි වහලා අහලා දැන් වැඩේට සෙට් වෙලා ඉන්නේ. වැරදිලාවත් එකම වචන දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර වචන දෙක ගානේ අමුණලා තනි වචනයක් විදිහට කියන්න බෑ. පැහැදිලි නේද?
1: ඔව් ඔව් පැහැදිලි.
0: අපි යන්න හදන්නේ තරංගයට. මම අද ඔයාට දෙන වචනේ තමයි අච්චාරු කියන වචනේ දෙවෙනි අකුර මොකද්ද?
1: අච්චාරු තයන්න.
0: ආ, ඒක තමයි ඔයාට දෙන අකුර. ලැස්තිද? ආ,
1: ලැස්ති.
0: අපි යමු තරඟෙට.
2: Your time starts now.
1: චානික කසුනි නුවන කසුනි නුවන නාගයා යතුර රක්තා තාත්තා සාලිය යන්න නයි රහිරු රුවනි නාලය යහන නගුඩ ලියුම මාලය යාගේ යමුනා නදිය යාරේ යාලුවා වරකා කසුන් නුවර රබාන නරියා යූරියා යසින්දු යුරස් දුරස් සාමය යීෂ්ට් ටකය යලි තුල්සි සැමියා යුගය යමහා අමුදා දමිල ලනුව වයස සමගි ගැත ටයිල් ලාභය යමහා
0: කොමාරි කාලේ අවසන්. මේ ඔයාගේ නම පටන් ගන්නෙ මොන අකුරෙන්ද? ඒක අමතකුණානේ ඔයාට. හරි, කොහොම හරි බොහොම ස්තුතියි තරඟෙත් එක්ක සම්බන්ධ වුණාට. මං හෙට වචන කීයක් කිව්වද කියලා හරියටම ගණන් කරගෙන ඉන්නම් චන්ද්‍ර. සින්දුවට යන්න කලින් කාවද එකතු කරගන්නේ?
1: මේ වෙලාවේ මේ නෙත්තාන සියලු දෙනාමයි, අපේ පවුලේ සියලු දෙනාමයි, විශේෂයෙන් ඔයාවත් එකතු කරගන්න.
0: ඔව්, මාව එකතු කරගන්න නැත්නම් සින්දු දෙන්නේ
1: නැහැ.
0: නෑනේ දැන්.
1: ඇයි
0: අන්නේ? බොහොම ස්තුතියි.

0: Anu Paha FM Anu Hatarai Tashumata Net FM
1: Velava Obaveta Gene Enne
2: Antakale Hondama Ayojane Brand New Bajaj 3 Road Rataya Masika Varike Rupiyal 22000 Sita Then Divenupura DPMC Pradarshanagara Saha Deela Varun Gen
3: Velava 10 Vinadi 42 Ai
4: අලුතෙන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: Belvaik, Lankave Ek, Apima Ek.
7: Youth again no yage future ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner. RDB Youth Plus kinuma oba wenuenma.
8: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
10: ඇයි සුගර් කියලා මූණෙන්නකල සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540
11: මේ හැන්දෑවනම් ටිකක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
12: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
13: ගින්දර හැන්දෑව විජානු ජානු
14: මේ හස්බන්
15: මොකද වයිෆ්
14: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුනදින් ඔයා මාව මැරි කරනවා දාපව්
15: නැතුව
14: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලාද
16: මනි මනි මේ
17: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
3: වෙලාව 10යි විනාඩි 44යි යන්න හදන්නේ කොහෙටද දන්නවද මඩකලපුවට ගිහිල්ලෙන් මොකද මේ දවස්වල කිව්වට පස්සේ අපි අර වැඩිපුරම කතා කරන මාතෘකාවක් තමයි ලංකාවේ පළවෙනි පාරට අපිට දකින්න හම්බ වෙලා තියෙන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අද සෙට් එකේ ඉන්නේ මඩකලපුව පැත්තට ගිහිල්ලා මේ දවස්වල කොහොමද ටයිල් ගැන ටිකක් වැඩිපුර හිතන්න වෙනවා මොකද දැන් මේ දවස්වල ටිකක් සමහර පැතිවලට වහිනවනේ වැස්සේ නැති පැතිවලටත් වහිනවා එතකොට තමයි අර වෙරෙන්ඩ එකේ එහෙම අල්ලලා තියෙන ටයිල් ටික තෙවෙන්නේ ටයිල් ටික ගෙවිලා එහෙමනම් හරීම තමයි වැඩේ ලිස්සනවනේ එතකොට යන්නේ මේ වෙලාවට තමයි ගෙදර ටයිල් ටික මාරු කරගන්න ඕනේ කියලා පොඩ්ඩක් කල්පනාවට ඉන්නේ ඊට පස්සේ ටයිල් ගණන් කියලා ඔයා පස්ස බැලුවනම් දැන් ඔන්න හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා ලංකා ටයිල්ස් වෙතින් 140ක් දක්වා වටම යට ලැබෙනවා අනික ෂෝරූම් එක වාගේ ළඟටම එනවා ඒකන විස්තර දැනගන්න තමයි අපි ඉෂාන්ව සම්බන්ධ කරගත්තේ මං ඉෂාන් ආයුබවන් සුබ උදෑසනක් වේවා
18: ආයුබෝවන් ජනි සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ජනි මට වුණ මේ පවුල් පස් නැතුව දේදුණු මාව තහන්න කියනකොට මේ ටයිල් කැටයක් නිසා කොටත් මේ පවුල් පස් නැතුව
3: වෙන්න පුළුවන් ඊට පස්සේ ටයිල් එකෙන්ම ගහන්නත් පුළුවන්
18: අනිවාර්යයෙන්ම මොකද අපි දන්නවනේ අර නිතර හිරවිලේ වැටෙන තැනකට අලුත් ටයිල් එකක් අපි බාත්รูම් එකට අල්ලන්නේ ඒ වගේම තමයි ජනි අර බාත්รูම් එකට අලුත් ටයිල් එක අපි සාමාන්‍යයෙන් කාමරයකට තාලයකට අල්ලගෙන මේ ඕනම තැනකට ආවෙනක කලාවක් තියෙනවා රටාවක් තියෙනවා වර්ණයක් තියෙනවා අනේ තාක්ෂණයකුත් තියෙනවා ඉතින් මෙන්න මේ හැමදේම එකතු කරගත්තු සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ තියෙන වසර 50ක සුන්දර ඉතිහාසයක් තියෙන වසර 50ක ආදරෙන් පාරිභෝගික විශ්වාසය වටිනාකම හිමි කරගත්ත ඒ විතර නෙවෙයි ශ්‍රී ලංකාවට ටයිල් කලාව හඳුනනුන සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ ජනි කිව්ව වගේම අර සාම්ප්‍රදායික ප්‍රවර්ධන කලා වෙනස් කළා අපි ඔන්න ප්‍රථම වතාවට ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එකක් අරගෙන නගරෙන් නගරයට යනකොට මේ වෙලාවේ අපි ඉන්නවා මඩකලපුව ආදරණීය නගරයේ හවස් කාලේ අපි එනවා පල්මුනේ නගරයට විතරක් නෙවෙයි හෙට උදෑසන අපි ඉන්න උහන නගරයේ තවත් ඉන්න අම්පාර සුන්දර පුරවරයට එන්න ඔන්න අපි බලාපොරොත්තු වත් ඉන්නේ. අපි ඔබට කියන්නේ මේක අපි හිස්සකින් එන ගමනක් නෙවෙයි 140ක ඩිස්කවුන්ට් එකකුත් තරහ තමයි ජනි අපි එන්නේ. ඉතින් අපි මතක් කරන වසර මැද සේල් එක ඔබලට පුළුවන් තෝරාගත් ස්ටයිල් වෙන්න පුළුවන් වාස්තුවා වෙන්න පුළුවන් උපාංග වෙන්න පුළුවන් ඔන්න 140ක් දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ජනි කොලෝමා වාස්තුවා උපාංග වලට වසර 25ක් දක්වා වගකීමක් ඔන්න හම්බ වෙන. ඉතින් හිතන්න
3: බලන්න ආයේ ස්ටයිල් අල්ලන්න ඕනේ නැහැ ඉතින්
18: ආයේ ඕනේ අවුරුදු 25ක් යනකම් වගකීමක් වෙනවා කියන්නේ කොච්චර ක්වොලිටි එකන තත්ත්වය ගැන ගුණාත්මක භාවය ගැනයි කතා කරන්න දෙයක් නැහැ. මේ අසම සම මිලත් එක්ක ඔන්න ආදරණීය පාරිභෝගික කියන්න පුළුවන් මේ වටිනාකම් මිලදී ගන්න පුළුවන්. අපි හැමෝම දන්නවා ඒක හදනවා වෙන්න පුළුවන් අලුත් වැඩියක් කරන වෙන්න පුළුවන් ටයිල් වලට වාස්තු වලට උපාංග වලට ලොකු පිරිබියක් වීතමක් දරන්න වෙන අන්න ඒක ඉතුරු කරගන්න පුළුවන් අවස්ථාවක් අරගෙන තමයි එපේ මනෝ පහ 94යි දශමට කවදත් අලුත් කාගෙත් මේ ලස්සන වැඩ කටයුතු අරගෙන නගරේ නගරේ නේද ඔබට අපි ආරාධනා කරනවා මේක මේ ප්‍රදේශයේ සීමා පිටත දියන් නෙවෙයි ලංකා පුරාම තියෙන ඔන්න ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් බලයත් අලුවි නියෝජිත මධ්‍යස්ථානයකට කියලා ඔබට පුළුවන් ඔන්න මේ සැප්තැම්බර් මාසයේ 30 වෙනකම් අපි මේ කතා කරන ලංකා ටයිල් වසර මැද සේල් එක 140ක් දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන්. මොකද මේකනම් මගේ හැරගන්න පහා මොකද ජනි ටයිල් කියන්නේ කල්ලිකුත් වෙන දෙයක් නෙවෙයි අදාරණියක් නෙවෙයි කල්ලිකුත් වෙන්නේ නැහැ නේද ජනිත් මම දන්නවා ලබන මාසේ ඊටහා මාසෙකට ගේ හදන්න පටන් ගන්නවා තත්ත්ව දෙකට තුනට අන්න එතකොට ජනි මේ ටික අරන් තියාගන්න
3: දැම්ම ටයිල් අරන් තියාගන්නවා
18: ඒක තමයි කියන්නේ ලොකු ඉතුරුවක් කරගන්න පුළුවන්. එතකොට ජනි ඒ අතිතුරු වෙන සල්ලි ඔයගලන්ට වෙන වැඩකට අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද ජනි.
3: ඔව් ඔව් ඔව්
18: ඒ කියන්නේ මේ වටිනාකමත් එක්ක එකතු වෙන බොහොම ස්තුති ජනි සම්බන්ධ කරගත්තට
3: බොහොම ස්තුති. ඒ අතරේ මතක් කරන්න ඕනේ දැන් ඔය ටයිල් ඉස්සලා ඊට පස්සේ අර හැමෙහි වෙලා වැටුණට පස්සේ අතපය මොනා හරි තුවාල කරගත්තට පස්සේ ගොඩාක් වෙලාවට ඕගොල්ලෝ ඒ දේවල් වලට හරි තැනකට යන්නේ නැතුව ප්‍රතිකාර කරගන්න ඕනේ. ඒ හින්දා තමයි වාට මතක් කරන්න හදන්නේ සෙවණගල කිරී බන්නාර බෝගහන්දේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතුරගෙන. දැන් ඔය මං කියපු ලෙඩවලට අමතරව කැන්සර් එකක් වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ඔය එකී මෙකී නොකී සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ගාව තියෙනවා. ඒකට හේතුව වෙන්නේ එතුමාව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන පරතරට හදාරලා තියෙන රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා කියලා කියන්නේ. සඳුද අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. සින්දුව අහන්න යන්න කලින් පුංචි වෙලාවකුත් තියෙන හන්ද ටග්ගාල නම් ටිකක් කියන්න තමයි හදන්නේ. ජනි අය කොහොමද මම පිළියන්දල පොල් හේන ඉසිර අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියනවා තාත්තා ප්‍රදීප් ඒ වගේම තමයි අම්මා තුෂාරි පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා ප්‍රදීප් මල්ලි. මම එකතු කරගන්නම් කටියෝ මේ සින්දුවට. ප්‍රදීප් මල්ලි නෙවෙයි අපේ ඉසිර මල්ලි. ඊට පස්සේ අපේ පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉන්න EG අනුර හැමදාම වගේ අදත් සුපිරිදු වැඩ පරිදි මැසේජ් එක දාලා තියෙනවා. මම එකතු කරගන්නම් ඊට පස්සේ මහරගමට යන්න හදන්නේ. මහරගම දුලානි මට මල් පොකුරුකුත් එවලා තියෙනවා. දුවයි පුතයි මහත්තයයි එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරයෙන් එකතු කරගන්නම්. හයි ජනි අයියේ සුභ උදෑසනක් වේවා. මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන අපේ සෙනුකි නංගි හෙටි මුල්ලි ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. යාගේ යාළුවාවයි පවුලේ සියලුම දෙනාවයි සින්දුවට එකතු කරගන්න කියලා කියනවා. බදුල්ල කැටවල සමන්ත සැලුන් එක කියලා කියන්නේ තිතින් දැන් නොදන්න තැනක් නෙවෙයිනේ. අපේ කේෂාන් මල්ලි හිරුතරු ස්ටෝස් එකේ ඉන්නවා. අම්මා විමලාවති වයිෆ් නිසංසලා තරුන්දි එරන්දි දුවල දෙන්න කට්ටියම එකතු කරගන්න. මකුළුලුව රංජිත් දිසානායක අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනි ලහිරු පෙරේරාගේ ලස්සන සින්දුවක් දෙන්න. පබෝ තමා මැසේජ් එක දාලා තියෙන්නේ. බවෝ මෙහෙමයි. අද දවල් 12න් පස්සේ එක දිගට ලහිරුගේ සින්දු ලහිරුත් එකවහම. ලස්සන සින්දුවක් දෙන්න කියලා මදු මැසේජ් එකක් දාලා තියෙනවා ඇඹිලි පිටියේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM. De Dunu Mamata.
1: Brought to you by
2: Akunu Laki Nama Hubavan Ratapuram Rasa Genayana Aule Sayama Rasa Karakana Mater Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා.
7: මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
8: නැගිට ගන්න නම් ලිං පස්

0: නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
1: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
2: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
3: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
4: හොට්ස්පොට් ඇයියේ
3: ඩේටා නෑ අනේ
4: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
2: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරගවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
5: Gather on a day of profound joy and soaring hope
6: The day a planet stops for a game
7: Net FM Algo Town.
8: Brought to you by
9: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
10: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
1: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
12: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි.
13: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
7: Net FM Algo Town.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
16: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
15: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
17: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
18: වේලාව 11යි

0: ඔබ අතින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. වැල්ලවාය මොනරාගල මාර්ගයේ කිරිඳිඔය පාලම අසල සිදු වූ රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදු ඇති බවයි. අනතුරින් පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා වැල්ලවාය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කරයවා තිබුණා. එහිදී එක් පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දෙදරුපියෙක් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැල්වාය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු

0: සඳහා NetNews YouTube නාලිකාවට සහ NetNews Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM
2: Brought to you by
3: Akunu lake namahu babana rata purama rasagena yana Aule sayama rasakara kana Mather freela noodles taste ke trust ka
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන
6: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
5: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.

වෙලාව 11යි විනාඩි 8යි. අපි ඇවිල්ලා තියෙන්නේ තෑගි පිරුණු ෆන්නි තිරුණු නෙත FM දේදුණු මාවතේ. අද දවසේ දෙවෙනි පැයේ වැඩ කටයුතු පටන් ගන්න. මේ පැයේ වැඩ පටන් ගන්නකොටම දැන් ඉතින් කට්ටිය අනිවාර්යයෙන්ම දන්නවා අපි නෙත FM Facebook fan page එකේ live එක ඇවිල්ලා තමයි තියෙන්නේ කියලා. එන්න නෙත FM Facebook fan page එකට අපේ Facebook fan page එක follow කරන්න. ඊට පස්සේ එන්න මගේ live එකට. live එකේ මේ වෙනකොටත් කට්ටිය join වෙලා ඉන්නවා. ඉතින් මම ඒගොල්ලොත් එක පොඩි chat එකක් දාගෙන ඉන්න ගමන් තමයි මේ mics on කරලා ඔයගොල්ලොත් එක කතා කරේ. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයේ මේ පැයි තරංග වටය වෙනුවෙන් මං කෙනෙක්ව තෝරගන්නේ අපේ net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකෙන් පමණි. ඒක හන්දා වැඩි වැඩියෙන් comment කරලා ඊට පස්සේ අපේ post එක නෙවෙයි live එක share කරලා මගේ අවධානය මේ පැය භාගයක වගේ කාලය අතුරේ දිනා ගන්න කෙනාට තමයි game එකත් එක්ක එකතු වෙන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් ඒකවත් මතක් කරන ගමන් තමයි අපි දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්නෙ. මහේෂ සුභාෂිනී ඉන්නවා, ඊට පස්සේ ධනෝෂි ධනූ ඉන්නවා, ශිරාන්ති දර්ශිකා ඉන්නවා, හොරණින්දන් අපි වහගෙන ඉන්නේ. ඊට පස්සේ අපේ කිරිබත් ගොඩ සඳුනි නංගි ඉන්නවා, යාගේ හස්බන් නිරංජන්ව එකතු කරගන්න කියනවා. රත්නපුර ගල්ලෑල ඉඳන් ශෂී අපිට කමෙන්ට් කරලා තියෙනවා. කටිය ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් මං ඉස්සරහදී අනිවාර්යෙන් මතක් කරන්නම්. ඒ අතරේ මතක් කරන්න ඕනේ ලින්ක් සමහන් ආයතනයේ සිද්ධ කරන මේ දවස්වල සිද්ධ වෙන බොහොම වැදගත් වැදගත් රාජකාරියක් ගැන. ඒ තමයි ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය මේ දවස්වල පැවැත්වෙනවා. පිට රටවල් වල ඉඳන් පවා කට්ටිය එනවා දළදා පෙරහැර නරඹන්න. ඉතින් ඒකත් එක්ක අපේ රටට සෑහෙන්න වැදගත් අපේ සංස්කෘතික අංගයක් තමයි ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කියලා කියන්නේ. ඉතින් අද දවසේ 3 රන්දෝලි පෙරහැර තමයි වීදි සංචාරය කරන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් මුළු මහනුවර නගරයම සූදානම් වෙනවා. කටිය ඊයේ රෑ ඉඳන්ම ගිහිල්ලා ඉඩ අල්ලගෙන ඉඳගෙන ලෑස්ති වෙලා ඉන්නවා පෙරහැර බලන්න. මොකද පුංචි දරුවෝ හැම නිවාඩු කාලේ හරිම ආසාවෙන් එකතු වෙන වැඩක්. මේ වැඩේ සාර්ථක කරගන්න මේ පිටිපස්සේ ඉන්න කලාකරුවන් ශිල්පීන් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. මොකද පෙරහැරක් බලන්න ගියාට පස්සේ අපි ලොකුවට දකිනවා, අලි දකිනවා, ඊට පස්සේ තව මොනාද ගොඩාක් දේවල් අපිට පෙරහැරේ බලන්න තියෙනවානේ. නැටුම්ද, ඊට පස්සේ බෙර ගහනවා, කස ගහනවා, ගිනි බෝල කරකවනවා, වැඩ ගොඩයි. මේ හැම වැඩක් පිටිපස්සෙම ශක්තිය වෙලා ඉන්නේ ඒ ආදරණීය කලාකරුවා. ඒගොල්ලන්ට උණක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න දෙන්න හොඳ නැහැ. ඒ හින්දා තමයි දළදා හාමුදුරුවන්ගේ රැකවරණයට අමතරව ලින්ක් සමහන් ආරක්ෂාව මේ කලාකරුවන් වෙනුවෙන් ලබා දෙන ලින්ක් නැචරල් ආයතනයේ කටයුතු කරලා තියෙන්නේ. අවසන් මහා පෙරහැර දක්වාම ඒ ආරක්ෂාව ඒ විදිහටම ඔවුන්ට ලැබෙනවා. ඉතින් ඒක හින්දා තමයි ලින්ක් නැචරල් ආයතනයේ සංවිධානය කරන මේ වැඩ කටයුත්ත ගැන පැය පටන් ගන්නකොට හැමදාම මම ඔයාලට මතක් කරන්නේ. Facebook live එකේ කට්ටියත් වැඩි වෙලා තියෙනවා, comments වැඩි වෙලා තියෙනවා, අසංක දිල්ෂාන් ඉන්නවා, ඒ වගේම තමයි සඳුනි රත්නායක මගේ අවධානය දිනා ගන්නවා. කෑගල් ඉඳන් තමයි අපේ අසංක දිල්ෂාන් අපිව බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් අපිව බලාගෙන ඉන්නවා. මල්ෂා සෙව්වන්දි good morning මාත් ඉන්නවා ඔයාගේ live එකේ කියලා අපිට comment එකක් දාලා තියෙනවා. ඒ අතරේ ටග්ගාල WhatsApp එකේ ඉන්න කට්ටිය මතක් කරන්න. මොකද ඒගොල්ලෝ මගෙත් එක තරහ වෙයි නැත්තම් call කරන කට්ටියටයි Facebook live එකේ ඉන්න කට්ටියටයි විතරයි ජනී ඔයා chance එක දෙන්නේ කියලා. අදනම් දේදුණු මාවත වෙනදටත් වඩා සුපිරි. ඇයි බොලේ ඒ පන්නල කොටුවල් ඉඳන් අපේ ප්‍රසංගි අක්කා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. එයාගේ හස්බන්ඩ් චින්තක ඇතුළු පවුලේ සියල්ලම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. ඌව පරණගම තියෙන කාන් ෆැෂන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. අද දවසේ උපන්දිනය සමරන හස්බන්ඩ් සමන්ත කුමාරට සුබ පතන්න කියලා කාංචනා තමයි එතන ඉඳලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ WhatsApp එකේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඔයගොල්ලෝ හැමෝම මේ අපි ඊළඟට අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි පුතාල දෙන්න ගගන සහ සනුකවත් එකතු කරගන්න කියනවා. සනුක අර සින්දු කියන්නේ එයාද? නෑනේ ජනී මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ කෑගල් ඉන්න ශිරෝමිය අක්කා මං එකතු කරගන්නම් ඔයාවත්. හොරණ සත්හෙල ගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා මගේ සුපුරුදු යාළුව කට්ටිය. හර්ෂා මැනිකේ, ඊට පස්සේ මුදිතා, ඊට පස්සේ දේවි අශෝකමිස්, දේවි රමණී, අනුරාධා, සේපාලි, නදීකා, චමිලා, සුරංගනි, නිලෝ, නිරෝෂා එතුළු කෙල්ලෝ සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න. අද අපේ දුවගේ උපන්දිනේ සුජී විජේනායක ගාල් ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. දුව ඉන්නේ ජපානේ. ජපානේ හිටියා කියලා නෑ, ලංකාව ඉඳන් විශ්ව එක අනිවාර්යයෙන්ම යනවා දේදුණු මාවතෙන්.
සුබ උපන්දිනයක් වේවා කියලා අපි සුජී විජේ නායකගේ දුවට ප්‍රාර්ථනා කරනවා. වෙලාව 11 විනාඩි 13යි. අපි ඉන්නේ FM Facebook fan page එකේ ඇවිල්ලා තියෙන live එකත් එක්ක. එන්න දැන්ම ඒ පැත්තට.

નેત એફએમ ફેસબુક ફેન પેજ કે આવીલા તીન લાઈવ એક હરીમ જોલી કેવલા કેવલા માગે કટાત્રી દેનવા કોમારી તીંગ ઓગલ્લોત એકત કથા કરન્ન ઓની રેડિયો કેંગ અહગન ઇન કટ્ટી සිංදුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරේ මුලින්ම මතක් කරන්න අවශ්‍ය දේ තමයි ෆ්‍රීලන් ආයතනයෙන් ඔයාලට ලබා දීලා තියෙන රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක ගැන. මොකද දැන් ගෙදරදී සාමාන්‍යයෙන් අපි කෑම උයනකොට එළවලු ටික හදනකොට අමු තුන පහ ටික විතරයි දාන්නේ. මොකද බැදපු තුන පහ කුඩු ටික අමුතුවෙන් හදාගන්න කම්මැලි හන්ද. නැත්තම් අර කබලේ බදිනකොට හචින් යනවනේ. ඒකත් එක්ක තමයි ওই වැඩේට කම්මැලි වෙලා තියෙන්නේ. හැබැයි දැන් ඔයාලට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෆ්‍රීලන් ආයතනයෙන් ස්වභාවික අමුද්‍රව්‍ය විතරක් දාලා නිෂ්පාදනය කරන ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු පැකට් එක. සේරන සිංහලෙන් කියනවා නම් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක. දැන් ඔයාගේ ගෙදර ළඟම තියෙන කඩේට ගියත් ඔයාට අරගන්න පුළුවන්. ෆ්‍රීලන් ආයතනය කියලා කියන්නේ අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි දන්න කියන තැනක්. දැන් ඔය අපේ අම්මලා අච්චි අම්මලාගේ කෑම සෑහෙන රසයිනේ. ඒ රසට හේතුව තමයි ඒගොල්ලෝ ඒ කාලින්දම ෆ්‍රීලන් කුළුබඩු තමයි කෑම රසවත් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ. ඒක හන්ද ඔයත් ළඟම තියෙන කඩේට ගිහිලා ෆ්‍රීලන් නිෂ්පාදන අරගන්න අමතක කරන්න එපා. සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා කමෙන්ට් එකක් ඇවිල්ලා තිනවා මහියංගනේ ඉන්න සුභාගේ. සුභායියේ ගේම් එකත් එක්කත් එකතු වුණා නේද සුභා? ශිරන්ති දර්ශිකා විකසිත සඳුන් ඉන්නවා. ඊට පස්සේ ශෂිනි කෝෂිකා අද නම් ගෙදර නෙවෙයි ඉන්නේ කියලා තමයි කමෙන්ට් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි පාට පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන. දැන් මේ දවස්වල ගෙවල් වලට වෙලා ඉන්න පොඩ්ඩන්ට හොඳ අවස්ථාවක් තමයි හම්බ වෙලා තියෙන්නේ NSB පාට පාට හපන්කම් චිත්‍ර තරඟයත් එක්ක. ඒගොල්ලන්ගේ හැකියාවන් මුළු රටටම පෙන්නලා තෑගි දිනන්න. ලංකාවේ සියලුම පුද්ගලික පාසල් වලට, රජයේ පාසල් වලට, මේ හැම පාසලකම ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ තරඟයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කාණ්ඩ 4ක් යටතේ එක වසරින් 13 වසර වෙලකන් ඉන්න සියලුම දෙනා වෙනුවෙන් තමයි මේ තරඟය සංවිධානය කරලා තියෙන්නේ. මේකයි මාතෘකාව. පුංචි ඉතිරියෙන් ලොකු හීන. නිකමට කල්පනා කරලා බලන්නකෝ අද පුංචි ඉතිරියක් කරාට පස්සේ ඒක තව අවුරුද්දකින් දෙකකින් බලනකොට සෑහෙන වටිනාකමක් වෙනවා. මේක මේ සල්ලි ගැන විතරක් නෙවෙයි හොඳේ. අපි ඉතිරි කරගන්නවා අපේ හොඳ පුරුදු, ඒ වගේම තමයි හොඳ දේවල්. මේ හැම දෙයක්ම ගැන තමයි මේ කියලා. පැස්ටල් වෙන්න පුළුවන්, දියසායම් වෙන්න පුළුවන්, තෙල් සායම් වෙන්න පුළුවන්, ඔය ඕනිම මාධ්‍යයක් පාවිච්චි කරලා ඔයාට මේ තරඟයත් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් සැප්තැම්බර් 10 වෙනකන් විතරයි ඔයාට තරඟයට අවශ්‍ය කරන මේ චිත්‍ර බාර දෙන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට, කියන්නේ NSB බැංකුවට හොඳයි ගිහිල්ලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්, අයදුම්පත් ලබා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් www.nsb.lk වෙබ් අඩවියට පිවිසෙන්න ඔයාට තිනුනොත් අයදුම්පත් ඩවුන්ලෝඩ් කරගන්න වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. හරියටින් දැන් එන්න Facebook live එක පැත්තට. මොකද සෑහෙන ජොලි වැඩේ ඉති. කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා, මං ඉස්සරහදී අනිවාර්යයෙන්ම මතක් කරන්නම්. තව පොන්චි වෙලාවයි තියෙන අපිට ගේම් එකට යන්න. ඒක හන්දා ගේම් එකට එකතු වෙන්න නම් එන්න Facebook live එකට, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ගේම් එකට යන්න කලින් මගේ අවධානය දිනා ගන්න. එතකොට ඔයා තමයි ගේම් එකට යන්නේ.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර්නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: වේලාව 11යි විනාඩි 24යි.
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 26 අපි එන්නේ උදේ උහන සවස අම්පාර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
8: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: චිත්‍ර ඇඳලා ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18 කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
11: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
12: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
13: විජයපාල ගමගේ මායිල්ල දෙලියත් මට පපුවේ අමාරුව හැදුවා. අවසානයේ පරීක්ෂණ කළා. ආයුව බ්ලොක් හතරක් තියෙනවායි බේක් කරන්න කියලා මට කිව්වා. මං ඒ ගමන හම්බෙන් මට දැනගන්න ලැබුණා බිලිපිටියේ කමල්බන්දු වේද මහත්තයා කියලා කෙනෙක් ඉන්නවා. මං ඒ ගමන ගියා හොයාගෙ. අන්ට බේත් දුන්නා. බේත් මුර හතරයි මට සනීපයි නිස්සාව. ඒ වගේ අමුත්තමේ මුදු වෙන්න ඕන.
12: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
14: දෙවන්ද රසක් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
15: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
2: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්?
2: ඔයාට අතීතයේ දෙන චාන්ස් එකක් හමුරතින් ඔයාමව මැරි කරනවා දාපෝ?
16: නැතුව?
2: අනේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද?
17: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.

පාර විට චිත්‍රපටිය වෙනුවෙන් මිල්ටන් පෙරීර මහත්මයා ගායනා කරපු සින්දුවක් අහන්න යන්න හදන්නේ. වැඩේ තියෙන්නේ මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. ඒක හන්ද ඉන්න net fm facebook fan page එකට මුලින්ම කරන්න ඕනි දේ තමයි අපේ facebook fan page එක follow කරන එක. ඊට පස්සේ එන්න අපේ facebook live එකට වැඩි වැඩියෙන් comment කරලා මගේ අවධානය දිනා ගන්න. ඊට පස්සේ තරංගයට සම්බන්ධ වෙන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා. live එක share කරන්නත් ඕනි. හොඳ, ඒක අනිවාර්යයි. ඊට කලින් වාඩ මතක් කරන්න හදන්නේ ලංකා ටයිල්ස් ගැන. ලංකා ටයිල්ස් වෙදී මේ දවස්වල ඔයාට ලබා දීලා තිනවා 140ක් දක්වා වට්ටම් මේ ලංකා ටයිල්ස් වසර මැද වාසියෙක්. දැන් ඉතින් ලංකා ටයිල්ස් ෂෝරූම් එකකටම යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික අරගන්න. ෂෝරූම් එක නම ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට. මේ වෙනකොට කණ්ඩායම ඉන්නේ මඩකලපුව නගරය කේන්ද්‍ර කරගෙන. මොකද උදේවරුේ තමයි ඒගොල්ලෝ මඩකලපුවේ ඉන්නේ. ඒගොල්ලෝ හවස් වෙනකොට මඩකලපුව පහු කරගෙන යනවා කෙලින්ම කල්මුණේ පැත්තට. දැන් ගෙදරට ඔයා ටයිල් අල්ලන්න හිතාගෙන ඉන්නවනම්, අලුතින් ගෙයක් හදන්න හිතාගෙන ඉන්නවනම්, නැත්නම් හදලා තියෙන ගෙදර අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්නවනම්, ලංකා ටයිල්ස් එක්ක ඔයාගේ ගෙදර ලස්සන කරගන්න දැන් අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමත් එක්කම තමයි මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාගේ නගරයට එන්නේ. එතකොට ඉතින් ඒගොල්ලෝ හම්බ වෙලා ඒගොල්ලන්ගෙන් අහලා දැනගන්න පුළුවන් මේ ටයිල් එක මම මෙන්න මේ රූම් එකට අල්ලන්න හදන්නේ, මේ ටයිල් එක බාත්รูම් එකට අල්ලන්න හදන්නේ, ගැළපෙනවද මේ දේවල්, හරියටම අහගෙන දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ටයිල් විතරක් නෙමෙයි, ඔයාගේ බාත්รูම් එකට අවශ්‍ය කරන බාත්รูම් ෆිටින්ග්ස් පව ඔයාට අරගන්න පුළුවන් කෙලීම ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගියාට පස්සේ. දැන් ටයිල් බස්සලත් අල්ලනවනේ, මං දැක්ක එහෙම පෝස්ට් එකකුත්. හරි, කොහොම හරි ඔයාගේ ගෙදරට නිකම්ම නිකන් ටයිල් එකක් අල්ලන්නේ නැතුව ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම ගුණාත්මක භාවය, මෝස්තරය, ඒ වගේම තමයි විශ්වාසය පිරුණු ලංකා ටයිල් එකක්ම තෝරගන්න කියලා අපි මතක් කරමු. ෆේස්බුක් ලයිව් එකේ කට්ටිය දිහා දැක්කම කියන්න යන දේ තමතක වෙනවා. හැබැයි ඒ කියන්න හදන දේ තමයි වැදගත්ම දේ. ඒ තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදු කමල් බන්දල වීරපිරුම වෙද මහත්තයා ඕනිම්ම සුව කරන්න බැරි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කරනවා. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. දැන් net fm අහන ඔයාට උනත් අහන්න හම්බ වෙනවනේ නිතරම සමහර අම්මල තාත්තල හරියට ඇවිද ගන්නවත් බැරුව තමයි කමල් බන්දල වීරපිරුම වෙද මහත්තයා හම්බ වෙන්න යන්නේ. හැබැයි බෙහෙත් කළා සනියපුණාට පස්සේ එක්කෝ දඹුලු ගල නගිනවා නැත්තම් සිරීපාද යනවා. කොල්ල කෙල්ල වගේ ඉන්නේ. ඒක හන්ද තමයි අපි මතක් කරන්නේ. කැන්සර් එකක් වෙන්න පුළුවන්, ඊට පස්සේ වකුගඩු රෝග වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, පිළිකා කැන්සර් කියලා කිව්වා නේද. ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා හම්බ වෙන්න යන්න කලින් කෝල් එකක් දෙන්න. සඳුදා අඟහරුවාද පොය දවස් සරණම ඉතිරි හැම දවසක්ම විවෘතයි. 0777 300 940 හරි 0773 273 540 හරි තමයි කතා කරන්න ඕනේ. වෙලාව 11:31. අපි මේ සින්දුවෙන් පස්සේ යනවා ගේම් එකට. පුළුවන් තරම් කමෙන්ට් කරන්න, අවධානය දිනා ගන්න. අහගෙන ඉන්න කට්ටියටත් පුළුවන් net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට ඇවිල්ලා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලන්න. සින්දුවෙන් පස්සේ ගේම් එකත් එක්ක හම්බ වෙමු.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවේ 11 විනාඩි 35යි. අපි ෆන් එකේ හිටිය Facebook live එකත් එක්ක එහෙම Facebook live එක බලාගෙන ඉන්නකොට Facebook live එකේ වැඩිපුරම කමෙන්ට් කළා ඊයේත් කමෙන්ට් කළා. හරිද? අදත් ඒ විදිහටම වැඩිපුර කමෙන්ට් කළා. මගේ අවධානය දිනාගත්ත කෙනාව මම මේ වෙලාවේ live එකෙන් හැමෝටම පේන්න live සජීවීව සම්බන්ධ කරගෙන ඉන්නේ. ඒ ඇවිල්ලා යන්න හදන්නේ කොහෙටද දන්නවද? හම්බන්තොටට නෙවෙයි යන්න හදන්නේ කෙලින්ම අපි හොරණට. හොරණ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා ශිරන්ති කතා කරා. අයුබෝවන් ශිරන්ති, සුබ උදෑසනක් වේවා.
1: සුබ උදෑසනක් අයුබෝවන්.
0: හරි, මොකද කරන්නේ මේ වෙලාවේ? ලයිව් එක බලාගෙන ඉන්නවනේ. හරි, දැන් ඉතින් ගේම් එකට ලෑස්ති වෙලා ඉන්නේ. මේ වෙනකොට ඔයාට හම්බ වෙලා තියෙන අභියෝගය ශිරන්ති, රේණුකාගේ අභියෝගය කඩවත ඉඳන් කතා කරේ. වචන 50ක අභියෝගයක් දීලා තියෙනවා. වචන 52ක්වත් කිව්වා කියලා කියන්නේ තප්පර 30 ඇතුලේ ගොඩම තමයි. හරිද? රයිට්. අපි තරඟයට යන්න හදන්නේ. මම ඔයාට අකුරක් දෙනවා. ඒ අකුර දෙන්නේ මම නෙවෙයි, අතරම මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්න මගේ යාළුවෝ කට්ටිය. ඒගොල්ලෝ තමයි අකුර දෙන්නේ. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනෙම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට තප්පර 30ක කාලය ඇතුලේ කියාගෙන යන්න තියෙන්නේ. වැඩිම වචන ගාණක් තප්පර 30 ඇතුලේ කිව්වේ ඔයා නම් මේ සතියේ. ඔයාට අපි දෙනවා මුදලින් රුපියල් 5000ක්. ලැසිද? හරි, රේඩියෝ එක සද්ද චුට්ටක් අඩු කරන්න වෙනවා. මොකද ඔයා රේඩියෝ එකෙන් අහගෙන තමයි මාත් එක්ක කතා කරන්නේ කියලා මට තේරෙනවා. හරි, අපි ගේම් එකට යන්න කලින් ඔයාලට මතක් කරන්නේ එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඒ වගේම තමයි අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ තියෙන නීතිය තමයි අර වචන දෙක ගාන එකට අලෝල කියන වචන තියෙන්නේ. මල්වත්ත, ඊට පස්සේ දම් පාට, ඒ වගේ වචන කියන්න බෑ. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි අමුතු ගේම් එකට.
1: හරි,
0: මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය අකුරු කමෙන්ට් කරලා තියෙනවා. මං ඔයාට දෙන්න හදන්නේ Facebook live එක බලාගෙන ඉන්න ඉමාෂා සමාදි සංදීපනි, ඔයාට දීලා තියෙන අභියෝගාත්මක අකුර. ඒ අකුර තමයි පසින්දු කියන නමේ පළවෙනි අකුර මොකද්ද?
1: පයන්න.
0: ආ, රයිට්. ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලැස්තිද?
1: ලැස්ති.
0: අපි අමුද තරඟයට.
1: හරි.
2: Your time starts now.
1: පසිඳි, දිනුදි, දිනාදි, දිල්හානි, නිපුලි, ලිතුකි, කිනුලි, ලිතුකි, කිනුදිනි, නිත්මිනි, මිනුදි, දිනුදි, දිල්හානි, ලිතුකි.
0: කාලේ අවසන්, කාලේ අවසන්. කෝල් එකත් කට් කරා. කොමාරි, මේ අපේ ශිරන්ති ගෑල් ළමයින්ගේ නම් ටිකක් මත මන් දා කියාගෙන කියාගෙන කියාගෙන ගි. කොමාරි, අපි බලමු ඉතින් හෙට එනකොට. මම හැබැයි Facebook live එකේ ඉන්න කට්ටියත් එක්ක ගණන් කරා වචන කීයක් කිව්වද කියලා. live එකේ ඉන්න කට්ටිය නම් වැඩේ කීයක් වුණාද කියලා දන්නෝ. එහෙනම් ඉතින් ශිරන්ති නෑනේ. අපි ශිරන්තිගේ පවුල හැමෝමයි. අපිට මේ වෙලාවේ ශිරන්තිව අමාරුවේ දාපු අපේ ඉමාෂවයි, ඊට පස්සේ Facebook live එක බලාගෙන ඉන්න හැමෝමයි. එතකොට කරගෙන යමු සින්දු අහන්න.

0: பழனி ஏக்க தேதுனு மாவத்த தேதுனு மாவத்த FM அனுபா FM அனுஹதராய் தசும அட நெட் FM வேலாவ ඔබ වෙත ගෙන එන්නේ
1: ඇලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pieris motor company private limited වෙතින්
2: වෙලාව 11 විනාඩි 43යි
3: අලුත් තැන කඩම මිලක් කසා කළ green super වෙතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසා කළ green super කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එකක් සල්ලි දීලාමද ගත්තේ
7: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773 523 535
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 26 අපි එන්නේ උදේ උහන සවස අම්පාර නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
10: Downrow inverter ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම Downrow ප්‍රදර්ශනාකාරවලින්.
11: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
12: අනේ මන්දා.
11: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
12: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාගේ විතරයි.
8: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
13: net fm 4 වතේ.
14: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
13: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
14: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
13: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
14: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
13: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
14: අනුශාසකත්වය
13: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
14: බැතිපර දායකත්වය
15: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
14: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
16: මේ හස්බන්
17: මොකද වයිෆ්
16: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
17: අහහ
16: මොකද කරන්නේ ඔයා?
17: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
16: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
18: කිලියේ කිලියේ මනි මනි මේ
8: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: වෙලාවේ 11 විනාඩි 48යි. අපිට ප්‍රවෘත්ති අහන්න යන්න තියෙනවා. හැබැයි ඊට කලින් මම බොහොම ඉක්මනට මේ පැත්තට කතා කරපු කට්ටිය WhatsApp messages ඔබ කට්ටිය එකතු කරගන්න හදන්නේ. මේ යන්න කලින් මතක් කරන්න ඕනි මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා message එකක් දාලා තියෙනවා. රිකිල්ල ගස් කඩ වගේම මයිලපිටියේ ඉඳන් අපිව අහගෙන ඉන්න සැලොන් දිනේෂ් ප්‍රියකේ සෙට් එක මම එකතු කරගන්නම් මේ සින්දුවට. ඒ වගේම තමයි මේ සංදීපනි නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. මේ මං එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ WhatsApp එක බලන්න. මේ WhatsApp එක බලනකොටම අපිව බලාගෙන ඉන්නවා මේ වෙලාවේ පල්ලේ බැද්දේ සංකපාලේ ඉඳන් අපේ ශාමිනී රණසිංහ. මං ශාමිනී අක්කවත් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ හයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා නිෂී නිෂු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අම්පාරේ මුවන්ගල පැත්තට යන්න හදන්නේ අපේ රම්ය අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවයි යාගේ හස්බන්ඩ් සරත් කුමාරවයි, පුතා ශෂීවයි, පොඩි පුතා සදෙව්වයි, දුව ගාල්ලි කිහිඹි ඉන්නව සමාධි, එයාගේ දුවවත් එකතු කරගන්න කියලා කියනවා. කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. රයිට්, අපි ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ ආයෙ තඹ වෙන්නේ සුවිශේෂී අමුතෙක් එක්ක. රම්බරි රම්බරි ලහිරු පෙරේරා නිතෙෆෙම් දේදුනු මාවතත් එක්ක එකතු වෙනවා. ප්‍රවෘත්ති අහලා ලහිරුත් එක්ක අපි කතා කරමු.

0: Anu Paha FM Anu Hatarai Tak Shuma Ata Net FM De Dunu Mamata De Dunu Mamata
1: Brought to you by
2: Atunu Lake Namahu Bavan Rata Purama Rasa Genayana Aule Sayama Rasa Karakana Mater Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි.
8: Lanka Tiles Mobile Showroom den obe nagareṭan Agosto 26 api enne ude uhana savasa ampara nagarawalata obath enna me apurwa addekima vindaganna Lanka Tiles visheshakne kandayama hamu vi obe nivase aalindeyata nidana kaambareyata naana kaambareyata hariyatama galapena tile bathwaya saha upanga suvisheshi milakata laba ganna Lanka Tiles heda karai chamatkare sondurunawa tan
9: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
10: ඔකද රංගාමේ අතපය වකුට කරගෙන
11: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
10: ගන්න ලින්ක් පස් පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
12: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩේ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
14: වව්! ලක්ෂ ගණක් වටින ලස්සන බයික්.

0: සෙවනකල මතුකා කැස්සට පැනියා සෙවනකල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-21-33-540 මේ හැන්දෑවනම් ටිකක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන
1: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
2: ගින්දර හැන්දෑව විජානු
3: මහමද තාත්ත ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ
4: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුයකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
5: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
6: FM 94.8 FM 94.8 FM Divina Pura
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
9: එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
8: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
10: වේලාව දවල් 12යි

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 7872
1: යුත්තකෙවට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් ඉදුරුම් ගිනුම
2: ජනතාව විශ්වාස කරන සත්‍ය
3: අයිබෝන් අද 2026 අගෝස්තු 25 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. සිරස්තල කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයට රැගෙන ගිය බස් ලලිත්ගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹෙයි. පොලිසියට තුති පුදමින් හංවැල්ලේ බැනර්. කොළඹ සහ ගම්පහ හදිස්සියේ වතුර කැපූ සැබෑ හේතුව එළියට. දැඩි නියකීම් පුද්ගලයින් 81,000කට වැඩි පිරිසක් පීඩාවේ. දෛනිකව දෙන ජල ලීටර් ප්‍රමාණයත් ඉහළ දැමේ. තුන්වන රන්දෝලි පෙරහැරට මහනුවර සූදානම්. ඇමරිකා සහ ඉරාන යුද උණුසුම සමනය කරන්න පකිස්තානයෙන් දැවැන්ත මැදිහත්වීමක් පකිස්තාන හමුදාපති ටෙහෙරානයට.

0: people he trusts.
1: දෙවිනිට රැගිනා බස් ලලිත්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරලා ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන් විසින් මේ අතර බස් ලලිත් දෙවිනිට රැගිනීම සම්බන්ධයෙන් ඇතැම් ජනතාව පොලිසියට ස්තුතිය ප්‍රකාශ කරලා ඒ බැනර් ප්‍රදර්ශනය කරමින් ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. දෙවිනිට රැගෙනා කන්නංගිරගේ ලලිත් කන්නංගිර නොහොත් බස් ලලිත් නොහොත් කුඩු ලලිත් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසේ විසින්. අදාළියුම බස් ලලිත් නැමැත්තා දෙවිනිට රැගෙනු ලැබුවේ ඩුබායි සිටයි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඔහු කටුනායක ගුවන්තොටුපළට රැගෙනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගනු ලැබූ බවයි නෙට් නිවුස් නියෝජිත TKG කපිල පැවසුවේ. ඉන් අනතුරුව බස් ලලිත් නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත රැගෙන යනු ලැබුවා. ඒ දැඩි ආරක්ෂාවක් මතෙයි. කළුතර දකුණ දූව පන්සල පාරියේ පදිංචි බස් ලලිත් නැමැත්තා 36 හැවිරිද වියේ පසුවනවා. හංවැල්ල, අවිසාවේල, කටුකුරුන්ද, පාදුක්ක, මීගොඩ සහ කල්තොට යන පොලිස් වසම් තුළ මනුෂ්‍ය ඝාතන මෙන්ම මද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටති බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම C4 වර්ගයේ ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද සන්තකෙහි තබාගෙන සිටීම පිළිබඳවද ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. ඔහු ඩුබාහිදී අත්අඩංගුවටගත් අවස්ථාවේ ඊට සතුට පළ කරමින් හංවැල්ල සහ අවට ප්‍රදේශවල ජනතාව රතිඥා දල්වමින් සිය සතුට ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම ඔහු දෙවිනට අද රැගෙනීමෙන් අනතුරුවද පොලිසියට ස්තුතිය පළ කරමින් හංවැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව බැනර් ප්‍රදර්ශනය කර තිබවයි නෙට් නිවුස් නියෝජිතයින් පැවසුවේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ජලසැපීම තාවකාලිකව අත්හිටුවේ හේයන්තුඩු ප්‍රදේශයේ භාණ්ඩ ගබඩාවක තිබූ රසායනික ද්‍රව්‍යයක් ජල මූලාශ්‍රවලට මුසවීම හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. යනුව කැලණිගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මක භාවයේ සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ ඊයේ රාත්‍රියේම සිදු කළ බවයි එම මණ්ඩලය පැවසුවේ. ජලයෙහි කිසිදු ගැටලුවක් නොමැති බවට එහිදී තහවුරු වීම හේතුවෙන් යළි එම ප්‍රදේශවලට ජලය ලබා දීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පෙරවරුවේම පියවර ගනු ලැබුවා. පවතින වියලි කාලගුණ තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික් 7ක පවුල් 25,563කට අයත් පුද්ගලයන් 81,000කට වැඩි පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා සඳහා ජලය සපයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනංසූරිය මහතා පැවසුවේ ඔවුන් සඳහා දෛනිකව ලබා දෙන ජල ලීටර 6ක ප්‍රමාණය ලීටර 15ක් දක්වා වැඩි කිරීමටද පියවරගෙන ඇති බවයි.
2: මේ වෙද්දී දිවෙනට බලපා තියෙන වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් අපට වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 25,563ක පුද්ගලයන් 81,605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙද්දී දිස්ත්‍රික්ක 7ක් ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ නැහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක පවුල් 10,264ක පුද්ගලයන් 33,023කුත් ඒ වගේම දෙවැනියට වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මඩකලප දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පවුල් 9,547ක පුද්ගලයන් 28,523ක් ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2ක පවුල් 2,804ක පුද්ගලයන් 8,783ක් ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2කින් අපට වාර්තා වෙනවා පවුල් 2,059ක පුද්ගලයන් 7,876ක් ඊට අමතරව හම්බන්තොට රත්නපුර සහ පොළොන්නර දිස්ත්‍රික්කවලනොත් අපට මේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලු සම්බන්ධයෙන් වාර්තා වෙනවා.
1: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනංසූරිය මහතා.
2: ඒ අනුව මෙම සියලුම් පවුල් සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධීක්ෂණ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. එවගේ මේ වෙද්දි ගරු ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි මීට පෙර අපි එක් පුද්ගලයෙකු සඳහා ජලය බෙදා හැරුණ ලැබී දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දි ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි අපි එම ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා. එවගේම ජනාධිපතිතුමාගේ උපදේශ පරිදිම අපි මේ ජලය බෙදා හැරීමේ කටයුතු වලට අවශ්‍ය ජල මූලාශ්‍ර ලින් ඇතුළු එම මූලාශ්‍ර සුද්ධ පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් ද මුදා හැරීමෙන් මේ අවස්ථාවේ කටයුතු කරනවා. මෙතන අපි ජලය බෙදා හැරීම කරන්නේ දෛනික පරිභෝජනය සලකලා දවසකට එක් පුද්දලෙකුට ලීටර් 15ක් ප්‍රමාණය සලකලා ඒක එම ප්‍රදේශයේ තියෙන බෞසර රටවල අවශ්‍යතාවය අනුව ඒ දවස් ගානට අවශ්‍ය බෙදීම කරනවා. කොහොමත් ඒ කියන්නේ ඒ අඛණ්ඩ ජල පරිභෝජනයට අවශ්‍ය ජල ප්‍රමාණය දෛනිකව හෝ දවස් දෙකකට සැරයක් තුනකට සැරයක් ආදී වශයෙන් බෙදා හැරීම සිදු කරනවා.
1: මානවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වේදි සංචාරය කරනවා. එහි සංවිධාන කටයුතු මෙවන විටත් සිදුවන බවයි එහි සිටින නිත් නිවුස් නියෝජිතයින් පැවසුවේ. පෙරහැර නැරඹීම සඳහා මෙවන විටත් බොහෝ පිරිසක් මහනුවරට පැමිණ සිටිනවා. අද දිනේද මහනුවර ප්‍රදේශයේ කේන්ද්ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. බොහෝ පක්ෂවලට මැතිවරණ සමය ලබා දෙන පොරොන්දු ඉටු කිරීමට නොහැකි බව වැටහෙන්නේ බලයට පත්වූ පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල පැවති තරුණ හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.
0: දේශපාලන වේදිකාවල බොහෝ අය පොරොන්දු දෙනවා. ඉතිහාසෙන් අපි දැකලා තියෙනවා. ඒ පොරොන්දු ක්‍රියාත්මක කරනවද නැද්ද බලාපොරොත්තුවක් විතරයිද කියන එක. දැන් හොඳම උදාහරණයක් අපි ගමු මේ වාහන සම්බන්ධයෙන්. දැන් 2015 තරුණයාගේ ඡන්දේ බොහෝ වෙලාවට පාවිච්චි වුණා මේ පුංචි කාර් එකක් ගන්න පුළුවන්. රාජ්‍ය සේවකයාට බයිසිකලේ දුන්නම නෑ කාර් එකක් ගන්න පුළුවන් වෙන අපි හදනවා කියන මානසිකත්වයක්. හැබැයි ආපු කිසිම ආණ්ඩුවක් කාර් එකක් ගන්න තියන කාර් එකක් විකුණ ගන්න බැරි වෙන තැනට තමයි අන්තිමට ඒක පරිවර්තනය වුණේ. ඉතින් මේ වර්තමාන දේශපාලනයේ අපි දැක්ක විත්ස් කාර් එකක් අවුරුදු 112ට ගන්න පුළුවන් කියන මතයක් එක තමයි මැතිවරණ වේදිකාව හැදුවේ. ඉතින් මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද මේවට වග කියනවාද? ඉතින් මම හිතනවා අපේ රටේ අර රිවියු සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ඒක පාර්ලිමේන්තු බජට් රිවියු සිස්ටම් එකකුත් නැහැ. දැන් අයවැයෙන් කියවන දේවල් කීයක් රටේ යථාර්ථයක් වෙනවද? අපේ ෆිස්කල් පොලිසි එක නැත්නම් අපේ මූල්‍යම ප්‍රතිපත්ති රටේ මූල්‍ය ආදායම වියදම් එක්ක ගැලපෙනවද? එහෙම නැහැ ඒ සඳහා අවශ්‍ය ස්වාධීන ආයතනයක් මේ රිවියු සිස්ටම් එකට පිට වෙන්න ඕනේ. ඒක මම දැන් පාර්ලිමේන්තුව කළ යුතු දෙයක්. ඒ පාර්ලිමේන්තුව තුල අලුත් ඩිපාර්ට්මන්ට් එකකට ඒකකයක් හදන්න ඕනේ. ඒකේ ඕනම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපේ තියෙන ආර්ථික ප්‍රාමුව ඇතුළේ ගැලපෙනවද නැත්ද කියන කාරණය අධ්‍යයනය කරන්න පුළුවන් අවකාශය අපි හදන්න ඕනේ.
1: මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළවනවා. මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව ඉදිරිමාන්න මහතා.
3: මේ ආණ්ඩුව 22 සංශෝධනයේ ගෙනීමේ ප්‍රමුඛ අපේක්ෂාව වෙන කිසිවක් නෙවෙයි. මේ රටේ මහජනයා සතුව පවතින පරම අයිතිය ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ. මහජනයා සතු පරම අයිතිය මේ පාපිසි මතින් විධායකයේ අතට ගැනීම තමයි ප්‍රමුඛ අපේක්ෂාව.
1: ඒ සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
4: අම්මෝ ඉවරයි 22 දෙනවා අධිකරණ ඉවරයි කිය. එහෙම කියන්නේ මොකක්ද වෙන්නේ කියලා උඹට කියන්නේ කියනවා ඔය දැක්කද? ස්වාධීනත්වයේ නැති වෙන්නේ මෙන්න මේ නිසා කියලා.
5: දැන් අපේ අනුසනාගේ ජනාධිපති සහෝදරයා එනවා හොරෝපතන් ආසනයේ. කවද දෙන්නේ? 13 කහටගස්තිගලේ නගරයට 13 එනවා. මේ 13 එන්නේ අපි ආණ්ඩුවක් හැටියට තීරණය කරා මේ ජනතාවත් එක්ක යම් සාකච්ඡාවක් නැත්නම් සංවාදයක් කතා බහක් කරන්න ඕනේ. මොකද විපක්ෂය ඇවිල්ලා 22ක් ගැන කියලා බොරු කියනකොට අපි ඇවිල්ලා ගමට ඇත්ත කියන්නේ.
1: ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය අතර පවතින දැඩි උණුසුම් තත්වයේ සමනය කිරීම සඳහා පාකිස්තානය විසින් දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් ආරම්භ කර තිබෙනවා. වොෂින්ටනයේ සහ ටෙහිරානයේ අතර පෙර පැවති අවබෝධතා ගිවිසම නැවත ස්ථාපිත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවලදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බවයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර පාකිස්තාන හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඉරාන බලධාරීන් හමුවීම සඳහා ටෙහෙරාන් ඩුවර වෙත පැමිණීමට නියමිතව තිබෙනවා. දෙරට අතර හටගෙන ඇති අර්බුදකාරී තත්වය අවසන් කිරීමේ පාකිස්තාන මැදිහත්වීමේ පියවරක් ලෙස හමුදාපතිවරයා මෙම වසරේ ඉරානයේ සංචාරය කරන තුන්වන අවස්ථාව මෙයයි. මෙම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අතරතුරදීත් ඇමරිකානු මුදල් ලේකම් ස්කොට් බෙසන්ට් වෙතින් ඉරානයට එරෙහිව අලුතින් සම්භාතික මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සම්බන්ධ කැරතේ ඉරාන හමුදා නිලධාරීන් ආයුධ ලබා ගැනීමේ ජාලයන් නාවික හමුදා තැරවකරුවන් මෙන්ම චීනයේ සහ එක්සත් අරාබ එමිරත් රාජ්‍ය හරහා කනිල් තෙල් ප්‍රවාහනය කරන ජාලයක් ඉලක්ක කර තිබවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇමරිකාවේ මෙම ආර්ථික තර්ජන හමුවේ ඉරාන රජයේ ප්‍රකාශිකා ෆාතිමා මොහාජරානි ප්‍රකාශ කළේ පැන නගින ආර්ථික දුෂ්කරතා හමුවේ රට නිවැරදිව මෙහෙයවීමට ඉරාන නායකත්වයේ සූදානම් බවයි. කෙසේ වෙතත් ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහ්සෙන් රෙසායි දැඩි අනුතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ ඇමරිකාවේ මෙම ආර්ථික යුද්ධය දෙගින් දිගටම පැවතුනහොත් ගල්ෆ් කලාපයේ තෙල් අපනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගන්නා බවයි. එසේම ඇමරිකානු සම්බන්ධකවලට සහය දක්වනු ඕනෑම රටක ක්‍රියාකලාපය ඉරානයට එරෙහිව කළ යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමූහය 2026 වසරේ පළමු අර්ධය තුළ කැපී පෙනෙන මූලික වර්ධනයක් වාර්තා කර තිබෙනවා. එනුව පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව මෙවර සමූහයේ බදු පසු ලාභය 54.4%කින් ඉහළ ගොස් ඇති අතර එම මුදල රුපියල් බිලියන 6.6ක්. එමෙන්ම 2026 පළමු අර්ධය තුළ සමූහයේ සමස්ත ආදායම 11.1%කින් ඉහළ ගොස් රුපියල් මිලියන 61,314ක් ලෙස සටහන්ව තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන SLT මොබිටෙල් PLC සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා.
6: අද මේක විශේෂ අවස්ථාවක්. මාස 6ක අධික කාලයකින් අපි සෑහෙන ප්‍රගතියක් අත්පත් කරගත්තා. කියන්නේ SLT මොබිටෙල් ආයතනයේ මේක නිකම්ම ආපු දෙයක් නෙවෙයි. මේක 8,000ක් විතර ඉන්න සේවක පිරිසේ ඒගොල්ලන්ගේ අප්‍රතිහර්ථ ධෛර්යය ඉඳ තමයි මේ ප්‍රතිඵල ලබා ගත්තේ. ඒක නොයෙකුත් අවස්ථාවල ඒක පැහැදිලිව පිළිගමු කරා. ඒක විශේෂයෙන්ම ඩිට්ට ආපු අවස්ථාවේදී අපේ සේවකයන් සම්පූර්ණයෙන්ම ඒකට හිත යොමු කරලා අවුව වැස්ස නොතකා ඊළඟට ෆ්ලඩ්ස් වල ඒගොල්ලෝ ගිහිල්ලා ඒ කටයුතු කරා. ඒ කියන්නේ සේවකයන්ගේ කැපවීම උසස්ම තත්ත්වෙන් මේ පහුගිය කාලේ තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ අපිට මේ විශිෂ්ට ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉතිහාසගත ප්‍රතිඵලයක්.
1: එමෙන්ම මෙරට තුල 5G සහ කෘතිම බුද්ධිය තාක්ෂණයෙන් තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා SLT මොබිටෙල් සමාගම පෙරමුණගෙන කටයුතු කරමින් සිටිනවා. එයටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය හා එක්ව ශ්‍රී ලංකා AIW 2026 සංවිධානය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. net news nimava net news meelanga pradhana pravruti prakashaya savas sahaya itihata etik pain pay pravruti bala puratuwanna modin bohuta wenas wena aluthma turuturu sandaha net news youtube nalikawita saha net news facebook pituwita pivisenna nathot net news .lk apage web adiviyata pivisenna net news jantawa vishwas karana satya raga pratiraga
7: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද මෙලෙස අදහස් දැක්වුවා.
8: net වන්විධිලිය මේ රටේ ජනතාවට තොරතුරු සැපීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්නවා. විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශනයේක වැදගත්කම තමයි ඒ තොරතුරු වල නිවැරදි භාවය, ඒ තොරතුරු පිළිබඳව විශ්වාසනීය භාවය කොයිතරම් දුරකට රැඳෙනවද කියන කාරණේ. මොකද අපි දන්නවා සමහර මාධ්‍ය දේශපාලනිකව සමහර කාරණා සම්පූර්ණ චිත්‍රය සමාජගත කරන්නේ නැති තත්ත්වයන් සමාජය තුළ දකිනවා. එවැනි වටපිටාවක ජනතාවට යම් කිසි ආකාරයක නිවැරදි තොරතුරු ගලා යෑමේ ගැටලු සමහර ක්‍රියාවලීන් හරහා අපි දැකලා තිබෙනවා. නමුත් net ප්‍රවෘත්ති අංශය නැත්නම් net news ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමේ, සත්‍ය තොරතුරු ලබා දීමේ කාර්යභාරය ඉතා මැනවින් ඉෂ්ට කරන නිසා මාධ්‍යත් එක්ක කිට්ටුවෙන් ගනුදෙනු කරන පුද්ගලයෙක් හැටියට නිවුස් විතරක්ම නෙමේ අනිකුත් කාරණා සම්බන්ධයෙන්ුත් මේ net මාධ්‍ය ආයතනය කටයුතු කරන ආකාරය පිළිබඳව, ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශනයන් පිළිබඳව අපේ ප්‍රසාදය පිරිනමන්නට කැමතියි.
9: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
11: මම කැප්ටන් රත්නායක කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
12: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ
15: මං ඉතින් එල්බී රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
14: එල්බී රන් අය තමයි මගේ හයිය කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
15: වෙලාව 12යි විනාඩි 19යි
16: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
17: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
18: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
19: Kiehl's within then ඔබට මුදුන් දීමනා සහ වැඩි ඉතිරියක් වටවල තේ ග්‍රෑම් 400ක් සඳහා 125ක වර්තමාන් Edinburgh තක්කලි සෝස් ග්‍රෑම් 405ක් සඳහා 130ක වර්තමාන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's within මකමනායි කොන්දේසි සහිතයි
20: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
21: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940 මේ හැන්දෑව නම් ටිකක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
22: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
23: ගින්දර හැන්දෑව විජානු ජානු
24: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
25: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
26: කොල්ල කෙල්ල

0: ත්‍රයි මණ්ඩලය. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 26 අපි එන්නේ උදේ උහන සවස අම්පාර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා.
2: 2. අවුරුදු 3ක් හෝ
1: කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
0: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන? සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0547 31 33 540.
4: යටිහිතේ භාෂාවක් තියෙනවා.
5: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
4: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
5: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
4: ඉටු වෙනවාමයි.
5: ඉටු වෙනවාමයි.
6: Alpha Studio with Kasuni and Lehansa.
5: සතිය දවස්වල උදේ 6ට.
4: උදේ 6ට.
7: Brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
10: net fm ශ්වේත පූජා.
11: ශ්වේත පූජා.
9: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
10: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
9: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
10: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
9: අනුශාසකත්වය
10: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
9: බැතිපර දායකත්වය
12: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
13: දේදුනු මාමත, දේදුනු මාමත.
7: Brought to you by
14: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
15: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න 0773 273 540.
16: මොකද රංගාමේ අතපය වකුට කරගෙන?
17: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
16: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
18: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.

0: தப்பி கியூவா எந்த ஹயாய் பன் கருக்கு வெப்பன் லா லா லா லா
1: தேகி பிருனு ஃபன்னி திருனு பேயதுன சனி எக்க தேதுனு மாவத
2: වෙලාව දවල් 12:30 විනාඩි 30යි. ඔගොල්ලෝ බලාපොරොත්තු වුණා වගේම ඔගොල්ලෝ කැමති කෙනා මෙතනට එක්කරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ. සජීවීව යත් එක කතා කරන්න අවස්ථාව දෙන්න කලින් මම ඔයාලට මතක් කරන්න හදන්නේ ලින්ක් නැචරල් ආයතනය මේ දවස්වල සිද්ධ කරන සුවිශේෂී කටයුත්තක් ගැන. ඒ තමයි දලදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් ලින්ක් නැචරල් ආයතනය මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකත් එක්ක මේ දලදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය වර්ණවත් කරන්න එකතු වෙන ආදරණීය කලාකරුවන් ශිල්පීන් වෙනුවෙන් ඒගොල්ලන්ට දලදා හාමුදුරංග පිහිට කොහොමත් ලැබෙනවා. ඒ අතරේදී ලින්ක් සමහන් ආරක්ෂාවත් ඔවුන් වෙනුවෙන් ලබා මොකද මේ දවස්වල වහිනවා. ඉතින් බස්සත් එක්ක පොඩ්ඩක් පින්න ගතියක් රෑ වෙනකොට තියෙනවා. ඉතින් ඒකත් එක්ක උණක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නැතුව ඒ කලා ශිල්පීන් ආරක්ෂා කරගන්න තමයි ලින්ක් නැචරල් ආයතනය මේ වැඩ කටයුත්ත සංවිධානය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනි තවත් කාරණාවක් තියෙනවා රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. මේ දවස්වල හැම වෙලේම අපි කතාබහ කරනවානේ හානිකර මත්ද්‍රව්‍ය හන්දා සමාජයට වෙලා තියෙන අයහපත පිළිබඳව. ඉතින් මතක් කරන්න ඕනිම දේ තමයි හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියන කාරණාව. රටම එකට ජාතික මෙහෙයුම සංවිධානය කරලා තියෙන්නේ ඒ වෙනුවෙන්. ඒ වගේම තමයි ෆ්‍රීලන් ආයතනය ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගැන ඔයාලට මතක් කරන්න කියලා කිව්වා. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක දැන් ගෙදර දීම කෑම වේල ඉන්දියාවේ මසාලා රහට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්දියාවේ රස අරගෙන ආවට මේක ලංකාවේ සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදනයක්. මාළු ජාතිවලට රෙඩ් කරි මසාලා පවුඩර්, එළවලු ජාතිවලට ග්‍රීන් කරි මසාලා පවුඩර්, මස් ජාතිවලට බ්ලැක් කරි මසාලා පවුඩර් එකතු කරලා කෑම ටික හදාගත්තා කියලා කියන්නේ කෑම වේල රසවත් වෙනවා. වගේම කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් වෙනවා. ඒ වගේම තමයි සෙවනගල කිරි බණ්ණාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. දැන් ඔයාට යනවනම් යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා මතක් කරන්නේ. ලංකාව හතර වටේම ඉන්න කට්ටිය කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා හොයාගෙන සෙවනගල කිරි බණ්ණාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන හන්ද. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 347 0773 273 540. එහෙනවනේ සද්දි. එයා ආවා. අපි එයාත් එක කතා කරන්න තමයි හදන්නේ. එයා තමයි මෙයා රම්බරි. ආයු බොවන් ලහිරු අයියේ.
3: ආයු බොහෝවන්.
2: මොකෝ වෙන්නේ ඉතින් මේ දවස්වල?
3: මේ දවස්වල පොඩි වැඩකට සෙට්
2: වෙනවා. කොන්සර්ට් එකක් තියෙනවා නේ ඒ වගේ ෂෝ එකක්.
3: ඔව් මගේ පළවෙනි කොන්සර්ට් එක.
2: අහහ
3: මෙහෙම හිටම් හැරෙන්න ඕනේ පේන්න. ඉතින් ඔව් මගේ කොන්සර්ට් එක තියෙනවා. ඒක ඒකේ වැඩින්ද තමයි ඉතින් අත්‍තර මද පරක්කු තුනේ පොඩ්ඩක් සමාවෙන්න කියලා ඉල්ලනවා ඉස්සෙල්ලාම පරක්කු මේ. ඔව් ඒකේ වැඩ තමයි මේ දස්සලන්නේ.
2: අපි රම්බරි ඇහුවා.
3: නේමයි
2: රම්බරි අහලා දැන් වැඩේ පටන් ගන්නකොට මට කල්පනා වුණේ දැන් අපි ඒ දවස්වල එක විදිහේ සින්දු ටිකක් අහගෙන ආවා. BNS ලයි සින්දු ටිකක් අහගෙන ආවා. අපි රණිදුලා වෙනම වයිබ් එකක සින්දු ටිකක් හැදුවා. ඊ අස්සීමේ ආවන එක පාට රම්බරි කොහොමද වැඩේ වුණේ එකපාරට?
3: ඔව් ඒක මේ එක පාට වුණා කියලා තමයි කියන්න දෙන්නේ. කරපු වැඩක් නෙමෙයි මේක. මොකද කරන්න හරි අමාරුයි. කොහොමද කරන්න මේ අමාරු වැඩ තමයි අපි කියලා කියන්නේ හැමෝම හිතන් ඉන්නා නම් ඉතින් තමන් මේ කරන වැඩ කියලා. මට මුලින්ම කියන්න දෙන්නේ වැඩේ පටන් ගන්නකොට මේ ඔක්කොම කෙරෙන වැඩ මිසක් කරන වැඩ නෙමෙයි කියලා. ඉතින් කෙරුණේ 6 වසරකින් ආපු සිතිවිල්ල.
2: 6 වසරේදී
3: රම්බරි සිතිවිල්ල නෙමෙයි 6 වසරේදී ආපු සිතිවිල්ල තමයි මගේ සින්දුවක් කවදා හරි මම හදනවා කියන එක. ඒක තමයි සිතිවිල්ල. එතකොට මට පේනවා මේකේ මනබැඳුත් තියෙනවා. එතකොට 2004 මනබැඳු හදනවා. හයි ස්කූල් කියන්නේ අපේ චිකාලා. අපි චිකා කියලා කියන්නේ අපේ ඩැඩි බෑන්ඩ් එකේ චිකා. චිකායි මායි ඉතින් එක බැච් එකේ. අපිට එක බැච් එකේ. ඒ බැච් එකේ ඉතින් හම්බෙනවා මේ කම්පියුටින් කරන්න එන්නේ. හැබැයි අපේ කොමන්ඩ් දේ තමයි මියුසික්. කම්පියුටර් කරන්නේ අනිත් හැමදේම කතා කළා. එතකොට වැඩිපුරම කතා කළේ මියුසික්. එතකොට ඒ ඇති වෙච්ච ඒ කියන්නේ ওই 2004 ඇති වෙච්ච ඒ සම්බන්ධය තමයි මියුසික් වලට අද මේ වෙනකම් ඉතින් අතනම ගොත් එහෙම ඩැඩි සංගීත කණ්ඩායමක් කියලා එකක් හැදිලා ඉතින් ලහිරු පෙරේරා කියලා එක්කෙනෙක් හැදිලා එතකොට අවුරුදු 2004 ගත්තත් එහෙම දැන් අවුරුදු 22ක්
2: නේ
3: මන බැඳු දාලා ඉතින් අවුරුදු 22ක් ඇතුළත දේවල් ටිකක් වෙලා අපි පස්සේ හැරලා පොඩ්ඩක් හිනා වෙලා බලනවා
2: දැන් මේ ඊළඟට අහන්න තියෙන සින්දුව තමයි
3: ඕකේ
2: අහන්න යන සින්දු හරිද මට නම් හිතනවා ඒක පොඩ්ඩක් ලයිව් අහන්න තිබ්බනම් හොඳයි කියලා දැන් මේ වෙලාවේ මේ net fm facebook fan page එකේ ඉන්න කට්ටියත් ලහිරු අයියේ සජීවීව ඔයා දිහා බලාගෙන ඉන්නේ
3: හලෝ මේ හයි net fm හයි ඉතරේ කරදී
2: ඉතින් අපි සජීවීව හමුද සුදු ගෞම
3: ආව පොඩ්ඩක් මේ හරි මේ මේ මම දැන් ආවිල්ලා ආවා විතරයි
2: ආවා විතරයිනේ
3: ආවා විතර හින්දා පොඩ්ඩක් ටියුනින් වල පොඩි කේස් එකක් තියෙනවා මම ඒක ටියුනින් දැන් ඔක අහලා ආය ආපු ගමන්ම මම ලයිව් කියනවා මොකද නැත්නම් මේක කළොත් එයා පොඩ්ඩක් සමා වෙන්න ඕනේ පොඩි ටියුනින් අවුලක් තියෙනවා අපි මම ටියුන් කරගෙන වැඩේ කරන්න
2: හරි අපි යමු සුදු ගවුම අහන්න මේ සින්දු කොහොමද හැදුනේ
3: සින්දු හැදුවේ ඇත්තටම කිව්වොත් එහෙම දැන් ඔය මායේ මනුරංගගේ කතාව මේ මං හිතන්නේ මේ
2: ඕගොල්ලන්ගේ කුටිය කියලා එකක් තිබුණාලුනේ ඒ කාලේ
3: ඕ කුටියට කලින් හිටියේ සිංගප්පූරුවේ මම ඉගෙන ගන්න ගියාම ඒකට කුටියක් කියලා කියන්න බෑ ඒ කියන්නේ හතර දෙනෙක් හිටියා අඩි 2x2 කාමරයක් නෙමෙයි හරිද අඩි අපි හිතමුකෝ අඩි 8x8 කාමරයක විතර අපි හතර දෙනෙක් නැවතිලා හිටියා එතන තමයි මේ සින්දු හදන්න මම ඒ කියන්නේ මම ඔඩියෝ එන්ජිනියරින් කරන්න ගියේ එතකොට මම මගේ තාත්තරන් දුඩු බඩු ටිකයි ඔක්කොම ටික දාගෙන පොඩි අටෝගෙන වැඩේ සින්දු හදන්න පටන් ගන්නකොට ඔන්න දැන් ඒක හදපු පළවෙනි සින්දු තමයි දෑසින් පැ. හදලා දැන් හැබැයි හැමදාම සින්දු දැන් හදනවනේ. ඒ නිසා මන බැඳු එක දැන් 2004 දාලා දැන් මේ ඇවිල්ලා මේ කියන 2009 2008 වගේ අවුරුදු 3ක් විතර මන බැඳු දාලා පොඩ්ඩක් ෂේප් එකේ කොල්ලව දන්නවා. හරිද? දැන් මන බැඳු සින්දුවක් තියෙනවනේ. මන බැඳු සින්දුව රීමේක් කරමු කියලා ට්‍රැක් එකක් හදුවා. ඒ ට්‍රැක් එක තමයි අන්තිමට සුදු ගවුම උනේ.
2: සුදු ගවුම උනේ. අපි ආවම සුදු ගවුම ඊට පස්සේ ලයිව් වහමු.
3: ආ

0: මේ සිින්දු අහන්න යනතරේ දැන් ෆස්බුක් ලයි එකන අප ඉන්න හිරුවයි මේක ඉන්න කටියට ලොකු ප්‍රශ්නයක් තියෙන. නෑ ලයිව් එක බලන කටියට දැන් ඔයා ඔපේන කොණ්ඩෙත් ප්‍රශ්නයක්. කොණ්ඩෙට වඩා ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකද්ද දන්නවද? ඔයාගේ නියපොතු වල පාට.
1: නෑ.
0: ඇයි මේ නියපොතු පාට කරලා තියෙන්නේ?
1: ඇයි පාට කරන්නේ නැත්තේ ඔයගොල්ලෝ තමයි අහන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ මම ආසම දෙයක්. ඒ
0: කියන්නේ
1: ඔයගොල්ලන්ට මේක පේනනම් හොඳ ක්ලෝස් අප් එකක් ගන්න. මේ ආර්ට් එකක් මේ.
0: ආහා.
1: ඔව් මේතන බලනවා නම් ඔයගොල්ලෝ මේ හැම එකම පින්සලෙන් තමයි ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඔයා බලන්න ඕනේ. ඔබන්න මේක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් වැඩක්ද කියලා.
0: අනිවාර්යයි. අම්මෝ.
1: මේක කරන කියන්නේ ඒකයි මම ඔයා දැකලා නැති එක මේකල දකින්නවා. මේකට කියන්නේ ආර්ට් එක කියලා.
0: හ්ම්.
1: ඉතින් අනිත් මිනිසුන්ට වරදක් නැති ආර්ට් මම හරිම ආසාවෙන් කරනවා. ඉතින් මේක මේ අතනකොට මගේ යාළුවෝ මේ නේල් විසඩ් කියන්නේ මේ ඒගොල්ලෝ ආටිස්ලා.
0: ආහා.
1: ඒගොල්ලෝ මට දෙන තෑග්ගක් මේ.
0: ආ.
1: ඉතින් මේක අනිත් එක ඔයගොල්ලෝ මේක ඉතිහාසය දන්නවා නම් ඉස්සෙල්ලාම නියපොතු පාඩ කරලා තියෙන්නේ පිරිමි.
0: ආ.
1: ඔව්. ඒක නෙමෙයි ලංකාවේ නෙමෙයි ලෝකේ. ඉතින් මේක හරිම ලස්සන දෙයක්. මේක ඇවිල්ලා ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගන්නකොට උනත් අපේ බෑන්ඩ් එකේ දැන් ඉස්සරහට ඉන්න බෑන්ඩ් එකේ හැමෝම නේල්ස් කරලා තමයි එන්නේ.
0: පාට කරලා
1: එන්නේ. ඉතින් මේක ආර්ට් එකක්. ඉතින් ආර්ට් එක හරිම ආසාවෙන් කරන දෙයක්. ඉතින් ඒක ඇවිල්ලා මේ ඒ කියන්නේ අර කට්ටිය හිතන් ඉන්නවා මේ නේල්ස් කියලා කියන්නේ මේ ගෑනු ළමයි දාන එකක්
0: කියලා. බලාගෙන ගියාම ඒක කොල්ලන්ගේ වැඩක්ද?
1: ඇත්තටම කොල්ලන්ගේ වැඩක් කොපි කරපු එකක් තමයි මේ කෙල්ල කරන්නේ. හරිද? එතකොට මේ මෙතන ඒ කියන්නේ දැන් ගොඩක් ගත්තොත් එහෙම දැන් මම ෆැෂන් කරන්න ගියාම මල්ලේ ගොඩක් දැන් මම ඔයගොල්ලෝ දැකලා තියෙනවා මගේ ගොඩක් ඒවා මම රෙඩිමේඩ් ඒවා අරන් තියනවා නම් ඒ ගෑනු ළමයින්ගේ බ්ලවුස්. ඔව්. ඒ කියන්නේ මගේ ලේඩී සෙක්ෂන් එකට ගියාම තමයි ඒක ඔය
0: ඔයාලට අඳින්න තියෙන ඇඳුම් ටික
1: තියෙන්නේ. මට කියලා කියන්නේ ගොඩක් කට්ටියට ඒක තියෙනවා. ඒ කට්ටිය මේ කොටු වෙලා ඉන්නේ. ඒ කියන්නේ ෆැෂන් කියන එකට. ඒ කියන්නේ මම සායක් කරන කියන එකක් නෑ. හරිද? හැබැයි ස්කොටිෂ් ගත්තොත් එහෙම ඒගොල්ලෝ අඳින්න සායවල් මේ ස්කොටිෂ් කට්ටිය. ඉතින් ඒක ෆැෂන් එකක්. ඒක ඇවිල්ලා හරි ඇඩ්මයර් කරන දෙයක්. ඔයගොල්ලොත් කරලා බලන්න ආසයිතේ.
0: මේ දැන් ඔය ගොඩාක් වැඩ කොන්සර්ට් එකේදී බලා ගන්න පුළුවන්, ෂෝ එකේදී බලා ගන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරනවා. මේ සින්දුව අහලා ඇවිල්ලා.

0: වෙලාව 12යි විනාඩි 47යි. පැය කාලක් තමයි අපි රේඩියෝ එකේ අහගෙන ඉන්නේ.
1: පැය කාලයි.
0: මේ සින්දු එක මං හිතන අනිවාර්යෙන් වාඩ ලොකු ඉතිහාසයක් ඇති කියලා. මොකද මේ ටිහාන් පෙරේරා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ යාළුවනේ කාලේ ඉඳන්ම.
1: ඔව් ඔය අග්ගල බෝලේ හදද්දි මං හිතන්නේ ගිටාස් රෙකෝඩ් කරලා තියෙනවා ඒ අග්ගල බෝලේ එකයි. කාගේද ඒ කාලේ තිබුණා මේ කවුද අපේ තව 68 සින්දුවක් ආවා. ඒ දෙකේ පොඩ්ඩක් එක ළඟ මියුසික් ගිහිල්ලා පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා.
0: ඊට
1: පස්සේ ඕක වෙනස් කරන්න ගියා අපි වටේ. ඕකේ අන්තිමටම ගිටා ගැහුවේ අපේ මේ බිලි ෆර්නැන්ඩෝ මතක් කරන්න. බිලි තමයි ඕකේ ගිටාස්
0: ගිටාර් එක.
1: එතකොට මේ මෙයාව හම්බෙන්නේ අපේ ලෙජන්ඩ්. ඒ කියන්නේ සුනිල් පෙරේරා මහත්මයා. සුනිල් පෙරේරා මහත්මයා තමයි ඒ කාලේ මම දන්න එකම සෙලිබ්‍රිටි. හරිද? එකම ෆේමස් එක්කෙනා එයා. ඉතින් එයාගේ ළඟ වැඩ කරන්න. ඒ කියන්නේ ගයාන් පෙරේරා හින්දා. ගයාන්කෝ ඩැඩි මම රට ගිහිල්ලා ඉගෙනගෙන එද්දි එතකොට මම යද්දි ඔය මස්සිනාබුරු කාරියම කරලා තමයි
0: ගියේ.
1: ගිහිල්ලා එද්දි ඩිප්සි ස්ටුඩියෝ එකේ නැවතිලා සින්දු හදන්න කියලා මට ආරාධනයක් එනවා. එතකොට මම ගයානුයි ඩැඩි බෑන්ඩ් එකත් එක්ක සින්දු හදනවා ගිහිල්ලා මේ ස්ටුඩියෝ එකේ. හදද්දි ඔන්න තමයි මේ සුනිල් ලංකල්ව හම්බෙන්නේ. ඉතින් අපි සින්දු හදලා හැමදාම රෑ 12:01 ගෙදර යද්දි සුනිල් ලංකල් තමයි එන්නේ පල්ලෙහාට සරමැඳගෙන. මට ඉතින් පිස්සු වගේ. ඉතින් ඒ කාලේ සුනිල් පෙරේරා එනවා සරමැඳගෙන. දැන් අපි ඇතුළට ගන්න. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් තාම ලෙජන්ඩ්. මං කියන්නේ වැඩක් නෑ කතා කරලා. එද්දි සුනිල් ලංකල්ට තියෙන ප්‍රශ්නේ හින්දා, මොකද හැමදාම නැගිටින්න ඕනේ හින්දා, ස්ටුඩියෝ එක එහා පැත්තේ කාමරයක් තිබුණා. ඒ කාමරේ හදලා AC කරලා ඇඳවල් දාලා කුටිය කියලා කියන්නේ. ඒකේ තමයි අපි ඔක්කොම ඇඳ උඩයි ඇඳ යටයි ඔක්කොම ඉන්නේ. එතන නවත්තන්න ගත්තා. ඒ කියන්නේ ටොයිලට් එකක් එකටත් යන්න ඕනේ, ස්ටුඩියෝ එකට යන්න ඕනේ. ඒ කියන්නේ ස්ටුඩියෝ එකට එන්න පාරට බහැලා. එතකොට දැන් නැගිට ගමන් එහෙම අපි ඒ කියන්නේ කුණු කෙල ඔක්කොම පිටි ඉස්සෙල්ලාම බලන්නේ පාරේ කවුද ඉන්නේ කියලා. ඒ කියන්නේ එතන ලොකු එතන ඒක කියන්නේ එතන ඔය දැන්
0: තියෙන
1: රත්මලානේ එයාගේ ඒ කම්පැනි එකක් තිබුණා. ඒක හැම වෙලාවෙම වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒක අස්සේ බලලා තමයි අපි එළියට බහින්නේ මේ චූ කරන්නත්. ඒ කියන්නේ එච්චරට මේ අපිට අපිව මං හිතන්නේ එපා වෙලා තිබුණේ මේ සුනිල් ලංකල්ට මේ අපිව වෙන තැනකට දාලා. හැබැයි ඒ කුටියේ ප්‍රධානතම සමාජිකයෙක් තමයි ටෙහාන් කියලා කියන්නේ. මොකද ටෙහාන් ඒ කුටියට එහා පැත්තේ ගෙදර තමයි ටෙහාන් හිටියේ. ඉතින් ටෙහාන් එක්ක තියෙන කතන්දර කියන්නේ කියොත් එහෙම මේ ඔක්කොම අමතක වෙනවා.
0: අපි YouTube ප්‍රෝග්‍රෑම් එකක්
1: රෙකෝඩ් කරමු.
0: ඒකද කියමු.

0: ගින්දර හැන්දෑව පටන් ගන්න ජානු මැදිරියට ඇවිල්ලා ඉන්නේ ඇගේ. දැන් වෙන්දටන මාව විතරයි පන්නන්නේ. අද ඔයාටත් ගුටි කාලා තමයි යන්න වෙන්නේ එක පැන්නොත්.
1: සමාවෙන්න ජානු. හැබැයි එක පණි පොඩ්ඩක්.
0: මේ අපි කොන්සර්ට් එක ගැන මතක් කරන්න ඕන.
1: කොන්සර්ට් එක තමයි මේ කියන්නේ මගේ ජීවිතයේ දැන් මියුසික් වලින් කරලා නැතිව ගත්තොත් එහෙම කොන්සර්ට් එකක් තමයි කරලා නැත්තේ. මොකද 2019 ඉඳලා තමයි මේ කොන්සර්ට් එක ප්ලෑන්
0: කරන්නේ.
1: පළවෙනි කොන්සර්ට් එක රම්බරිගේ මොට්ටුව. දෙවෙනි කොන්සර්ට් එක පරිණාම. තුන්වෙනි කොන්සර්ට් එක තමයි රම්බරි ද කොන්සර්ට්. හැබැයි දැන් රම්බරි ද කොන්සර්ට් එක තමයි මගේ පළවෙනි කොන්සර්ට් එක වෙන්නේ ඔක්තෝබර් 17 වෙනවා. ඒකේ මම මගේ ප්‍රොෆෙෂන් එක ඔඩියෝ ඉංජිනේරින්. ඒ කියන්නේ මම මේ ප්‍රොෆෙෂන් මගේ වෘත්තිමය ශබ්ද පරිපාලකෙක්. හරිද? එතකොට ඒ සද්ද ගැන තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. සද්දට තමයි මම ආදරය කරන්නේ. මම සද්දට තමයි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මගේ පවුලට අරුණාම. හරි? එතකොට මේ පවුලටවත් එච්චර ඉන්වෙස්ට් කරලා නැද්ද මන් දන්නේ නැහැ. මං හිතන්නේ මං වැඩි පවුල කියලා කියන මුළු ෆුල් ෆැමිලිය මගේ වයිෆ් ටික
0: ගන්නේ
1: මේ ෆැමිලි. ෆැමිලි එකේ ඉන්නවා ඉතින් ළමයි 3 දෙනයි පුතු 3 දෙනයි මේ වයිෆ් අදා මම ඉන්වෙස්ට් කරලා තියෙනවා මගේ මේ ඔඩියෝ වලට. ඉතින් ඒක ඒ කියන්නේ අලුත් ටෙක්නොලොජි එකක් ගේන්න හදනවා. ලෝකෙට අලුත් නෑ.
0: ලංකාවට අලුත්.
1: ලංකාවට පට්ටම අලුත්. ඒ කියන්නේ ඒ හේතුව තියෙන්නේ මේ ඒක කරන්න එහෙම අවශ්‍යතාවයක් ලංකාවේ ඇවිල්ලා තිබුණ නැහැ. තාම නැහැ. හැබැයි මට ඒක තියෙනවා
0: මම දැන් ඕනි.
1: දැන් ලංකාවට තාම ඕනේ නැහැ. මට ඕනි. ඔව් ඒකෙන් හින්දා මම ඒක කරනවා හයිබ්‍රිඩ් මික්සිං කියන කන්සෙප්ට් එක ගේනවා. ඒ කියන්නේ ඔය ඩිජිටල් ඇනලොග් ඔක්කොම එකතු කරලා කරන වැඩක් වෙන්නේ. එතකොට ප්ලේයර්ස් ලගත්තොත් ඔක්කොම අවුරුදු 25න් පහළ
0: ජෙන්සියගේ
1: අලුත්ම කට්ටයක්. ඒකට ඇඩ්ඩෙනවා මාපලගම අයියා සිතාර් වලින්. එයා තමයි බාලමෙක්කිනා කියලා කියන්නේ. මොකද එයාට අවුරුදු 57යි. හරිද? එයාට 57යි. මට 42යි. ඉතුරු ඔක්කොම අවුරුදු 25න් පහළ කට්ටියක් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් හරිම එක්සයිටඩ්. මොකද මේ අවුරුදු ගාණක් තිස්සේ බලන් ඉඳලා මේ අවුරුදු 20ක් විතර මම සින්දු හැදුවා. දැන් තමයි මම මගේ සින්දු ලයිව් මගේ විදියට ප්ලේ කරන්න බලන්නේ. ඉතින් ඔක්තෝබර් 17 ඒකේ පළවෙනි පින්ම තමයි ගන්න.
0: හරි, අනේ විදියට රම්බරි ද කොන්සර්ට් ගැන මතක් කරනකොට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මොකද දැන් ගියේ නැත්තම් ගොටි කාලා තමයි
1: යන්නේ. ගොටි කාලා යන්න වෙනවා. මට දෙනවා. තෙල් ගන්න දෙනවා.
0: තෙල් ගන්න වෙනවා. එහෙනම් ඉතින් යන්න කලින් මනවැන්දු අහන්න හදන්නේ. හැබැයි හෙටත් අපි උදේ 10ට සුපුරුදු විදියට දේදුණු මාවතෙන් හම්බ වෙනවා. හෙට හම්බ වෙනකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්නම් මම ජනි.
1: නම ලහිරු පෙරේරායිගේ ලා සිඤ්ඤෝර්.

0: ஒன்று மாவட்ட
1: brought to you by
2: அதுலக்கே நம ஹுபவன ரட்டபுராம ரசகனன அவுலே சவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
3: ஹதரோக ஸ்நாய ரோக ஆதரைட்டிஸ் ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න 0773 273 540
4: මට උණ වගේ සේන
5: ලින් පස් පංගුව බමු
6: ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
10: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියදු වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
12: සුබ දහවලක් දවල් එකයි දැන්.

0: සිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමඟ මම තරංග. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 වන ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් විරරත්න, චාමර විජේසූරිය, නන්දන කුඩා මීගොඩ සහ නිලන්ත සත්සර ගමගේ මිලින්ද රාජපක්ෂ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්තිවලින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බවයි. ඒ අනුව අදාළ පනත් කෙටුම් පත ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරුවන් ඉල්ලා තිබෙනවා. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM
3: ගින්දර හැන්දෑව
4: brought to you by
3: youth again noyage future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
6: films එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 70 46
9: FM 95 94.8

0: Kinder Hände war. Kinder Hände war.
1: Kinder Hände war. Oya gei magei pedeka. Pedeka? Ne fetuna. සුබට දුවිදි හට මෝර්නින් ඉතින් වඩන් ගන්න තමයි හදන්නේ හරියටම දවල් එකයි විනාඩි හතක් වෙනකොට මං ඉන්නවා මේ පැත්තේ දැන් ඉතින් පටන් ගන්න තියන්නේ කාල් කරන්න මැසේජ් කරන්න වැඩ කරන ගමන් ඉන්න කෙනෙක් නම් හරි ඉතින් වැඩ කරන ගමන් ඔය දැනෙන පුංචි කම්මැලිකමට මේ පැත්තට හිමීට අඩිය තියලා එන්නකෝ දැන් හෙටයි අනිද්දායි දවස් දෙක නම් ඔන්න පොඩි නිවාඩුවක් සෙට් වෙනවා අපේ කට්ටියට දැන් හෙටයි අනිදායි නිවාඩුවට අමතරව ෆ්‍රයිඩේ නිවාඩු ගන්න හිතාගෙන ඉන්න කපටියෝ සෙට් එක අද ඉඳලම බොස්ට පේන්න ගහිනව නේද අසනීපයි වගේ පොඩි ඇක්ට් එකක් දෙනව නේද මන් දන්නවා මන් දන්නවා කොහෙත් ඔහොම සෙට් එකක් ඉන්නවනේ හරි හරි හරි හරි ඉතින් එන්න මේ පැත්තට වෙන්ද වගේම කාල් එකක් දෙන්න මැසේජ් එකක් දාන්න WhatsApp chat එකේ මං ඉනෝ බින්දුවයි හත්සය කලහයි අනුපහයි අනුපහයි අනුපහ ඊට පස්සේ කාල් එකක් දෙනවා නම් මගේ හඩ්ලයින් නම්බර් එක තියෙනවා 01252553 63 හවස 4ට කලින් මැසේජ් එකක් දාන්නත් ඕනි කාල් එකක් දෙන්නත් ඕනි එතකොට තමයි සින්දුවක් ඉතින් ඉල්ල ගන්න පුළුවන්කම තියෙන්නේ කොහෙද ඉන්නේ කොතනද ඉන්නේ කොහේ හිටියත් කොතන හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැ මේ පැත්තේ සිද්ධු තියෙනවා ඊට පස්සේ NetFM අපේ ඔෆිෂියල් Facebook fan page එක like කරලා follow කරලා නැත්නම් tag ගල යන්න fan page එක like කරන්න follow කරන්න ඊට පස්සේ අපේ wall post එකට comment එකක් දාගෙන යන්න අද බලමු මොකක්ද අපි අහලා තියෙන ප්‍රශ්න කියලා තව චූටි වෙලාවකින් මම ඔයාලට එක මතක් කරන්නම් ඒ වගේම අපේ ඔෆිෂියල් YouTube channel එක තියෙනවා තාම subscribe කරලා නැති කෙනෙක් නම් ඔන්න අපේ YouTube channel එකට ආවට subscribe කරන්න පුළුවන් TikTok account එක තියෙනවා follow කරන්න පුළුවන් like කරන්න පුළුවන් ඔය ඔක්කොම දේවල් ටික කරගෙන එහෙනම් ඉතින් පොඩි SMS එකක් දාගෙන ඔයාට හවස 4 වෙනකන් මාතකින තමයි තියන්නේ දැන් එහෙම ලියුම් ලියන්න නැද්ද ළමයි ලියුම් ලියලා තියනවද කියන්න බලන්න ඒ කාලේ ලියුම් ලියලා ගෙදරට කීයක් ලියුම් අහුණාද කියලා තාම ලියුම් ලියන කට්ටි ඉන්නවද දාසයි ලියුමක් ලියන්න කාටද මං ලියුම ලියලා එවන්න ඕනි අද මං තෝරගන්නවා මං කාටද ලියුම් ලියන්න ඕනි කියලා ඒ සින්දුව කියන්නේ දැන් SMS තියෙනවා WhatsApp තියෙනවා නැති එකක් නැහනේ හැබැයි ඉතින් ඒ කාලේ ලියුම් ලියලා කොහොමද ආදරේ කරනකොට නේද හරි එහෙනම් ඉතින් ඔයාගේ මගේ ගෙදර හැන්දෑව මේ විදිහට පටන් ගන්නවා ඉන්න හවස 4 වෙනකන් මං ඔයාගේ ජනෝ

너만의 카이 미나리 나하드라이 땡이팅 신도 하나 엄마댄나 ඔක්කොටම හරිම වෙලා වැවිල්ලා තියන්නේ. අතර මෙන්න මේ වගේ නත් ඉතින් කියාගෙන කියාගෙන කියාගෙන යන්න ඕනි නේද? හරි. මෙන්න මේ ගැන මතක් කරගෙන WhatsApp messages වල තියෙන කටියක් tag ගාලා එකතු කරගමු. ෆෙම්සය ගැන මුලින්ම මතක් කරලා ඉන්නම්. අර periods කාලේ කියලා කියන්නේ ගෑනු ළමයින්ට කොච්චර අපහසු කාලයක්ද? මේ අපහසු දවස්වලට හරිම පෑඩක නම් ඔයා පාවිච්චි කරන්නේ කිසිම විදිහකින් ඔයාට ඔයාගේ දවස අපහසු දවසක් වෙන්නේ නැහැ. periods කාලේ කියලා ඔයා කැමති කරන දේවල් වලට අතහැරෙන්නේ නැහැ. එහෙනම් ඉතින් හරිම පෑඩක ළඟ තියෙනවනේ. සාමාන්‍යයෙන් පෑඩක ගන්නකොට අපි අනිවාර්යයෙන්ම සලකලා බලන දේවල් කීපයක් තියෙනවා. ඒගෙනවා දන්නවා. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනේ. ලීක් වෙන්නේ නැති වෙන්න ඕනේ. ගෙවන මිලට උසස් සතුය පෑඩකක් වෙන්න ඕනේ. කොහරි තැනකට ගිහිලා ඉඳගෙන ඉඳලා නැකින්නකොට කී දෙනෙක් ඉස්සර අපහසුතාවයට පත් වෙන්න වෙයිද කියලා හිතනවා නම්. එතකොට ඇඳගෙන ඉන්න අපහසුයි නම්. සහ ගෙවන මිලට කිසිම වටිනාකමක් නැති විදිහට සෞඛ්‍ය ආරක්ෂිත නැති විදිහට නම් ඔයා පාවිච්චි කරපු පෑඩ එක මෙච්චර කාලයක් තිබ්බේ ඇයි එහෙම දෙයක් ගන්නෙ? එහෙනම් හරිම දෙය අරගෙන SLSA ISO සහතික සහිත වැඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ එකක් විදිහට සාධාරණ මිලකට වගේ අතට පච්චන ෆේම්ස් ඇය දැන්. දිවෙන පුරා දින ඔන්නෑම සුපිරි වෙලන් සැලකින් ෆාමසි වලින් ෆේම්ස් ඇය දැන් වාට මිලදී ගන්න පුළුවන්. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කාටත් මුලින්ම මතක් වෙන්නේ දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම තමයි. ඒකට හේතුව තමයි 100% හරිම ප්‍රතිඵල වාට ලැබෙනවා. ඉතින් දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ශුගර් තියෙන කෙනෙක් නම් ඔයාට හරියටම හරියන විසඳුම තියෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිය. දිවකේ තෙල් කියන්නේ පැටි ලිව බයවිච්ච කාලේ නම් ඉවරටම ඉවරයි. මොකද සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවනේ. ඒ විතරක්ද? මේ නිෂ්පාදන අතරේ තියෙනවා කැමෝ ප්‍රියය බඩ පිපෙනව බඩ කැක්කුම බඩ ජීර්ණය නම් 100% ස්වභාවික සෙවනගල අසමෝදක. මේ සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න. බිඳුවයි 47 31 34 540 බිඳුවයි 47 31 34 540. කවුද අද මුලින්ම මට මැසේජස් එවලා තියෙන්නේ කියලා තමයි මේ බලන්න හදන්නේ. සුබදවසක් නේද FM අපි කටන කොංග සදිය දමික අරෝෂ් ටේලර්ස් එකේ ප්‍රසන්න දාමිකා ෂෙවන් තාරුක බෙවන් අරෝෂ් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ මෙහෙන සින්දුවකට එකතු කරගන්න සුබදහවලක් චානු මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න බරුදල් පල එස්එල් ප්‍රනාන්දෝ මැසේජ් කළා තියෙන්නේ. මේ සින්දුවට මේ එකතු කරගන්න පුරිම සෙවන් දිනවා සඳ ලංකාවේ ඔයාවත් එකතු කරගන්න. හයි ගින්දරි ලස්සන සින්දුවකට එකතු කරගන්න මුදානායක වෙළඳ සංකීර්ණ අනුවර පාර යක්කල ජය වේවා.

0: listening to the best love songs on Heart 100.4.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: දවල් එකයි විනාඩි 22යි.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: අද කතා නැත්තේ මොකදම කියලා දා. ඔයා එපා හඳන්නට මගේ සුදා. ඕම් ප්ලාස්ටරෙන් මම කතා නවතින්නේ දැන්. රාතා ඉතින් කතා කරන්න.

0: Lanka Tiles Mobile Showroom දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 26 අපි එන්නේ. උදේ උහන සවස අම්පාර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. Lanka Tiles විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. Lanka Tiles හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
4: අනේ මන්ද
3: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
4: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාගෙන් විතරයි.
0: සතිය දවස්වල හවස හතර ඉඳලා හය වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවිනින් ඩ්‍රයිව් එක.
5: Net FM හතර වතේ.
6: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විචානු.

දවල් එකයි විනාඩි 20 5යි වෙලාව. අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන සින්දු සෙට් එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි මෙන්න මේ ගැන. NSB පාටපතහපං කම්චිත්‍ර තරගයේ 2026 ඔන්න ඔයාගේ පුංචි හපනට පුංචි කාලේ ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සංවිධානය කරන NSB පාටපතහපං කම්චිත්‍ර තරගයේ 2026 ඔන්න මේ අවුරුද්දේ සුපුරුදු විදිහටම තියනවා. ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ පුංචි දුවව පුතාව මේ තරගයට ඉදිරිපත් කරන්න. ඉතින් ලංකාව පුරාවට මින රජය සහ පෞද්ගලික පාසල්වල දරුවන්ට NSB බැංකුව මේ සඳහා ආරාධනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීන. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාවට ඔයාට පුළුවන් හරිම නිර්මාණශීලී සහ අර්ථවත් සිතුවමක් නිර්මාණය කරන්න. ඉතින් ඒ සඳහා පැස්ටල්, දියසායම්, තෙල් සායම් අතර ඕනෑම මාධ්‍යයක් භාවිතා කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ජයග්‍රාහකින්ට වටිනා මුදල් තෑගි හම්බ වෙනවා සහ අවසන් වටයට සුදුසුකම් ලැබෙන හැම දරුවෙක්ටම සැනසිලි ත්‍යාග සහ සහතික පත්‍ර හිමි වෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. විතරක් නෙමෙයි, මේක කාණ්ඩ හතරක් යටතේ තමයි තරගය සිද්ධ වෙන්නේ. පළවෙනි කාණ්ඩේ 1, 2, 3 කියන ශ්‍රේණි සඳහා, ඒ වගේම දෙවෙනි කාණ්ඩේ තියෙනවා 4, 5, 6 කියන ශ්‍රේණි සඳහා, තුන්වෙනි කාණ්ඩය 7, 8, 9 කියන ශ්‍රේණි සඳහා තියෙනවා. ඒ වගේම හතරවෙනි කාණ්ඩය 10, 11, 12, 13 කියන ශ්‍රේණි සඳහා තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මේ චිත්‍ර ඇඳලා එවන්න පුළුවන් අවසාන දවස වෙන්නේ සැප්තැම්බර් 10 වෙනිදා. ඔන්න ලබන මාසේ 10 වෙනිදාට කලින් ඔයා ඔයාගේ නිර්මාණයක් එවන්න ඕනේ. වගේම තමයි ලෝක ළමා දිනය මුල් කරගනිමින් පවත්වන මේ චිත්‍ර තරගය ඔක්තෝබර් 1 සහ 2 කියන දවස් දෙකේදී NSB ප්‍රධාන කාර්යාලයේදී තමයි මේ චිත්‍ර තරගය පැවැත්වෙන්නේ. ඉතින් එක් එක් කණ්ඩායම් වලින් හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන තමයි ඔක්තෝබර් 1 සහ 2 කියන දවස් දෙකේදී NSB ප්‍රධාන කාර්යාලයේ මේ චිත්‍ර තරගය පැවැත්වෙන්නේ. ඒ වගේම ජයග්‍රහකයන් සඳහා ත්‍යාග ප්‍රධානෝත්සවය තියෙනවා ඔක්තෝබර් 3 වෙනිදා. ඉතින් ඔන්න ඔයාට පුළුවන් සැප්තැම්බර් 10ට කලින් මේ NSB පාටපතහපංකම් චිත්‍ර තරගය 2026 එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලට වැඩි විස්තර දැනගන්න සහ එදුම් පත්‍රය ලබා ගන්න පුළුවන්කම තියෙනවා www.nsb.lk වෙබ්සයිට් එක හරහා. එහෙමත් නැත්නම් ඔයාලට ළඟම තියෙන NSB ශාඛාවට යන්න ඔයාලට එදුම් පත්‍රය ලබා ගන්නත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකේ තියෙන උපදෙස් පත්‍රිකාව කියවලා බලලා ඔයාට නිර්මාණය කරලා ඊමේල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp කරන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයාගේ පුංචි දුවට පුතාට පුංචි කාලේ ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් නිර්මාණශීලීත්වය වර්ධනය කරන ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සංවිධානය කරලා තියෙන NSB පාටපතහපංකම් චිත්‍ර තරගයත් එක්ක සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ගැන මතක් කරගෙන ඔයාලට Active Plus ගැනත් මතක් කරන්න ඕනි. දැන් ඉතින් බය වෙන්න කාරණාවක් නැහැ. බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, මේ හැමදේම හරිම කෙටි කාලිකින් සුවකන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය Active Plus. හොරණ සහ කොටාවි තමයි ශාඛා තියෙන. ඒ විතරක් නෙමෙයි, උපතින්ම හරි උපතින් පසුව හරි දරුවන්ට ආබාධ ඇති වෙලා තියෙනවා නම් ඔයත් එහෙම දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් නම් ඇයි බලාගෙන ඉන්නේ? යව අරගෙන පරක්කු වෙන්න නැතුව යන්න Active Plus බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේ තියෙන ළමුන් සඳහා ආරම්භ කළ තියෙන බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේට ළමුන් සඳහාම තමයි මේ ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කළ තියෙන හොරණ. ඉතින් ඔයාට එතෙන්ට ඔයාගේ දරුවව අරගෙන යන්න පුළුවන්. පැරලයිස් රෝගීන් ඉන්නවා නම් ඔයාගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්, දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්, ළඟපාත ගෙදරක කෙනෙක් වෙන්න පුළුවන්, ඒ කවුරු වුණත් එයාටත් මේ පණිවිඩය කියන්න. දැන් ඔයාට යන්න තියෙන විශ්වාසනීයම තැන තමයි Active Plus කියලා කියන්නේ. මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මතර ඔදුපුටි මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරා. ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය Active Plus හොරණ සහ බණ්ඩාරගම තමයි ශාඛා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔයාට දැන් පුළුවන්කම තියෙනවා එන්න විදිහක් නැත්නම් ඉන්න ලොකු දුරක නම් මේ ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්. විශේෂම දේ මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් වීඩියෝ පට මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකමත් ඔයාට තියෙනවා. මේ වෙනකොටත් රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව මේ රෝහල තුල තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. හිත හිත ඉන්න දෙයක් නැහැ. ඔයාට කැමැතිම ඔප්ෂන් එක තෝරගන්න පුළුවන්. ඉතින් එකම එක වතාවකට හරි එන්න Active Plus බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ඔයාට රෝග 100%ක් සුව කරගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න එනවනම් දිනේ වෙලාව වෙන් කරගන්න කතා කරන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න.
බිඳුවයි 37යි 126යි 70යි 46යි බිඳුවයි 37යි 226යි 70යි 46යි බිඳුවයි 77යි 511යි 39යි 18 බිඳුවයි 77යි 511යි 39යි 18 බිඳුවයි 71යි 856යි බිඳුවයි 9යි 56යි බිඳුවයි 71යි 856යි බිඳුවයි 9යි 56යි කියන ෆෝන් නම්බර්ස් වලට කතා කළා වට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. අපි යමු ඩගල WhatsApp messages පැත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. චාමර ස්ටෝස් කලතුරපණා පිටිය මගේ චාමර අයියා තනු චක්කා ආදරෙන් එකතු කරගන්නවා. හරිද මේ ඇහෙන සින්දුවට හයි මගේ වස්තුවේ එන්න බැරි වුණෝ යා බලන්න තියා අහන්නවත් අසනීප නිසා තමයි. දැන් කොහොමද අසනීප තත්වේ අද දෙනවද නම් ඔයිලා දෙන සින්දුව කොහොමද යන්න කලින් දැන් ට්‍රයි කරන්න. ඒ නැතත් මේ සින්දුවට මං ඔයාව අනිවාර්යෙන් එකතු කරගන්නවා. උම්මකක තෝනි මට කලතර ශශී දේවලි බාදී එකතු සිත් කල්හාරි පොන්චි ඇවින් එක්ක අප රමණි සුමේ දක්කා ආදරෙන් එකතු කර ගන්නවා. කැනඩාවේ ඉන්නවා චාන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පුංචි සොෆියා නොදන්නව වුණාට අපි පුංචි සොෆියාට ආදරය කරන කටියත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මොකද මට කාල් කරාම කියනවා ඒ නම ඇහෙද්දි තාසයි කියලා. ඒ හින්ද පුංචි සොෆියාටයි රමණි අක්කා ඔයාටයි දෙන්නටම එතනින් පස්සේ ජානුවක් කිය කොහොමද ආට අපි තව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න. හෙටි මුලින් සෙනකී මේ සින්දුවරම එකතු කරගන්නම්.

0: ZFM Kinderhände war mit Janu.
1: මොනවද කියන්නේ කියන්න නම් දේවල් ගොඩාක් ඉතුරු කරගෙන ඉන්නවා. ඒ ඔක්කොම කියන්නත් ඕනි. සින්දුව වලට එකතු කරගන්නත් ඕනි. ඊට පස්සේ කෝල් කරන කඩිය මතක් කරන්නත් ඕනි. මේ ඔක්කොම කියාගෙන යන වෙලාවේදී ලංකඩයිල්ස් මොබයිල් ෂෝරූම් ගැන මතක් කරන්න ඕනි. ලංකඩයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔයාගේ නගරෙටත් එයි. කොයි වෙලාවකද හරි අපි බලමුද අද කොහෙද මේගොල්ලන් ඉන්නේ කියලා. අද 25 වෙනිදා අද ඔන්න ඉන්නවා. අද උදේ හිටියා මලකලපුවේ, දැන් ඉන්නවා මේ වෙනකොට කල්මුණේට ඇවිල්ලා. අද හවස් වරුවම ඉන්නේ කල්මුණේ. ඔන්න කල්මුණේ ඉන්න කට්ටියට පුළුවන් ලංකඩයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම විඳගන්න. එතෙන්ට යන්න ලංකඩයිල්ස් විශ්ව සංඥා කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා උපාංග මේ හැමදේම සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්. ගෙදරක් ටයිල් කරනවා කියලා කියන්නේ ගෙදරට ඕන කෙන බාත්වයා උපාංග ටික ගන්නවා කියලා කියන්නේ. මේවා මේ ආධාරගෙන හෙට වෙනකොට මාරු කරන්න හිතාගෙන කරන දේවල් නෙමෙයිනේ. හරියටම හරියන දේවල් අරගන්න ඕනේ. හොඳ විශ්වාසයක් තියන්න පුළුවන්, හොඳ කල්පවත්තක් තියන ඒ විතරක්ද? ඇඳුම් වගේ තමයි තිංගයක් ලස්සන කරනවා කියන්නේ. ගෑනු ළමයෙක් ලස්සන වෙන්න, පිරිමි ළමයෙක් ලස්සන වෙන්න, ඔය ලස්සන ඇඳුම් ගන්නවා වගේ ගෙයක් ලස්සන කරගන්න හොඳ ලස්සනට ටයිල් ටික, හොඳ අලුත් මෝස්තරවලට ටයිල් ටික එහෙම තෝරගන්න ඕනේ. ඉතින් එහෙනම් ඒකට හරියනම තැන ලංක ටයිල්ස් කියන එක හැමෝම දන්නවනේ. මොකද වසර 50ක විශ්වාසයේ දිනාගෙන තියෙන ටයිල් කරනේ පුරෝගාමියා තමයි ලංක ටයිල්ස් කියන්නේ. ඉතින් මේගොල්ලන්ගේ අලුත්ම වැඩේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම්. ඉතින් අද ඉන්නේ මේ වෙනකොට කල්මුණේ. හරි, එතකොට හෙට 26, හෙට එනවා උදේ උහනට, ඊට පස්සේ හවස එනවා අම්පාරට. ඉතින් ඔන්න ඒවට ඉන්න කටියත් ලෑස්ති වෙන්න. හෙට දවසේදී මේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදැකීම විඳගන්නවත් ප්ලෑන් කරගෙන හිටියා නම් ගෙදරට ටයිල් ටික අරගන්න, ගෙයලුත් කරන්න ඕනි කියලා. අන්න ඒකට තමයි ඔයාට යන්න තියෙන්නේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට. එතෙන්ට ගිහිල්ලා ඔයාට අවශ්‍යම විදියට හැමදේම කරගන්න පුළුවන්කම තියෙනවා සුවිශේෂී මිල ගණන් වලට. ඒ විතරක් නෙමෙයි, දැන් මේක අහගෙන ඉන්න ඔයාට හිතනවා අපිට මොකුත් වාසියක් නැද්ද කියලා. අපිත් ගෙවල් අලුත් කරන්න ටයිල් කරන්න හිතාගෙන ඉන්න කියලා. එහෙනම් යන්න ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ලංක ටයිල්ස් වාසර මැද වාසී තෝරාගත් ටයිල් සඳහා 40ක් දක්වා ඉදිරියක් හම්බ වෙනවා. ඉතින් මේ වාසියත් විඳින්න නම් ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න ඕනි. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඒ ගැන කිව්වට පස්සේ ඊළඟට ඔයාට මෙන්න මේ ගැනත් කියන්න ඕනි. ඊයේ තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතුරු කරනවා කියන එක අපි තරුණ කාලේඳලම් පුංචි කාලේඳලම් ඉතුරු කරනවා කියන දේ කරන්න ඕනි. හොම යනකොට තරුණ වයසට එනකොට අපිට හිතෙනවා අපි වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් හොඳ ඉතුරුමක් කරන්න ඕනි කියලා. හැබැයි ඉතින් ඔයාගේ මුදලටත් හොඳ ආරක්ෂාවක් තියෙන හරියටම හරියන තැනක් ඒ වෙනුවෙන් තියෙන්න ඕනි. ඉතින් එහෙනම් දැන් ඔයාට ඔයාගේ ඉතුරුම් වලට හරියනම තැන ඔන්න ඔයා වෙනුවෙන් ඒ වැඩේ ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඊයේ දවසේ තමයි RDB Youth Plus ගිනුම හඳුන්වා දුන්නේ. ඉතින් ඔන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවේ වත්මන් තරුණ පරපුර වෙනුවෙන් මූල්‍ය ස්ථාවරත්වයේ ගොලංග ශක්තිමත් කරන එක අරමුණු කරගෙන හඳුන්වා දුන්නු RDB Youth Plus ගිනුමක් ආරම්භ කරන්න. ඉතින් මේක ගිනුමකට එහා ගිය දෙයක්. අද කාලේ තරුණ පරපුරට මූල්‍ය පුරුදු වැඩි කරන්න, ඒ වගේම ඒගොල්ලන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඇති කරන්න, මේ හැම දෙයකටම වගේම තවත් ගොඩාක් දේවල් ඔයාට වාසි අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ලොකු ප්‍රතිලාභ රැසක් ඔයාට අත්විඳින්න පුළුවන් මේ RDB Youth Plus ගිනුම හරහා. ඒ වගේම RDB Quick App එක හඳුන්වා දීලා තිනවා ඩෙබිට් කාඩ්, ඒ වගේම QR පහසුකම. ඒ විතරක්ද, විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඔයාට හඳුන්වා දෙනවා. ඉතින් මේ විදිහට පහසුකම් රැසක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ උසස් අධ්‍යාපනයට වෘත්තීය පාඨමාලා සඳහා මූල්‍ය පහසුකම් ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. තව ඔයාට අඩුම පොලියට ඔයාට ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ව්‍යවසායකත්වය සඳහා ඔයාලුතින් බිස්නස් එකක් පටන් ගන්න ප්ලෑන් කරගෙන ඉනෝ නම් අන්න ඒ සඳහාත් ඔයාට සහනදායි පොලියටතේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපරහිත ණය ගන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ RDB Youth Plus ගිනුම හරහා. ඉතින් මේ වෙනකොටත් දිවයින පුරාවටම RDB බැංකුවේ 272ක ශාඛා ජාලයක් තියෙනවා. ඉතින් ඔයාටත් ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න ගිහිල්ලා ඔයාගේ අනාගතය වෙනුවෙන් ඉදිරියෙන් RDB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. මොකද විශ්වාසය කොච්චරද කියනවනම් වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන බැංකුවක් තමයි RDB Youth Plus RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් ඔන්න තරුණ පරපුර වෙනුවෙන් ඒගොල්ලන්ගේ මූල ස්ථාවරත්වය අනාගතය ගොඩනගන්නේ හැමදේම ශක්තිමත් කරන එක අනුමුණු කරගෙන තමයි RDB Youth Plus ගිණුම ඊයේ දවසේදී ආරම්භ කළේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ජීවිතේ අනාගතය වෙනුවෙන් RDB බැංකුවේ Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. අපි යමු WhatsApp messages පැත්තට. Hi hi John America. කවුරුත් නැත්නම් අපිට ලියුමක් ලියලා එවන්නකො. මල් ලියුමක් ලියන්නම් ඔයාට. කාටද ලියන්න ඕනි මම කියන්න බලන්න. ඔතනින් කොයි බොයිටද මම ලියුම ලියන්න ඕනි? ලොකුම එකකුත් දීලා ලස්සන සිංදු වැස්සක් ඕනි. බොකුන්දර 10:05 මංගලි ෆැෂන් ගාමරගේ සාලිය මංගලි, ශ්‍රයන්ති, සංජීව, මහේෂ්, ලක්මුදු, මදුවන්ත, නිවන්තිරිය, දේවින්ද ෆැෂන් ගාමරගේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සිංදුවක් අහමු. උම් ආදරේ ගොඩක්, මාත ආදරේ ගොඩම ගොඩාරියක්. සුදු බෝලේ ගින්දරියෝ වරද ලස්සට සිංදුවක් දෙන්න. ලෙන්දර දම්යකා උමකුත් ඕනි කියලා තියෙනවා. දම්යකා මාතුවාට ගොඩම ගොඩාරියක් ආදරේ. හරිද? ප්‍රේමසිරියකදගලකිතෝ කටෙන් ලස්සට සින්දක් අහන්න අපේ සුපුරුදු සෙට් එක අම්මගුණවති. ඊට පස්සේ විනෝෂා ගැන ශර්ෂා මිලානි බීම් සර් කිරණිදු අසංක සෙට් එකට මාදරෙයි සෙට් එකට මූ මැකක් ඕනි කියලා කොම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා කොම ගැට්ටිය වට වෙලා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
1: දවල් එකයි විනාඩි 48යි.
2: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින් NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. නෙත් FM කින්දර හැන්දෑවා.

My name is කවුද කියලා දන්නවනේ? දවල් එකයි විනාඩි 59යි. අපිට WhatsApp messages එවපු ගැටිය තමයි ඩග්ගල එකතු කරගන්න හදන්නේ මේ සින්දුවේ මේ පැය වාර හඳ දර අන්තිම සින්දුව. කවුද ඉන්නේ? Hi Janu Akipetiyo Mallihini Agalin Himashri mara denna ko lassana sinduwa ape amma waya pachi waya nangi waya malli waya okkoma ekathu karagena mage mode besti waya best waya dmv eke hamu mai ssc eke hamu mai ekathu karagena lassana sinduwa kahamu umai kakoni adre yakyo kela dena umai kak hatida

0: අමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 26 අපි එන්නේ උදේ උහන සවස අම්පාර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: අක්මාවේ තෙල් ෆැටි ලිවර්, බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.
1: කින්දර හැන්දෑව.
2: Brought to you by
3: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
10: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
12: සුබ දහවලක් දවල් දෙකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. කිල්ලොච්චිය කිරංචි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට තිබෙනවා. ඒ උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බෝනික ආයතනය මගින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යනුවෙන්ම මුහුදු කූඩැල්ලන් තොගේ රැගෙන එමින් තිබූ තෙප්පම් යාත්‍රාවක්ද සිය බාරයට ගත් බවයි නාවික හමුදා පැවසුවේ. එහි තිබී මුහුදු කූඩැල්ලන් 380ක් සොයාගෙන තිබෙනවා. එහිදී අත්අඩංගුවටගෙන තේ කිරංචි ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු ඉදිරි නීතිමය කටයුතු සඳහා කිල්නොච්චි දීවර පරීක්ෂක කාර්යාලය වෙත බාර දුන් බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා. මිලග නෙත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: Kinder Handava
5: brought to you by
6: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුම.
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
8: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
11: FM 95.

0: ZFM Kinderhändeva Vigiano.
1: සවදහවලක් දවල් දෙකයි විනාඩි පහයි. අපි දෙන්නගේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. අද මේ පැය දිනම් මම එනවා අනිවාර්යයෙන්ම Facebook Live එකක්. එතකොට live එකට join වෙන්න හින්දා දැම්ම තියා අපේ Facebook fan page එකේම like කරලා follow කරලා තියාගන්න. හරි මේ පැය පටන් ගන්නකොට මම WhatsApp messages වල තියෙන කට්ටිය එකතු කරගෙන ඉන්නා. හරිද? Hi Chanu Sudhamanika. අපි වත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. India Apparel වාදුවේ නිශාන්ත තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. හරි නේද? රෝසමල් හතරකුත් එවලා දිග උම්ම එකකුත් එවලා තියෙනවා. ඒ හින්දා සුදුමැණික දෙපාරක් තියෙනවා එක. ආදරේ සුද්ධි කොඩා රෝස මලක් වගේ නූඩල්ස් කොණ්ඩට ලස්සනයි. අර මම අවලා තියෙන දෙයියෝ නූඩල්ස් කන ගමන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ ආඩම්බර වෙන්නේ බාලෝ. නෑ නෑ මං චුට්ටක් අත ආඩම්බර නෑ. අපේ අම්මගෙන් අහන්න දකින දකින ඔක්කොටම දත්තිස් දෙක පෙන්නනවා. සුදුමැණික අපි බෝකුන්දර නිවත් හිටිය දෙවිද ෆැෂන් එකේ මං දීප්ති අක්කා, ඉනෝස අනුෂා, ලලිතාක්කා, මනෙලකා, මන්දිනංගි, නදීෂමිස්, ක්‍රිෂාන්ත අයියා, හයිකනු මංගලි ෆැෂන් එකේ යාළු හැමෝමත්, සුදු පැංචි මගේ යාළුවන්ට ලොකුම එක කොනි සුදියේ සඳුද වෙනකන්. ඇයි හෙට මම එනවා? මාත ආදරේ. හරිද? ගොඩම ගොඩාරියක්. Thank you හැමදාම වගේ ආදරෙන් මට මැසේජ් එකේවනාට. මම තිනවා මම ආගේ අලුත් යාළුවෙක් පද්මිනිය අක්කා. පාතේකම දැන් ඔයා මගේ අලුත් යාළුවෙක් නෙමෙයි, දැන් ඔයා මගේ පරණ යාළුවෙක්. මොකද ඔයා අයියෙත් මට මැසේජ් කළා තිබ්බනේ මං ආදරේ. හරිද? සුබ දවසක් ජනු. අපි අද ලස්සන සින්දුවකට එකතු කරගන්න මම කඩු ගන්නව දඹගොඩ ලාල් ලලයා, මගේ වයිෆ් කාන්ති, සුද්දුව ෂනුෂී, ඊට පස්සේ නෙල්ලිකල සදරුම් කලායතනයේ මිස් නීලු ඇතුළු සියලුම දරුවන්, ඒ වගේම සර්වත් එකතු කරගන්න කියලා තියෙන අනිවාර්යෙන් එකතු කරගන්න මෙහෙන සින්දුවට. ගින්දරිය දත්තාව ලස්සන සින්දුවකට එකතු කරගන්න. දරුවෝ මිනිදු මෙත්සර් හස්බන්ඩ් වසන්ත අම්මා තාත්තා වගේම නැත්නම් හැමෝමයි ඔයාව එකතු කරගන්න. උඹලන්ට බැමිණියම් වෙලා ධම්මිකාක්කා, අද මොනවද කඳ මුද්‍ර හන්දියට ගියොත් ඉදියබ්බත් එක කන්න තියෙන්නේ? පොල් සම්බල් පරිප්පු එක කන්න පුළුවන්. මස් මාළු තියනවද? හොඳයි නේද? කච්චිකන් හොද්දක් වගේ තිබුණා නම් ඉදියාපත් එක කන්න. ආදරේ ආදරේ මාත ආදරේ, මඩත් එක්ක කන්න. ඔදෙන්ට යන කවුරුණත්

0: ZFM Kinder Händeva Vidjanu.
1: ලස්සන සින්දුවක් ඇහුවා. තව ලස්සන සින්දු ටිකක් ක්ලාසික් කරගෙන තියෙන්නේ මේ පැත්තෙන්. හැබැයි ඉතින් සින්දු වලට යන්න කලින් මෙන්න මේවා ටිකත් ඔක්කොම කියලා ඉවර කරලා ගියා නම් හරි. මේ ඔක්කොම මතක් කරන්න ඕනේ වට නේද? ෆිල්ම් සෑය ගැන මම ඔයාලට මුලින්ම මතක් කරන්නද? ෆිල්ම් සෑය කියලා කියන්නේ ඉතින් දැන් ඕනම ගෑනු ළමෙක්ට යාගේ පීරියඩ්ස් දවසොත් සාමාන්‍ය දවස් විදිහටම ගෙවා ගන්න පුළුවන්. හරියටම ගැලපෙනම පෑඩ් එක. මොකද ඇඳගෙන ඉන්න පහසුයි, ලීකෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් සතේ පෑඩ් එකක් විදිහට දැන් ෆිම්ස් ඇයවාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා මාකට් එකේ. ආසාවෙන් කරපු දේවල් කොච්චර නම් අතහැරගත්තද නේද පීරියඩ්ස් කියලා. මං කියන්නේ හැම වෙන්න ඕනේ නැහැ. පීරියඩ්ස් දවසොත් ඔයාලට සාමාන්‍ය දවස් වගේ ගෙවන්න පුළුවන්. හරියම පෑඩ් එක නම් ඔය පාවිච්චි කරන්නේ. ඉතින් ඒකට කියන්නේ ඇඳගෙන ඉන්න පහසු, ලීකෙන්නේ නැති ගෙවන මිලට උසස් සතේ පෑඩ් එකක් ගන්නම කියලා. SLS සහයස සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතරපත් වෙන ෆිම්ස් ඇය ඔයත් අද්දම මිලදී ගන්න. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිබල් සැලකින් ෆාමසි වලින් ෆිම්ස් ඇය දැන් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාට මතක් කරන්න ඕනි RDB බැංකුව ගැන. RDB බැංකුවේ ඊයේ දවසේ ඉඳන් ආරම්භ වෙච්ච යූත් ප්ලස් ගිණුම කියලා කියන්නේ මේක ගිණුමකට එහා ගිය දෙයක්. දිවෙනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව වර්තමාන තරුණ පරපුරේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කරන කරමුණු කරගෙන තමයි RDB යූත් ප්ලස් ගිණුම ඔන්න හඳුන්වා දීලා තියෙන්නේ. දැන් ඔයාටත් පුළුවන් ළඟම තියෙන RDB බැංකු ශාඛාවකට ගියොත් යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න. මේක ගිණුමකට එහා ගිය දෙයක් කියලා මම ඔයාලට කියන්නේ. වර්තමාන තරුණ පරම්පරාවේ මූල්‍ය පුරුදු වැඩි කරන්න, ඊට පස්සේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි කරන්න මේ හැම දෙයක්ම අරමුණු කරගෙන තමයි මේ RDB බැංකුව යූත් ප්ලස් ගිණුම ආරම්භ කරන්නේ. RDB බැංකුව කියලා කියන්නේ වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙනවා. වගේ මුදලට හොඳ ප්‍රතිලාභ ලබා දෙන, හොඳ ආරක්ෂාවක් ලබා දෙන අංක එකේ බැංකුව. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා දැන් මේ වෙනකොටත් ශාඛා 272ක ජාලයක් තියෙනවා RDB බැංකුව තුළ. ඉතින් ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න, ගිහිල්ලා ආරම්භ කරන්න ඔයා RDB යූත් ප්ලස් ගිණුමක්. උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, වෘත්තීය පාඨමාලා සඳහා ඔයාලට ණය ගැනීමේ පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලුත්ින් බිස්නස් එකක් එහෙම පටන් ගන්න ඕන නම් ඔයාගේ ව්‍යවසායකත්වයේ සඳහාත් සහනදායි පොලිස් සහිතව ණය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අප රහිතව ණය ගන්නත් පුළුවන්කම තියෙනවා මේ RDB බැංකුවේ RDB Youth Plus ගිණුම හරහා. ඉතින් ඒ නිසා ඔයාත් අනිවාර්යයෙන්ම RDB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. ඒ විතරක් නෙමෙයි, දැන් ඔයාට RDB Quick App පහසුකම තියෙනවා. ඒ වගේම ඩෙබිට් කාඩ් පහසුකම තියෙනවා, QR පහසුකම තියෙනවා. ඒ අතරම ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් පහසුකම් රැසක් ඔයාට RDB Youth Plus ගිණුම හරහා අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න, ආයෝජනය කරන්න, ඔයාගේ ඉදිරි අනාගතය සඳහා සුපිරි පියවරක් තියන්න නම් RDB බැංකුවේ Youth Plus ගිණුමක් ආරම්භ කරන්න යන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට. මෙන්න මේ කතිය කතා කරයි, කතිය එකතු කර ගන්න ඕනි. තෝනිගල හන්දී ත්‍රිවිල් පාකිකේ අපේ ප්‍රසන්න අයියා, අපේ ත්‍රිවිල් පාකිකේ කොල්ලො සෙට් එකත් එක්ක සද්දටම අවහගෙන ඉන්නවා පතිරණ ශාන්ත, ජානක, මංජුල, සමීර, දිනේෂ්, දිලීප. කොල්ලො සෙට් එකටම ජය වේවා. කාන්ති අම්ම කතා කළා මාබිමෙන්, යනක පැටියා, සංගීත් පුතා, ඊට පස්සේ ලේනාරච්චි අයියා යගේ ෆැමිලි කේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. යනකට උමගකුත් තෝණි කිව්වා, ඊයේ මන් දුන්න උමක අද වෙනකන් පරිස්සම් කරලා අරන් තියාගත්ත කොහ හැම නේද ආදරේ. හරිද, ඊට පස්සේ හයකි මට ලස්සන සින්දුවක් දෙන්න. මගේ ෆැමිලි කේ හැමෝම යක්කෝ ආවා එකතු කරගෙන මොන්ඩ්‍රාගලින් ගගනි මැසේජ් කළා තියෙන ගගනියෝ මෙහෙන සින්දුවට එකතු කරගන්නම්. හරිද, හයි අක්කි, කොහොමද? මං හඳින් ඉන්නවා. අද මගේ හස්බන්ඩ්ගේ අම්මගේ බර්ත්ඩේ එක, අපේ නැන්දම්මගේ බර්ත්ඩේ එක, අද නේද? එයාට සුබම සුබ පන්දිනයක් වේවා කියලා, දීර්ඝායුෂ ලැබේවා කියලා විශ් කරනවා කියලා මැසේජ් එකක් එවලා තිනවා. මැසේජ් එකේ ඌව කෙනාගේ නමත් නැහැ, අම්මගේ නමත් නැහැ. මොකද කරන්නේ ඉතින්? හරි, කමක් නැහැ, අමන් නම හොයාගෙන දයේශ අධිකාරි මැසේජ් එක එවලා තියෙන්නේ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. අයේෂගේ හස්බන්ඩ්ගේ අම්මේ, ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා නෙටිම එකේ අපි ගොඩාක් ආදරෙන් ඔයාලට විශ් කරනවා. ෆැමිලිකේ හැමෝම මෙහෙන සින්දුවලට එකතු කරගන්න. දිලා නිරෝෂන් ඉන්නවා හංගලෙන්, ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, මෙහෙන සින්දුවට එකතු කරගන්න. අපි නවෝදල් ඊබට සෝපු සෙට් එක දනු අනුරාධ ඊට පස්සේ රවීෂ රවීෂල දෙන්නමයි රවීල දෙන්නමයි විමලක්කවයි දම්මිකාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් කෝණි උම්මයිකකුත් ඕනිමයි කියලා තියෙනවා මට බෑ බෑ කිව්වොත් බෑමයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: මං ඉතින් එල්බී රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: දවල් 2:22 යි.
5: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 26 අපි එන්නේ උදේ උහන සවස අම්පාර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
10: හොට්ස්පොට් ඇයියේ
9: ඩේටා නෑ යන්නේ
10: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
11: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
12: Gather on a day of profound joy, a soaring hope.
13: The day a planet stops for a game.
14: Net FM. Algo Town.
15: Brought to you by
16: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
17: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
18: දම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
19: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
3: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
4: ඕව් ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
14: DFM Algo Town.
6: Hello.
9: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජානු.

දෙකයි විනාඩි 25යි. ලයිව් එකක් එන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ හිමීට. එතකන් මතක් කරන්න ඕනි මෙන්න මේ දේවල් ටික. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන පොඩ්ඩක් කියන්නද? හැමෝගෙම හදවතේ ලියවිච්ච ආයතනයක් වෙලා තියෙනවා. හේතුව තමයි ප්‍රතිඵල 100%යි. ඉතින් මේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ඔයා වෙනුවෙන් සෙවනගල මధుමේහාරිණි කැප්සියුල් එක. හේතුව ඔයාට ෂුගර් තියෙන කෙනෙක් නම් 100%ක් ෂුගර් නැති කරගන්නවට ඒකෙන් ගොඩ එන්න දැන් සෙවනගල මధుමේහාරිණි කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක්ද, ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මధుකා කැස්සට පැණිය කියලා කියන්නේ. මේ දවස්වල ගෙදරින් හොඳට එළියට යන මිනිස්සු නෙමෙයි අය හවස වෙනකොට ගෙදරට එන්නේ නේද? ලෙඩ කීයක් අරගෙන දෙන්නේ? ඕව ගෙනල්ලා ඉතින් තමන් තියාගෙන ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. එහෙමත් නෑනේ, වටේටම ඔය ඔක්කොම ටික දෙනවා. ඉතින් ඒ හින්දා ගෙදර තියාගන්න සෙවනගල මధుකා කැස්සට පැණිය. ලිව එකේ තෙල් පැටි ලිව හරියට කෑමක් බීමක්වත් හිතේ හැටියට කන්න විදිහක් නැහැ, බයේ ඉන්නේ. ඉතින් මං ඔයාලට කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම කෑම ප්‍රියයි බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් බඩ ආජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් ඔයාට. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි ආයිල් එක. ඒ වගේම සෙවනගල ජීවශක්ති රසායනය, සෙවනගල ජීවබල අම්ල පිත සෝය, සෙවනගල හන්දිරාජ තෛලය. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල් බඳුළු වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0747 31 33 540 0747 31 33 540 ෆෙම්ස් අය කියන්නේ ඉතින් ගෑනු ළමෙක් ළඟ තියෙන්න ඕන දේ තමයි. ගොඩක් ගෑනු ළමයි පීරියඩ්ස් කාලයේදී තමන් ආසාවෙන් කරපු වැඩ හැමදේම අතහැරගෙන ගෙදරට වෙලාම ඉන්න හිතනවා. ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන හිටියොත් ඒක කල් දානවා. ස්කූල් යන්න නැතුව ඉන්නවා, ක්ලාස් යන්න නැතුව ඉන්නවා, යුනිවර්සිටි යන්න නැතුව ඉන්නවා, ජොබ් ඉන්ටර්වියු එකක් ආවොත් ඒකත් අතහැරලා දාන වෙලාවල් තියෙනවා. ඔය ඔක්කොම කරලා කරලා කරලා කරලා අන්තිමට හැරිලා බලනකොට තමන්ගේ හොඳම දේවල් තමන් නැති කරගෙන තියෙනවා. එහෙම කරගෙන තියෙන මේ පීරියඩ්ස් දවස්වල ඔය තියෙන අපහසුතාවය හින්දා. අපහසුතාවයට මුල්ම හේතුව තමයි තමන් පාවිච්චි කරන පෑඩ් එක ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙනවා. ගෙවන මිලට කිසිම විදිහකින් හරියන්නේ නැහැ. සෞඛ්‍ය ආරක්ෂිතත් නැහැ. ඔය ප්‍රශ්න ටිකනේ තියන්නේ නේද? දැන් ඒ ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක්, සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්, SLS සහ ISO සාධක සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතටපත් වෙනවා. එහෙනම් ඔයා අදම දිවයින පුරා අතර ඕනෑම සුපිරිවැල් සල්කින් ෆාමසි වලින් ෆෙම්ස් අය ඔයාට මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. කවුද මේ තරහයි කියන්නේ? ආ, කවුද මාතික තරහ වෙලා ඉන්නේ? අපිව පරිණගම කන්ෆෙෂන් එකේ අපි තාවහගෙන ඉන්නවා. අද මගේ හස්බන්ඩ් සමන්ත කුමාරගේ බර්ත්ඩේ එක. එයාට විෂ් කරන්න මම කාංචනා පුතාලා දෙන්න ගගන සනුකා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. සමන්ත අයියා වාගේ වයිෆරේ තමයි ඔර විශ් කරන්න කියලා මැසේජ් කෙව්වේ. ආගේ ෆැමිලිගේ හැමෝම ආදරෙන් විශ් කරනවා වගේම net team එකේ අපි තවත් ගොඩාක් ආදරෙන් විශ් කරනවා. Happy birthday. ලස්සන සින්දු ග්‍රමාවත් එකතු කරගන්න ලහිරු ගුණ රත්න පළාත පාසල ළඟ. ඊට පස්සේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න ආදරේ උම්මා බලංගර පෙටි කළ ශ්‍රියානි අක්කා. ශ්‍රියානි අක්කා මාතාදරේ හයි චනු, කොහෙන්ද? ජපාන් වලින් නේද? එහෙමද, හරිද? නිශාන්ත කුමාර ලස්සන සින්දුවක් ඕනි. යාළුව දෙන්න තින්නවා ගාමිණි සහ ඉෂාන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. අහමු අහමු ලස්සන සින්දුවක් අහමු. මේ හෙන සින්දු සෙට් එකද මේකතු කරගන්න, හරිද? කටකාරයි දගකාරයි අපේ ජානු කෙල්ල, ආදරයයි කරුණාවයි අපේ ජානු කෙල්ල, සිත පුරවයි සතුට ගෙනයි අපේ ජානු කෙල්ල. උම්ම ගොඩක් ඕනේ ඉතින් අපේ ජානු කෙල්ල. මිලන් මාලක ඔයි බාගමුවෙන්
මෙයා හොඳ කවියා. අර මේ මන්දාරම් රෑ හිටපු දවස් දෙකේ මං හොයාගත්තා. ආදරේ හරිද?

0: solid. Such a such a blue one.
1: දවල් දෙකයි විනාඩි 39යි නෙවෙයි දැන් 40යි.
0: On you and me.
1: දෙකයි 40ක් වෙනකොට. ඔන්න මම ඇවිල්ලා තියෙනවා Facebook live එකක් නේද FM අපේ official Facebook fan page එකේ. එමුක බලන්න දැන් ඉතින් මාත් ගොඩ දවසකින් කට්ටියව දැක්කේ නැති හින්දා මේ පැත්තට ඇවිල්ලා පොඩි comment එකක් දාගෙන යමුකෝ. ඒ අතරේ මං ඔයාලට මතක් කරන්නම් බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නාය රෝගයක් තියෙනවා. දාත්‍රායිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශ පේශි වේදනා, නහර ගැට ගැසීම් හරිම කැටි කාලෙකින් සුව කරන ලංකාවේ අංකිකේ බෞද්ධ චිකිත්සක වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලය Active Plus හොරණ සහ ගොටාවේ තමයි ශාඛා තියෙන්නේ. උපතින් වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන් දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙනවා. ඉතින් ඒ ආබාධ නිට්ටාවටම සුව කරගන්න පරක්කු වෙන්න නැතු ඔයත් හරගෙන එන්න ඔයාගේ දරුවව ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහාම තමයි ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ නගරේ ආරම්භ කළා තියෙන්නේ. එවගේම පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම අවසන් කරන්න වෙන්නේ ඇඳක් මත රෝද පුටුවක් මත කියලා හිතුවනම් නෑ, එහෙම වෙන්නේ නෑ. විශ්වාසනීයම තැනට එන්නේ තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගාණක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කැටි කාලෙකින් සුව කළා ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. හොරණ සහ බණ්ඩාරගම මේ වෙනුවෙන් ශාගා තියෙනවා. දැන් ඔයාට හිතනොත් මෙහෙම ඉන්න ලොකු දුරක එන්න විදිහක් නැහැ, කොහොමද එන්නේ, ඇවිල්ලා යන්නත් බැහැ. ඒ හින්දා මේ ප්‍රතිකාරවලට යොදාගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන ගන්න පුළුවන්ද කියලා ඔයා ඇහුවොත් මං ඔයාට කියනවා ඔයාට පුළුවන් එහෙම කරන්න. ඉතින් ඒ නිසා ඒ තෙල් ප්‍රතිකාර කරන විදිහ, බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන විදිහ, ඒ හැමදේමත් ඔයාට වීඩියෝ පටමගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඒ වගේම කියන්න ඕනි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ ප්‍රමිතිය ගැන හැම ඔය වගේ ප්‍රශ්න එනවනේ හිතට නේද? හැබැයි ඔයාලට කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නැහැ. මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංච වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක උසස්ම ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් යුතුව ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. ඒ වගේම තමයි නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් දැන් තියෙනවා. නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මොකද රෝහලේ මේ වෙනකොට රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් තියෙනවා. ඒ කාලය පුරාවටම ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැමදේම නොමිලේම ඔයාට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා එන්න එකම එක වතාවකට හරි මේ කියන රෝගවලින් දුක් විඳපු කෙනෙක් නම් එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට එන්න ඔයාට 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 0342 26 76 46 0342 26 76 46 0775 11 18 0775 11 18 0775 11 18 0775 56 76 කියන නම්බර්ස් වලට කෝල් කරන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න මේ හැමදේම කරන්න පුළුවන්කම තියෙනවා. අපිට ඩිනික් සලෝන් එකේ තුෂාර කතා කළා. සුන්දරම් බොස් රොහාන් ඊටවසේ ලසායියා රසික අයියා දෙන්නම එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක වෙල චානක කොහොමද ඔයාවත් එකතු කරගන්න මේ හැන සින්දුවටම. ඊට පස්සේ බලංගොඩ හෙළපන්දෙනිය පෙජ්ජා පාලාතනායක අයියා ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන සින්දක් අහමු කියලා කිව්වා. මේ සින්දුවටම එකතු කරගන්න. දැන් එමුකෝ බලන්න ලයිව් එක පැත්තට කට්ටිය නැහැ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: දවල් 2 විනාඩි 46යි
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0747-3131-540.
7: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරක සංයෙන්නේ
8: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
9: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න net fm ගින්දර හැන්දෑවා

0: Lanka Tiles Mobile Showroom dan Obenagaretat. Agustu 26 api enne. Ude uhana Savasa Ampara Nagarawalata. Obath enna me apurwa addekima vindaganna. Lanka Tiles visheshakne kandayama hamu vi. Obe nivase aalindeyata nidana kamareyata naana kamareyata hariyatama galapena tile bathwaya saha upanga suvisheshi milakata laba ganna. Lanka Tiles heda karai chamatkarie sondurunawa tan.
1: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: ගින්දර හැන්දෑව.
6: Brought to you by
7: Youth again, oyage future ekata plus point ekak. RDB Youth Plus. Youth ekatama set wenna banking partner. RDB Youth Plus kinuma.
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන. ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.

0: විසි විසිහයයි හැත්තවයි හතලිසාය.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
0: වේලාව හවස 4:00. සුබ සන්ධ්‍යාවක්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම තරංග. ඩුබාහිදී අතනගෝඩගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මද්‍රව්‍ය චාවාරම්කරුවෙකු වන ලලිත් කණ්ණංගර නොහොත් බස් ලලිත් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා. එම සැකකරු ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබුවේ අද අලුයමයි. පසු එම සැකකරු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාශය වෙත රැගෙන ගියා. ආදිවාසී නායක උරුවර්ගේ වණ්ඩලැත්තෝ සිය නායකත්වයට පත්වීමෙන් පසු ප්‍රථම වරට දඹදිව වන්දනා චාරිකාවකට නිරත වීම සඳහා අද දිවයිනෙන් පිටත් ගියා. වණ්ඩලැත්තන් සමග ඔහුගේ ආරක්ෂක නිලධාරියා භාෂා පරිවර්තකයා මෙන්ම බලපොත් උරුවර්ගේ කළුබණ්ඩියාද මෙම චාරිකාවට එක්ව තිබෙනවා. මිලංග net news පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM
3: පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-43-97
4: බරු බං

பொடி பாகல பொடி பொடி நங்கில கனேக்க ஹம்மே ஹவசட்ட பாங்க.

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 9යි වෙලාව. අපි අගහරුවාද දවසේ වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. දවල් දවසේම ගින්දර හැන්දෑව ගින්දර ටිකට අහගෙන ඉඳලා හවස් වරේ කූල් වෙලා යන සින්දු ටිකක් අහන්න මේ පැත්තට ආපු ඔයාට ඒ කාලේ මේ කාලේ හැම කාලෙම වැඩිපුරම ආදරය කරපු සින්දු ටික අහන්න පුළුවන්. හවස 6 වෙනකම් මේක ඔයාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක නිසා 0711 95 95 95ට ඔයාට ඇතිතරම් මෙසේජ් කරලා ආදරය කරන කට්ටියව සින්දුවකට එකතු කරගන්න chance එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි, වාට හිතනවා නම් කෝල් එකක් අරගෙන පොඩ්ඩක් වැඩිපුර වෙලා කතා කරන්න ඕන. අසා මම මේ වෙලාවේ ඔෆිස් එකේ වැඩ ටික පොඩ්ඩක් ඉවර කරලා ඉන්නේ. අද හරිම මහන්සි. ඔයත් එක පොඩ්ඩක් නිකන් කතා කරන්න තිබ්බනම් හොඳයි වගේ එකක් තියෙන කට්ටියට 255-33-63 නම්බර් එක තියෙනවා. කෝල් එකක් ගන්න පුළුවන් මේ පැත්තට. ගෙදර වැඩ ටික ඉවර කරලා නම් ඉන්නේ. හවස්වරුවේ තේ එකක් බොන ගමන් නම් ඉන්නේ නේද? අපිට කතා කරන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් 0711 95 95 95 මැසේජ් එකක් දානවා. වගේම 255-33-63ට ඔයාගේ කෝල් එකක් මේ පැත්තට දෙන්න අමතක කරන්න එපා. අද පොඩි හොර වැඩක් කරලා ඉන්නේ යනේ. මොකද්ද කියලාද කල්පනා කරේ. වාට කියන්නේම නැතුව Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ. හරිද? ඉතින් ඒ නිසා ඔයා Net FM official Facebook page එක පැත්තට ආවොත් ඔයාට live එකට join වෙන්න පුළුවන්. අද ඒ කියන්නේ පළවෙනි පැය භාගෙ වගේ මම වැඩිපුර chance එක දෙනවා Facebook live එකේ කට්ටියට. ඔයාට තියෙන්නේ මේ පැත්තට ඇවිල්ලා live එකට comment කරන්න පුළුවන්. ඔයා ආදරය කරන කෙනෙක්ව comment එකකින් මතක් කරන්න පුළුවන්. ඊට පස්සේ live එක අනිවාර්යෙන් share කරන්නත් ඕන. හරිද? ඊට පස්සේ ඔයා කැමති සින්දුවක් තියෙනවා නම් ඒකත් comment එකක් දාලා ඉල්ල ගන්නත් පුළුවන් නේද? මේ වෙද්දිත් දැන් අපේ විනෝලි ඉන්නවා, ඊට පස්සේ ලක්මාලි ඉන්නවා ලයිව් එකේ, ඊට පස්සේ නිලූකා ඉන්නවා, රසිකා ඉන්නවා. සෙට් එකම ලයිව් එකට එනකොට ඔයා විතරක් ආවේ නැත්තම් මට පොඩ්ඩක් පාළුයි වගේ. තේන්ස අනිවාර්යෙන් හවස් වරේ 4 වටේ අහගෙන ඉන්න ගමන් ආසම සින්දුවක් ඉල්ලන්න Facebook live එක පැත්තට එන්නත් අමතක කරන්න එපා. මේක වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක නේද? තේන්ස අපි දෙන පොඩ්ඩක් තව ළඟින් හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් ඒ නිසා මේ වගේ වැඩ ගොඩක් එක්ක මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. හැබැයි ඔක්කොටම කලින් ඔයාට නටන්න පුළුවන් නියම සින්දුවක් එක්ක වැඩේ පටන් ගන්න හදන්නේ. හවස 4යි විනාඩි 11යි දැන්. හවස 6ට කලින් ඔයා එන්න මේ පැත්තට. ආගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේට. දන්නවනේ මම DJ Azar.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: ආ සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල් බීරන්න අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල් බීරන්න අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල් බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: දම්රෝ වසර මැද සේල්. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: Bajaj Vigo ලක්ෂයේ සුපිරි වාසිය. Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරියේ වැඩි Bajaj Vigo එක්ක හැම ගමනක්ම ලාභය. David Pierce E-Mobility within.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
10: කොල්ල කෙල්ල කොට යන

0: ලොතරැයි මණ්ඩලය
1: ඔක්කත රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බොඩිමේ අංකල් සල්ලිල්ලගෙන වත්තාවද
2: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
1: ගන්න ලින්ක් පස් පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
4: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
5: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
6: right velawa hawasa 4 vinadi 21 udara vidiyata whatsapp ekata message karana set ekawa mam matak karanna last vela innawa api facebook live ekuth awilla inne ensa e patthinu me patthinu de patthinu menna

රයිට් වෙලාව හවස 4යි විනාඩි 24යි. උදාර Facebook live එකක් ඇවිල්ලා තියෙන්නේ. උදාර කියන්නේ මම ඇවිල්ලා තියෙන්නේ උදාර විදියට live එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? එනිසා මේ වෙලාවේ ඔෆිස් එකේ වැඩ කරන ගමන් ඉන්න ඔයා වුණත් ෆෝන් එකෙන් live එක on කරලා table එකේ පැත්තකින් මෙහෙම තියලා බලාගෙන හිටියා කියලා පාඩු වෙන්නේ නැහැ. හරිද? එනිසා රක්ගල Facebook live එකට ඉන්න, ගෙවල් වලට වෙලා ඉන්න කට්ටියත් ඔය කකුල අපිට කකුලක් දාගෙන ඔහේ කල්පනා කර කර මාව අහගෙන ඉන්නේ නැතුව රක්ගල Facebook live එකට එන්න. හරිද? ඇවිල්ලා comment එකක් දාන්න, ආදරය කරන කට්ටිය මතක් කරන්න. ඊට පස්සේ මොනවාම හරි දෙයක් කියන්න තියෙනවා නම් කවන්න යන්නේ comment එකකින් කියලා දාන්න. ඔකේ. මේ වෙලාවේ live එකේ ඉන්න set එකව මතක් කරන්නද මම සින්දුවකට යන්න කලින්. අරුණී සමරවීර ඉන්නවා. ඊට පස්සේ චන්දිමා අඹග අබේගුණවර්ධන ඉන්නවා. මේ වෙලාවේ මම නම් ඔයාව බලාගෙන ඉන්නේ කියලා තියෙනවා. නිරංග සංජීව ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ලක්මාලි ප්‍රියදර්ශනි ඔයාව දැක්කහම mood fix කරනවානේ කියලා තියෙනවා. උදාරයි ඉන්නේ. ඊට පස්සේ නිපුන් දිල්හාර මලක්කරම් මාත් වෙනවා සිකුරාදට කියලා තියෙනවා. net fm dj night එකට නියමයි. ඕකේ. ඊට පස්සේ මිනුකි වෙනායා අපේ ශාන් අයියගේ contact එක දෙන්න කියලා තියෙනවා. මං හිතන්නේ dj night එක play කරපු ශාන් ගැන තමයි කියන්නේ. ශාන් live එක බලාගෙන ඉන්නවා නම් මෙන්න නංගි කෙනෙක් ඔයාව අහනවා. හරිද? ඊට පස්සේ high program එක නියමයි කියලා දිලිනි ගමගේ comment එකක් දාලා තියෙනවා. උදාරයි. එහෙනම් ඉතින් live එක ගැම්මට share කරගෙන යන්න ඕනේ. හරිද? Facebook live එක පැත්තට වාතාවම ආවේ නැත්තම් එක සෑහෙන්න අඩුවක්. මෙච්චර කට්ටිය live එකේ comment කරනවා. ඔයාගේ comment එක නැහැ කියලා කියන්නේ ඒක මට සෑහෙන්න දැනෙනවානේ. මෙතනටම දැනෙනවා. හරිද? එනිසා Facebook live එකට එන්න. ආ ෆෝන් එක අතට අරගෙන Facebook live වෙන්න ලෑස්ති වෙන ගම මෙන්න මේකත් අහගන්නකෝ. ජීවිතේ සීනට වාසනාවේ ආශිර්වාදේ අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට දවසේ වැඩිම ජයග්‍රහී අවස්ථාවන් හිමි කර දෙන ලොතරැයි මොකද්ද කියලා ඇහුවොත් ඔයා දන්නව මොකද්ද කියලා? NLB ජය ලොතරැයි. එහෙම් බැලුවත් මෙහෙම් බැලුවත් ඔයාට හිතා ගන්න බැරි තෑගි ගොඩාක් දෙන්නේ NLB ජය ලොතරැයිම තමයි. වෙනද හම්බ වෙන සුපිරි තෑගි වලට අමතරව දැන් ඔයාට ඉරිද දවසේ Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න තත්ත්වාව තියෙනවනේ. NLB ජය ලොතරැයි ගත්තාම රුපියල් 10,000 Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න. ඒ විතරක් නෙමෙයි, ඔයා ගන්න ටිකට් පතේ වාසනාවන්ත අංක ටික මුල ඉඳලා අගට ගැලපුණත් තෑගි දෙනවා, අග ඉඳලා මුලට ගැලපුණත් තෑගි දෙනවා. ඒ විතරක් නෙමෙයි, රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු හිතා ගන්න බැරි දිනුම් අවස්ථා ගොඩාක් හිමි කරගන්න තියෙන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා රටේ සංවර්ධනයේ දැවැන්ත දායකත්වයක් දෙන ගමන් ඔයාගේ ජීවිතයටත් වාසනාව උදා කරගන්න. දකින තැන කඩේට යනකොට වෙන්න පුළුවන්, ඊට පස්සේ ටවුන් එකට යනකොට වෙන්න පුළුවන්, වැඩ ඇරලා යනකොට වෙන්න පුළුවන්, වැඩට යනකොට වෙන්න පුළුවන්, ඉස්කෝලේ යනකොට වෙන්න පුළුවන්. ඔයා ටිකට් කවුන්ට් එකක් දැක්කොත්, ලොතරැයි විකුණන මහත්මයෙක්ව දැක්කොත්, ඔයා නම කියලා මරගන්න NLB ජය ලොතරැයිය. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. Right, okay. ඊට පස්සේ අපි ලාස්ට් කරගෙන තියෙනවා සුපිරි හින්දි ට්‍රැක් එකක් අහන්න දෙන්න. පළවෙනි පැයේ ඔයාට නටන්න පුළුවන් රියල් සින්දු ටිකක් දෙන්නේ. මොකද අද මම සැහෙන සතුටින් ඉන්නේ. Facebook live එකේ සැහෙන කට්ටියක් ඇවිල්ලා ඉන්නවනේ. එන්සා ඔයත් මේ සැහෙන කට්ටිය අතරට එන්න අමතක කරන්න එපා. ලස්සන සින්දු ටිකක් අහන ගමන් හවස 6 වෙනකම් මාව අහගෙන ඉන්න. WhatsApp එකේ කට්ටියට chance එක දෙනවා. message එකක් දාන්න.

0: BYD Sea Lion 5 Plug-in Hybrid SUV. Vedi ita aakarshane penum sa DMI thakshane samaga ope gamanata suvisheshi bavak ekkaraganna. Sea Lion 5 mul laithikaruwek wenna apake pradarshanagara wetha pivisenna. Naththam amathanna 01112125125.
1: Meltol hisa rathaya una sem pratishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya. Meltol paracetamol visheshayaki.
2: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata. Vedi visara sadaha 01117388 amathanna. Naya shreenigatha kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. Sri Lanka Mahabankwe avasaralath balapatra labhi mudal samagamaki.
3: Varnakaraka rasakaraka kisiva kadangu karana thi ihala gunathmaka bhavayen yutuwa obe Camavel rasin rasaganmana. Mathara Freeland Devon Chicken rasa soya meat.
4: Alutena kaatuma mela kasagala green super shaka madale athurukiriya mulleriyawa narammala gane mulakam pola kasagala green super e vitarak neme obe athi athi mutal surakshita ayojana kramayak osse yomu kara wada thihala pratilava laba ganna denma katha karanna kasagala plantation 01122777 kasagala samuha vyapare wetin
5: ekata set wenna plus points head wenna future ekata ready wenna youth plus youth plus
6: youth ekew ata plus point ekak rdb youth plus idurum ginuma
7: Kiehl's within the Nogata Mudum Dimana Saha Badi Thiria. Whatever the Gram Harasi Yaksanda, say it to Sipahak Vartama. Edinburgh Takali Sauce Gram Harasi Pahaksanda, say it at the Akavartama. At the Vashapanda Sandha Hondam Dimana, Kiehl's within Makamanai. Kondes is Sahitai.
8: Obey Vishwasaniya Jale Samaga 5G at the Kiman in the Gun. SLT Mobitel 5G. Atham www.sltmobitel.lk with the Pivisen.
9: Ria Pedavime Alut Parapura BYD. Navi Natakshane Samaga Badi Dhavanadrak. BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayakata paminenna nathohot 01112125125 amathanna
10: ayye me hotspot on karannako
11: hotspot ayye
10: data ne yane
11: නංගි මේ එහෙම දෙන්න data අපි ගාව නැහැ. නංගි දන්නවද? Megabyte 1024ක් gigabyte 1යි. එතකොට නංගි gigabyte 1024ක්.
12: ඒයි නංගි මේ data නැතුව byte එන්නේ. ගල් යුගයේ ඉඳන් digital යුගය වෙනකන් yota byte වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ morning byte එකට. සතියේ දවස් පහේම උදේ 7ට algo tawmට tune වෙන්න.
13: We are ready for this war.
14: Squash the battle Hitler's Nazi Congress. Comes to an end.
15: Together on a day of profound joy, a soaring hope.
16: The day a planet stops for a game.
17: Net FM. Algo Town.
18: Brought to you by
4: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaramala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
19: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස්සක් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
20: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත 01117388388 අමතන්න.
4: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
21: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
17: FM Algo

වෙලාව හවස 4 විනාඩි 43යි. හතරවට යහගෙන ඉන්න ගමන් උදාර විදියට මාත් එක්ක WhatsApp එකේ ඉන්න සෙට් එකක් මතක් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හාය සයි, කොහොමද? මං පිළියන්දලින් පොල් හේනෙන් ඉසිර මේ වෙලාවේ ඔරුවල කට්ටියවත් එකතු කරගන්න කියලා දිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. තැන්කියෝ, ජය වේවා. ඒ වගේම කන්ෆෙෂන් එකේ සෙට් එක, හයි කොහොමද මේ වෙලාවේ? අද බර්ත්ඩේ එකක් තියෙනවා වව්ව පරණගම කන්ෆෙෂන් එකේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ කලු කාංචනා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැපි බර්ත්ඩේ හස්බන්ඩට, ගොඩාක් ආදරෙන් විශ් කරනවා බබාලා. ඊට පස්සේ පවුල කට්ටිය ඔක්කොමත් එක්ක ගොඩාක් ආදරෙන් විශ් කරනවා. එයාට ස්පෙෂල් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හා, අනිවාර්යෙන් දෙන්නම්. හරිද? දැන් ෆේස්බුක් ලයිව් එකේ ඉඳපු කට්ටියට මම සෑහෙන චාන්ස් එක දුන්නනේ. ඒ නිසා මම දැන් ලෑස්ති වෙන්නේ WhatsApp එකේ කට්ටියට චාන්ස් එක දෙන්න 0711යි 95 95 95ට. ඔයාලට හවස් වරුවේ ඇති වෙනකම් මැසේජ් කරන්න පුළුවන්. හරිද? කිව්වකම මට මැසේජ් එකක් දාලා තියෙනවා. හායි, ලසන් සින්දුවකට අපිවත් එකතු කරගන්න අසා කියලා සඳලි අනුරාධපුරේ. Thank you සඳලි, මම ඔයාවත් එකතු කරගන්නම්. මම ඔයාලට ඊට පස්සේ සඳලි කියලා දිග නම කියන්නේ නැහැ, සඳා කියලා කෙටි කරලා කියන්නම්. ඕකේ. හරි, ඊළඟට මම මේ වාට මතක් කරන්න හදන්නේ සඳා. සඳාට විතරක් නෙවෙයි, ඕනම කෙනෙක්ට. මං කියන්නේ වයස අවුරුදු 18ක් 19ක් වෙලා ඉස්කෝලේ ගිහිල්ලා ඉවරලා රස්සාවක් කරන්න ගත්තට පස්සේ පොඩක් ආසාවක් එනව නේද? හැමදාම බස් එකේ යන්නේ නැතුව වැඩට යනකොට තමන්ගෙම කියලා පොඩි බයික් එකක යන්න තිබ්බනම් හොඳයි කියලා අනන්තවත් හිතෙනවනේ නේ. හැබැයි උනට බයික් එකක් වුණත් ගන්නේ කොහොමද? දවසින් දවස වාහනවල මිල ඉහළ යනවා. එතකොට පෙට්‍රල් මිල ඉහළ යනවා. එතකොට බයික් එකක් උනත් ගන්නකොට දෙපාරක් හිතන්න ඕනේ කියන එකක් ඔයාලගේ ඔළුවේ දැන් වැඩ කරනවා නේද? අනේ නිසා තමයි KD Rice Motor Company Private Limited වෙතින් ඔයාටම හරියන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක හඳුන්වා දුන්නේ. මේක ඇවිල්ලා මේ දවස්වල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන ඉල්ලන බයික් එකක්. ඒකට හේතුව තමයි දැන් බයික් එකේ ගාන තවත් අඩු වෙලා රුපියල් 599,000කට ඔයාට බයික් එක අරගන්න පුළුවන්නේ. මේ දවස්වල අලුත්ම බයික් එකක් මේ ගානට නම් ඔයාට ගන්න හම්බ වෙන්නේ නැහැ. ගන්නවා නම් තියෙන හොඳම බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. අනිත් කාරණාව තමයි දැන් සාමාන්‍ය වාහනයක් ගත්තාම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වාහනේ ගත්තට වඩා ලොකු වියදමක් යනවා මේකට තෙල් ගහන්නනේ. හැබැයි වුණාට KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ඔයාටම හරියටම හරියනවා කියලා මං කිව්වේ. මේ බයික් එක ඇවිල්ලා අර ෂෙඩ් එකක් ළඟින් ගියත් තෙල් උනනවා. ඒ නිසා ඉතින් ඔයාට පෙට්‍රල් වලට නම් ලොකු වියදමක් යන්නේම නැහැ. සාමාන්‍ය පොඩ්ඩක් වාහනේ ගන්න කලින් අහලා බලන්නකෝ වාහනේ ගත්ත කෙනෙක්ගෙන්. එයා වාට පැහැදිලි කරලාම කියයි මේ බයික් එකට හොඳට තෙල් කරනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ දෙපාරක් හිතන්න නැතුව මේ බයික් එක අරගන්න කියලා. අනිත් කාරණාව තමයි දැන් රුපියල් 599,000 එකපාර දීලා වාගේ අතේ සල්ලි නැහැ කියලා හිතමුකෝ බයික් එක ගන්න. ඔයා එතකොට යනවා ලීස් එකකටනේ. ලීස් එකකට යනවා කියව ගමන් ඔයාගේ ඔළුවට එන්නේ මොකද්ද? එහෙනම් ඩවුන් පේමන්ට් එක නම් ලොකු ගාණක් ගෙවන්න ඇති කියලා. හැබැයි වුණාට KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක වාටම හරියන බයික් එක කියලා කියන අනිත් හේතුව තමයි වාට පොඩි ගාණක් දීලා බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ වාටත් දැන් බයික් එකක් ගන්නවා කියන එක මහලුකු දෙයක් නෙමෙයි. මම නම් කියන්නේ දැන් ඔය බස් වල හිර වෙලා තෙරපිලා හිටගෙන ගියා ඇති. හරිද? ට්‍රේන් වල සෙනගස්සේ ඊට පස්සේ ට්‍රේන් එකක් එනකම් බලාගෙන හිටියා ඇති. හරිද? ත්‍රී වීල් වලට සල්ලි වියදම් කරා ඇති. ඔයාත් අදම ගන්න KD Rice Leader 125 බයික් එකක්. මේක තමයි ඔයාට මේ වෙලාවේ හරියටම හරියන බයික් එක. 0773යි 523යි 535. 0773යි 523යි 535 නම්බරයකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ NSP පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන. මේ දවස්වල ඔබේ හපනාට කුඩාවදී ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියා දෙන ගමන් මේ අයගේ නිර්මාණශීලීත්වයේ ඉඩක් වෙන් කරන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුව සංවිධානය කරන දැවැන්තම වැඩසටහන තමයි NSP පාට හපන්කම් 2026 කියලා කියන්නේ. හරිද? මේ චිත්‍ර තරඟයට ලංකාවේ ඉන්න රජයේ පාසල් වෙන්න පුළුවන්, ඊට පස්සේ පෞද්ගලික පාසල් වෙන්න පුළුවන්, ඕනම කෙනෙක්ට ඇතුළත් වෙන්න අවස්ථාව තියෙනවා. ඔයාට තේමාව හම්බ වෙන්නේ, කියන්නේ ඔයා චිත්‍ර අඳින්න ඕනේ තේමාව තමයි පුංචි තිරියෙන් ලොකු හීන. පුංචි තිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ තමයි ඔය චිත්‍රය ඉදිරිපත් කරන්න ඕන. දැන් ඉතිරි කරනවා කියුවාම සල්ලි ඉතුරු කරන එක විතරක් නෙමෙයි, ජීවිතේ හොඳ දේවල්, හොඳ පුරුදු, ඊට පස්සේ අනාගතේ වෙනුවෙන් කරන යහපත් ආයෝජනයන්, මේ සියල්ල ඉතිරි කිරීම වලට අයිති නේද? ඉතින් ඒ නිසා මෙන්න මේකට ගැළපෙන නියම අර්ථාන්විත චිත්‍රයක් ඇඳලා ඔයාට පාට කරන්න මෙන්න මේ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. පැස්ටල්, දියසායම්, ඊට පස්සේ තෙල් සායම් ඇතුළු ඕනෑම මාධ්‍යකින් ඔයාට චිත්‍රය වර්ණවත් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් තරඟයට ඉදිරිපත් වෙන්න. කාණ්ඩ 4කින් තමයි තරඟය පැවැත්වෙන්නේ. 1, 2, 3 ශ්‍රේණි පළවෙනි කාණ්ඩය, ඊට පස්සේ
පස්සේ 4 5 6 ශ්‍රේණි දෙවන කාණ්ඩය 7 8 9 ශ්‍රේණි තුන්වන කාණ්ඩය ඊට පස්සේ 10 11 12 13 ශ්‍රේණි හතරවන කාණ්ඩයේ විදිහට කාණ්ඩ හතරක් යටතේ තමයි තරඟේ පැවැත්වෙන්නේ. ඉතින් ඔයාලටත් අවස්ථාව තියෙනවා තරඟේ සඳහා ඉදිරිපත් වෙන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් ළඟම තියෙන NSP ශාඛාවට ගියොත් එහෙම නැත්නම් www.nsp.lk වෙබ්සයිට් එකට ගියත් ඔයාලට වැඩි විස්තර දැනගෙන ආයුධම්පත් භාගත කරගන්න හැකියාව තියෙනවා. සැප්තැම්බර් මාසේ 10 වෙනිදා වෙනකම් විතරයි ඔයාලට chance එක තියෙන්නේ. ඒ නිසා ඊට කලින් ඔයාගේ දක්ෂමතාවය පෙන්눔 කරන ඊට පස්සේ ඔයාගේ නිර්මාණශීලීත්වය පෙන්눔 කරන ඔයාගේ නිර්මාණය අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න. හරි. හරි ඊට පස්සේ මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මතක් කරන්න හදන්නේ ටග්ගාලා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් මේ දවස්වල කොහෙටද එන්නේ, ඔයා ලෑස්ති වෙලා ඉන්න ඕනේ, ඔයාගේ ලොකේෂන් එක මොකද්ද කියලා තමයි මම මේ මතක් කරන්න හදන්නේ. දැන් අද 25 වෙනිදා නේද? ඒතකොට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අරගෙන අපේ කණ්ඩායම 25 වෙනිදා ඔන්න මඩකලපුව ඒ වගේම කල්මුණේ පැත්තට තමයි, ඒ කියන්නේ හවස්වරුවේ දැන් නම් ඉන්නේ කල්මුණේ පැත්තේ. ඒ වගේම හෙට දවසේදී අගෝස්තු මාසේ 26 වෙනිදා උදේට එනවා ඔන්න උහන නගරයට. ඒ වගේම හවස්වරුවේ අම්පාර දිස්ත්‍රික්කයටත් අම්පාර පැත්තටත් එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් එන්සා ආලුතෙන් ගයක් හදන කෙනෙක් නම් නැත්නම් තීන ගෙදර රිපෙයාර් කරන කෙනෙක් නම් ඔයාගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැළපෙන ටයිල් සහ බාත්වය උපංග සුවිශේෂී මිලකට ලබා ගන්න නම් ඔයා ළඟම ලොකේෂන් එකට එන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ශාඛාවට එන්න ඕනේ. හරිද? ලංකා ටයිල්ස් කියන තමයි මේ විදිහට මතක් කරේ. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන්. ලස්සන සින්දුවක් අහන්න හදන්නේ හවස 4යි විනාඩි 49යි දැන්.

0: සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: රයිට් වෙලාව හවස 4:53. මට අලුත් පැයකට යන්න වෙලාව තමයි ඇවිල්ලා තින්නේ මේ වෙලාවේ. අද මං හිතන්නේ නැතෆම් DJ නයිට් අපිත් එක්ක සම්බන්ධ වුණු DJsලා සෑහෙන ප්‍රමාණයක් හතර වටේ අහගෙන ඉන්න දවසක්. මේ දැන් මට ආරංචියක් ආවා අපේ අනුරාධ මේ වෙලාවේ අපි වහගෙන යනවා කියලා. දුර ගමනක් යන ගමන් ඉන්නේ නේ. කොල්ලව අනිවාර්යෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. ඒ වගේම දුෂාන් thank you ජය වේවා. මේ සිකුරාදාව ඔයාට මතක් කරන්න ඕන. දැන් අපිට ගිය සිකුරාදා NFM DJ Night Face to Face Attack Show එක පවත්වන්න බැරිුණා. අපි මේ සිකුරාදාට කල් දෙම්මනේ. ඉතින් එතකොට පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අති දැවැන්ත ද්වන්ද සංග්‍රාමයේ මේ සිකුරාදාවේ ඔන්න NFM DJ Night Face to Face Attack Show එකත් එක්ක අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. එන්නේ කවුද කිඳමන්ද කියලා මං ඊළඟ පැයේදී කියන්නම්. හරිද? ඊට පස්සේ රුකිල්ල ගස්කර සැලොන් දිනශ්‍රීයේගේ සෙට් එක වාව අහගෙන ඉන්නවා සංදීපනී නුවන්තිකාවයි ශාමවයි. ගොඩක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කර ගන්නම්. ආයිලංගපේ පටන් ගන්නකොටම මට WhatsApp එකේ මැසේජ් එකක් දාලා තියන්න. මම ඔයා මතක් කරන්නම්.

වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න. ඩවුන්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩවුන්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
1: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
6: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු.

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නැත්තෙ FM බුදු ගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. පාස්කුර දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුදු සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම් විභාග ක්‍රීම් සඳහා නොතෙස නිකුත් කරනවාද නැද්ද යන නියෝගය ඔක්තෝබර් මාස 7 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනා අධිකරණය අද නිවේදනය කළා. එම අතරමැදි පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේ. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා සහ අතිඋතුම් මෙල්කම් රාජිත් කන්දිරල් හිම්පාණන් පාර්ශ්ව 12ක් ඇතුළු මෙම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust. FM Anupaha. FM Anuhadrai Dashma Ada. Net FM.
3: Marubang!

හවස 5යි විනාඩි 8යි වෙලාව අපි හතරවට අහගෙන ඉන්න ගමන් දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ WhatsApp එක පැත්තට මම මුලින්ම යන්න හදන්නේ මට මැසේජ් කරපු යාළු සෙට් එක මතක් කරන්න හයි කොහොමද සා අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉඳුල් ගොඩින් තරංග අධිසනායක මැසේජ් එකක් දාලා තිනවා thank you ඒ වගේම අසා බ්‍රෝ අපිත් මේ වෙලාවේ සද්දේට ආව අහගෙන ඉන්නේ බෝකුන්දර නිවත්තිඩියේ දෙවින්‍යා ෆැෂන් එකේ සෙට් එක දීප්ති ඉනෝෂ්ත ඒ වගේම අනුෂා ලලිතාක්කා ඒ වගේම මානෙල්ලක්කා අසාව ආවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්නම් අයිය අපිත් මේ වෙලාවේ හතරවට යහගෙන ඉන්නේ මාවයි මගේ පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ මයුමි පබසරා කපිලවයි ඊට පස්සේ තරින්දුවයි අයියෝ ආවයි පවුල හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා මං ආව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ වැලිගමින් ප්‍රියංක මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා තියෙනවා thank you අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම් තව සෑහෙන කට්ටිය මැසේජ් කරලා තියෙනවා සහ මේ වෙලාවේ මැසේජ් කරන ගමන් ඉන්නවා ඉතින් ඒ නිසා මේ සෙට් එකම මම එකතු කරගන්නම් තව වෙලාවක් තියෙනවනේ නේද ආට 0711 95 95 95 නම්බර් එක තියෙනවා ඊට පස්සේ 255 33 63 නම්බර් එකක් තියෙනවා ආට කතා කරන්නත් පුළුවන් ඒ වගේම NetFM official Facebook page එකට ගියාම wall post එකක් දාලා තිනවා ටිකක් jolly post එකක් දාලා තියෙන ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඒකටත් comment එකක් තියන්න අමතක කරන්න එපා අපි ලස්සන සින්දු ටිකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ හවස 5යි විනාඩි 10යි වෙලාව ඔය message එකක් තියලා call එකක් අරගෙන මේ පැත්තට එන්න

0: Net FM Hatarawati.
1: හවස පහයි විනාඩි 13යි වෙලාව හතරවට යහගෙන ඉන්න ගමන් අසාමම් මහේෂි මේ වෙලාවේ මාතාව යටියන්තොට ඉඳලා අහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you මහේෂි. ඒ වගේම අපිත් මේ වෙලාවේ සද්දරම හතරවට තමයි අහගෙන ඉන්නේ කියලා මාෂි උකුවලින් මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම අයි කොහොමද සායි? අපිත් මේ වෙලාවේ ආව තමයි සද්දරම අහගෙන ඉන්නේ. මහවිලින් සුදර්ශනි දුවල දෙන්න සඳසිවයි ගිහන් සවයි එකතු කරගන්න කියලා තියෙනවා. Thank you ජය වේවා සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්න. අහගෙන ඉන්න සෙට් එකට මතක් කරන්න තියෙන්නේ ඉතින් වැඩ කරලා මහන්සි දැනෙන වෙලාවක් නෙමේ නේද? ඒ නිසා මැසේජ් එකක් දාලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ගමන් සුට කල්පනා කරනෝ නේද ජීවිතේ මීට වඩා පියවරක් දෙකක් කොහොමද ඉස්සරහට යන්නේ කියලා. සල්ලි ටිකක් වැඩිපුර හොයාගන්නේ කියලා. මහන්සියන ඉවරෙකුත් නැහැ. ජීවිතේ පොඩ්ඩක් ඉස්සරහට යන්නෙත් නැහැ වගේ එකක් දැනෙනවා නම් ඔයා අනිවාර්යෙන් අරගන්න NLB ජය ලොතරැයිය. ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. මොකද දිනුම් අවස්ථා එකක් දෙකක් නෙමෙයි ගොඩක් තියෙනවා ඔයාට. පළවෙනිම දේ තමයි ඔයාට සුපුරුදු තෑගි දිනා ගන්නවා වගේම දැන් ඔයාට ඉරිදා දවසේ Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙලා අමතරව රුපියල් 10,000 තෑගි දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට වාසනාවන්ත ඉලක්කම් ටික මුලින්දලා අගට ගැලපුණත් අගින්දලා මුලට ගැලපුණත් හිතාගන්න බැරි තරම් ලොකුම ලොකු තෑගි දිනන්නත් පුළුවන්. ඒ වගේම රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනා ගන්න තියෙන හොඳම ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාලට මේ ගැන මතක් කරන්නේ.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: සර්නේ තෙල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: හවස 5 විනාඩි 18යි දැන්.
4: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
5: මට උණ වගේ සේන.
4: ලින් පස්පංගුව බමු.
5: සෑහෙන වෙලාවක් යයිනේ.
4: මොන ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා. මාත්‍යයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
6: නැගිට ගන්න නම් ලින් පස්පංගුව විතරමයි.
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
10: දම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: Daily drive එකකට smart choice එකක් BYD Sealand 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sealand 5 smart drive smart savings. බිඳුව 112 125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
12: හෝමාගම බෙරුකැටි තවත් prime location එකක් purchase රුපියල් 685,000 සිට මුලින් 40% ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. ට්‍රක් දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
13: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
14: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
15: මේ අහන්නකෝ.
16: අහන් ඉන්නේ. කියන්නකෝ.
15: වෙන මොකක් ඕන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ.
16: ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
17: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
18: Brought to you by
19: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
20: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
21: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

රයිට් වෙලාව හවස 5යි විනාඩි 27යි හතරවටේ හගිනින්න ගමන් මම ඔයාලට මතක් කරන්න හදන්නේ මේ වෙන සිකුරාදාව ගැන පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ මුහුණට මුහුණ ගැටෙන FM DJ Night Face to Face Attack Show අපි ඔන්න මේ සිකුරාදාවේ අරගෙන එන ලෑස්ති වෙලා ඉන්නවා පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ නිශියයනවා ඒ වගේම තමයි මාතලේ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් DJ මදුෂ් මේ සිකුරාදාවේ තරඟ වදින්න ලෑස්ති වෙලා ඉන්නවා විශේෂම කාරණාව තමයි FM DJ Night Face to Face Attack Show පළවෙනි තරඟ වටේ අවසන් සිකුරාදාවට කලින් සිකුරාදාව තමයි මේ. ඒ කියන්නේ මේ සිකුරාදා නෙමෙයි ඊළඟ සිකුරාදා අවසන් සිකුරාදාව. ඊට පස්සේ අපි සෙකන්ඩ් රවුන්ඩ් එකට එනවා. ඒ කියන්නේ පළවෙනි තරඟ වටේ වාසනාවන්ත ජයග්‍රහකයෝ එකතු කරගෙන මීට වඩා අතිශය තරඟකාරී තරඟ වටයක් ආරම්භ කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. හරිද? එනිසා පොඩ්ඩක් ඒගෙන ලෑස්ති පිට ඉන්න. ලෝකයේ හැම රටකටම බ්‍රෑන්ඩ් එකක් කියලා එකක් තියෙනවනේ නේද? ඊට පස්සේ මේ බ්‍රෑන්ඩ් ගැන කතා කරනකොට විශේෂයෙන්ම වාහනවල ජපානයේ ගත්තාම Toyota, ඊට පස්සේ Tata, ඊට පස්සේ Benz මේ වගේ එක එක රටවල් වලට එක එක බ්‍රෑන්ඩ් තියෙනකොට අපි හැමදාමත් ඉස්සර ඉඳලම හිතපු දෙයක් තමයි අපිට හැමදාම පිට රටවල් වල වාහන ගැන තමයි කතා කරන්න වෙන්නේ. අල්ලපු රට වෙච්ච ඉන්දියාවට Tata තියෙනවා. එතකොට ලංකාවේ අපිට අපේම කියලා බ්‍රෑන්ඩ් එකක් එන්නේ කවද්ද කියලා අපි පොඩ්ඩක් කල්පනා කර කර හිටියානේ නේද? රයිට්. අන්න එතකොට තමයි KD Rice Motor Company Private Limited හරහා අපිට KD Rice හඳුන්වා දෙන්නේ. ඒ කියන්නේ මේ දවස්වල ලංකාවේ වැඩිපුරම ජනප්‍රියම වාහන, ඒ කියන්නේ බයික් ත්‍රී වීල් වලින් ගත්තාම වැඩිපුරම ජනප්‍රිය මොනවාද කියලා බැලුවොත් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගත්තොත් ඉතින් KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තමයි. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් ගන්නවා නම් මේ දවස්වල හැමෝම හොයන්නේ KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක. මොකද මේක ඇවිල්ලා පුංචි පවුල රත්තරන් කියලා ඔයාට පවුලි කට්ටියව දාගෙන සැපර්ට ගමන බිමනක් යන්න තියෙන සුපීරි වාහනයක් ඇවිල්ලා මේක දැන් කාර් එකක තියෙන පහසුකම් සියල්ලම මේ ත්‍රී වීල් එකෙත් තියෙනවා. සරලවම කියනවා නම් AC එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔයාට එතකොට ආයෙත්ින් කියන්න දෙයක් නැහැ නේ. අමුතුවෙන් ඒ තරම්ම සැප පහසුවට ගමනක් බිමනක් යන්න තමයි KD Rice Motor Company Private Limited හරහා මේ KD Rice Electric Three Wheel එක හඳුන්වා දුන්නේ. ඊට අමතරව මේ දවස්වල දැන් වැඩිපුරම ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ කතා වෙන වාහනේ මොකද්ද? KD Rice Leader 125 petrol bike එකනේ. මොකද දැන් මේක තවත් ගාණ අඩු කරලා රුපියල් 599,000කට ඔයාට බයික් එක අරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි දැන් සාමාන්‍ය ලීස් එකක් දාලා ඔයා බයික් එකක් ගන්නවා නම් ඔයාට ඩවුන් පේමන්ට් එක හරි පොඩි ගාණක් ගෙවලා බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. ඒ නිසා ඔයාට බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවද නැත්නම් ගෙදර වයිෆ්ට ඊට පස්සේ හිතන්නකෝ කාට හරි ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එහෙම වාහනයක් එම් පොඩියට අරන් දෙන්න අයිඩියා එකක් තියෙනවා නම් මේක තමයි හොඳම වාහනේ. ඒ නිසා පෙට්‍රල් කරනවා හොඳටම. ඒක ගොඩක් කට්ටිය කියන කතාවක්. මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳටත් දුවනවා කියලා. ඒ නිසා ඔයාට මේ දවස්වල බයික් එකක් ගන්නවා නම් තියෙන හොඳම තේරීම තමයි KD Rice Leader 125 petrol bike එක කියලා. කියන්නේ මේකේ ලුක් එකක් නියමයි, ආරක්ෂාවත් උපරිමයි. ඉතින් ඒ නිසා තවමන කතාවද? වාහනයකට යනවා නම් මේක තමයි හොඳම වෙලාව. හරිද? 0773 523 535 0773 523 535ට කතා කරොත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0711 95 95 95ට මැසේජ් එකක් තියන්න. මම මතක් කරන්නම්.

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: සුකෝපභෝගීත්වයට නවාර්තයක් ඩෙන්සා නවීන තාක්ෂණය කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
2: මුහුතෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ුණ සෑමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
8: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
9: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
8: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
9: පොල් තෙල් විතරක්කේ?
8: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
9: ඔව් ඉතින්
8: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
10: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
11: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
12: හදරවටේ
13: brought to you by
14: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.
15: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය.
16: අඩු යදුමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.
17: කවදත්

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඩම්රෝ ඉන්වර්ට ශීතකරණ 20% වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
2: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චේස් රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
3: ඕම් බ්ලාස්ටර් එම් මම කතා නවතිනු

0: වාව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික එක සල්ලි දීලාමද ගත්තේ?
1: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KDRS Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
0: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747 21 33 540.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-76-716-3672.
3: දෙවන්දරසන් වතාවට අවසන් යමුද අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්මලිතු රැඟුම් බලන්න? එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
4: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය.
5: නිකිණිපුර පසළොස්වක පොහෝදා.
6: නිත්‍යෆිල් ශ්වේත පූජා. කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී.
5: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
5: අනුශාසකත්වය
6: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
5: බැතිපරදායකත්වය
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
5: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
8: හවස 5:59 වෙලාව අපි මේ අවස්ථාවේදී සජීවීව සම්බන්ධ වෙනවා. අද දවසේදී ඉතාමත් වටිනා කියන පින්කමක් සිදු කරන්නා වූ අවස්ථාවක් සමගින් මේ පිළිබඳව ඔබට දැනුවත් කරන්න සමීර ඉන්නවා. අයිබෝන්.
9: අයිබෝන් අසංක, ඔබ සඳහන් කළ පරිදිම අද අපි ආරාධනා කරා බීමයි සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයට පැමිණෙන්නට කියලා අපේ නෙත්‍රාවකත්වයට ඒ පූජනීය වන්දනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අතික්‍රමණ උතුම් පဋාණ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. ඉතින් අද උදෑසන 8ට ආරම්භ වුණු මේ උතුම් ධර්මානුශාසනාව තවමත් පැවැත්වෙනවා. මෙවන විටත් සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේ ඒ සහ බීශාලා සම්පූර්ණයෙන්ම සුදුවතින් ඉතිරි තියෙන ආකාරයක් තමයි ප්‍රදර්ශවලා ගන්න හැකියාව තියෙන්නේ. විශේෂයෙන්ම මේ පැමිණි සියලුම දෙනාට පဋාණ ප්‍රකරණ විදර්ශනා ප්‍රවේශයක් කියන ඒ උතුම් ග්‍රන්ථයත් ලැබෙන තින් ඒ ග්‍රන්ථ අසුරෙන් තමයි මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වෙන්නේ. දැන් net අහන බොහෝ පිරිසකට කුකුසක් තියෙන්න පුළුවන් මේ ධර්මානුශාසනාව වෙත රේඩියෝ එකකින් ශ්‍රවණය කරන්න පුළුවන්ද කියලා. ඔව්, පොහොය දවසේ කියලා නිකිණිපුර 15ක පොහොදා ලබන බ්‍රහස්පතින්දා රෑ 9 ඉඳන් උදෑසන 5 දක්වාම ඔබට මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න අපි අවස්ථාව ලබා දෙනවා. මෙය පටිගත කළ ධර්මානුශාසනාවක් විදිහට අපි පොය දවසේ රෑ 9 ඉඳන් උදේ 5 වෙනකන් මේ අවස්ථාව ලබා දෙන බවත් මතක් කරමින් තමයි සමුගන්නේ. ඉතින් ඔබට මේ උතුම් වූ චිත්ත විසුද්ධි පදනම පූජනීය උතුම් ප්‍රකාශ ස්වාමීන් වහන්සේගේ චිත්ත විසුද්ධි පදනම පිළිබඳව දැනගන්න අවශ්‍ය නම්

0: ඉල්ලීමක් කේඩි රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0774643497.
1: කවතත් අලුත් කාගෙත් නෙත්.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
4: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
6: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
7: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
8: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
7: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
8: දැන් මාම තන්න
7: 0112200.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
11: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
12: Daily drive එකකට smart choice එකක්. BYD Sea-Lion 5. සුව පහසුයි. ගමන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sea-Lion 5 Smart Drive Smart Savings 0112 125 125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.

0: FM Anupaha. FM Anu Hataraida Sumata. Net FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
3: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
4: එල්බී රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
6: වේලාව සවස 6 විනාඩි 30යි.
7: මම කැප්ටන් රත්නායක. කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මෙරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවල සටන් කළා. එමක රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
8: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දම්

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙට් තමතන්න 0112 863 363 0776 716 3672
1: යුත්තකෙවට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් සිතුරුම් ගිනුම
2: ජනතාව විශ්වාස කරන සත්‍ය
3: අයිබෝවන් අද 2026 අගෝස්තු 25 අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
2: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල 22ට එරෙහිව තවත් පෙත්සම් සහය පළ කරමිනුත් පෙත්සමක් රැඳුම් නියෝග මත සිටේ කෙහෙල් බද්දර පත්මේ සහ පානදුරේ නිලංග රිමා දිවයින රැගෙනා බස් ලලිත් පැය 72ක් වඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර වැසි නොතකා රන්දෝලිය බලන්න අදත් මහසෙනකක් මහනුවරට ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගනිමින් සොනාල්ගෙන් යලි සටන්කාමී එනිමා
2: Net news that truth people trust.
3: විදේශගතව සිටියදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ආ බස් ලලිත් නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. ඒ අතර මෙතෙක් රැඳුම් නියෝග මත සිටි කෙහෙල් බද්දර පත්මේ සහ පාණ්ඩුරේ නිලංග අද අධිකරණ ඉදිරිපත් කෙරුණා. එම තොරතුරු ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
2: Net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: රජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් වීරරත්න, චාමර විජේසූරිය, නන්දන කුඩා මීගොඩ සහ නිලන්ත සත්සරගමගේ මිලින්ද රාජපක්ෂ යනාය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කැටුම් පතේ අන්තර්ගත වගන්තිවලින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බවයි. එය අනුව අදාළ පනත් කැටුම් පත ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරුවන් ඉල්ලා තිබෙනවා. මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා විසින් එම පනත් කැටුම් පතේ අන්තර්ගත විධිවිධානවලින් ජනතා පරමාධිපත්‍යයේ හෝ අධිකරණ ස්වාධීනත්වයේ උල්ලංඝනය වීමක් සිදු නොවන බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. එම නිසා අදාළ පනත් කැටුම් පත ජනමත විචාරණයකින් අනුමත වීම අවශ්‍ය නොවන බවත් පෙත්සම්කරු එම පෙත්සමේ සඳහන් කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම් විභාග කිරීම සඳහා නොතේසි නිකුත් කරනවාද නැද්‍යාන නියෝගය ඔක්තෝබර් මස 7 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනා අධිකරණය අද නිවේදනය කළා. එම අතරමැදි පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේ. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා සහ අති උතුම් මැල්කම් රාජිත් කන්දිරල් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 12ක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර ඇති බවට වාර්තා පළවෙනවා. ඒ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නන්ද ජයති සමහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
4: ඇමතුමා, මේ හිටපු රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහත්මයාට දින 90ක රැඳුම් නියෝග ලබා ගැනීමක් මොන හරි සිද්ධ වෙලා තියෙනවද?
5: දැනට මගේ අතේ ඒ සම්බන්ධ තොරතුරු නැහැ. දින 90 අවසන් වෙනවා මම හිතන්නේ. ඒපිළි පත් ොරතුර වාර්තාාවලන කොම දිනුවෙන් මහිතන දින අසු දෙකක් හිට රෝහල්ගතවල නිසා විමර්ශකයන් බලාපොරත්තුවනා විමර්ශන කටයුතු කරන්න ඒක සිදුවන්නේ නොමැතිවෙනට පුළුවන්.
6: හැත්ත දෙකක්ට වැඩි දින හතරයක් විතරම රෝහල්ගත කලදී නතකොට දැන් අත්තරංගුවට ගැන ප්‍රශ්න කිරීමක් කරන්න ගයානන් දැන් සම්පූර්ණ ක්‍රියාවලිය බලාපොරොත්තුවේ සිද්ධ වෙලානෑ. එතකොට මේ මොකක්ද ඒකට ගන්න පියවර
5: පාස්කු එරදින ප්‍රහාරයට අදාළව විමර්ශන කටයුතුවටනේ රදවාගෙන තබාගන්න ඉතින් විමර්ශකයින් අධිකරණ වාර්තා කරයි විමර්ශන කටයුතු තව ඉදිරියට කරගෙන යන්න ඕනද නැද්ද ඒ සඳහා කොපමණ කාලය අවශ්‍යද කියන එක ඒක අධිකරණයකට උත්තක් සහ ඒ විමර්ශකයන් විසින් ඉදිරිපත් කරන කරුණු අනුව තමයි ඊළඟට රැඳවුම් නියෝග කොතරම් කාලයක් ලබා ගන්න අවසන් කරනද කියලා තීන්දුව කරන්නේ. මම කියන්නේ විමර්ශකයන් බාර වැඩ කොහොම වුණත් අත දිනානුවේදී සැලකිතු ප්‍රමාණයකට විමර්ශන වලට සහාය ලබා දුන්නා නම් මම හිතනවා සැලකිතු තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගන්න පුළුවන්කම තිබෙන්නට ඇති ඒක විමර්ශන කටයුත්තක්.
3: මෑතකදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා ලබන තුන්වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරග මහතා හමුවට ඉදිරිපත් කළේ දැඩි ආරක්ෂක විධිවිධාන මැදයි. එහිදී සැකකාර කෙහෙල්බද්දර පත්මේ අධිකරණ ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ස්වාමීනි ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කළ රතු නිවේදනයකට අනුව මෙම සැකකරු ඉන්දුනීසියාවෙන් පිටුහල් කළා. ඉන්පසුව 2025 සැප්තැම්බර් මස 2 කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත විමර්ශන කළා. ඔහු රඳවා ගැනීම පිළිබඳ අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කළා. මෙම සැකකරු භාරයේ තිබී ජංගම දුරකථන 8ක් සොයාගත්තා. ඒවායේ දත්ත මකාදමා තිබුණා. පසුව එම දත්ත ප්‍රතිඋත්පාදනය කරගත්තා. එම ජංගම දුරකථනවල තිබී දුරකථන ඇමතුම් 8,841ක් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඡායාරූප 32,000, ඡායාරූප 326,671ක් අනාවරණය කරගත්තා. දුරකථන පටිගත කිරීම් 1,101ක්ද සොයාගත්තා. වීඩියෝ දර්ශන 5,039ක් හමු වී තිබෙනවා. යනුවෙන් සදහන් කළා. වැඩිදුරටත් කරුණ දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ස්වාමීනි එම ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඒ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුවත් කළා. ඔහුගේ දුරකථනවල තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දුරකථන අංක හමු වී තිබෙනවා. ඒ පිළිබඳ බන්ධනාගාර කොමසාරි ජෙනරාල්වරයා දැනුවත් කළා. නිලියන් සහ නිරූපණ ශිල්පිනියන් 7 පිළිබඳ තොරතුරු අනාවරණ වුණා. දේශපාලඥයින් 9 පිළිබඳ ඡායාරූප සහ දුරකථන සංවාද හමු වී තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා යනුවෙන් සඳහන් කළා. වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සොයාගත් ඡායාරූප අතර විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර 19ක ඡායාරූප හමු වී තිබෙනවා. ඊට අමතරව බැංකු ගිණුම් 17ක් ගැන විමර්ශන කරනවා. මෙම සැකකරු 2021 මැයි මස 21 සිට නීත්‍යානුකූල විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගෙන විදේශගත වී තිබෙනවා. ඔහු ඩුබායි, ජපානය, ඉන්දුනීසියාව, රුසියාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ලාවෝස් ඇතුළු රටවල් 13කට අවස්ථා 15කදී පමණ ගොස් තිබෙනවා. මෑතකදී ගිනියවි සොයා ගැනීම සම්බන්ධයෙන්ද මෙම සැකකරු ගැන විමර්ශනය කරනවා. ඒ අනුව අදාළ සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටියා. මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැලිසර බන්ධනාගාරය තුළ මෙම සැකකරුගේ විරුද්ධවාදීන් සිටින බැවින් මෙම සැකකරු වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක රඳවා තැබීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා. එහිදී සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා. මෙහිදී කොළඹ අපරාධ කොට්ටාශ නිලධාරීන් අධිකරණය හමුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 4 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින තවත් නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළා. එමෙන්ම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශනය කරන නිලංග සම්පත් පෙරේරා නොහොත් පානදුරේ නිලංගන මෙත්තාද අධිකරණ ඉදිරිපත් කරනු ලැබුවා. මෙම සැකකරුද ලබන 3 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණය නියම කළා. ඩුබහිදී අතරංගුවටගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මද්‍රව්‍ය චාවාරම් කරුවෙකු වන ලලිත් කණ්ණංගර නොහොත් බස් ලලිත් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වී තිබෙනවා. එම සැකකරු ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 දරන යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ලැබුවේ අද අලුයමයි. පසු එම සැකකරු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාශය වෙත රැගෙන යනු ලැබුවා. අදාළ සැකකරු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.A. වුට්ල මහතා මෙලෙස කරුණු දැක්වුවා.
7: මොහුට විරුද්ධව බරපතල අපරාධ රාශියක් මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මොහුට විරුද්ධව මේ වන විට විමර්ශනය වන අවියායුධ වෙඩි තැබීම් වලින් කරනු ලැබූ මනුෂ්‍ය ඝාතන රාශියක්, වෙඩි තැබීම් වලින් මනුෂ්‍ය ඝාතන වලට තැත්කිරීම් නඩු කීපයක්, ඒ වගේම බරපතල තුවාල සිදු කිරීම්, ඒ වගේම කප්පම් ගැනීම, ඒ වගේම විශේෂයෙන් තියුණු ආයුධ උපයෝගී කරගෙන කරනු ලැබූ බරපතල තුවාල කිරීම රාශිය සහ විශේෂණ අපි මතක් කළ යුතුයි වාහන, ඒ වගේම දේපල ගිනි තැබීම් සඳහා අපේ නීතියට අවශ්‍ය කරන සැකකරුවෙක් නිසා මෙම සැකකරු දින කීපයකට පෙර විශේෂයෙන් රාජ්‍ය බුද්ධි සේවය, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම සෙන්ට්‍රල් ක්‍රයිම්ස් අපි කියන මධ්‍යම අපරාධ කාර්යාංශ නිලධාරීන් ඩුබායි රාජ්‍යයට ගොස් මෙම සැකකරු අද දින ලියුම රැගෙන ආවා. මෙම සැකකරු ඉදිරියේදී Central Crime එහෙම නැත්නම් මධ්‍යම අපරාධ කාර්යාංශයේ නිලධාරීන් බාරේ රඳවා ගැනීමේ නියෝග සමගින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපි යොමු වෙනවා.
3: ත්‍රෝදර ධාවණය සඳහා අවම වයස් සීමාවක් පැනවීමට මෙතෙක් රජයේ අවධානය නොමැති වී බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නන්ද ජයතිස්ස මහතා පවසනවා. ත්‍රෝදර ධාවණය සඳහා වන අවම වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමේ සූදානමක් පවතින්නේ දැයි යන්නේ සම්පන්දයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මුල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
8: ඊයේ වෙනකොට අමතුමා නියෝජ්‍යපතිවරේ සඳහන් කරලා තිබ්බා, මං හිතන්නේ වෘත්තීය පුහුණු නියෝජ්‍යපතිතුමා තමයි ත්‍රිරෝදරත පැදවීමේ බලපත්‍රය ලබා දෙන්නේ වයස අවුරුදු 40න් පස්සේ කියලා. මං හිතන්නේ ඒ අමතුමාගෙන් අදහස් කර මේ වෘත්තීය පුහුණුව ලබා දීම තමයි මේ පාසලෙන් එළියට ගියාට පස්සේ. මේ සම්බන්ධව සාකච්ඡාවක අමතුමා මේ ත්‍රිරෝදරත බලපත්‍ර අවුරුදු 40න් පස්සේ ලබා දෙන එක ගැන.
5: පාසල අධ්‍යාපනය අතරමඟ හැර ගිය අය හෝ උසස් පෙළෙන් පසුව පාසල් නිවත් වූ අය සහ සමහර තරුණ කොටස් වලට වෘත්තීය අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් වෘත්තීය පුහුණුවක් ලබා දීම සම්බන්ධයෙන් විවිධ ආයතන වලින් විවිධ පුද්ගලයන්ගේ විවිධ යෝජනා ලැබිලා තියෙනවා. ඒ යෝජනා සමහර ඒවා ක්‍රියාත්මක වෙනවා. ඔය කියපු යෝජනාව රජය තවමත් ඒ පිළිබඳව සලකා බලලා නැහැ. විවිධාකාර යෝජනා පිළිබඳ සාකච්ඡා වෙමින් පවතුනවා. ඉතින් මේ වැඩපිළිවෙල වලදී ඒ ආදී යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් රජය අවසාන වශයෙන් තීන්දුව කරනවා මොකද්ද කරන්න කියන එක. දැනට එහෙම වයස 40ද 50ද 60ද 30ද කියන සම්බන්ධයෙන් එහෙම තීන්දුවක් රජය අරගෙන නැහැ.
3: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසර පෙරහැර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහැර තවත් නොබෝ වේලාවකින් වීදි සංචාරය කරනවා. මහනුවර ප්‍රදේශයේට පස්වරුවේ වැස ඇදහැලුණත් ඒ නුතකමින් විශාල පිරිසක් අදත් පෙරහැර නැරඹීමට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ තොරතුරු ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ රැඳී සිටින net news නියෝජිත කමල් සුරවීරකෙන්.
9: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ තෙවන රන්දෝලි පෙරහැර අද පස්වරු 6:00 විනාඩි 53ට යෙදෙන සුබ නැගතින් නැගෙනහිර දිශාමුඛව ආරම්භ වීමට සියලු කටයුතු නියමිතව සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම තමයි ශ්‍රී දළදා මාලිගාව ආසන්නයෙන් පිටත් වන ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර සිව්මහ දේවාල නාථපත්නි පත්තිනි විෂ්ණු කතරගම සිව්මහ දේවාලද සමගින් තමයි ශ්‍රී දළදා මාලිගාවෙන් ගවපාර, දළදා වීදිය, ඊයේ සේනානායක වීදිය, කොළඹ වීදිය, යතිනුවර වීදිය, කුමාර වීදිය, නැවතත් ඊයේ සේනානායක වීදිය, කරස් වීදිය, ඩීඑස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට දික් කෙවදී තමයි සිද්ධ වෙන්නේ. අද දින මේ වන විට මහනුවර නගරයේ යම් ආකාරයකින් වර්ෂාපතනයක් ඇදහැලන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. නමුත් ශිනක වර්ෂාව නොතක විශාල වශයෙන් මහනුවර නගරයේ එක්ක සිටින ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂ ආරක්ෂක රැස්වක් වගේම විශේෂ රටවහන් සැරසත්ම ඒමට ක්‍රියාත්මක වෙනවා. මම කමල් සුරීර නෙතුමුස්සෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභ්‍යසිත.
3: සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනේ නිමාවන විට සිය පළමිනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු අටක් දැවී ලකුණු 265ක් රැස් කරගෙන සිටියා. ඒ ඉන්දිය කණ්ඩායම පළමිනිම වෙනුවෙන් කඩුළු 9ක් දැවී රැස් කළ ලකුණු 503ට පිළිතුරු ලෙසයි. ශ්‍රී ලංකා පළමුවෙනිම වෙනුවෙන් අද දිනේ නිමාවන විට සොනාල් දිනුෂ නොදෙවි ලකුණු 85ක් රැස් කරගෙන සටන්කාමේ පිටිහරඹයක නිරත වෙමින් සිටියා. පසඳු සූර්ය බණ්ඩාර ලකුණු 80ක් රැස් කළා. කමිදු මෙන්ඩිස් ලකුණු 32යි. තරඟේ පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩා පිටියේදී. net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය රාග ප්‍රතිරාග
10: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද මෙලෙස අදහස් දැක්වුවා.
11: net වන්විධිය මේ රටේ ජනතාවට තොරතුරු සැපීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්නවා. විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශනයක වැදගත්කම තමයි ඒ තොරතුරුවල නිවැරදි භාවය, ඒ තොරතුරු පිළිබඳව විශ්වාසනීය භාවය කොයිතරම් දුරකට රැඳෙනවද කියන කාරණේ. මොකද අපි දන්නවා සමහර මාධ්‍ය දේශපාලනිකව සමහර කාරණා සම්පූර්ණ චිත්‍රය සමාජගත කරන්නේ නැති තත්ත්වයන් සමාජය තුළ දකිනවා. එවැනි වටපිටාවක ජනතාවට යම් කිසි ආකාරයක නිවැරදි තොරතුරු ගලා යෑමේ ගැටලු සමහර ක්‍රියාවලීන් හරහා අපි දැකලා තිබෙනවා. නමුත් net ප්‍රවෘත්ති අංශය නැත්නම් net news ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමේ, සත්‍ය තොරතුරු ලබා දීමේ කාර්යභාරය ඉතා මැනවින් ඉෂ්ට කරනවා. ඒ නිසා මාධ්‍යත් එක්ක කිට්ටුවෙන් ගනුදෙනු කරන පුද්ගලයෙක් හැටියට news විතරක්ම නෙමේ අනිකුත් කාරණා සම්බන්ධයෙන්ුත් මේ net මාධ්‍ය ආයතනය කටයුතු කරන ආකාරය පිළිබඳව, ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශනයන් පිළිබඳව අපේ ප්‍රසාදය පිරිනමන්නට කැමති.
12: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: FM 95 FM 94.8 Divine Pura
14: මහාද තාත්ත ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
15: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
10: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
16: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් net. ට්‍රැවල් net. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: නිකිනි පුර පසලස්වක පොහොදා.
3: netfilm ශ්වේත පූජා. කැස්බේව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
2: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
3: නිකිනි පොහෝදා ඔබත් කැස්බේව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
2: අනුශාසකත්වය
3: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
2: බැතිපරදායකත්වය
4: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවි විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
5: FM 95 94.8 NetFM දිවයින පුරා

මංමලා වෙච්ච සමනලියන්ට පුළුවන් ධාරියටම පාරිකයන්. හැබැයි එක දෙයක්, ඔවුන්ට පුළුවන් ලස්සන පාරවල් ගැන කියන්න. ඒත් ඒවයි ගමනාන්තය කොයි වගේද කියන්න ඔවුන් දන්නෙත් නෑ.

ඕන නැති ප්‍රශ්න සමහර වෙලාවට අහන්න ඕනේ. අටේ තන හඳ ඔබෙන් අහන්න. ඇයි එයාට ආදරේ හිතනේ කියලා. ඇයි එයාට ආදරේ හිතනේ? 0711 95 95 95 ඇවිත් කියන්න.

ඇයියට ආදරේ හිතුනේ. ඒ අතටත් මගෙන් අහන්න එපා කියල මං ඉල්ලනවා. මොකද ආදරයට හේතු හොයන්න ගියොත් ඒක ආදරයක් නෙවෙයි ගණ දෙනවක්. මට එයාගේ ලස්සනට විතරක් ආදරේ හිතුනා. කාලයත් එක්ක ආදරේ මැරෙන්න තිබුණා. එයාගේ හිනාවට විතරක් ආදරේ හිතුනා. කාලයත් එක්ක ඒ ආදරෙත් මැරෙන්න තිබුණා. එයා අඩපු දවසක හිනාව අමතක වෙලා එයාගෙන් ඈත් වෙන්න ඉඩ තිබුණා. ඒත් එහෙමුනේ නෑ. එයාගේ හිනාවට වඩා එයාගේ කඳුල මට දැනුණා. එයා කතා කරන වචන වලට වඩා එයා නිහඬ වෙලා ඉන්න වෙලාවල එයාගේ ආත්මය මට ඇහුණා. කවුරුත් නොදකින එයාගේ පුංචි බියවල්, හංගගෙන ඉන්න දුක්, නාවකින් වහගත්ත තනිකම මට හැම දෙයක්ම ආදරේ වෙන හේතුවක් වුණා. සමහර යාමට විශේෂ කෙනෙක් වුණේ එයා මාව හොඳින් තේරුම් ගත්ත නිසා නෙවෙයි, එයා ළඟදි මට මාව හංගගන්න සිදු නොවුණු නිසා. මම දුර්වල වුණාම ඇයි කතා නොකරන්න කියලා බල කළේ නැහැ. මගේ බිඳුණු තැන් ළඟ නිහඬ වාඩි වෙලා හිටියා. ඒ නිසා වෙන්නති මගේ හිතයට හොරෙන් ආදරය වෙලා තිබුණේ. මට ඒක තේරුණේ එයා ළඟ ඉන්නකොට නෙවෙයි. එයා දුර ගියාට පස්සේ, එයා නැති වුණ උදෑසනක, එයාගෙන් පණිවිඩයක් නැති රැයක, කවුරුත් කෑවද කියලා අහන්න නැති වෙලාවක මගේ හිත එක නමක් හෙව්වා, එයාගේ නම. එතකොට මට තේරුණා මම එයාට ආදරේ කරලා තියෙන්නේ එයා මට දුන්න දේවල් නිසා විතරක් නෙවෙයි. එයා ළඟදි මගේ හිතට දැනුණු ඒ අමුතු සැනසීමට, ඒ සැනසීම අද වෙන කෙනෙක් ළඟ කොච්චර හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. නිහඬ කවිකාරයා මිලාන් මාලකා.

0: අම්මේ රඹුටන්
1: ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
0: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: අලුතන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චේසර් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24 න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13:96 අමතන්න
6: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට
4: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 071-856-956
7: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න, ඉවත් වෙනු.
8: මන්දාරම් රෑ
9: අයිතියක් නොබෙන් මට නොලැබෙන බව දැන දැනත් නුහුරු නැතක තිබූ නිස්කලංක බව හින්දා පාළුවන මගේ ලෝකෙට සුවඳක් වුන හින්දා නොදැනීමයි මගේ හදවත නුඹට පෙම් කළේ ළඟින් ඉන්න බැරි වුණත් හිමි කරගන්න බැරි වුණත් දුරින් ඉඳන් බලන සිනහව හිතට සුවයක් නිසා තනිවම විඳින වේදනාව වුණත් ලස්සන නිසා නොලැබෙන බව දැන දැනත් නුඹට ආදරේ වුණා මං ප්‍රාර්ථනා දෙවමිනි ඇයි එයාට ආදරය හිතුන කියලායි මං අහන්නේ 011 95 95 95 ඇවිත් කියන්නා

ආයතන ඉර හඳයි අරන් ආවත් මට එපා. 2011යි 95යි 95යි 95යි ඉර හඳ අරන් ආවත් මට එපා කියලා කිව්වත් ජීවිතය මතවක ඔහුට හෝ ඇයට ආදරේ හිතුනන්නේ නේ. අන්න ඒ ආදරේ හිතුනයි කියලායි මං අහන්නේ. සුබ මන්දාරම් රැයක් වේවා තරංග. මං හිතන්නේ මං රැවටුනේ. නෑ නෑ මං ආදරේ කළේ එයාගේ වචනවලට. ඒ වචන හරි රසනයි. මම රැවටුණා. මට රිදුනා. ආදරේට බය වුණා මං පබෝ.

ආදරේ ද නැද්ද කියලා බලන් ඉඳලාම මට දැන් හරි මහන්සි. ඔයාට එක වචනයක් වුණාට ඒ වචනේ මගේ මුළු ජීවිතේම. ඉතින් මං තාමත් බලන් ඉන්න ඕනේද නැද්ද කියලා කල්පනා කරනවා. මට තීරණයක් ඕනේ. ඔයා මගේ පණ නිර්නාමිකයි.

0: මන්දරම් රෑ 7 විනාඩි 28.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් Fems අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයත්

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත.
1: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
2: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා.
3: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
4: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
5: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
6: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
1: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
2: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා.
1: හැම දාමරෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: මාතම කල්පනා කරනවා එයාට ආදර හිතුණි කියලා. ඒක හරිම ලස්සන දර්ශනයක්. අගලවත්ත උඩවැල ප්‍රදේශයේ හරිම නිස්කලංක දොළපාරක් ළඟ ඇය දිය නාමෙන් සිටියා. ඒ පරිසරයත් ඇගේ සුන්දරත්වයත් මම එක වගේම දැක්කා. ඊට පස්සේ මම ඇගේ දෙමව්පියන් එක්ක සාකච්ඡා කළා. ඊට පස්සේ ඇගේ සුන්දරත්වය වගේම ගුණ යහපත්කමුත් ඒ වගේමයි කියලා තේරුම් ගත්තා. මගේ 27 වෙනි උපන්දිනයේ දවසේ හම්බෙච්ච අය ජීවිත විවිධාකාර හැලහැප්පීම් මැද මගේ බිරිඳ විදියට ඉස්සරහට මාත් එක්කම ගලාගෙන ආවා. මට කවදාවත් අමතක කරන්න බැරි සංසාර බිරිඳ මම චම්පිකා.

සිහිල් මාරුතයක්. මම අඛණ්ඩ පෑවිල්ලක්. ග්‍රීෂ්මය පසාරු කරගෙන හමාගිය සිහිල් මාරුතයකට පස්සේ ග්‍රීෂ්මය සීතල වුණා. ඊට පස්සේ ඒ මන්ද මාරුතය නැතුව ජීවත් වෙන්න ග්‍රීෂ්මයට කිසි දාක නොහැකි වුණා. ඒ ආදරය නම් ඕ මං ඔබට ආදරෙයි. ඒ ආදරය නම් මං ඔබට ආදරෙයි.

තරංගකා යමගේ දුර්වලතාවලට කිව්වේ නෑ පිස්සු කියලා කිව්වේ නෑ. අපි දෙන්නම මේ ප්‍රශ්නයකට වෙලා විසඳගම කිව්වා. එයා පරණ ග්‍රීක කතාවක දෙවියෙක් වගේ වෙස් වලාගෙන මනුලොවට ඇවිත් මට පිහිට වුණා වගේ දැනෙන්නේ. එයාගේ නාවලඟ මගේ හිත නවතිනවා වගේ. එයා බැන්නත් එයා අතාරින්න නෑ නෑ. ආයෙත් එයාගේ හදවත ළඟ මම වහලියක් වගේ වෙනවා. එයා කවදාවත් මත් වතුර නොබිව්වට මම එයාගේ ආදරේට ඇඩික් වෙලා පහුවෙලා හරි ඇත්ත ආදර ලැබීම නිසා බෝ හාමුදුරන්ට ස්තුතිවන්ත වෙනවා මම. ඕ මං ආදරේ උපේක්ෂා මගේ නම උපේක්ෂාලා ආත්මේ.

එයාගේ අහිංසක පෙනුම දැක්ක දවසේ මගේ හිතේ මොකද්ද ගැස්මක් දැනුණා. කවුරුත් නැති තැනක මල් පිපුණා වගේ. ලොකු පොඩි කියලා බලන්නේ නැතුව සියල්ලන්ටම ගෞරව කරන ඔයාගේ හිත දැක්කම මං ආදරය කළේ පෙනුමට නෙවෙයි ආත්මයට කියලා තේරුණා. ඔයා වගේ කෙනෙක් ඉන්න නිසා ඔහු මේ ලෝකෙ තාමත් ලස්සනයි. මගේ හිත තාමත් බලාපොරොත්තු වලින් පිරිලා. ඇයි ආදරය හිතුණ කියලා ඇහුවොත් ඔයා වගේ වෙන්න වෙන කෙනෙක් නෑ කියලා කියන්න. එච්චරයි. ජනනී භවන්තිකා.

බොහෝ හවස් වෙන්න කලින් එන්න. දැන් සූදානම් වෙන්න මම Facebook Live එකකට එන්න. ඉන්ද්‍රහත් 11:95 ආදරේ ලිව්ව අය එක රෑනට එන්න. Net FM Facebook පිටුවට. අපි හමුවෙමු එතනදී.

0: மந்தாரம் வித் தரங்கா.
1: ஹோமாகம பெருக்கட்டி தவாத் பிரைம் லொகேஷன் எகாக் பர்ச்சிசே ருப்பயல் ஹாயலாக் ஷாசு பந்தாசே சிட முலின் சேட் ஹாத்லியாய் இத்திரிய மாச விசியாத்தரேன் பொலி ராயித வக்கிவன் கொட்டாவட்டு வினாடி பாலவாய் NSBM ஹரித சரசவேட் சா மஹிந்த ராஜபக்ஷ வித்யாலயட்டு கிலோமீட்டர் பஹாய் வட்ரேக் தும்ரி ஸ்தானிட கிலோமீட்டர் ஹயாய் யோஜித ருவன்புர் அதிவேகி மார்கிட்ட வினாடி பஹாய் மேகுட ஆர்த்திக மத்தியஸ்தானிட சமீப துரின் அமதான பிரைம் லேண்ட்ஸ் 13:22
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
5: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
6: හොට්ස්පොට්? අයියේ.
5: දේටා නෑ අනේ.
6: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
7: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
8: Gather on a day of profound joy and soaring hope.
9: The day a planet stops for a game.
10: Net FM. Algo Town.
11: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturugiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
1: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 6,85,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
13: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
15: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil තමයි.
16: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.

සුබමන් දාරම් රැයක් ලබැඳිය. ඇයි එයාට ආදරේ හිතුනේ? ඇත්තටම ආදරේ කියන්නේ හේතුවලින් උපදින දෙයක් නෙවෙයි. ලස්සන නිසා නම් ඊටත් ලස්සන කෙනෙක් හමු වෙනවා. දක්ෂ නිසා නම් ඊටත් දක්ෂ කෙනෙක් ලෝකේ ඉන්නවා. හොඳ නිසා නම් ඊටත් හොඳ මිනිස්සු හමු වෙනවා. එහෙනම් ඇයි එයාට ආදරේ හිතුනේ? සමහර විට තමන්ගේ ජීවිතේ කවුරුවත් නොදුන් සැනසීමක් ඔබේ නිහඬ බවෙන් එයාට දැනුන නිසා වෙන්න ඇති. තමන්ගේ තනිකම තේරුම් ගත් පළමු හදවත ඔබ වූ නිසා වෙන්න ඇති. නැත්නම් හිත ගැස්සන හැම මොහොතකම මතක් වූ නම ඒ නම නිසා වෙන්න ඇති. ඇයි එයාට ආදරේ හිතුනේ කියන ප්‍රශ්නයට ලෝකේ ගැඹුරුම පිළිතුර වන්නේ ඒ ඔයා නිසා නෙවෙයි, ඔයා තුළින් එයාට තමන්වම හමුවුණු නිසා. ලෙරංගන බස්නායක.

සුබ මන්දාරම්රයක් තරංග. එයාට ආදරේ හිතුනේ. ඇත්තටම දැක්ක පළවෙනි දවසේ ෂෝට් එකක් ඇඳලා ජැකට් එකක් දාලා ලස්සන කණ්ණාඩි දෙකක් දාලා මූණ පුරා රවුලවවාගෙන ස්කූටි එක මගේ ළඟ නවත්තලා මූණ දිහා බලලා හිනවන ඒ ලස්සන හිනාවට තමයි ආදරය ඇති වුණේ මගේ නපුරු කුමාරයා. හැබැයි ඒවා දැන් සුන්දර මතක විතරයි. දරණිය ගලින් චමරි සුබමන්දාරම් රැක් තරංගා. එයා තමයි මම මුලින්ම දැක්කේ. එයා තමයි මට ආදරය කිව්වේ. එයා තමයි ඒ ලස්සන වැකි වලින් පුරෝපු හසනක් දුන්නේ. එයා තමයි මට ආදරේ වුණේ. ලස්සන ආදර කතාවක් අවුරුදු ගණනාවක් ගිහින් තිත තියන්න ඕන කියන්න වචන නැහැ. ඈත් වුණත් වෙන් වුණත් ආදර වෙනසක් නැහැ. වෛර කරන්න පුළුවන් ද ආදරය කරපු හිතකට? වෙන් වුණත් පපුව ඇතුලේ ආදර හැමම තමයි. මතක ඇතුලේ එල්ලුණු ඒ රූපය සදාකාලිකවම තියාගෙන ඉන්නවා. අංශාමා, ඇත්තම කිව්වොත් මට ඉස්සරයාගේ එයාගේ රූපෙ පේන්න බෑ. මට එයාගේ නම ඇහුවත් එයාව දැක්කත් මට අමුතු කේන්තියක් එනවා. මං දන්නෙත් නෑ තාමත් ඇයි මං එහෙම කෙනාට ආදරය කළේ කියලා. අම්මලෙදි හිතුවේ ඒක ඇට්‍රැක්ෂන් එකක් කියලා. ඒත් අවුරුදු දෙකමාරක් මගේ හිත යවම හෙව්වා. තාමත් එනවා. මට එයාව කවදාවත් ලැබුණේ නැතත් මගේ හිත ඇතුලේ යාට තිබ්බ කේන්ති ආදරයකට පෙරලිලා ඉවරයි. ඒක ආයෙත් වෙනස් කරන්න බෑ. කාගේ හරි කතාවක්. හැබැයි නිර්නාමිකයි.

මමයි පුංචි සඳ ඉඳලම එකටමන හිටියේ. අයයි නංගී වගේ කොටිමයි ලොකළමයෙක්කුනෙත් මාත් එක කඩේට ගිහින් එන අතරේ. එතැයි මගේ ප්‍රේම්වන්තිය වීමට අහසුසට බලාපොරොතු ඇතිකරගෙන බව කතා බහෙන් හැසිරීමෙන් තේරුණා. මගින් ඇයට නිරායාසයෙන්ම දුන්න මුල්ම හාදුවත් පපෝට තුරුල් කරගත් උණුසුමත් ඉතිරි කර වසර නවයක ආදරේ පස්සේ අපි අපේ නොවී වැන්වනා. ඉන්දික සමරනායක වසර නවයක ආදරයෙන් පස්සේ අපි අපේ නොවී වැන්වනා.

0: මං දරම් රෑට විනාඩි 12යි.
1: අම්මේ රම්බුටන්
2: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
1: එහෙම ගණන් නැහැ.
2: අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකේ බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: චන්ද්‍රයන් පෙරේත් එමිලිපිටිය ලයිට් පරීක්ෂණය කරන්න ගිහින් කරහම මගේ වැල් තුනක් බ්ලොක්. ෆස්ට්ේ මම විදුල හත්යන් ගැන මට කිප දෙනෙක් කියලා තිබුණා. එනිසා මම ගියා. එනවන මම දවස් 14න් 14ට 17ක් ගත්තා. ඊට පස්සේ මම එකෝ එක කරා. ආයි දැන් මෙහෙත් දීලා ඉවර වෙලා. ඉතංගල් දොස්තරෝ ඔයාට මොකක් කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මේක මාත්‍යට පිසිද්ද වෙනවා.
5: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940. යටිහිතේ භාෂාවක් තියෙනවා.
7: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
5: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
7: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
5: ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
8: Alpha Studio with Kasuni and Lehansa.
7: සතිය දවස්වල උදේ 6ට.
9: උදේ 6ට.
10: Brought to you by
11: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: දකින විටම හිතුනේ වෙනමකුත් නෙවෙයි. හැම දෙයකටම යානම් මම ලඟින් මේ දෙමළු ජීවිතේම තත්පරයක් වත ඇතර නොගින් කියලා. ඒ ගැන හරියටම හරි. එයාරෙන් මන්ට වෙන ජීවිතයක් නෑ. මගේ ජීවිතේම දැන් එයා. කෑගල්ලෙන් සමන්.

දවසක ඉඳන් අයි මෙහෙම දැනෙන්නේ. මල්වල පෙතිවල තියෙන වර්ණ ඒ මල් පෙතිවලින් උඩට ඇවිල්ලා වලාකුළු වෙත පාවෙනවා වගේ හැඟීමක්. වෙනද නැති සුවඳක් මේ උද්‍යාන පුරා හමන්නේ. ටික දිනක ඉඳන් මගේ හිතට මේ මොකද්ද වෙලා තියෙන්නේ?

ඔබ මගේ ඇස්තටු අගිස්සේ ගිලිහෙන නොගිලිහෙන හීතලක් කඳුලක්වාගේය. කඳුරවලට ආදරය වන්නට මිනිසුන්ට පුළුවන්දයි මම දන්නේ නැත. එහෙත් මේ කරුණ කටුක තෙතක් නැති නගරේ කඳුළු වුව මට ළඟය සෙනෙහවන්තය පින්සාරය. ලාභ සෙනෙහවන්තකම් සීනි බෝල තවරු ආදරහීන මවන්නට මවා ඔබට ගලපන්නට මම නොදනිමි. ආදරය කියන්නේ සයුරේ ගැඹුරුම තැන හීතල වාගේම මාහිරි වටන හැඟීමකි. ආදරයට වන්දනා කරන්නට, පූජා කරන්නට, නමස්කාර කරන්නට මට කියා දී ඔබ අදත් මගේ බොළඳ හිත ළඟ බොරු කරන්නේ. ඔබට පව් නැත. හැම පවක්ම ඔබට ආදරය කළ මමම ගෙවා දමමි. මෙලව ඔබ කොත්තැනක ජීවත් වුවද ඔබ නිදුක්ම වේවා. ලක්සිරි ඩෑස් වීරසිංහ මාතර තෙලිච්ච විලින්. ඔබට පව් නැත. හැම පවක්ම ඔබට ආදරය කළ මම ගෙවා දමමි.

ආදරණීය තරංග අක්කා, මං එයාගේ රෝස මල සෙවුවන්දි. මගේ ආදරණීය මහත්තයාට මං කොච්චර ආදරෙයිද. එයා නුවන් ප්‍රියදර්ශන. මං පරිස්සම් කරන්නේ මගේ ඇස් දෙක වගේ.

දන්නවද නුඹ පණ ගැහෙන හදවතට මට නුඹව දැනුණු හන්දා ඉතින් මං ආදරය කළා නුඹට මගේ පණටත් වඩා නුඹ මට වටින හන්දා ජීවිතයේ තිබෙන තුරා ඔබ මගේ හන්දා රකින්නවා මං ඔබව මගේ පණටත් වඩා මට එයා ගැන දැනුනේ එහෙමයි සිංගප්පූරුවෙන් සමිතයි එහෙම කියන්නේ ඒ දවසක ඒක ප්‍රශ්නාර්ථයක්ද සහෝදරී

ආදර හිතන මහලුක දේවල් ඕනේ නෑ තරංග. අවංකුණ ආනන්ද එන්නට දෙන්න. ඒ හොඳටම ඇති. එහෙම කිව්වේ සශී.

0: rõm rã,
1: anh ta rõm rã,
0: manda rõm rã with Taranga. Taranga.
2: Business එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නේ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 අමතන්න.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: රටකට බන අහන්න කියාදුන් දවස අවසන ඇසෙන සදහම් සුරයා.
6: සදහම් සුරයා
4: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
7: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාවක්.
8: මාරයා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
9: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
10: Taman tamange sasara gane hitala karana pin kampin otuni karannu nandu wenna.
5: Divaine chira prakatama yativara sarin buddu bana ahana horawa.
4: Net FM dharma dakshina.
6: Dharma dakshina.
5: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බන අහන වෙලාව.
11: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
12: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
13: ගින්දර හැන්දෑව විජානු.

ඔබට ඔබ නැති ඔබට මම නැති අපිට අපි නැති දිනයක් කවදා හෝ තිබුණාද? එහෙම දවසක් ගැන කවම කවදාවත් මම නම් හිතන්නේ නැහැ. එන්න එපා එහෙම හීනයක්වත් පේන මානකට. ඒ දවසක මේ ඔක්කොම ඔයාට දීලා මට යන්න වෙනවා. මතක සුසුම් විතරක් ඉතිරි කරලා. සත්‍යමයි මං ඒ දවසට ආසම නැහැ. එහෙම කිව්වේ නිර්නාමිකයා. ආදර තරංග. ඇයට ආදර හිතුනේ? ආදරත් මං එක්කම කතා කරලා අහනවා. ඒක දන්නේ නැහැ. ඒ දවස මට දැනුනේ මං නැවත ඉපදුනා වගේ. ඒක පුදුම හමුවීමක්. වැලිමඩ කියන සුන්දර පෙදෙසේ ඉපදී මේ තරම් දුරකින් එයා හමු වෙයි කියලා හිතුවේ නෑ මං. අපිට එහෙම කෙනා ලෝකෙ කොහේ හිටියත් අපේ අස් සමය මනගස්සනවා. කාටත් එක වෙනස් කරන්න බෑ. අදත් ඒ ආදරේ මල් ළඟ හරි ලස්සනට ඉන්නවා. රාගම රැසි ඒ වචන පෙළියම සතුටක්. හැමදාම ආදරෙන් ඉන්නවා.

සංසාරයේ කෙදිනක හෝ අපිට අප මඟ හැරෙන තැන එතන කොතනදයි මා නොදනිමි. එහෙත් ඒ දිනය වනතෙක් මේ ගමන නිමවනතුරු කිසිවිටක නොඹව තනි නොකරමි. මේ මගේ පොරොන්දුවයි. අත්හැරීම් මගහැරීම් තනි කිරීම් කොතරම් වේදනා සහගත දැයි අත්දැකීමෙන් දනිමි. මා තරම් විඳවීමුරුම තවත් ගැහැණියක් මැනව සිටියද සැකයි. ඒ විඳවීම නොබට දැනෙන්නට කිසි ලෙසකටත් මා ඉඩක් නොතබමි. ඒද මාගේ ඒකායන අධිෂ්ඨානයයි. ප්‍රේමය අනිත්‍ය මා හොඳින්මත් විඳ ඇත. නින්දනේන දහසක් වූ රාත්‍රීන් මැද ආයාසයෙන් ලබාගත් ඖෂධ මාත්‍රාවන් ප්‍රමාණය කොතෙක් දැයි නිනව නැති මා ප්‍රේමයේ විෂ කටුතුඩු මතින් රිදුම් කා වේදනාවෙන් මිරිකී ගිය හදවතින් දිනක සුවපත් වූ විෂාදය ආදි මාත්‍රාවන් සිහිපත් කර අතීතයට උච්චම් කරමි. හැරගිය සිත් අභියස ගිලන් වූ දෙසින් සුවපත් විය නොඹට නොඹ නමට. සැරයට යන යනතුරා නැත ඉනික් පිතිද සංසාර සාගර නෙතර විනිද බව කෙලවර නිවන් දකනාතෙක් ප්‍රේමේ කමටහන් ලබමේ නොබේ මේ පෙමනමට පාරමී පුරන්නෙමේ සුපෙමත සංසාරික ප්‍රේමය නාමයෙන් නොබේ සිත සූපත් කරලීම මාගේ ඒකායන බලාපොරොත්තුවයි. කුමාරි පෙරේරා.

ਸੁਪਮਨ ਤਾਰਮ ਰਾਤਰੀ ਅਖਤਰੰਗਾ ਮਡ ਆਦਰਾ ਕਹਤੇ ਉਨੇ ਇਹ ਹਰ ਲਸਨਾਈ ਆਕਰਸ਼ਣੀ ਆਈ ਪਤਾ ਕਿ ਨਾ ਵੇ ਨਾ ਅਥਰ ਲੈਣ ਤਰੰਗ ਹੀ ਤੇ ਤਿਬੁਨਿਤ ਨਹਿ ਕਾਲਾ ਤੱਕ ਮਮ ਨਿਹਾਂ ਡਾਉਨਾ ਇਹ ਆਦਰਿਨ ਸਮੂ ਗੱਤਾ ਇਤ ਆਇਆ ਆਏ ਮਤੇ ਆਓ ਮਤਾ ਕਿਉਂ ਨਾ ਮਟ ਮਾਦੀਪਲਿਨ ਤਰੰਗ ਹਰਸ਼ਣੀ ਦਮਾਈ ਹੈ ਮੈਂ ආදරණීය තරංග ආදරය ගැන හරිම සුන්දර දෙයක්. එයත් වින්දේ මගේ මහත්යාගෙන්. වෙලාවකට තාත්තා කෙනෙකුගෙන් ලැබෙන ආදරයක්. තවත් විටක සහෝදරයෙකුගෙන් ලැබෙනා වගේ ආදරයක්. ඉතින් මහත්යා නිවාඩු ඇවිත් යනකොට ඒ රත්තරන් දෙපා සිපගන්නේ මම්මගේ පණටත් වඩා ආදරෙන්. බලංගොඩින් S. පර්වතයක් වගේ හයිය හිතක්. ඔව් එයා තරම් ශක්තිමත්. අනිකාගේ දුකේදී දුක දැනෙන සතුටදී හදවතින්ම සතුට වෙන සුන්දර මිනිසෙක් තේගේ මදිද මගේ මකර පැටියා යාගේ හැම දෙයකටම ආදරේ මං සුබ මන්දාරම් රාත්‍රියක් හැමෝටම නිර්නාමිකයි ගොමනත් ප්‍රේමියක් ප්‍රේමණීය හිතවතියක් ඇයා

විකාරියගේ ප්‍රේමණීය සොයායම මගේ වස්තු මට උඹට ආදරේ දනුනි සංසාර පුරුද්දට උඹව දකිද්දි දනුන හුරු පුරුදුකමට හරියට ආත්ම ගානක් අපි එකට හිටියා වගේ දනුන හැඟීමට එත් ඒ හැඟීමෙන් උඹ බැඳීමට නමක් තිබුණේ නැහැ ඉතින් ඒ හැඟීම මොකක්ද බැඳීම මොකක්ද කියලා මං අදටත් දන්නේ නැහැ එත් මං එදා ඉඳන්ම ඔයාගේ ළඟින් ඉන්නකොට දැනෙනේ හුරු පුරුදු හැඟීමට හරි ආදරේ වුණා ඉතින් මගේ රත්තරන් මං ආදරේ ඔයාට මම ඔයාගේ ආදරණීය සෝල්මේට් නිර්නාමිකයි මන්දාරම් රැට ආදරෙන් තරංග මතකද මං දවසක් කිව්වා ආමෙන් හමුණු ඇස් කතාවක පැටලුණු කතාව බලන් ඉන්න දතාරණිද හිතාගන්න බැරුව අතාරණි තීරණයක් කරපු කතාව ඊට පස්සේ දැක්කත් නොදැක්ක ගානට යන්න පුරුදු වුණා මට දවසක් එයා ළඟටම යන්න සිද්ධ වුණා මෙච්චර කල් ඇස් වලින් කතා කරපු එයාගේ වචන එදා කතා කළා බලාපොරොත්තු නොවන මොහොතක එක හම්බයක්ද දෛවෙත් අනේ මන්දා නිර්නාමික කතා තරංගක්කේ මට හිතෙන්නේ මේක නම් සසර ගැනදුනක් වෙන්න ඇති එහෙම නැත්තම් මං කොහෙද එයා කොහෙද එයා මට මුණ ගැහුණ මේ සසර ගැනදුනටම වෙන්න ඇති ඒත් මං කැමති මේ ගනුදෙනුව තව ආත්ම ගානක් ඉස්සරහට අරන් යන්න මං ඒ තරම් මගේ මැටට ආදරේ

වර්ෂා ඍතුව මේ සීතල මේ වැහි බින්දු නෑ නෑ නෑ නෑ මේ මුතු මේ මුතු කැට නෑ මේ වැහි බින්දු නෙවෙයි මුතු කැට ඔයාලගේ ඉත්තේ

මේ සිහිනය නගරේ භර්ෂ රාත්‍රියක් මැද සතර දිශාවේ මයවලුන් නිද්‍රාශීලීව ඇයි මේ වැහිව බිඳු විතරක් අවතියෙන් හරියට ඔබයි මමයි වගේ සතර දිශාවම නිද්‍රාශ

0: ඉඩක් ලැබුණත් ආය දවසක පුරුදු තැනකදි හමුවමෝ. සිතින් විතරක් වැළඳගෙන අපි මතක එක්කම තනිවෙමෝ. යන්න කලියෙන් ඉතින් ඩිංගක් වෙනද වාගෙමෙහි නැහැමෝ. හැකියුණොතින් යලිත් භවයක අතර මග වෙන්නම වෙමෝ. ලලනි
1: මන්දාරම් රෑ විත් තරංගා
2: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
4: නිකිණිපුර පසළොස්වක පොහෝදා
5: නෙත්තෆෙන් ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
4: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
5: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
4: අනුශාසකත්වය
5: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
4: බැතිපරදායකත්වය
6: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.

ඔබේ ගීතයට තනුවක් වෙන්න ඕනි මට හැමදාමත්. ඒත් මට බෑ ඔයාව කවදාවත් ආනන්දයට අරන් යන්න. ඒක මට අයිතියක් නැති දෙයක්. ඔබ ගෑන ලස්සන්ට මට මිහිරියාවක් දෙන්න. ඈතකට වෙලා අහන් ඉන්න පුළුවන් ඒ ආදරේ මතක් කර කර පපුව පැලෙන්. ඒක හොදේකලා ගීතයක් වෙන්න එපා. ආයත් ආත්මික අපි ලස්සනම ලස්සන ගීතයක තනුවක් වෙමු. නිර්නාමික ඇහැම ලියනකොට තවත් කෙනෙක් කියනවා තරංග මේක නිර්නාමිකට ඇහෙන්න කියවන්න කියලා. මගේ ඇස් දෙකට පිස්සු වැටුණු චරිතයට මාත ආදරේ කියලා. ඒත් ඇගේ නම කියන්නේ පාළුව.

බලාකුළු වලට කතා කරන්න පුළුවන් නම් නිල් හසට සේන්දු වෙන්න ඔන්න මෙන්න කියලා තියෙtti. වැහි බලාකුළු වල ආපහු මහ පොළවට වැටෙන්න කලින් ගොඩක් දේවල් තියයි කියන්න. බලාකුළු ගැනවත් අහස ගැනවත් පොළව ගැනවත් නෙමෙයි. මිනිස්සුන්ගේ රහස් ගැන. අතිශයින් පෞද්ගලික යටහිත් අස්සේ හංගගෙන දරාගෙන තියාගෙන ඉන්න හැඟීම් ඕන අහසට කියන නිසා අහසට අපේ රහස් ගොඩාක් රකින්න තියෙනවා. ඒ නිසා අදත් අහස දිහා බලාගෙන ඔබ දිග සුසුමක් විශ්වයට මුදා හැරියොත් ඒ හුස්ම අයිති ආදරයට බව අහස දන්නා මම දරා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ, වෙන මොකක් තෝරන නැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
4: Brought to you by
2: Haride Haritani Naraganna Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
1: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
0: අනුශාසකත්වය
1: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
0: බැතිපරදායකත්වය
1: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනතායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරකම, මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ නෙතෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෆම් රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසුවන්න රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. අද නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරමු බදුල්ල කන්ද කැටිය දහම්තලා ආරණ්‍ය සේනාසනය හා හෝමාගම මාගම්මන අචල සද්ධාරාමේ යන උභය සේනාසනාධිපති දහම්තලා පට්ටාන සුරක්ෂා සභාව සහ පට්ටාන සුරක්ෂා ජාතික සංවිධානයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාධු සාධු සාධු.

විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං පဋාණං සම්ම සන්තස්ස විමලා

0: නාථං සුගතං ධම්මංච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණබර වූ ප්‍රඥාකාමී වූ නිවෙන්නට අපමණ වෙරදරන සදැහැති පින්වත්නි, නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා දේශනා මාලාවෙහි මෙම උතුම් සද්ධර්ම දේශනාව සඳහා අප විසින් මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සූත්‍ර විනය අභිධර්මය යන ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ ධම්මපද පාළියෙහි එන මාර්ග වර්ගයෙහි එක්තරා ගාථා රත්නයක්. අපි විමසා බලමු ඒ උතුම් සද්ධර්ම කාරණාව, එමනනම් ඒ ගාථාවෙහි අර්ථය කුමක්ද කියලා. මෙතෙන් සඳහන් කරනවා, සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා, මේ සංඛාර කියන පදය ගත්තොත් පින්වත්නි, සංඛාර කියන පදයට භාග්‍යතුන් වහන්සේ අර්ථකථන ගණනාවක් දීලා තිබෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, සංකත සංඛාර, අபிසංඛාර ආදී අර්ථ ගණනාවක් මෙහි තිබෙනවා. පින්වත්නි, පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අපි කරන පින් ටික. ඒකේ කාමාවචර පින්කම්, ඒ කියන්නේ මල් පූජා කිරීම, දන් දීම, සීල් රැකීම, භාවනා කිරීම ආදී වශයෙන් ඔය දසවිධ පුණ්‍යක්‍රියා තිබෙන්නේ. දාන, සීල, භාවනා, පත්තිපත්තානුමෝදනා, වෙය්‍යවච්ච, අපචායන, ධම්මදේශන, ධම්මසවන, දිට්ඨිජුකම්. මේවට කියනවා මොනවද? දසවිධ පුණ්‍යක්‍රියා. කාමාවචරේ කරන මේ වගේ පින්කම්. ඊළඟට රූපාවචර. රූපාවචර පඨම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන ආදී ධ්‍යාන උපදවා ගැනීම. රූපාවචර කුසල කර්ම. අරූපාවචර කුසල කර්ම මොනවාද? ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියන මෙන්න මේ අරූපාවචර කුසල්. පින්වත්නි, මේවා අතරින් මේ කාමාවචර හා රූපාවචර කුසල් වලට කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා කියනවා. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අකුසල් සිත් 12ට. ආනිඤ්ඤාභි සංඛාර කියනවා අරූපාවචර කුසල් සිත් 4ට. දැන් එහෙමනම් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර ඔක්කොම සංඛාර. ඊළඟට තවත් සඳහන් කළා මොකද්ද? කාය සංඛාර. කාය සංඛාර කියලා කියන මේ කයින් කරන වැඩ. ඒ කියන්නේ දැන් අපි හිතමු හිත මුල් වෙලා යමක් හිතලා ඒ සිතින් හිතපු එක කයින් ක්‍රියාත්මක කරනකොට කාය සංඛාර කියලා කියනවා. දැන් අපි හිතමු සිතින් කුසල චේතනාවක් ඇති කරගන්න. මල් පූජා කරන්න ඕනේ කියලා කුසල සිතක් ඇති කරගන්නවා. අපි දැන් උදාහරණයක් වශයෙන් සෝමනස්ස සාගත ඥාන සම්පයුත අසංකාරික ආදී කුසල සිතක් ඇති කරගෙන මල් පූජා කිරීම කරනවා, කයින් කරනවා. අන්න ඒ තමයි කාය සංඛාර. ඊළඟට දැන් අපි මේ වෙලාවේ බණ කියනවා. හිතින් හිතලා කුසල සිතක් ඇති කරගෙන මේ කුසල සිතින් කය මම වචනේ පාවිච්චි කරලා ඔබට බණ කියලා දෙනවා. වචී සංඛාර. ඒ වගේම තව සමහර වෙලාවට සිතින් හිතලා හිතින්ම ක්‍රියාත්මක කරන දේවල් තියෙනවා. ඒවට කියනවා මොකද්ද? චිත්ත සංඛාරණම් මනෝ සංඛාර කියලා කියනවා. ඊළඟට පින්වත්නි, දැන් ඔය සංකත සංඛාර කියලා තව පදයක් තියෙනවා. මොනවද සංකත සංඛාර කියලා කියන්නේ? සංකත සංඛාර කියලා කියනවා හේතුන් නිසා සකස් වන ඵල ධර්මයන්ට. මොනවද? හේතුන්ගේ ඵල ධර්මයන්ට කියනවා සංකත සංඛාර කියලා කියනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ මේ අභිධර්ම පිටකයේදී උගන්වනවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම හතරක්. මේ පරමාර්ථ ධර්ම හතරෙන් නිබ්බාන කියන්නේ ලෝකෝත්තර ධර්මය. ඒක අසංකතයි. අසංකතයි කියන්නේ හේතුවක් නිසා සකස් වන එකක් නෙවෙයි. ඒක හේතුවක් නිසා සකස් වන එකක් නෙවෙයි. සකස් වෙනවා හේතුන් නිසා නෙවෙයි. ඒ කියන්නේ නිවන කියලා දෙයක් සකස් වෙනවා. නිවන කියලා දෙයක් ඇති වෙනවා. හැබැයි මේ නිවන කියන දේ හේතුවකින් සකස් වන දෙයක් නෙවෙයි. ඒ නිසා මොකද කියන්නේ? ඒකට කියන මොකද්ද? අසංඛත ධාතුව කියලා කියනවා. අනිත් ටික චිත්ත චෛතසික රූප. මේ තුනම, මේ චිත්ත චෛතසික රූප කියන තුනම හේතුන්ගෙන් හටගන්න ඵල ධර්ම. අපි හේතු ගැන පසුව කතා කරමු. දැන් සරල උදාහරණයක් වශයෙන් කතා කළොත් දැන් ඇඟේ තියෙන රූප ටික, මේ ඇඟ හැදිලා තියෙන රූප ටික පටවියාපෝ තේජෝ වායෝ වගේ රූපවලින් නෙමෙයි ඇඟ හැදිලා තියෙන්නේ. ඒව හැදෙන්නේ කන බොන ආහාරයෙන්. කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස ආහාර පච්චේන පච්චේ. තවත් ප්‍රත්‍ය ගණනාවක් තියෙනවා. පච්චා ජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේ ජාතස්ස ඉමස්ස කායස. පච්චා ජාතා පස්සේ පස්සේ උපදින චිත්ත චේතසිකා ධම්මා චිත්ත චෛසික ධර්මයෝ පුරේ ජාතස්ස. කලින් ඉපදුනා ඌ ඉමස්ස කායස්ස මේ කයට. පච්චා ජාත පච්චේන පච්චේ. පච්චා ජාත ප්‍රත්‍යෙන් උපකාර වෙනවා. ඉතින් මම මේ කරුණ ටික පසුව පැහැදිලි කරන්න. දැනට සරලව තේරුම් ගන්න මේ ඉමස්ස කායස කියන්නේ මේ කයට, මේ කය හදන්න, මේ කයේ රූප ටික හදන්න කනබොන ආහාර පච්චාජාත ආදී ප්‍රත්‍යෝ උපකාර වෙනවා. පිංගතුන් කිසිම කෙනෙක් මේ ධර්මදේශනා අහදි මේවා ගැඹුරුයි කියලා බය ඇති කරගන්නට එපා. මොකද මුලින් ඇහෙනකොට ඔබට තේරුනේ නැති වුණාට මම හොඳට මේවා එක එකක් පැහැදිලි කරලා දෙනවා. අන්න එතකොට තේරුම් යනවා. දැන් අපිට වුණත් අපි මුල්ම කාලේ ගුරුවරුගේ ඇසුරක් නැතුව පොතපත කියවද්දී අපිට තේරෙන්නේ. ඊට පස්සේ ගුරුවරයෙක් ඇවිල්ලා මේවා කියලා දෙනකොට තමයි හොඳට තේරෙන්නේ. තව ඉල්ලීමක් මම ඔබට කරනවා. පුළුවන් නම් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරගෙන ඉන්න අය අනිකුත් සියලු වැඩ නතර කරලා, ඒ කියන්නේ දැන් සමහර අය බණ අහනම කෑම බීම හදන ගමන් උයන ගමන් ඒක හොඳයිද නරකයිද කෙනෙකුට කියන්න පුළුවන්. නරකයි කියලා මම කියන්නේ නැහැ, ඒක සම්පූර්ණයෙන්ම නරකයි කියලා. ඒකට හේතුව තමයි මොකද්ද? බණක් අහගෙන, ඒ කියන්නේ සින්දුවක් අහගෙන කෑම උය උය ඉන්නවට වඩා බණක් අහගෙන කෑම උය උය ඉන්න එක ටිකක් හොඳයිනේ. මොකද අඩුම ගානේ තමන්ට ඒ අපිටම කෑම උයන ගමන් විනාඩියක් හරි බණපදයක් ඇහෙයිනේ. තමන්ගේ හිත ඇතුළට ඒකේ එක බණපදයක් හරි ගමන් කරයිනේ. ඒ නිසා නරකයි කියන්න බෑ. හැබැයි අපිටම විවේකයක් ඔබට ලැබුණොත්, ඒ වැඩපළ ඔක්කොම නතර කළ විවේකයක් ලැබුණොත් ලබන්න පුළුවන් කෙනෙක් නම් ඒ වෙලාවේ සියලු වැඩ අතහැරලා බණ අහන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. ඊළඟට දැන් තාක්ෂණයේ බොහොම දියුණුවනේ පින්වත්නි. මේවා අන්තර්ජාලයේ ඕනතරම් දැන් ධර්මදේශනා තියෙනවා. ඔබට එහෙම විමසන්නත් පුළුවන්. අපිටම හදිස්සියෙ ඔබට දැන් මේක ඔන්න දැන් අහන්න ලැබුණා මේ වෙලාවේ. ඉතින් දැන් ඔබට හදිස්සියෙන් නම් මේක අහන්න ලැබුණේ ඔබට දැන් අපිටම කරන වැඩේ නවත්තන්නත් බැරි නම් ඔබට පුළුවන්කම තිබෙනවා ඔබගේ ජංගම දුරකථනයක් අරගෙන මේක පටිගත කරගන්න. කියන්නේ රෙකෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් ඒක රෙකෝඩ් කරගෙන පස්සේ අහන්න පුළුවන් නේ විවේක වෙලාවක අහන. අන්න එහෙම අහන කෙනෙක්ට මම හොඳ අවවාදයක් දෙන්නම්. පින්වත්නි, මේ අපේ ලංකාවේ බොහෝ අය බණ අහනවා. බණ ඇහුවට මතක නෑනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ දරුවෙක් නම් ඔයා ඒ කතාව ඔයාට බොහොම අවැඩ පිණිස හේතු වෙන කාරණා ධර්මයේ ඇහුවට මතක නෑ. මම මේක මතක හිටින විදියට ක්‍රමයක් අනුගමනය කරන්න. මොකද්ද? සුනාත බණ අහන්ට, ධාරේත මතක තබා ගන්නට, චරාත ඒ ධර්මයේ හැසිරෙන්න. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? සුනාත බණ නම් අහනවා, ධාරේත නැත. එතකොට අනාත. සුනාත බණ අසයි, අනාත කිසිම වැඩක් නැත. ඒසා පින්වත්නි, බණ අසල මතක තබා ගත්තොත් තමයි ඔබටත් මටත් මේකෙන් චරාත ධර්මයේහි හැසිරිලා නිවන හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ලෞකික ජීවිතයේ යම් දියුණුවක් ලබනවා නම් ඒ දියුණුවටත් මේ බණ අහලා මතක තබා ගැනීම කියන එක අත්‍යවශ්‍ය කාරණා. එහෙනම් දැන් ඔබ මේකේ කරුණු සටහන් වෙන ඒවා, වැදගත් දේවල් සටහන් කරගන්න පුළුවන් මොකක් හෝ ක්‍රමවේදයක්, පොතක් පතක් අරගෙන කරුණු ලියන එක, එහෙම නැත්නම් මේක පටිගත කරලා නැවත අහන වෙලාවේ මේක සටහන් කරගන්න එක, මේ සියල්ලම යහපත් ක්‍රමවේද වශයෙන් දැකලා තාක්ෂණයේ වුණත් නිවන් දකින්න පාවිච්චි කරගන්න පුළුවන් බව තේරුම් අරගෙන ඔබට ආරාධනා කරන බොහෝම හොඳට ධාරණය කරගන්න කියලා මේ ධර්මය. ඉතින් දැන් මම මේ කියමින් හිටියේ, දැන් අපිට මේ පංචඋපාදාන ස්කන්ධයක් තිබෙනවා. ඒ පංචඋපාදාන ස්කන්ධ ධර්මයෝ මෙතනින් සඳහන් කළා චිත්ත, චෛතසික, රූප කියලා දේවල් ටිකක් තියෙනවා. ඒවා හේතුන්ගෙන් සකස් වෙනවා. එතකොට ඒවට කියන මොකද්ද? සංකත. සංකත කියන්නේ සකස් වෙන. සංකත සංඛාර. හේතුන් නිසා සකස් වෙන සංස්කාර. දැන් මොනවද හේතුන් නිසා සකස් වෙන සංස්කාර හැටියට කිව්වේ? චිත්ත, චෛතසික, රූප. මම අර රූප ගැන තමයි කිව්වේ. රූප ගැන උදාහරණයක් කියලා කිව්වා. මේ ඇඟේ තියෙන රූප ටික කන බොන ආහාර නිසා උපදිනු. කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චේ. ඊළඟට පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා ඉමස්ස කායස්ස පුරේ ජාතස්ස ඉමස්ස කායස්ස පච්චාජාත පච්චේන පච්චේ. අපේ ඇඟ ඇතුලේ උපදින සිත් රූපයක් ඇසුරු කරගෙන උපදින්නේ. ඒ ඉපදුණු රූපයට පසුව පසුව උපදින සිත් වලින් මියයන්න මියයා නොදී ආරක්ෂා කරගන්නට උපකාර කරනවා. මං නැවතත් මතක් කරන මේ කතා කරපු දෙකම තව ඉදිරියට පුළුල්ව විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනට ඒ නිසා සරලව මතක තියාගන්න, මේ ඇඟේ රූප කියන දේවල් හැදෙන්නේ ප්‍රත්‍යේකී. ඒ වගේම මේ රූප ටික ඇසුරු කොටගෙන පවතින නාම ධර්ම ටික, ඒ කියන්නේ සිත් ටික සහ චෛසික ටික, ඒවත් ඇති වෙන්නේ හේතුන්ගෙන් ඵලයක් වශයෙන්. එනම් මෙතන කියනවා භාග්‍යතුන් වහන්සේ ගාථාවේ, සබ්බේ සංඛාරා අනිච්ඡාති, සියලු සංකත සංඛාර ධර්මයෝ හේතුන් නිසා හටගන්න සියලු ධර්මයෝ, ඒකගේ සියලු සංකත සංස්කාර ධර්මයෝ අනිච්ඡාති, අනිත්‍යයයි, යදා යම් දිනයක පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දැක්කොත් ඒ පුද්ගලයාට අත නිබ්බින්දති දුක්ඛේ, අත කියන්නේ ඉනිබ්බිති, නිබ්බින්දති නිර්බිඳාවට නැන්නම් කලකිරීමටපත් වෙනවා දුක්ඛේ, දුකෙහි. මොකද්ද පින්වත්නි මෙතන දුක කියන්නේ? මේ අපේ හිතට දැනෙන, ඇඟට දැනෙන දුක නෙවෙයි. මෙතන කියන මොකද්ද? අත නිබ්බින්දති දුක්ඛේ කියන පදේදී පින්වත්නි මෙතන දුක කියන්නේ මේ කයට දැනෙන වේදනාවවත්, එහෙම නැත්නම් දුක වශයෙන් අපිට මේ හිතට දැනෙන දුක් වේදනාවවත් නෙමෙයි. මෙතන දුක්ඛ කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයටමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඕනේ සංකිට්තේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා කියලා. එනම් පංච උපාදාන ස්කන්ධයටයි මෙතන දුක කියලා කියන්නේ. අත නිබ්බින්දති දුක්ඛේ, මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව කලකිරෙනවා. ඒස මග්ගෝ විසුද්ධියා, එය තමයි විසුද්ධියට මග, එමනනම් නිවනට මග කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඕන දැන් නිවන් දකින්න මාවත, නිවන් දකින්න මග බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුල කිව්වා. දැන් අපි ඔය ඇත්ත සියලු දෙනාම නිවන හොයනවනේ, සසර දුකින් අත මිදීම හොයනවනේ, සංසාර දුක කෙලවර කරගන්න හොයනවනේ, නිවන් දකින්න හොයනවනේ. එනම් භාග්‍යතුන් වහන්සේ මෙන්න නිවන් මග කියලා පෙන්වනවා. ඒස මග්ගෝ විසුද්ධිය, මේක තමයි නිවන් දකින්න මග. විසුද්ධ වීම කියන්නේ පිරිසිදු වීමට, ක්ලේශයන්ගෙන් පිරිසිදු වී ලබන නිර්වාණයට මග. මෙන්න මේක තමයි මග, ඒස මග්ගෝ විසුද්ධිය. එහෙනම් දැන් අපි බලන්න ඕනේ, ඔන්න නිවන් දකින්න කැමති සත්වයෝ වශයෙන් අපි බලන්න ඕන භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ඒ මග, නැත්නම් ඒ මාර්ගය කුමක්ද කියලා. පින්වත්නි, එහෙම බලනකොට අපිට මුල්ම පදය සබ්බේ සංඛාරා, සියලු හේතුන් නිසා හටගත් ධර්මයෝ, ඒ කියන්නේ ඵල ධර්මයෝ අනිච්ඡාති. දැන් ඔන්න හේතුන් නිසා සකස් වෙච්ච ධර්ම කියන වචනේ බලන්න ඕන. ඊට පස්සේ අනිච්ඡාති, අනිත්‍ය කියන වචනේ බලන්න ඕන. යදා පඤ්ඤාය පස්සති, මේක ප්‍රඥාවෙන් දකින විදිය බලන්න ඕන. ඊළඟට දැන් එහෙමනම් අපි කතා කරමු මොකක්ද මේ සංඛාර, නැත්නම් සංකත සංඛාර ධර්ම මොනවද? සංකත සංඛාර ධර්ම පහක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කලින් කිව්ව අපි තුනක් පිළිබඳ මොනවද? චිත්ත, චෛතසික, රූප. රූප කියන එක එහෙම තියමු, රූප. ඊළඟට චෛතසික කියන එක කොටස් තුනකට බෙදමු, වේදනා, සංඥා, සංකාර. එතකොට රූපත් එක්ක ගත්තම හතරයි. දැන් රූප, වේදනා, සංඥා, සංකාර, අවසානයේ චිත්ත. චිත්ත කියලා කියන්නේ විඥාන. දැන් එහෙනම් පහක් තියෙනවා. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ ටිකම තමයි චිත්ත, චෛතසික, රූප කියලා කිව්වේ. එවනම් මෙන්න මේ චිත්ත, චෛතසික, රූප කියන පරමාර්ථ ධර්ම තුන ගත්තත්, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදාන ස්කන්ධ පංචකය ගත්තත් එකම ධර්ම ටික තමයි කතා කරන්නේ. මේව හටගන්නේ හේතුන් නිසායි. ඒ කියන්නේ සංකත සංකාර කියලා මේවට කියන්නේ. මෙතන තියෙනවා ස්කන්ධ පහක්. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය. රූපස්කන්ධය කියන්නේ ඉස්සෙල්ලාම ස්කන්ධ කියන වචනේ තේරුම් ගමු. ස්කන්ධය යනු යම් ධර්මයක සමූහයකට කියන නමකි. ස්කන්ධ කියන්නේ මොකද්ද? යම් ධර්මයකට, ධර්මයක සමූහයකට කියන නම. උදාහරණයක් වශයෙන් රූප 28ක් තියෙනවා. මෙන්න මේ රූප 28ට කියනවා රූපස්කන්ධය කියලා කියනවා. ඊළඟට වේදනා චෛතසික සමූහයක් ගත්තොත්, ඒ කියන්නේ වේදනා චෛතසික එක හිතක තියෙන එකයි, හැබැයි සිත් ගොඩක් ගත්තොත් වේදනා චෛතසික ගොඩයි, ඒකට කියනවා වේදනා ස්කන්ධය කියලා. සංඥා චෛතසික එකයි තියෙන්නේ එක හිතක, හැබැයි සංඥා චෛතසික ගොඩක් එකතුනොත් ඒකට කියනවා සංඥා ස්කන්ධය. ඔක්කොම චෛතසික 52ක් තියෙනවා. පින්වන්දි 52න් වේදනා ස්කන්ධයට එකයි, සංඥා ස්කන්ධයට එකයි අතහැරියාම ඉතුරු වෙනවා 50ක්. අන්න එකට කියන සංකාර ස්කන්ධය කියලා. විඥාන ස්කන්ධය කියලා කියන මොකටද? සිත 89ට. දැන් එහෙනම් ඔන්න ස්කන්ධ කතාව හරි. ඊළඟට මේ ස්කන්ධම ඔය තියෙන ස්කන්ධ ටිකම උපාදානයට හිතතිනම් අපි තුමු යම් ස්කන්ධයක් තියෙන රූප ස්කන්ධය, මේ රූප ස්කන්ධේ උපාදානයට හිතතිනම්, ඒ කියන්නේ කාට හරි මේක උපාදානය කරගන්න පුළුවන් නම්, අන්න ඒකට කියන මොකද්ද? උපාදාන ස්කන්ධ කියලා කියන. ඒවා උපාදාන ස්කන්ධ කියලා කියන. දැනට ඒ කියන්නේ මතක තියාගන්න ඕන, උපාදානයේ උනොත් උපාදාන ස්කන්ධ කියන එක වැරදි. උපාදානයේ වීමේ හැකියාව තියෙනවා නම් ඒකට උපාදාන ස්කන්ධ කියලා කියනවා. හරියට මෙහෙම ගත්තොත් අපි හිතමු වතුර භාජනයක් ගන්නවා. මේ වතුර භාජනයට අපි එහා පැත්තෙන් අපි හිතමු අනිත් අතේ දේ ඒකාතක වතුර භාජනයේ තියෙන එක අවර්ණයි. ඒකට දානො නිල් පාට තින්ත ටික. නිල් පාට තින්ත ටික දාපු ගමන් මොකද වෙන්නේ? අන්නේ ඒ ස්කන්ධය අපි හිතමු වතුර ටික නිල් පාටට හැරෙනවා. එහෙනම් අවර්ණව තිබිච්ච වතුර නිල් පාටට හැරුණා නිල් දැම්මහම. එහෙනම් වතුරේ තියෙනව හැකියාවක් නිල් පාට දැම්මොත් නිල් පාට වෙන්න පුළුවන්. ඒ වගේ ස්කන්ධවල හැකියාවක් තියෙනවා. උපාදාන ස්කන්ධයන් ආවොත් උපාදානේ වෙන්න පුළුවන්කම තියෙනවා. දැනට උපාදානේ වෙලා තියෙන්න ඕනේ නැහැ. උපාදානයන් මගින් උපාදානේ වෙන්න පුළුවන් හැකියාව තියෙන නිසා ඒකට කියන උපාදාන ස්කන්ධ කියලා කියනවා. උපාදාන ස්කන්ධ ස්කන්ධ කියන කතාවේදී දෙකම එකයි. ස්කන්ධ කියන්නේ ගොඩකට, ඒ ගොඩ උපාදානයට හිතතිනම් ඒව උපාදාන ස්කන්ධ. ඔය උපාදාන ස්කන්ධ පංචකයේ තමයි අපි කතා කළේ. එහෙනම් රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය කියලා. ඒ වගේම විඥාන උපාදාන ස්කන්ධය. දැන් මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය. එතකොට මේක නැවත කොටස් දෙකකට බෙදා ගන්නවා පින්වත්නි. මොකද්ද? රූප උපාදාන ස්කන්ධය සහ නාම උපාදාන ස්කන්ධයෝ. නාම රූප කියලා කොටස් දෙකකට බෙදා වෙන් කරගන්න. උපාදාන ස්කන්ධ පංචකය දැන් අපි කොටස් දෙකකට බෙදාගත්තා, නාම සහ රූප. නාම ධර්ම කීයක් තියෙනවද? නාම ධර්ම හතරයි. ඒ තමයි වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන හතර දෙනා. රූප ධර්ම ගත්තොත් රූප 28ක් තියෙනවා. රූප 28ම රූපස්කන්ධය කියලා කියනවා. රූප උපාදාන ස්කන්ධය කියලා කියනවා. දැන් මේ කොටස් දෙකකට බෙදාගත්ත නාම රූප දෙක ඊළඟට බලන්න ඕන හැදෙන හැටි. හේතුව මොකද්ද? මේවා සංඛාර කියන පදයට ගත්තනේ. සංඛාර කියන නම මොකක්ද තේරුම? සංකතයි. හේතු නිසා සකස් වෙනවා. දැන් බලන්න ඕන මොකද්ද? මේවා සකස් වන හේතු මොනවද කියලා බලන්න ඕන. ඔන්න දැන් අපි කරන්න බලන්නේ පින්වත්නි, මේ රූප සහ නාම ධර්ම දෙක වෙන් කරගෙන, නැත්නම් පංචස්කන්ධය වෙන් කරගෙන මේවා සංකත සංඛාර කියපු නිසා කොහොමද මේවා සංකත සංඛාර වෙන්නේ? හේතුන් නිසා හටගන්නේ කොහොමද කියලා හේතුඵල සම්බන්ධතාවය බලන්න ඕන. එහෙමනම් මේ රූප උපාදාන ස්කන්ධය උපදින හැටි දැන් අපි බලන්න යන්නේ. රූප උපාදාන ස්කන්ධය උපදින හැටි. ඊළඟට නාම උපාදාන ස්කන්ධය උපදින විදිය වෙනම සාකච්ඡා කරනවා. ඔය දෙකටම කියන මොකද්ද? විදර්ශනාව කියලා කියනවා. නාම රූප ධර්ම දෙක හඳුනාගෙන රූප උපදින හැටිත් නාම උපදින හැටිත් ප්‍රත්‍ය ඇසුරෙන් බලනවා. පින්වත්නි, පဋාණ දේශනාවෙහි ප්‍රත්‍ය 24ක් තිබෙනවා. පဋාණ දේශනාව තුළ ප්‍රත්‍ය 24ක් තියෙනවා. මොනවද මේ ප්‍රත්‍ය 24? ඉස්සෙල්ලම ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා බලමු. ප්‍රත්‍ය කියලා කියනවා යම් නූපන් දෙයක් උපද්දවන්නට සමත්. ඒ වගේම ඉපදිච්ච දෙයක් પરම්පරා වශයෙන් පවත්වන්නට සමත් දෙයකට කියන මොනවද? ප්‍රත්‍ය කියලා. උදාහරණ කතාවක් මම කියන්නම්. අම්මයි තාත්තයි දෙන්නෙක් එකතු වෙලා දරුවෙක් බිහි කරනවා. මේ බිහි කරපු දරුවා තමයි ඵලය. එමනනම් ප්‍රත්‍යෝත්පන්නය, ප්‍රත්‍ය නිසා උපන් දෙය. අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි තමයි ප්‍රත්‍ය, නැත්නම් හේතු. එහෙනම් මේ හේතු, එහෙමනම් ප්‍රත්‍ය කියලා කියන්නේ නූපන් දෙයක් උපද්දන දේවල්. ඒ වගේම දරුවෙක් උපද්දන එක විතරද අම්මා තාත්තා කරන්නේ? නෑ. ඉපදිච්ච දරුවට කන්න දීලා, බොන්න දීලා, ආදරේ රැකවරණේ දීලා බලාගන්නේ, පෝෂණය කරන්නේ කවුද? ඒත් අම්මයි තාත්තයි. එහෙනම් නූපන් දෙයක් උපද්දනවා වගේම ඉපදිච්ච දෙය රැක බලාගන්නේ ප්‍රත්‍ය ධර්මවලින්. දැන් ඔබට සරලව වැටුණා ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා. හේතු කියලා කියනවා ප්‍රත්‍ය කියලා කියනවා ඒකම අදහස. පින්වත්නි මේ ප්‍රත්‍ය නිසා උපදින ධර්ම ටිකක් තියෙනවා. අන්න ඒවට කියනවා ප්‍රත්‍යෝත්පන්න. මොනවද කියන්නේ? ප්‍රත්‍ය නිසා උපදින ධර්ම වලට කියනවා ප්‍රත්‍යෝත්පන්න. එහෙනම් දැන් ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. නැනම් හේතු සහ ඵල කියන්නේ මොනවද කියලා දැන් ඔබ මනාකොටම තේරුම් ගත්තා. මම කිව්ව පဋාණ දේශනාවේ ප්‍රත්‍ය 24ක් තිබෙන බව. ඒ මොනවද? හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති, අනන්තර, සමනන්තර, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, උපනිස්සය, පුරේජාත, පච්චාජාත, ආසේවන, කම්ම, විපාක, ආහාර, ඉන්ද්‍රිය, ඥාන, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්ථි, නත්ථි, විගත, අවිගත කියලා ප්‍රත්‍ය 24ක් තියෙනවා. එතකොට දැන් පින්වත්නි මේ ප්‍රත්‍ය 24ෙන් උපද්දන ඵල ධර්ම මොනවද? ප්‍රත්‍ය 24 නිසා ඵල ධර්ම උපද්දනෝ පහක්. අන්නර අපි මුලින් කතා කරපු හේතු නිසා උපද්දවන ඵල ධර්ම පහ තමයි මේ ටික. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. ප්‍රත්‍ය 24ක් තියෙනවා. ඵල ධර්ම නැනම් ප්‍රත්‍යෝත්පන්න ධර්ම පහක් තියෙනවා. ඔය පහම උපද්දවන්නේ අන්නර 24 දෙනා මගින්. එතකොට කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ පහක් උපද්දවන්න මොකටද 24ක් කියලා. ඇත්තම කතාව තමයි මෙහෙම. දැන් ඔන්න දරුවෙක් උපදිනවා. දරුවා උපදිලා ලොකු මහත් වෙනවා. දැන් දරුවා උපද්දලා ලොකු මහත් කරගෙන යන සම්පූර්ණ ක්‍රියාවලියට අම්මා තාත්තා විතරක් නෙමෙයි උදව් වෙන්නේ. අම්මා කිරි දෙනවා. අම්මා තමයි කුස ලබා දෙන්නේ. ඊළඟට තාත්තා කන්න හම්බ කරලා ගෙනත් දෙනවා. ඒ වගේම ගුරුහරුකම් කියලා දෙනවා. ආදරය දක්වනවා. ඊළඟට පාසලේ ගුරුතුමියගේ උදව්වක් ලැබෙනවා. ඊළඟට මිඩ්වයිෆ් නෝනාගේ උදව්වක් ලැබෙනවා. දොස්තර මහත්තයාගේ උදව්වක් ලැබෙනවා. ඒ වගේම ගමේ පන්සලේ හාමුදුරුවෝ පිරිත් ටික කියනවා. ඊළඟට විවිධ අයගේ උපකාර, එකිනෙකට වෙනස් උපකාර රැසක් මේ දරුවට ලැබෙනවා. ඒ වගේ තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් ගත්තොත් මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ ඉපදීමට පැවැත්මට විවිධ ප්‍රත්‍ය ගණනාවක උපකාරය ලැබෙනවා. ප්‍රත්‍ය රාශියක දායකත්වය ලැබෙනවා. එනිසා තමයි පින්වන්දි ප්‍රත්‍ය වර්ග 24ක උපකාරය මේක ලැබෙනවා. ප්‍රත්‍ය 24ක් මේකේ දක්වලා තියෙනවා. දැන් අපි බලමු එහෙමනම් මේ රූප ධර්ම උපදවන්න උපකාරවන ප්‍රත්‍ය මොනවද කියලා. රූප ධර්ම උපදවන ප්‍රත්‍ය. පින්වත්නි අපි මුලින්ම කතා කළ එක ප්‍රත්‍යක් ගැන, ආහාර ප්‍රත්‍ය. ඒ ආහාර ප්‍රත්‍ය විස්තර කරනවා කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ කියලා. කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ. කබලින්කාරෝ ආහාරෝ. කබලින්කාර ආහාරය කියන්නේ මොකක්ද? කෙනෙක් කියනවා කැබලි කරලා කන ඒවා කබලින්කාර ආහාර කියලා. ඒක වැරදි. දැන් අපි ගත්තොත් කිරිතේ එකක් හදාගෙන අපි බොනවනම් ඒ කිරිතේ එක කැබලි කරලා කන්නේ නැහෙනේ නේද? ඒසක් කබලින්කාර ආහාර කියන්නේ මේ කැබලි කරලා කන ආර්ථයම නෙමෙයි. ඒ වඩා හොඳ අර්ථයෙන් මොකද්ද? කබලින්කාර ආහාර කියන්නේ ඕජට්ඨමකං රූප කලාපං ආහාර තීති කබලින්කාරෝ ආහාර. ඕජාව අටවෙනි තැනට ඇති. ඕජාව අටවෙනි තැනට ඇති රූප කලාප නිපදවන ද්‍රව්‍යන්ට කියනවා කබලින්කාර ආහාරය කියලා කියනවා. එහෙමනම් ඊළඟට දැන් පින්වත්නි අපි සලකා බලමු මේ කබලින්කාර ආහාරය ඕජාව අටවෙනි තැනට ඇති. කොහොමද? දැන් අපි මේක සලකව නිවැරදිව කිව්වොත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා අටවෙනි තැනට තියෙන ඕජාව. මේ ඕජාව අටවෙනි තැනට ඇති ශුද්ධාෂ්ටක රූප කලාප කියලා මේවට කියනවා. මේ ශුද්ධාෂ්ටක රූප කලාප නැවත මං කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඕජාව අටවෙනි තැනට ඇති මේ රූප කලාප ඔබෙත් මගෙත් ශරීරයේ තිබෙනවා. ඒ ඔබේ මගේ ශරීරයේ තියෙන මේ රූප කලාප නිපදවන්නේ අන්න අර ඔබ මම කන බොන මොනවද? ආහාරවලිය. කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස. ඒ කියන්නේ ඔය බත් පාම් කරි පරිප්පු කඩල පරිප්පු කිරි කිරි හොදි ආදී ඕනෑම ඝනමය හෝ ද්‍රවමය ඕනෑම ආහාරයකින් ඔබෙත් මගෙත් ශරීරයේ මේ ශුද්ධාෂ්ටක රූප කලාප උපදවනවා නම් අන්න ඒවට කියනවා කබලින්කාර ආහාර කියලා කියනවා. ඉමස්ස කායස්ස කිව්වේ මේ කයේ රූපවලට. ආහාර පච්චේන පච්චයෝ කියන්නේ ආහරණය කරනවා, ගෙන එනවා, නිපදවනවා, උපද්දවනවා කියන අර්ථය. ආහාර ප්‍රත්‍ය මගින් මේ කයෙහි රූප උපදනවා කියන කාරණාව තේරුම් ගන්නවා. දැන් මෙතනින් මේ කතාව තේරුම් ගන්නකොට පින්වත්නි එක වැදගත් පණිවිඩයක් අපිට ලැබෙනවා. මොකද්ද? මේ කයේ තිබෙන රූප ටික නම් මම හදපු දෙයක් නෙමෙයි. මේ කයේ තියෙන රූප ටික දෙවියන් වහන්සේගේ මැවීමක් නෙමෙයි. ඒව මොකද්ද? කනබොන ආහාරයෙන් හැදිච්ච එන්න හේතුවකින් හැදිච්ච ඵලයක්. ඒතර හේතුවකින් හැදිච්ච ඵලයක් නම් හේතුව නැති වෙන විට නැති වෙනවා. ඊටාම සරල කාරණාවක් මේක. මොකද්ද? හේතුවක් නිසා යම් ඵලයක් උපදිනවා නම් හේතුව නැති වුණොත් ඒ ඵලෙ නැති වෙනවා. ඒකට භාගතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති කියලා. හේතුවක් නිසා හට ගන්නවා හේතුව නැති වෙන විට නිරුද්ධ වෙනවා. එහෙමනම් දැන් තේරුම් ගන්න මෙන්න මේ හේතුඵල සම්බන්ධතාවයේ තේරුම් යනකොට කෙනෙකුට තේරෙනවා මේ හේතුන් නිසා හටගත්ත ඵලධර්ම සමූහයක් මෙතන තියෙනවා මිසක මේක මමය කියලා මගේය කියලා ගන්නට සුදුසුකමක් ඇත්තේ නැහැ කියලා. ඒකයි කිව්වේ යම් කිසි කෙනෙක් යදා පඤ්ඤාය පස්සති සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලු හේතුන් නිසා හටගන්න ඵලධර්මයෝ අනිත්‍යයි කියලා. මොකද අනිත්‍යයි කියන්නේ? හේතුන් උපදිනකොට උපදිනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යම් දවසක ප්‍රඥාවෙන් දැනගත. ඕන දැන් අද මේ ධර්මදේශනාව අහන net fm ගුවන් විදුලිය ඔස්සේ මේක ශ්‍රවණය කරන සියලු දෙනාට වැටහීමක් එනවා මෙච්චර කාලයක් මේ මගේ ශරීරයේ මේක මගේ කියලා එවනනම් අර මගේ දරුවා අර මගේ සැමියා අර මගේ බිරිඳ කියලා හිතාගෙන හිටපු සියලු දෙනාට පණිවිඩයක් එකවර ලැබෙනවා. මොකද්ද? මේ කය මගේය මමය කියලා හිතාගෙන හිටියට මේක කනබුන ආහාර වලින් හැදිච්ච රූප ගොඩක් විතරයි, මේක මමය කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා යම් අවබෝධයකටපත් වෙනවා. පින්වන්දි එතකොට දැන් මේකේ සබ්බේ සංඛාරා අනිච්ඡාති අනිත්‍යයයි. දැන් ඔන අනිත්‍යයි කියලා දැන් ඔයත්තන්න මේ කතාව තුළ යම් අදහසක් ආවා. යදා පඤ්ඤාය පස්සති යම් දවසක මේක ප්‍රඥාවෙන් දැකගත්තාම. දැන් මොකද කරේ? යම් දවසක දැකගන්න ඕන එක දැන් දැනගත්තා. ශ්‍රුතමේ ඥාණයෙන් දැනගත්තා. ඊළඟට මොකද්ද කරන්න ඕන? මේක ක්‍රමක්‍රමයෙන් තමන් වඩන්න ඕන. මේක දැන් තමන්ගේ හිතට මේ දැනගත්ත කාරණාව නිතර භාවිත බහුලීකృత කරන්න ඕන. එතකොට දවසක් මේ මගින් මෑත කාලේ එක්තරා පුතෙක් කැනඩාව කියන විදේශ රටක ඉන්නේ. ඒ දරුවා මට කතා කළා, කියනවා ස්වාමින් වහන්ස මම ඉස්සර හිතාගෙන හිටියේ අපිට නම් ජීවිතේට භාවනා කරන්න බැරි වෙයි කියලා. මම වෙයි කියලා. ස්වාමින් වහන්ස මම රැකියාව කරන රටේ දවසකට කිලෝමීටර 1000ක් විතර එක දිගට ඩ්‍රයිව් කරනවා, අප් ඇන් ඩවුන් දෙපැත්තට යනවා. ස්වාමීන් වහන්සේ භාවනා කරන්න අපිට වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔබ වහන්සේ මේ කියන ධර්මදේශනා අහලා ඒ යන පැය 3-4ම තනිකරම භාවනාවක යන්නේ. ඒ කියන්නේ දැන් S2 පියාගෙන වාඩි වෙලා භාවනා කරන්න බොහෝ අයට දැන් ටයිම් එකක් නැහැ. හැබැයි බොහෝ කෙනෙකුට පුළුවන්කම තියෙනවා යම් කිසි තමන්ගේ රාජකාරිය ඇතුළත ඒ වැඩ කටයුතු කරගෙන යන ගමන් තමන්ගේ ධර්ම මානසිකාරයක යෝනිසෝ මානසිකාරයක ඉන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ දරුවා කරනවා කියන්නේ මේ බණට අහපු මේ නාම රූප ධර්මයන් උපදින හැටි විදර්ශනා භාවනාව කරනවා. කල්පනා කරන මොකද්ද? ඇත්ත තමයි මේ කියන්නේ. කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස ආහාර පච්චේන පච්චයෝ. එහෙනම් මේ කයේ තියෙන මේ සියලු රූපයෝ කනබුන ආහාර නිසා හැදිච්ච දේවල් මිසක් ඒක මම උපද්දවපු දෙයක්වත් මට ඕන විදියට පවත්වන්න පුළුවන් දෙයක්වත් එමනම් සර්ව බලධාරියෙකු විසින් මවන ලද්දක් හෝ එමනම් වෙනත් කෙනෙක් විසින් උපද්දවන ලද්දක් හෝ පිට බාහිර පුද්ගලෙක් හදලා දීපු එකක් හෝ නොවන්නේය කියලා දැන් ඔන්න යථා භූතයෙන් අවබෝධයක් එනවා. ඒ වගේම තව එකක් එනවා. දැන් සමහර කෙනෙක් මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. දැන් අපි මේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් හිතන්න පුළුවන් මේ රූප ටික මේ මගේ ඇඟ රූප කියලා කතාවක් දන්නේ නැහැ බොහෝ අය. එයා හිතන මේ මගේ ඇඟ හැදුවේ එක්ක සර්ව බලධාරියෙක්. එමනනම් අපේ අම්මා තාත්තා. එමනනම් මේක මගේ. එමනනම් තවත් කෙනෙක් හිතන්න පුළුවන් මොකද්ද? මේ රූප කියන ඒවා උපදින්නේ ඉබේ. අ හේතුක අපච්චය. හේතුවක් නැහැ, ප්‍රත්‍යක් නැහැ, අ හේතුකව අප්‍රත්‍යව උපදිනවා කියලා හිතන්න පුළුවන්. එතකොට ඔන්න කාරණා තුනක්. එකක් තමයි කෙනෙක් හිතන්න පුළුවන් මම තමයි මේව හදන්නේ. එහෙමනම් අපේ අම්මා තාත්තා හෝ දෙවියන් වහන්සේ මේක මවන්නේ. එහෙමනම් තව කෙනෙක් හිතන මොකද්ද මේක? අහේතුකව අප්‍රත්‍යව හේතුවක් ඵලය හේතුවක් නැතුව මේ ඵලයේ ඉපදිලා තියෙනවා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ඔක්කොම වැරදි. මේව හටගන්නේ හේතුවක් නිසා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුවක් නිසා මේක හටගන්නවා නම් හේතු නැති වෙන විට නිරුද්ධ වෙන ධර්මයක් කියලා තේරුම් ගත්තා. ඔන්න ඔකට කියන මොකද්ද? ඇතිවීම නැතිවීම හේවත් අනිත්‍යතාවය කියලා කියනවා. අනිත්‍යතාවය නিত্য නැති බව. දැන් මේක නিত্য නැති බව බලනකොට ඔබට ඇතිවෙනවා අවබෝධයක්. මොකක්ද? කලකිරීමක් ඇති වෙනවා. අවබෝධයක් නෙවෙයි කලකිරීමක් ඇති වෙනවා. අවබෝධයෙන් තමයි කලකිරීම ඇති වෙන්නේ. කලකිරීමක් ඇති වෙනවා. මොකක් ගැනද කලකිරෙන්නේ? පිමද්දි මම උපමාවක් ගන්නම්. අපි හිතමු තරුණයෙක් තරුණියකට බොහොම ප්‍රේමයෙන් වෙලිලා ඉන්නවා. ඔහොම ප්‍රේමයෙන් වෙලිලා ඉන්නකොට, ඒ කියන්නේ බොහොම පෙමින් බැඳිලා ඉන්නකොට, ඒ තරුණයාට දැනගන්න ලැබෙනවා යම් දවසක මේ තරුණිය අන්‍යම් සම්බන්ධතාවයක් ආරම්භ කළා. වෙනත් අනියම් සම්බන්ධතාවයක් ආරම්භ කළා. දැන් දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? ඇත්ත දැනගත්ත දවසට ඔහුට ඒ තමන්ගේ තරුණ පෙම්වතිය කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. දැන් ඒ වගේම පින්වත්නි, අපේ මේ රූපමය කය ගැන මෙච්චර කාලයකට මේක මමය මගේය කියලා හිතාගෙන රැවටිලා ඉන්නවා. එහෙම රැවටිලා ඉන්න කෙනාට කවුරු හරි කෙනෙක් පෙන්ලා දෙනවා මේක මමය කියලා ගන්නත් බෑ, මේක මගේ කියලා ගන්නත් බෑ, මේක මගේ ආත්මය කියලා ගන්නත් බෑ. ඒ ඔක්කොම හේතුන් නිසා හටගන්න ඵලධර්මයන් කීපයක් මිසක මේව එකක්වත් මමය මගේ කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න එහෙම දකිනකොටම ඒ පුද්ගලයාට කලකිරීමක් ඇති වෙනව. මොකක් කෙරෙහිද? මේ රූප කෙරෙහි. ඒ වගේමයි වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා හේතුන්ගේ ඵලයන් කියලා අවබෝධ කරගත්තොත් ඒ නාම ධර්මයන් කෙරෙහිත් මොකද වෙන්නේ? ඇතිවන ඇල්ම, එහෙමනම් ඇතිවන ඇලෙන ගතිය සම්පූර්ණයෙන් දුර වෙනවා. මුලාව දුර වෙනවා. ඒසයි ඒක කලකිරෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ. මේ දුක කියන, එහෙමනම් මේ පංචඋපාදානස්කන්ධය කියන දුකෙහි කලකිරීමක් එනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි හිතමු බණ නොඅසපු අශෘතවත් පෘතජ්ජන සමාජය. මේ අශෘතවත් පෘතජ්ජන සමාජයේ පින්වත්නි, කොයි තරම්නම් වැරදි සහගත විදියටද සමාජයේ දැස දකින්නේ? කොහොමද? මේ මම, මේ මගේ දරුවා, මේ මගේ සැමියා, මේ මගේ බිරිඳ, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා ආදී වශයෙන් ඒකටම රැවටිලා ඇලිලා ඇලෙනවා වගේ මේක අනිත් පැත්ත ගැටිලා මරණයටපත් වෙලා සතර පායට යන්න කරුණු සකස් කරගන්න. දැන් මේ ධර්මයේ දැනගත්තට පස්සේ තමන්ගේම දරුවා දැක්කත් මේ මගේ දරුවා නේද කියලා අර ඇලෙන බැඳෙන ගතිය අඩු කරගන්නවා. පින්වත්නි, මේක ඇලෙන එක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, ගැටෙන එක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ඇලීම ගැටීම නිසා ඔයා යන තැනයි ප්‍රශ්නේ වෙන්නේ. ඒ කියන්නේ මේකේ බොහෝ අයට මේ ඇලීම ගැටීම නිසා පින්වත්නි සතර අපාය දක්වා ඔබව දුකට පමුණුවනවා. දැන් මේ බණ අහන කවුරුවත් කැමති වෙනවද පින්වත්නි තිරිසන් ලෝකේ උපදින්න? කැමති වෙන්නේ නැහැ. කවුරුවත් කැමති වෙනවද ප්‍රේත ලෝකේ උපදින්න? කිසි කෙනෙක් කැමති නැහැ. කවුරුවත් කැමතිද අසුර ලෝකේ උපදින්න? කැමති නැහැ. ඔයත් අතර කවුරු හරි කෙනෙක් කැමති වෙනවද නිරේ ගිහිල්ලා ගිනිදෙල් අතර පිච්චෙන්න? කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. එහෙනම් සතර අපායෙන් මිදෙන්න තමයි අපි හැම කෙනාම උත්සාහ දරන්නේ. ඒක කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත ඉෂ්ට වෙන්න නම්, කැමැත්ත අනුව වැඩ සිද්ධ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධ ධර්මය ඉගෙන ගන්න ඕන. මනාකොට ගැඹුරින් ඉගෙන ගන්න. ඊළඟට පංච උපාදාන ස්කන්ධ ධර්මය ඉගෙනගෙන ඒ උපාදාන ස්කන්ධය උපදවන විදිය බලන්න ඕනේ. දැන් අපි කතා කරමින් හිටියේ ඒ ගැන. රූප උපාදාන ස්කන්ධය උපදවන ප්‍රත්‍ය ගැනයි අපි කතා කරගෙන හිටියේ. අපි කිව්වා කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චයෝ. සිංහල තේරුම තමයි කබලින්කාර ආහාර ඉමස්ස කායස්ස, කියන්නේ මේ කයට ආහාර පච්චේන පච්චයෝ කියලා කියනවා. ආහාර ප්‍රත්‍යෙන් උපකාර වනවා කියන එක. ආහාර ප්‍රත්‍යෙන් උපකාර වේ. හොඳයි පින්වත්නි, අපි නාම ධර්ම පිළිබඳව ඊළඟට සලකා බලමු. මම ඔබට මුලින් මතක් කළා නාම ධර්ම හතරක් තියෙනවා. ඒ තමයි වේදනා, සංඥා, සංස්කාර විඤ්ඤාණ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන හතර නාමස්කන්ධය. මේ නාමස්කන්ධ හතර. විඤ්ඤාණ කියන්නේ සිතටනේ. වේදනා සංඥා සංකාර කියන්නේ චෛසිකයන්ට. මේ හතර දෙනාම එහෙනම් උපදින්නේ එකට. මොකද සිත සහ චෛසිකය එකට උපදින්නේ. ඒකුප්පාද ගාථාවක් තියෙන ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකාමතා කියලා. ඒකුප්පාද එකටමයි උපදින්නේ, නිරෝධාච එකටමයි නිරුද්ධ වෙන්නේ, ඒකාලම්බන එකම අරමුණයි ගන්නෙ, ඒක වත්තුක එකම වස්තුවකමයි උපදින්නේ. ඒ කියන්නේ චක්කු වත්තු වෙනන් ඔක්කොම උපදින්නේ එකට. සෝත විඥාන සහ ඒ චෛසික උපදින්නේ සෝත වත්තුවේ. එහෙනම් එකම වත්තුවේ උපදින්නේ. හරිද? එතකොට අන්නේ විදියට චිත්තචෛසික ධර්ම ඔක්කොම එකටමයි උපදින්නේ. එහෙනම් එකට උපදින ධර්ම නිසා තමයි මේ නාම ධර්ම හතරම උපදන ප්‍රත්‍ය බලනකොට එකට බලන්නේ. දැන් අපි තුමු වේදනාව උපදවන්නේ එක ප්‍රත්‍යයකින්, සංඥාව තව ප්‍රත්‍යයකින් නේ, ඔක්කොම උපදවන්නේ එක ප්‍රත්‍යයකින්. එහෙනම් මේවා නාම ධර්ම ටික. දැන් රූප ධර්ම බලනකොට රූප වෙනම බැලුවා. අර හතරම එකතු කරලා නාම ධර්ම බලනකොට ඒ නාම ධර්ම වෙනමගෙන බලනවා. ඒ සියල්ල එකටගෙන බලනවා. එහෙමනම් දැන් අපි තේරුම් ගමු මේ නාම ධර්ම උපදවන ප්‍රත්‍ය මොනවද කියලා. ඒකේ සඳහන් කරනවා පළවෙනියෙන්ම අපිට මේ ආරම්මන ප්‍රත්‍ය ගනිමු. ආරම්මන ප්‍රත්‍ය සඳහන් කරනවා රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තන් සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චය. රූපායතන වර්ණ රූපය චක්ඛු විඤ්ඤාණ ධාතුයා චක්ඛු විඤ්ඤාණ සිතටත් තන් සම්පයුත්ත කාණංච ධම්මානං ඒ සමග සම්ප්‍රයුක්ත චෛතසික ධර්මයන්ටත් ආරම්මන පච්චේන පච්චය අරමුණු වීම වශයෙන් උපකාර වන්නේ. පින්වත්නි දැන් අපි හිතමු මෙහෙම. ඔන්න ඔබ ඉස්සරහා තිබෙනවා අපි හිතමු වර්ණවත් මලක්. ඒ වර්ණවත් මල ඔබ ඉස්සරහා වොම තියෙද්දි ආලෝකයක් තිබෙනවා. ඒක පාරටම මේකේ ආලෝකය නැති වුණොත් අපි හිතමු රාත්‍රී කාලයක ඔබ ඉන්නවා ලයිට් එකක් දාගෙන කාමරේ මලක් තියෙනවා ඔබ ඉස්සරහින්. ඒක පාරටම ලයිට් ගියොත් ඔබට පේනවද? පේන්නේ නෑ. ලයිටුත් තියෙනවා. ඔබට නිින්ද ගියොත් පේනවද? පේන්නේ නෑ. ලයිටුත් තිබෙනවා. ඔබට නිින්ද ගිහිල්ලත් නෑ. මල දිහාම බලාගෙන ඉන්නවා. හැබැයි ඔබ ඉන්නේ වෙන කල්පනාවක නම් ඒත් ඔබට පේන්නේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මල තිබ්බා, ඇහත් තිබ්බා, ඇහැ පියවිලත් නෑ. ඇයි පෙනුන්නේ නැත්තේ? ආලෝකයක් තිබ්බ. ඇයි පෙනුන්නේ නැත්තේ? එතකොට කියන්න ඕන අරමුණු උනේ නෑ. එහෙනම් සාමාන්‍ය ලෝකයා දකින ක්‍රමයට වඩා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සම්පූර්ණම වෙනස්. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා දකින්නේ, සාමාන්‍ය ලෝකයා අහන්නේ හිතන්නේ මොකද්ද? මට මල පේනවා, මට අර මල පේනවා, මට ඒ මල දකින්න පුළුවන්, මම තමයි දකින්නේ කියලා කෙනෙක් හිතනවා. අශෘතවත් පෘතජ්ජනය බණ අහසපු නැති මේ උතුම් ධර්මය දන්නේ නැති පෘතජ්ජනයා හිතන්නේ එහෙමයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තනිකර මේකේ විරුද්ධ පැත්ත. මොකද්ද? මම මල දකින්නව නෙමෙයි, මල විසින් ආරම්මන ප්‍රත්‍යෙන් උදව් කළා ඇස ඇතුලේ චක්කු විඥාන කියන සිත්තික උපදිනවා. එහෙනම් ඔන්න හාත්පසම විරුද්ධ කාරණා දෙකක්. කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියපු කාරණාව අර සාමාන්‍ය ලෝකයා දන්න කාරණාවට වඩා හාත්පසම වෙනස්. මොකද්ද කියන්නේ? සාමාන්‍ය ලෝකයා හිතනවා මට මල පේනවා කියලා. භාග්‍යතුන් වහන්සේ කියනවා නෑ, මගේ හැකියාවකින් මල දකින්නව නෙමෙයි, මල ආරම්මන ප්‍රත්‍යයෙන් උදව් වෙච්ච නිසා. මලෙහි තිබෙන හැකියාවක් ආරම්මන ප්‍රත්‍යයෙන් උදව් වෙනවා. කියන්නේ රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චය. රූපායතනං කියන ඔය බාහිර වර්ණ රූපය, බාහිර තිබෙන වර්ණ රූපය චක්කු විඤ්ඤාණ සිත ඉපදවීමටත් චෛසිකයන් ඉපදවීමටත් ආරම්මන ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා. අරමුණු වෙලා උපකාර වෙනවා, අරමුණු වීමෙන් උපකාර වෙනවා. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ අපේ මේ සිතුත්, ඒ වගේම සිත ඇතුලේ තියෙන චෛතසිකත් ඉබේ උපදිනව, ඉබේ උපදිනව නෙමෙයි. ਸਰව බලධාරීෙකු විසින් මවනව නෙමෙයි, මගේ හැකියාවෙන් උපදිනව නෙමෙයි, වෙන බාහිර පුද්ගලයෙක් මේක උපදිනව නෙමෙයි. එහෙනම් අන්න ඒ ටික අනුව කියන මොකද්ද? හේතුවක් නිසා හටගන්න ඵල ධර්මයක්. රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. වර්ණ රූපය අරමුණු වෙලා, වර්ණ රූපය ආරම්මන ප්‍රත්‍යෙන් උදව් වෙලා චක්කු විඤ්ඤාණ සිතත් චෛසිකත් උපදනවා මිසක ඒවා ඉබේ හටගත්ත දෙයක්වත් සර්ව බලධාරීකුගේ නිර්මාණයක්වත් මගේ හැකියාවෙන් උපද්දගත් දෙයක් නොමේ කියන කාරණාව මනාකොට දැන් ඔබට තේරුණා. එතකොට බලන්න ඕන දැන් රූපායතනේ චක්කු විඥානසිත උපද්දනෝ. ඒ වගේම සද්දායතනේ සෝත විඥානසිත උපද්දනෝ. ගන්ධායතනේ ඝාන විඥානසිත උපද්දනෝ. රසායතනේ ජීවහා විඥානසිත උපද්දනෝ. පොට්ටබ්බායතනේ කාය විඥානසිත උපද්දනෝ. එහෙන් බැලුවන් සබ්බේ ධම්මා ඔය සියල්ල ඔක්කොම එකතු වෙලා මනෝ විඥාන ධාතුය මනෝ විඥාන ධාතු උපද්දනෝ. දැන් ඒකෙන් අදහස් වෙන මොකද්ද? ආරම්මන ප්‍රත්‍ය උපකාරයෙන් තමයි මේවා උපදින්නේ. එහෙම නැතුව මේක සත්වයක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ කියන කාරණාව වටහා ගන්න. දැන් අපිට ඔබ අපි සියලු දෙනාටම තියෙන්නේ කොටස් දෙකයි, ඇඟයි සිතයි. එවනනම් නාම සහ රූප. ඇඟ කියන්නේ රූප, සිත සහ චෛසික නාම. එතකොට දැන් වැටහෙනවා මොකද්ද? අපි සියලු දෙනාටම නාම සහ රූප දෙකෙන් එකතු වෙච්ච සත්වයක් තමයි අපි. නාම රූප දෙකක එකතුවක් තමයි මේ සත්වයක් කියලා කියන්නේ. ඉතින් යදා පඤ්ඤාය පස්සති සබ්බේ සංඛාරා අනිච්ඡාති, මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයයි. යදා පඤ්ඤාය පස්සති, යම් දවසක මේක ප්‍රඥාවෙන් නුවණින් වටහා ගත්තොත්, අත නිබ්බින්දති දුක්ඛේ, අන්නේ පුද්ගලයා දුකෙහි කලකිරෙනවා. දුකෙහි කලකිරෙනවා කියලා කියන්නේ මේ මගේ දරුවාය කියලා අල්ලා බදාගෙන ඉන්න ගතිය අතහැරෙනවා. මේ මගේ සැමියාය, මේ මගේ බිරිඳය කියලා රැවටිලා මුලා වෙලා ඉන්න ගතිය මගහැරෙනවා. අනිත්‍යනම් මේක අනිත්‍යනම් හේතුන් නිසා හටගන්න ඵලයක් නම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් නিত্য නැත්නම් ස්ථීර නැත්නම් අන්න ඒ පිළිබඳව ඇති වෙන අර කලකිරීම එවනම් ඒව පිළිබඳ අවබෝධයෙන් කලකිරීමටපත් වෙනවා. එහෙම අවබෝධයෙන් කලකිරුණු පුද්ගලයාට නොඇල්ම ඇති වෙනවා. නොඇල්ම කියලා කියන්නේ මොකද්ද? ඒ කෙරෙහි රාගය උපදින්නේ නැහැ. රාගය උපදින එක අවම කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට දැන් එකකින් වැටහෙනවා මොකද්ද? මේ මුලාව නිසා තමයි පින්වන්දි අපිට මේ රාගයත් ද්වේෂයත් කියන දේවල් හටගන්නේ. දැන් යම් කිසි කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධය සබ්බේ සංඛාරා කියලා කියන තැන කිව්වෙත් පංච උපාදාන ස්කන්ධය. හරිද? එතකොට අත නිබ්බින්දති දුක්ඛේ කියලා කියන දුක්ඛ කියලා තැන තියෙන්නේත් පංච උපාදාන ස්කන්ධය. හරිනේ? යම් කිසි කෙනෙක් අපි හිතමු තරුණයෙක් ඉන්නවා, තරුණියක් කෙරෙහි ප්‍රේමයෙන් වෙලිලා ඉන්නවා මම මතක් කරන්නේ. එතකොට ප්‍රේමයෙන් වෙලිලා ඉන්න මේ බිරිඳගේ දැනන් තරුණ පෙම්වතියගේ වැරද්දක් දැක්කොත් එයා කලකිරෙන්නේ එතනමයි. ඒ බිරිඳ ගැන කලකිරෙනවා, ඒ පෙම්වතිය ගැන කලකිරෙනවා. ඒ වගේ පංචඋපාදානස්කන්ධය කියන එකෙහි අනිත්‍යතාවය දැක්කොත් එයා කලකිරෙන්න ඕනද මොකේද? පංචඋපාදානස්කන්ධය කලකිරෙනවා. වැරද්ද තියෙන එකේ තමයි කලකිරෙන්නේ. එතකොට පංචඋපාදානස්කන්ධය ගැන කලකිරුණා කියලා කියන්නේ එයාට ඔය තමන්ගේ දරුවා මැරුණා කියලා මහා විශාල දුකක් ඇති වෙන්නේ නැහැ. දැන් වර්තමානයේ ඉන්නවා සමහර වෙලාවට තමන්ගේ බිරිඳ අනියම් සම්බන්ධතාවයක් ඇති කරලා ගත්තා කියලා දැනගත්තාම මරා දමන කට්ටිය ඉන්නවා. ඒකට හේතුව මොකද්ද? ඔහුට දරා ගන්න බැහැ මේ, කියන්නේ මේ අවබෝධය දරා ගන්න අවබෝධයක් නැහැ. අනවබෝධය නිසා මොකද වෙන්නේ? තමන්ට ඇතිවන ඒ දුක දරා ගන්න බැහැ. මේ මගේ බිරිඳ, මේ මගේ පෙම්වතිය මට ඕන විදියට ඉන්න ඕන කියලා හිතපු එක තමයි ගැටලු. කවුරු හරි කෙනෙක් දැනගෙන හිටියනම් මෙතන පංචස්කන්ධයක් තියෙනවා නම් පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධේ හේතු නිසා හටගන්න හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒ එකක්වත් මට ඕන විදියට පවත්වන්න බෑ. ඒක මගේ කියලා පාලනය කරන්න බෑ කියලා අවබෝධ ඥාණයට ආවොත් එයා කවදාවත් ඒ කෙනාව මරන්න යන්නේවත්, තමන් මැරෙන්නේවත්, එමන සිය දිවි හානි කරගන්නවත් නැහැ. දැන් වර්තමානයේ වෙනකොට බොහෝ තරුණ පිරිස් ඔය ඒ වැරදි දේවල් වලට යොමු වෙන්නේ. ඒ කියන්නේ සමාජයට කෙනා ඊළඟ කෙනා තමන්ගේ පෙම්වතිය වශයෙන් හිටපු කෙනා මර දානවා. ඈ එමනනම් එයාට මේ මුහුණු පොතට ගිහිල්ලා වෙරලා මොනවද එයාගේ තියෙන වැරදි කියලා වීඩියෝස් දාලා සම්පූර්ණ චරිත ඝාතනය කරනවා. ඒ ද්වේෂයෙන් කරන්නේ ඒවා. ඒ සියල්ලම කරන්න හේතුව තමයි මොකද්ද? මේක මමය මගේය කියලා වැරදි දෘෂ්ටියකට ගන්න එක. දැන් පහුගිය දවස්වල අපි දැක්ක මොනවද? මෝටර් බයිසිකල් වල නැගලා තරුණ දරුවෝ දෙන්නේ 160ට ගිහිල්ලා 3ට කඩලා ගියා. ශරීරේ 3ට කඩලා ගියා. මොකද්ද මේකට හේතුව? අර මමත්වය. මේක මම කියලා. ඈ මම දිනන්න ඕන, මං අනිත් එක්කෙනාට වඩා වේගෙන් යන්න ඕන කියලා පෙන්නන. එතකොට මේ පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ මේක මේක කොච්චර දිනුවත් මේකේ දිනුමක් නැහැ, පරාජයක් මිසක මේක කවදාවත් දිනුමක් නැහැ කියලා යථා අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණා. සැබෑ දිනුම නම් මේ සංසාර දුක දිනීමයි කියන කාරණාව අවබෝධ කරගත්තරන්ගේ දරුවෝ අදටත් ජීවත් වෙනවා සහ මැරෙන්නේ අසරණයෝ වශයෙන් නෙමෙයි. ඔයත් හිතන්නේ දැන් එහෙම මරණයට පත් වෙන අය කොහෙද උපදිනව ඇත්තේ? බහුතරයක් ප්‍රේත ලෝකවල. හේතුව මොකද්ද? මරණාසන්න වෙලාවේ හිතාගන්නවත් දැ මට මොකද්ද උනේ කියලා. මට මොකද්ද උනේ කියලා තමන් දන්නේවත් නැහැ. එතකොට ඒ එහෙම චිත්ත වික්ෂෝපයකින් යුක්තව මරණයට පත් වෙන කෙනා බහුතරයක සම්භාවිතාවයක් තියෙනවා ප්‍රේත ලෝක ආදී තැන්වල ප්‍රතිසන්දි ලබන්න. ඉතින් එදාට පස්සේ මොකද වෙන්නේ? පුදුම දුක්ඛන්දරාවක් මේ කල්ප ගණන් දුක් විඳිනවා. එහෙමනම් මේ දුක, මේ දුක් විඳීම කියන එක නතර කරගන්න නම් මොකද්ද කරන්න ඕන? යතහා භූතයට හිත තබන්නට ඕන. ඇත්ත ඇති හැටියෙන් දකින්නට ඕන. එහෙමනම් අද අපි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුණු ගාථා රත්නය ඇතුළත් උනේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ, එවැගේම මාර්ග වර්ගයට අයත් නැන මග්ග වග්ගයේ ඇතුළත් වුණු ගාථා රත්නයක් තමයි අපි මාතෘකා ස්ථානයේ තබා ගත්තේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සියලු සංස්කාර ධර්මයෝ හේවත් හේතුන් නිසා සකස් වෙච්ච සියලු ධර්මයෝ අනිත්‍යයයි. යම් දිනක කවුරු හරි කෙනෙක් යම් දවසක පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දැක්කොත් අත නිබ්බින්දති දුක්ඛේ, අන්න ඒ කෙනා මේ පංචඋපාදානස්කන්ධ දුක කෙරෙහි කලකිරෙනවා. ඒ කියන්නේ මේ පංචඋපාදානස්කන්ධය මේ මම කියලා ගන්න එක කෙරෙහි අර මේ විදිහට මමය කියලා මගේ කියලා ඇලිලා ඉන්නේ නැහැ. මේ මගේ දරුවා කියලා මේක ඇලිලා ඉන්නේ නැහැ. ඒ වගේම දරුවා මැරුණොත් ගැටෙන්නේ නැහැ. ඒ වගේම මම දිනන්න ඕන, මම මේ රේස් එක දුනන්න ඕන කියලා මහ විශාල බරක් ගන්නේ නැහැ. ඒ ඇත්ත ඇති හැටියෙන් තේරුම්ගෙන යහපත් ජීවිතයක් ගත කරනවා. හොඳට කනවා, හොඳට ජීවත් වෙනවා, හොඳට අඳින පළඳින ඔක්කොම කරනවා. පිරිසිදු චේතනාවෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන් කම ලැබෙන. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගත්තා කියලා සතර වර්ගය පාළු වෙන්නේ නැහැ. මේ ධර්මයේ ඉගෙන ගත්තා කියලා ඔක්කොම ගිහිල්ලා මහාන වෙන්න ඕනේ කියලා කතාවකුත් නැහැ. ධර්මයේ ඉගෙනගෙන හොඳ යහපත් ගෘහ ජීවිත ගත කරමින් හොඳට ජීවත් වෙන්නට පුළුවන් හැකියාව හදා ගන්න පුළුවන් කම තිබෙනවා. අපි ඔබට ආරාධනා කරන මේ උතුම් සද්ධර්මයේ සමග රැඳී සිටමින් තමන්ගේ ජීවිතය නිවැරදි මාර්ගයට ගන්න හැටියට. එහෙමනම් පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් පဋාණ ධර්මයේ පීඨ ආරක්ෂාව රැකවරණය සැලසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු මං පරන්ති.
1: සාදුහු සාදුහු සාදුහු. අද නෙත් FM රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු බදුල්ල කන්ද කැටිය දහම්තලා ආරණ්‍ය සේනාසනය හා හෝමාගම මාගම්මන අචල සද්ධාරාමය යන උභය සේනාසනාධීපති දහම්තලා පට්ඨාන සුරක්ෂා සභාව සහ පට්ඨාන සුරක්ෂා ජාතික සංවිධානයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනකා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ අගෝස්තු මාසයේ 27 වන බ්‍රහස්පතින්දා දිනයට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ නැත්නම් නන්දන මහපිරිවෙන් පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගනිමින්. ඉතින් උදෑසන 6ට ආරම්භ වෙලා රාත්‍රී 9 දක්වාම වැඩසටහන පැවැත්වෙනවා. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ වැඩමවනවා. ඒ වගේමයි උදෑසන 8ට සජීවී ධර්ම දේශනාවත්, උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ මහාචාර්ය අතිපූජනීය පොළගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේ. පෙරවරු 11ට 10වල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය දේවහුවේ චන්දිම ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සඳහා වැඩමවන්නේ අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමඟ අතිපූජනීය කැස්බෑවේ දිහිරානන්ද ස්වාමින් වහන්සේ. පසරු හතරට ශ්වේත පූජා සවස ධර්ම දේශනා පැවැත්වීම සඳහා අතිපූජනීය කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසරු 5:30ට ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ. රාත්‍රී 7ට අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙන අතර ඉන් අනතුරුව රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙනවා. අතිපූජනීය බැරගම ඥානසිරි ස්වාමින් වහන්සේ ඒ උතුම් පූජා පැවැත්වීම සඳහා මේ පින්බිමට වැඩමවීමට නියමිතයි. එදින ගිතෙල් පහන් පූජාවට සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන එන්න කියලා අපි තාමත්ම ආදරයෙන් ඔබට සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් මේ පින් කටයුත්ත සාර්ථක කරගන්නට සිව්මහා විහාරාධිපති නන්දන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ ලබා දෙන මේ අනුශාසකත්වයත් මඟ පෙන්වීමත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ ආරාධනාව සමගින් අපි ඔබට සිහිපත් කරන්නට කැමති මීළඟ සුවිශේෂී පින් කටයුත්ත පිළිබඳව, ඒ තමයි අතික්‍රමණ. අතික්‍රමණ කියලා කියන්නේ නිකම්ම ධර්මදේශනාවක් සහ වැඩසටහනක් නෙවෙයි, සාංසාරික සීමා ඉක්මවා යාමට ඔබට අභිධර්මයත් සිහියත් භාවනාවත් සහ ඒ තුළින් ජීවිතාවබෝධය ලබා ගැනීම පිණිස වෙනුවෙන් තමයි මේ උතුම් වූ පට්ටහන ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ. ඉතින් BMICH පරිශ්‍රයේදී තමයි අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට වැඩසටහන ආරම්භ කරන්නේ අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සහ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්වෙනවා. ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්නට මෙන්න මේ ආකාරයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට පුළුවන් කමක් තිබෙනවා. අතික්‍රමණ කියලා ස්ථානක් තියලා ඔබේ නම, ගම සහ ප්‍රදේශය දිස්ත්‍රික්කය සඳහන් කරලා 0770-666-80017 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙම නැත්නම් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0760-980-980 කියන දුරකථන අංකයට. 0760-980-980 තමයි දුරකථන අංකය. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන, නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපු දාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල් නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 එවගේම 0776-163-872 0776-163-872 තමයි දුරකථන අංක.

Nyt FM. Pirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා.

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Spirit Mandebeeld. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nette fem. Nette Ferit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්කම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත් දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආරේ ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ ධම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nettefem Ferit Mandepeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත්වන්නේද මහණදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතුරා බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන්

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.